බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකි පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පුහෝදා.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: මණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ටාංග උපෝසථය සමාධන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවෙන් දම් දෙසුම් අහන්න.
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: පුසුන් පුහෝදා. අපි බණ්ඩාරවෙල යමු, අපි බණ්ඩාරවෙල යමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොල ඉන්දානන්ද නාහිමි,
0: සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.
2: තැන කටම මේලා කසාගල ග්‍රීන් සුප ශකා මාදල අතුර කිරිය මුල් ේරියාව ආරම්මල ගනි මුලගම් පොල කසාගල ග්‍රීන් සුප විතරක් නෙවෙයි, ඔබ අත ඇති මුතල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 87 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්.
3: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ,
2: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
3: Yes, yes. එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුම කරගන්න,
2: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
3: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.

0: නමස්කාරය
1: ධාතු නමස්කාරය
2: උතුම් බක්කුල මහසෑයේ වටා හිඳවෝ තථාගත මුනි ධාතුන් වහන්සේ
0: බක්කුල සීවලී ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ
2: තායිලන්ත සංඝ මහරජ පිරිනැමූ ධාතුන් වහන්සේ ඔබේ නිතින් දැක වඳින්න පුතන්න සාදු නාද දෙන්න
0: ජූනි 27 28 සහ පොසොන් පොහෝදා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම මහා විහාර පිණ්ඩමේදී
2: පොසොන් තොරණ පහන් කූඩු දන්සැල් ආදී ආමිස පූජාවන් පිරී නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානේ අසිරිය දැක සිත් නිවා ගන්න
0: මේ පොසොන් පොහේට අපි බණ්ඩාරවිල යමු
3: ප්‍රධාන අනුග්‍රහය
4: අලුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් අනුශාසකත්වය පූජනීය පොල්ගම්පොල ඉන්තානන්ත නාහිමි
0: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය
5: කවදත් අලුත්

0: දැසන සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට
1: ප්‍රමවන්ත දරුවෙනි. ඔන්න සමිධානන් වහන්සේගේ ජීවිතයේ අපූරු සිද්ධියක් මම ඔබට මතක් කරනවා. උන් වහන්සේ තමන් වහන්සේගේ මාතාවන් සමග ශ්‍රාවකයන් සමග කානා නුවර මගුල් ගෙදරකට වැඩම කරනවා. උන්වහන්සේෙහි සිටිනා විට භාග්‍යවන්ත අම්මා මරිය මාතාවන් සමිධානන් වහන්සේ ළඟට ඇවිදින් කියනවා, මාගේ පුත්‍රය මේ මිනිසුන් කරදරයකට වැටි තිබෙනවා. එනම් මගුල් ගෙදර වයින් නැති වෙලා. අප සමිධානන් වහන්සේගේ මහා ප්‍රාතිහාර්යන්හි පළමු ප්‍රාතිහාර්ය වතුර මිදියුස බවට පත් කිරීම. ජුවන්තවාගේ සුභාරංචි අපි දකිනවා. මේ සිද්ධිය ඇතුලේ පුංචි කාරණාවක් මතක් කරන්න කැමති. ඔබ ඒ සිද්ධිය දකිනවා. ඒ සිද්ධිය ඇතුලේ සේවකයන්ට භාග්‍යවන්ත අම්මා මරිය මාතාවන් මෙන්න මෙහෙම කියනවා, මෙතුමානන් ඔබට කියන ඕනෑම දෙයක් සිද්ධ කරන්න. තමන්ගේ පුතා මේ මිනිසුන්ට උදව් වෙනවයි කියලා භාග්‍යවන්ත අම්මා දන්නවා. ඒ කොහොමද? ඇය තමයි දේවසිත, දේව ප්‍රඥාව, දේව විඥාණය මානව මට්ටමින් පරිපූර්ණව අවබෝධ කරගෙන ප්‍රථමව ඊට අවනත වූ තැනැත්තිය. අපි භාග්‍යවන්ත අම්මාගේ උදාහරණ අපේ ජීවිතයට ගමු. දෙවි සමිධානන් වහන්සේට ජීවිත හැම සංසිද්ධියක් ඇතුළෙම අවනත වන්න අපි උන්වහන්සේට අපිව මුළුමනින් බාර දෙමු. භාග්‍යවන්ත අම්මාගේ වචනය කියමු, මේ මම සමිධානන් වහන්සේගේ දාසිය වෙමි. එසේ වන්නට ඔබට භාග්‍යවන්තකම ලැබේවා. ජේසු පිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායික වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: ගෞරවනීය සහෝදර සහෝදරියනි, දෙමව්පියනි, අපි සෑම වෙලාවකදීම එක් දෙයක් ඉගෙන ගත යුතුයි. අත්දැකීම් තියෙන, පළපුරුදු තියෙන අයගින් අපි ආදර්ශවත් අදහස් ලබා ගත යුතුයි, විමසි ලබා ගත යුතුයි. එක් ගමක දරපලන්නෙක් හිටියා. එයා වයසට ගිහිල්ලා හොඳට දරපලනවා. ඒකට පස්සේ ඒ වයසක මිනිසයාට වෙනුවට එක තරුණෙක්ව ගම්වැසියන් ලබා ගත්තා. ඒ ගම්වැසියා හැම ගෙදරටම ගිහිල්ලා දරපලල දෙනවා. නමුත් ඒ නිවසේල ඉන්න අය කියනවා, ඉස්සර ආපෙකිනේට වඩා ඔයා එච්චර වැඩ කරන්නේ නැහැ කියලා. මේ තරුණයා ගිහිල්ලා ඒ වයසක පරණ තරපරණා ළඟට ගිහිල්ලා ඇහුවා, ඇයි මේ ගෙවල් වල ඉන්න අය ඔයා හොඳයි මම නරකයි කියලා කියන්නේ කියලා. ඒකට පස්සේ එයා මුකුත් කිව්වේ නැහැ. නමුත් ටික දවසක් ගියාට පස්සේ ඒ තරුණයා ඇවිල්ලා කිව්වා, අපි තරඟයක් තියමු කවුද වැඩියෙන් දරපලන්නේ කියලා. හරි, දවසක් තරඟයක් තිබ්බා. දෙපැත්තෙම දර තියලා තිබ්බා. වේගයෙන් වැඩිම ප්‍රමාණය දර පලන්නේ කවුද කියලා බලන්න. තරුණයා වේගයෙන් පල්ලාගෙන පලාගෙන ගියා. නමුත් අර වයසක මිනිසයා විනාඩි 50ක් වැඩ කරලා විනාඩි 10ක් කැලෑව ඇතුළට ගිහිල්ලා එනවා. මේ වගේ දෙතුන් සැරයක් කළා. ඉවර වුණාට පස්සේ වැඩිම දර පල්ලා තියෙන්නේ කවුද කියලා බලපුවාම අර වයසක මිනිසයා තමයි දර වැඩියෙන් පල්ලා තියෙන්නේ. නමුත් එයා විනාඩි 10 බැගින් විවේකෙකුත් ගත්තා. ඒකට පස්සේ මේක වෙන්නේ බෑ කියලා අහුවාම ඒ වයසක මිනිසයා කිව්වා, මම අර විනාඩි 10 ඇතුළට ගිහිල්ලා මගේ පොරව මුවහත් කරගෙන එන්නේ. ඒක එයාට පළපුරුද්දක් අත්දැකීමක්. ඒ පොරව මුවහත් කරොත් තවත් වේගෙන් කපන්න පුළුවන් කියන එක. ඒ නිසා සෑම වෙලාවෙම අත්දැකීම් තියෙන, පළපුරුදු තියෙන අයගෙන් අපි අදහස් ලබාගෙන ක්‍රියා කරමු. අල්ලා දිව්‍යන් වාසේ අපිට ජය ලබා දෙනු මැනව.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට

0: FM 95 94.8 දිවයින පුරා
1: FM Alpha Studio with Cousin and Lehansa.

0: Hit FM Alpha Studio with Kosini and Lehansa.
1: දියමන්තියක් බබලන්න නම් ඒකට ලොකු පීඩනයක් වගේම කැපීම් වලටත් මොහොන දෙන්න වෙනවා. ඉතින් ඔයා දන්නව අද මම මේ මොකක් ගැනද කියන්න යන්නේ කියලා. ජීවිතේ ලකුණු ජයග්‍රහණ කියන්නේ එකම එක නැවතුම් පොලක් විතරයි. හැබැයි අපිට පුළුවන් ඒ ලස්සන ජයග්‍රහණ වලින් අපේ මුළු ජීවිතේම තව තවත් ලස්සන කරගන්න, ඔයාට වගේම මුළු ලෝකෙටම ආඩම්බරයක් වෙන්න. Good morning, Kasuniyaki.
2: Good morning, Lehansa. Very, very good morning. ඉතින් ජයග්‍රහි වාසනාවන්ත සතියක් වෙන්නයි කියලායි අපේ ප්‍රාර්ථනාව. අද සඳතා 2026 ජූනි 22. ඉතින් අද දවස ජයග්‍රහී දවසක්, අද දවස සුබ දවසක්, මේ සතිය සුබ දවසක්, මේ සතිය ජයග්‍රහී දවස් ගොඩක්. හරි,
1: දැන් කටිය දන්නව ඇති අපි මේ මොකටද එන්න යන්නේ කියලා.
2: අර කියන්නේ හැරිනකොට ඉතින් කියතයි කියා. මේ දෙන්න එන්න යන්නේ all the results වලට නේද? ඇත්තටම පහුගිය දවස්වල අපි ඒත් බලාගෙන හිටියේ මේ පාර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මෙච්චරම පරක්කු. හැබැයි ඉතින් පරක්කු වෙනකොට ටිකක් අගෙත් වැඩිනේ. හැමෝම හොයලා බලනවා. තාම නෑ, තාම නෑ, තාම නෑ. නැත්තං එම ආවද? රිසල් සුචරින් මන්ට ආවද කියලා හිතනවනේ. හැම දෙයකම ඉතින් හොඳ පැත්තක් තියෙනවා ලෙහන්ස. ඉතින් ඒ හොඳ පැත්ත ලස්සන්ට බාර අරගෙන සාමනපලේ ප්‍රතිඵල ඒ හිතපු විදිහටම ප්‍රතිඵල ගත්ත ආදරණීය දරුව හැමෝම අපි මේ වෙලාවේ මතක් කරනවා. හැබැයි හැමදාකම වගේ ලෙහන්ස අපි කියන කතාව අපි හිතපු ප්‍රතිඵල වලට යන්න බැරි වෙනවනේ ඉතින් ජීවිතේ නේද? සාමාන්‍ය පෙළ, උසස් පෙළ, ශිෂ්‍යත්වයේ මේ හැමදේම මෙහෙම තමයි. විභාග ප්‍රතිඵල වලදී තමන් හිතපු සාමර්ථයට යන්න බැරි වුණු ඔයාටත් සුබපතනවා අපි. මොකද මේක ජීවිතේ එක දෙයක් විතරයි. මේ එක දේ සමත් වෙන එකත් හොඳයි. හැබැයි හිතපු ප්‍රතිඵල වලට ළඟා වෙන්න බැරි වුණා කියලා ඔයා සමත් කෙනෙක් නෙවෙයි ඕන්. හොඳද?
1: ඒක කසුණියකි. ඒ කියන්නේ අපි හිතුවට වඩා ප්‍රතිඵලයක් අපිට ලැබෙන්නත් පුළුවන්, හිතුව විදිහටම ප්‍රතිඵලය ලැබෙන්නේ නැති වෙන්නත් පුළුවන්නේ. ඉතින් මට හිතෙන විදිහට අපිට පුළුවන් නම් ඒකෙන් දුක් නොවි, ඒ කියන්නේ දුක් වෙනවා ඒක ප්‍රැක්ටිකලි එහෙම වෙනවනේ, හිතුව විදිහට ප්‍රතිඵල ආවේ නැති වුනහම. හැබැයි අපිට පුළුවන් නම් ඒක ලොකුම ලොකු මොටිවේෂන් එකක් කරගන්න, අන්න එතනින්ම ඔයා දිනල ඉවරයි.
2: ඉතින් ඒ දිනපු එහෙම නැත්නම් ප්‍රතිඵල වලට යන්න බැරි වුණ හැමෝම වෙනුවෙන් මේ ලොකු අත්පුඩිය දෙනවා. Come on guys, come on. මේක නිසදයක් නෙමෙයි. අමාරු තැන්වල තමයි අපි තව ඉදිරියට යන්න ඕන, දරාගෙන ඉන්න ඕන, හොඳ දේවල් අපි සමරන්න ඕන. සමරුම් කියලා කියන්නේ මාර ලස්සන දෙයක් ජීවිතේ. අද දවසත් එහෙම සමරන්න පුළුවන් දවසක් ජය වේවා. ඉතින් අපි සමරමු කෝලෙහන්සා.
1: එහෙනම් අපි කට්ටියව ඉන්ට්‍රඩියුස් කරලම සමරමු. ඉතින් අද අපිත් එක්ක ඇල්ෆා ස්ටුඩියෝ එකට ඇවිත් ඉන්නවා ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ විනු ෆර්නැන්ඩෝ අක්කයි, කොළඹ නාලන්දා විද්‍යාලයේ මනුල ගොඩැල්ලවත්ත අයියයි.
2: මේ දෙන්නටම ඒ නමයක්. නයිනෙස්, කොහොමද නේද ප්‍රතිඵල කියනකොට? නයිනෙස් ඒක අර හිතන්න නැතුව කියනවා. ගුඩ් මෝර්නින් දෙන්නටම.
3: ගුඩ් මෝර්නින් අක්කේ.
1: Good morning.
2: හරි, අපි මුලින්ම යන්නේ කොයි පැත්තටද ලෙහන්ස?
1: කසුනියකි කැමති පැත්තකට යන්න. මොකටද? මොකද මට දෙන්නම එකයි ඉතින්.
2: ඔව්, මටත් එහෙම තමයි. මොකද මට කියලා දෙකයිද? අපි යමු අර ලේඩිස් ෆෙස්ට් කියලා ඒ පැත්තට. හා කියන්න.
1: මම දහන්න ඕනි ප්‍රශ්නයක්. හා එහෙනම් මංගාව තියනවා අක්කගෙන් අහන දැවෙන ප්‍රශ්නයක්. මේ දැන් කියන්නක බලන්න, ඕලෙවල් රිසල්ට් එද්දී අක්කට ඒක රිලීස් වුණ ගමන්ම දැනගන්න ලැබුණද, නැත්තම් පස්සේ චුට්ටක් වෙලා ගිහින් දැනගන්න ලැබුණේ? මට දැනගන්න ඕනේ ඒ වෙලාවේ අක්කගේ තිබ්බ රියක්ෂන් එක, ඒ වෙලාවේ ගෙදර තිබ්බ තත්ත්වය කොහොමද කියලා.
4: ඔවුනන්ගේ ඇත්තරම දැන් මං ඒ වෙලාව ගැන කතා කරත් එහෙම, ඒ කියන්නේ අපි ඇත්තරම රිසල්ට්ස් එනකම් බලාගෙන තමයි හිටියේ. يعني ගොඩකල් එනවා කිව්වට සමහර දවස්වලට මේ ෆේක් පෝස්ට් එනවා. එතකොට ඇත්තරම අපි කට්ටියම වගේ යාළුවෝ එකතු වෙලා හැමෝම බලන් හිටියා රිසල්ට් එක එනකම්. කොහොමhari එදා අපි කට්ටියම යාළුව ගෲප් කෝල් එකක තමයි හිටියේ, අපිට ආරංචි වුණා එනවා කියලා. ඉතින් රිසල්ට් එක ආපු ගමම ගමන්ම වගේ තමයි මං රිසල්ට් බැලුවේ. ඇත්තටම ඒ වෙලාව ගැන කියනන නංගි සාමාන්‍යයෙන් හැමෝටම බය කියන කියනවනේ ඒ වෙලාවේ. ඒ කියන්නේ මට මේ විභාගෙ කරපු දවසේ ඉඳන් දැන් විෂයන් නමේට ඒ නමයක් ෂුව එකේ තිබ්බා. හැබැයි දැන් දැන් මේ මාසෙ වගේ විතර අපිට තව නිවුස් එකක් ආවනේ රිසල්ට්ස් එනවා කියලා. අර ෆේක් නිවුස් එකක්. අන්න එතකොට එක පාටම ඒ කියන්නේ මට බය හිතුණා මගේ IT විෂය ගැන. ඒ කියන්නේ මට මන් දන්නේ කොහොමද එහෙම බයක් ආවි කියලාත් මන් දන්නේ කිසිම හේතුවක් නැතුව මං IT වලට බය වෙලා හිටියේ. ඉතින් එදා ඉඳන්ම මම ඒ කියන්නේ අනිත් විෂයන් අටගෙන නෙමෙයි හිතේ මට ඒ මතක් උනේවත් නැහැ. මං රිසල්ට් එන්නත් විනාඩියකට කලින් ඒ වෙලාව වෙනකම මං කල්පනා කරේ IT ගැන. මං දන්නේ හේතුවක්වත් මම හෙන්නට බය වෙලා හිටියේ ඒ වෙලාවේ.
2: හරි දැන් ඒ ටික ඔක්කොම ඉවර වෙලා රිසල්ට් එකේ පස්සේ
4: ඒ ටික දැන් රිසල්ට් එක දැක්ක ගමනුත් මම මුලින්ම බැලුවේ මට IT වලට ඒක තියනවාද කියලා. ඉතින් ඇත්තටම මම ගොඩක් nervous වෙලා හිටියේ. රිසල්ට් එක දැක්කට පස්සේ මට කෑ ගැහුණා. ඊට පස්සේ අම්මී තාත්ති ආච්චි නංගි මල්ලි හැමෝම ඇවිල්ලා අහක් කරා එයාලත් අඬනවා. ඉතින් මොන ගොඩක් සතුටුයි. ඉතින්
2: සතුට කඳුළු සතුට කඳුළු අපි හැමෝටම. මනුල ගොඩෙල්ල වත්ත මනුල කියන්න මනුලට ඒක ඒ වගේ අත්දැකීමක් කොයි විදිහටද දැනුනේ?
3: ඒ අත්දැකීම කියන්නේ ඇත්තටම දැන් රිසල්ට්ස් එනවා කියලා තිබ්බා සිකුරාදා. සිකුරාදා අපි ගොඩක් හිතුව අනිවාර්යෙන් ඒ

0: මටත් අර කිව්වාගේ සයන්ස් වලට බයක් තිබ්බා. ඒ වුණාට ඉතින් රිසල්ට් එක දැක්කහම සතුටු හිතුණා.
1: කලින් ඉස්කෝලේ මොකද්ද?
0: කලින් ඉස්කෝලේ ගම්පහ සුමේද.
1: ගම්පහ සුමේදින් ඉඳන් නාලන්දට එන්නේ කොහොමද?
0: ගම්පහ සුමේදින් ඉඳන් මම නාලන්දට එන්නේ ශිෂ්‍යත්වෙන්. 2019 ශිෂ්‍යත්වය ලියලා ලකුණු 179ක් කරන් තමයි මම නාලන්දට එන්නේ.
1: ඒ කියන්නේ කොවිඩ් පීරියඩ් එකේද?
0: කොවිඩ් කියන්නේ අපි ශිෂ්‍යත්ව ලිව්වේ කොවිඩ් වලට කලින්. අපේ 6-7 මුල වගේ තමයි කොවිඩ් ආවේ.
1: හා ශිෂ්‍යත්වයට ලකුණු 179ක් අරගෙන මළල එන්නේ ආනන්දෙට. නාලන්දෙට නාලන්දෙට. හරිද? නාලන්දෙට ඇවිල්ලා දැන් අද නයිනෙස්. ඊට පස්සේ මොනවද කරන්න හිතාගෙන ඉන්නේ?
0: ඊට පස්සේ අක්ක මං ඒ ලෙවල් වලට මැත්ස් තමයි කරන්න හිතාගෙන.
1: ඇම්බිෂන් එක මොකද්ද?
0: ambition එක දැන් maths කරලා ඒ IT පැත්තෙන් ඒ software web designing ඔය පැත්තෙන් ඉස්සරහට යන්න තමයි.
1: නියමයි. විනෝගේ ambition එක මොකද්ද?
2: මම නම් අක්කි චූටි කාලේ දැම්ම ආස ડોක්ටර් කෙනෙක් වෙන්න.
1: හනේ චූටි ડોක්ටර් කෙනෙක් නේද? ඉතින් මේ දෙන කවුද කියලා බලාගන්න පුළුවන් නේ ලෙහන්සා?
3: ඔව්, එන්න අපේ net fm facebook live එකට.
1: 9S කත්තු වැඩ දෙන්නෙක් අද ඉන්නේ. ඉතින් 9S කත්තු ගොඩ දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ හැමෝටම ආයේ ආයේ සුබ පැතුම් එකතු කරනවා. මම ආයේ කියනවා ලෙහන්සා. එහෙම නැති වුණා කියලා ඔයා සමත් නැහැ හොඳේ. කරන්න වැඩ ඕන තරම් තියෙනවා. දැන් ඔප්ෂන්ස් කොච්චර තියෙනවද? ඒව හොයාගමු. අපිත් ඉන්නවා උදව්වට. Net FM Alpha Studio.

0: උදේ හයයි විනාඩි 17යි වෙනව නෙත FM Alpha Studio අහගෙන බලාගෙන ඉන්නේ. එන්න එන්න Facebook Live එකට එන්න. මේ දක්ෂෝ දෙන්න කවුද කියලා බලන්න. කවුද ලහස?
1: ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ කොළඹ නාලන්ද විද්‍යාලයේ මනුල ගොඩල්ලවත්ත අයයි, ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ විනු ෆර්නැන්ඩෝ අක්කයි.
0: මේ පාර හොලිබල් රිසල්ට්ස් වලින් ජයග්‍රහණය ලැබපු සමත් වුණු අසමත් වුණු ගොඩ දෙනෙක් ඇත්තටම අපිට මැසේජස් එවුවා කතා කරා. ඒ හැමෝම වෙනුවෙන් අද අපි ඒ හැමෝම නියෝජනය කරන්න තමයි මේ දෙන්නට අවස්ථාව දුන්නේ. මොකද ඉතින් හැමෝටම ඉන්න අවස්ථාව දෙන්නත් බෑනේ. අනිත් එක තමයි ලෙහන්සා අද දැන් ඉස්කෝලවලට එන්න කියලා තියෙනවා නේ විනු. අනිවාර්යෙන්ම අද ඉස්කෝලෙට එන්න කියලා තියෙනවා. උදේ 7 වෙද්දි 6:00 වෙද්දි විශේෂ වැඩසටහන් සංවිධාන කරලා තියෙනවා ඉස්කෝලේ විදුහල්පතිවරු ගුරුවරු. ඒ නිසා අපි මේ ළඟපාතින් ටක් ගාලා ගෙන්න ගත්තේ නේද හැමෝම නියෝජනය කරන්න. හඬ අහමුද?
1: අහමු අහමු.
0: අපි සර්ප්‍රයිස් එක පස්සේ කියමු. ඔන්න අවස්ථාව.

0: කාගෙද කාගෙතේ හඬ?
1: එතමයි වනන් ඔන්ලි විනුවක්ක.
0: කොහොමද නේද හැමදේම නටලා සින්දු කියලා ඉස්කෝලේ කරන්න ඕන හැම දෙයක්ම කරලා. අද ඉතින් ඒ නමයකුත් අරගෙන ඉන්නවනේ ලෙහන්සා.
1: ඒකනේ අපි හැම වෙලෙම කියන්නේ මේනේ ඕල් රවුන්ඩර්ස්ලා කියලා කසුණියකි.
0: අපි අහමු නේද විස්තර අයියාගෙන ඔය අක්කගෙන ඔය දෙන්නගෙම ටට්ටක් කාලා.
1: හා
0: ටැලන්ට්ස් මොනාද කියලා අයියාගෙන් පටන් ගමුනේ.
1: ඔව් අපි Facebook live එකෙත් කිව්වා. ඒත් අපි ආයෙත් කියනවා.
0: ඔව්. ඔන්න යා කට්ටියට ඇහුන්නේ නෑනේ.
2: ටැලන්ට්ස් කියන්නේ පොඩි කාලේ ඉඳන් මම කලින් හිටියේ සුමේදේ. සුමේදේ ඉද්දිත් ගොඩක් බාහිර වැඩයි ස්පෝර්ට්ස් වියව කරා. පොඩි කාලේ ඉඳන් බැඩ්මින්ටන් කරා. බැඩ්මින්ටන් වලින් 2018 2019 දෙකේම චැම්පියන්ෂිප් එක ගන්නවා අපි සුමේදෙදි ටීම් එක. ඊට අමතරව තව ස්විමින්, චෙස් පොඩි කාලේ ඔවා කරා. ඔයත් ඉගෙනත් ගත්තා.
0: පන්තියේ කීවෙනිය වුණාද?
2: පොඩි කාලේ ඉඳන් පන්ති එක දෙක ඉන්නව අනිවාර්යෙන්. දැන් නාලන්දට ආවට පස්සෙත් එක දෙක තුනෙන් පහලට බහැලම නැහැ.
0: බාහිර වැඩත් ඔක්කොම කරා. අපි යනවා විනෝකේ පැත්තට ඉක්මනට.
3: මම බාහිර වැඩ ගොඩක් කරපු කෙනෙක්. එතකොට මං ලැබු ජයග්‍රහණ ගැන කිව්වොතින් එහෙම music exams karala saha piano exams karala mate eval jayagrahana thiyenawa ewagem vibhaga walin ihala lakunu aran jayagrahana thiyenawa goda ewagem thamai danum minuma taranga ewage godak dewa godak taranga walata gihila jayagrahane kala thiyena
0: oh lassana katahadak thiyena doni kenek ithin oyata thone me wage jayagrahikawak jayagrahakek wenna neda
1: oh
0: ekata mokada karanna one
1: ඒකට මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ.
0: කැපවීම උත්සාහය මහන්සිය ගොඩක් වැදගත්. ඉතින් අද බර්ත්ඩේ කේක් කපන්නේ කොයි වෙලාවටද?
1: කසුණියකි කැමති වෙලාවකට කපමු. බර්ත්ඩේ කේක් එක නම් රෙඩි.
0: හරි. එහෙනම් ලෑස්ති වෙලා ඉන්න. අපි ලෑස්ති බර්ත්ඩේ කේක් එකක් කපන්න.
4: Net FM Alpha Studio with Kasuni and Lehansa. FM Anupaha. FM 94.8 Net FM
0: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාදලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුලගම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2077-87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
5: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මිට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මිට් ඔබත් අදම රස බලන්න
6: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
7: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
6: මාරයිනේ.
8: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636
9: මුදලාලි
10: අලෝනා
9: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අකිලි ස්කුඩු ග්‍රෑම් 200ක්වත් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න
11: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙව තෝතෝ මට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
10: විජය දාන්න ඔක්කොටම
11: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජය තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
9: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්තම් අපි තහුවෙමු
12: මිරිස් නම් මිරිස් විජය මිරිස්
8: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
13: මෙඩිකල් එකට මාස්ක් පටා ගියා මාස 3ක ඉඳන් ඉස්සෙල්ලා කපුගේ මාළු ආවා පස්සේ දෙවන ගලේ ආවන් ජීුණා මාස් ගියා දවස් 12ක් ජීල තිබුණේද දෙවෙනි වතාවෙ ජීනාව තුන්වෙනි ගමනේ ජීනාව ඊට පස්සේ මේක් මහත්තයෙකුට වෙන්නලා ෆොටෝ පරීක්ෂණයක් කරලා බැලුවා මොකුත් අරණීයක් නැහැ කියලා කිව්වා දැන් හොඳටම
8: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 3940

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පොහෝදා.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: මණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසථය සමාදන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවින් දම් දෙසුම් අහන්න.
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: පුසුන් පොහෝදා. අපි බණ්ඩාරවෙල යමු, අපි බණ්ඩාරවෙල යමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොල ඉන්දානන්ද නාහිමි,
0: සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.
2: FM 95, FM 94.8, Net FM.
3: Net FM Alpha Studio with Kasumi and Lehansa.
4: නැතෙම් ල්ෆ ස්ටඩියෝ දෙහය විනාඩි විසිහය වෙලාව අපි වහගෙන ඔයාට ජයග්‍රහයේ දවසක් වෙන ගමන් වැඩ කරන ගමන් කාර්ය බහුල වෙලා තියෙන්නේ. ඉතින් උදේට දඩි බිඩියර හැමතිස්සම කියනවා වගේ වැඩ කරන අස්සනේ අපි වහන්නේ බලන්නේ. ඒ හැමෝම අපි හරි මාතරෙන් ගෞරවෙන් මතක් කරන්නේ. ඉතින් අපි දැන් යමු නාලන්දි පැත්තට. ඉතින් අපි අහමු අපේ මනුලයියගෙන් ලස්සනම ලස්සන සින්දුවක්. සින්දුවේ නම
5: සන්තන් සුසු.
4: හරි.

0: අපි බයද කියාබැලුවා.
1: අපි ඊළඟ අවස්ථාව දෙනවා වේදිකාවට විනු ෆර්නෑන්ඩෝ. මේ දෙන්නටම ඒ නමයක් හොඳේ.

0: මිහිරීද ලෙහන්සා?
1: අතිශය මිහිරි.
0: හරි, අපි බර්ධේ කේක් එක කපන්න ඕනනේ. දැන් වෙලා තියෙනවාට බර්ධේස් ටික පේනවද සොඳුරිය?
1: මට පේන්නේ නැහැ, මංගව මවුස් එකක් නැහැ නිහිට මෙහෙට කරන්න.
0: එහෙම එකකුත් වෙලා නේද? හරි හරි හරි, හොමින්නකෝ හොමින්නකෝ. දැන් මෙහෙමයි, මේ අපි 9S ගැන කතා කරන්නේ නේද? ප්‍රතිඵල ගැන කියනවා නම් අපේ ජීවිතේ හැම තිස්සෙම හැමදාකම අපිට තියෙන මොනවා හරි ප්‍රතිඵල අපි ගන්නෙ. අපි කොච්චර තීරණ ගන්නවද කියලා හිතන්නකෝ දවස් 30. එතකොට ඒ දවස් 30 ගන්න තීරණවල ප්‍රතිඵල නෙවෙයිද අපිට තියෙන්නේ?
1: අනිවාර්යයෙන්ම.
0: ඉතින් ඒ ප්‍රතිඵල හැම වෙලෙම හොඳ වෙනවද?
1: නැහනේ.
0: හැම වෙලෙම නරක වෙනවද?
1: එහෙම වෙන්නේ නැහැ.
0: හැම වෙලෙම සුබ වෙනවද?
1: නෑ නෑ අනේ,
0: අසුබ වෙන්නේ නැහැ නේද? ඉතින් එහෙම තමයි. මේ ඔලෙවල් රිසල්ට් එක කියන්නේත් එහෙම දෙයක්. ඒලෙවල් රිසල්ට් එක කියන්නේත් එහෙම දෙයක්. ඒ කොහොම වුණත් අපි මේ සුබ අසුබ දුක සතුට හැමදේම ජය පෙරදුම හැමදේම දරාගෙන තමයි ජීවිතේ අඩියෙන් අඩිය ඉස්සරහට යන්නේ. ඒව කියලා දෙන දෙයක් තමයි ලෙහන්සා පොත් කියලා කියන්නේ.
1: අනිවාර්යයෙන්ම.
0: එහෙම කියලා දෙන පැත්තක් තමයි නූර කියලා කියන්නේ. කන්දෝට රට, මහනුවර, කැන්ඩි සිටි සෙන්ටර්, මේ හැමදේම අපිට ජීවිතේ ගොඩාක් ලස්සන දේවල් කියා දෙන තැන්. ඒ නිසා තමයි ඔයාට කියන්නේ ජූනි 29 වෙනිදා ඉඳලා ජූලි 5 වෙනිදා වෙනකන් කැන්ඩි සිටි සෙන්ටර් එකේදී මේ පාර කන්දෝට රට මහනුවර පොත් දැක්ම තියෙනවා. අපිත් දෙනවා. ඔයත් එන්න ඕන. ඇවිල්ලා හිතේ හැටියට ඔයාගේ හිතේ තියෙන පොත් ටික ගන්න. වට්ටම් තියෙනවා, විශේෂාංග තියෙනවා. හරිම ලේසි විදිහට ඔයාට මේ දේවල් ඔයාගෙම කරගන්න පුළුවන්. එහෙනම් දින වෙන් කරගන්න ජූනි 29 වෙනිදා ඉඳලා ජූලි 5 වෙනිදා වෙනකන් ඔයාට තියෙනවා දවස් කිහිපයක්ම කැන්ඩි සිටි සෙන්ටර් එකේ මේ පාර කන්ද උඩ රට මහනුවර පොත් දැක්ම ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය 19 වෙනි වරට සංවිධානය කරන්නේ. ලොකු වැඩක්. ඒ වගේම කැන්ඩි සිටි සෙන්ටර් සම අනුග්‍රහය සම සංවිධානය. ඉතින් නෙතෙෆෙම් අපි එකතු වෙලා ඉන්නවා ගොඩාක් ආදරෙන් ආඩම්බරෙන් හැමදාමත් නිල රේඩියෝව විදිහට. ඒක කියන ගමන් අපි ටග්ගාල බ්‍රේක් එකක් අරගෙන යමුද?
1: හා.
2: නෙතෙෆෙම් ඇල්ෆා ස්ටුඩියෝ විත් කසනි ඇන් ලෙහන්සා. බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
0: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077-406-4397. අලුතැන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2077-87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
3: මොබිටෙල් වෙතින් Samsung Galaxy A06 ස්මාර්ට් ෆෝන් එක රුපියල් 15160 කට පුද්ගලික සහ රාජ්‍යාංශයේ සියලු සේවකයින් හට දැන් ලබා ගත හැකි. වැඩි විස්තර සඳහා www.slt.mobitel.lk වෙත පිවිසෙන්න. 17,000 තන්න කොන්දේසි සහිතයි.
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib Sri Lanka.
5: finishing වහලක් ලෙස color up flow වැජබෙනා.
6: සිත් බඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. finishing වහලක් නම් color up තමයි.
7: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය
8: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
9: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.

0: ධාතු නමස්කාරය.
1: උත්තම මුනිදා වඳින්නට, පුසුන් පොහෝදා පිළිවෙත් පුරන්නට
0: අපි බණ්ඩාර විල යමු. බණ්ඩාර විල යමු.
2: FM Alpha Studio with Kasuni and Lehansa.
3: ඉතින් අපි දැන් යමු birthday cake පැත්තට. මම ලියලා තියෙන මැසේජ් එක හැමමම කියවන්නම්. හරිද කසුනියා කී?
4: හරි.
3: අද මගේ ෂූටි පුතාගේ උපන්දිනය. එයාට යාගේ ආදරණීය අම්මා නංගි මේ හැමෝම පවුලේ කට්ටිය හැමෝම ෂූටි පුතාට wish කරන සුබම සුබ උපන්දිනයකට. අද 17 වෙනි උපන්දිනය සමරනවා අම්බලංගොඩ ලිහිණියාගම මහවිද්‍යාලයේ 12 වසර ඉගෙන ගන්න ඉදුමිණි භාෂිතා විමල වීර. ඉතින් එයාගේත් ෆැමිලි එකේ හැමෝම යාට සුබම සුබ උපන්දිනයක් කියලා wish කරනවා. අද 16 වෙනි උපන්දිනය සමරනවා කොළඹ රාජකීය විද්‍යාලයේ 11 ඊ පන්තියේ ඉගෙන ගන්න නිහාර දිලංජන.
4: ඒ වගේම අද මං දන්නේ කී වෙනි උපන්දිනයද කියලා තරින්දු නන්ද කීර්ති, තරින්දු නන්ද කීර්ති උපන්දිනය සමරනවා. හැපි බර්ත්ඩේ කියලා එයාටත් wish කරනවා.
3: ඉතින් අද 3 වෙනි උපන්දිනය සමරනවා චුටි බබෙක් නදිනු හස්මිත. ඉතින් එයාටත් එයාගේ ෆැමිලි එකේ හැමෝම wish කරනවා. ඉතින් ඒ කට්ටිය තමයි අද බර්ත්ඩේ wishes අපිට දීලා තියෙන්නේ. මට මගේ හැරිලාද දන්නේ නැහැ. සමා වෙන්න ඕනේ. එහෙනම් මගේ හැරිලා නම්.
4: හරි, අපි අද දවසේදී කියන්නේ ජූනි 22 වෙනිදා උපන්දිනය සමරන ඔයාව ගොඩාක් ආදරෙන් මතක් කරනවා. Happy birthday, ජය වේවා. යන්න කලින් අපි Facebook live එකේ අහපු ප්‍රශ්නේ අහමු නේද?
3: හා.
4: අද අපිත් එක්ක ඉන්නේ ඒ නවයක් ගත්ත මනුල ගොඩෙල්ලවත්ත, ඒ වගේම විනු ෆර්නෑන්ඩෝ. විනු කියන්නකෝ, ඔයා වහගෙන ඉන්න නංගිල මලිලට මොනවද ඔයාට කියන්න තියෙන දැන් මේ රිසල්ට් එකත් එක්ක බාහිර දේවල් ගොඩක් කරපු කෙනෙක් හැටියට?
5: ඇත්තටම අකිමරි කියන්න තියෙන්නේ හැම දෙයක්ම බැලන්ස් එකේ කරගෙන යන්න. දැන් ගොඩක් අය මේ කාලේ ඉන්නවා මේ බාහිර දේවල් කරන්නේ නැතුව එයාලා ස්ටඩීස් ඔක්කොම ඉවර වෙලා ඒව පටන් ගන්නවා කියන. හැබැයි එහෙම කරන්නේ නැතුව ස්ටඩීස් කරන ගමන්ම තමන්ගේ හැකියාවත් අඳුනගෙන ඒවත් ඒ දෙකම බැලන්ස් එකේ කරන් යන්න කියලා තමයි මම කියන්නේ. ඔයාලා සිංදු කියන්න කැමති නම් සිංදු කියන්න, නටන්න කැමති නම් නටන්න, ඔයාලගේ හැකියා අඳුරගෙන ඔයාලා ඒ දේවල් ප්‍රයෝජනයට ගන්න. ස්ටඩීස් කියලා ඒ දේවල් නවත්තන්න එපා. ඒ දෙකම බැලන්ස් එකේ කරගෙන ගියොත් තමයි ඔයාට අනාගතයේදී අර හැමදේම බැලන්ස් කරන් යන්න පුළුවන් හැකියාව
3: තියෙනවා. කසුනියා කී, අපි දැන් අයියාගෙනුත් ඒ ප්‍රශ්න මහන් නැතුව චුටක් වෙනස් විදිහේ ප්‍රශ්නයක් අහමු. මොකද මේක මේ මං අහන්නම ඕනමයි කියලා හිතියේ. දැන් අපේ ඕ ලෙවල් කාලේ යාළුවෝ කියන්නේ සමහර වෙලාවට අවුරුදු 11ක් 30 එහෙම නැත්නම් දැන් ශිෂ්‍යත්වයෙන් වගේ ගියොත් අවුරුදු 7ක් විතර 30නේ. ඉතින් ඒ වැඳීම අවුරුදු ගාණක් එකට ඇවිල්ලා දැන් හැමෝම යනවා තමන්ගේ ඩ්‍රීම්ස් වලට, තමන්ගේ ටාගට්ස් වලට. ඒව එක එක විදිහට වෙනස්. සමහරු ඒ ලෙවල්ස් කරනවා, තවත් සමහරු රට යනවා. ඉතින් කොහොම හරි එයාලගේ ජීවිත ලස්සන කරගන්න එයාලා වෙනම වෙනම පාරවල් වල යනවා. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක කොහොමද අයියට දැනෙන්නේ? සහ ඒක දුකයි, ඒ වගේම ඒක කොහොමද අයියාගේ හිතට දැනෙන්නේ කියලා අපි කියමු.
6: ඇත්තටම නංගි, දැන් අපි ඒ කාලේ හිටපු ඒ යාළුවෝ අතර ඇත්තටම මාර බැඳීමක් තිබ්බා. අපි ඕ ලෙවල් අන්තිම වෙද්දිත් එක එක්කෙනාගේ ගෙවල් වල ගිහින් එකට පාඩම් කරා. අපි ඔක්කොටම වගේ 9A8 ටෙස්ට් තියෙනවා. ඇත්තටම මාර සතුටුයි අර එයාලාගේ රිසල්ට් එක දකිද්දි එයාල ඉන්න තැනත් එක්ක. එතකොට එයාල එක එක පාස් දැන් තෝරන් ඉන්න නංගි කිව්වා වගේම සමහරු බයෝ කරනවා, කොමර්ස් කරනවා. ඉතින් ඇත්තටම එයාලා මොනා කරත් කමන්නේ. අපි අපිට පුළුවන් වෙලාවේදී ඉතින් ආයෙ හම්බෙනවා. එයාලා එයාලගේ ඩ්‍රීම්ස් එයාලට එයාලගේ ඩ්‍රීම්ස් අචීව් කරගන්න පුළුවන් වෙලා හොඳ අනාගතයක් තියෙන්න කියලා තමයි ඇත්තටම යාළුවෝ සෙට් එකට ප්‍රාර්ථනා කරන්නේ.
4: ඒකර කියන්න ඕන වචන වලින්ම කිව්වා නේද? මනුල ඒ වගේම විනු දෙන්නම හරිම ආඩම්බරයි අපිට. අද මම කිව්වනේ ඕලෙවල් රිසල්ට් වලින් තමන්ට ඒ යන්න පුළුවන් හොඳම ඇචීව්මන්ට් එකට ගිය හැමෝම නියෝජනය කරන්න තමයි විනෝ ෆෙනෑන්ඩෝ ඒ වගේම මනුල ගොඩෙල්ලවත්ත අද ඇල්ෆා ස්ටුඩියෝ එකට ආවේ. ඒගොල්ල ගොඩක් වැඩ කරපු අය, ස්කෝලේ බාහිර දේවල් ගොඩක් කරපු අය, ඒ වගේම යහපත් ගතිගුණ ගොඩාක් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම ඉස්සරහට සාර්ථක වෙන්න කියලයි ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් අපේ ප්‍රාර්ථනාව. ඔගොල්ලෝ බබලනා වගේම රටත් බබලන්න, ඒක තමයි අපේ ආශිර්වාදය. ස්තුතියි.
3: එහෙනම් අපි ගිහින් එන්න.
4: හැමෝටම ප්‍රාර්ථනා කරනවා ඉතින් නේද, මේ වගේ ජයග්‍රාහී දවසක් වෙන්න කියලා නේ ලෙහන්සා?
3: අනිවාර්යයෙන්ම.
4: මොකද ස්ටක් වෙලා ඉන්නේ?
3: මම මේ ඉතින් අර අපිට මිස්සුණු චැට්ස් බල බල ඉන්නවා.
4: හරි හරි, අපි ඒවටත් ඉතින් රිප්ලයි කරන්න නේද? අද දැන් අපි ගොඩක් වෙලා කතා කරා, ගොඩක් ටැලන්ට්ස් ගැන කිව්වා, ඒ වගේම ඔයාගේ දවසත් ලස්සන කරා. ඉතින් දවස ලස්සන වෙනකොට, ජීවිතේ ලස්සන වෙනකොට වැඩිපුරම සතුට වෙන්නේ කවුද ලෙහන්සා?
3: මං හිතන්නේ අපේ අම්මයි තාත්තයි වෙන්න ඕනි.
4: හැබැයි ඒක තමන් මුලින්ම භුක්ති විඳින්න ඕන නේද? මම සතුට වෙන්න ඕන. එතකොට ඔයාගේ අම්මයි තාත්තයි ගොඩක් සතුට වෙනවා. අද වෙනකොට විනෝගේ අම්මයි තාත්තයි කොච්චර සතුට වෙනවද, මනුලගේ අම්මයි තාත්තයි කොච්චර සතුට වෙනවද, ඒ වගේ ඕලෙවල් රිසල්ට්ස් වලින් හොඳ රිසල්ට් එකට ගිය චූටි පැටිය ඔයා ගැන හැමෝම කොච්චර සතුට වෙනවද. ඉතින් එහෙම සතුටක් නේ අපි හැමෝම භුක්ති විඳින්න ඕන. ජය වේවා මම කසනී.
3: මම ලෙහන්සා.
0: Let FM Alpha Studio with Kasani and Lehansa.

0: நெட் நியூஸ் ஜனதாவ விசுவாச කරන சத்ய
1: லெசன் 6 வினாடி 45යි நெட் நியூஸ்
2: ඔබ වෙත ගෙන එන්නේ
3: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
4: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලේ
5: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
6: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
1: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
6: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0767 716 3672.
0: නෙට් නිවුස් ජනතාව විශ්වාස කරන සත්‍ය.
7: ආයුබෝවන් අද 2026 ජූනි 22 සඳුදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය net news උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ net news සජීව මෙදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර බණ්ඩාර ඇතිපොළ ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය
7: සිරස්තල සලේගේ බිරිඳ සැකකරුවෙකු හෙලි කරයි හදිසියෙම ලියපු ලියුම ගැන සම්පූර්ණ තොරතුරු පිරිමි සහය දිවීමේ කණ්ඩායමෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් තෙල් මිල බැස්සත් නැතත් බස් ගාස්තු 120%කින් වැඩිවන බව ගැමුණු කියයි ඉහළ පෙළේ අමරිකානු හමුදා නිලධාරියෙකු දිවයිනට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ධූරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි ට්‍රම්ප් කියයි ලෝක වෙළඳපලේ ඉන්ධන මිල අඩු වුණත් ශ්‍රී ලංකාවේ මිල තවමත් පහළ දමා නැහැ ඒ ගැන විවිධ පාර්ශවයන්ගෙන් ආණ්ඩුවට එල්ල වෙන්නේ දැඩි චෝදනාවක් එසේ තිබියදී බස් හිමියන් කියන්නේ ඉන්ධන මිල අඩු වුණත් නැතත් බස් ගාස්තු වැඩි කරනවා කියලා. මේ මොනව කොහොම වුණත් අන්තිමට බරපැටවෙන්නේ සාමාන්‍ය පුරවැසිය මත. ඒ ඇතුළු දවස උණුසුම් කළ කතා පෙළෙහි පළමු සත්‍ය අනාවරණය මෙතෙන් සිට.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය වෙතයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ වී සිටින සිවිල් ඇඳුමින් සැරසුණු සැක සහිත නිරීක්ෂණ කටයුතු වල නියැලෙන විශේෂිත පුද්ගලයෙකු තමාව සහ දරු දෙදෙනාව නැවත නැවතත් නිරීක්ෂණය කරන බව පවසමිනුයි ඇය එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ. පසුගිය 20 දින සිය දියණිය සහ පුත්‍රයා සුරේෂ් සලී මහතාගේ සුවදුක් විමසීමට ජාතික රෝහලට ගිය අවස්ථාවේදී එම පුද්ගලයා දරුවන් පසුපස ගොස් ඔහුගේ ජංගම දුරකථනයෙන් දරුවන් දෙදෙනාගේ ඡායාරූප ගැනීම හෝ රූගත කිරීම සිදු කර ඇති බව මනෝරි සලී මහත්මිය පවසනවා. එමෙන්ම මීට පෙරත් ජාතික රෝහල අසල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රය අසල ඔහු ගැවසෙන අයුරු නිරීක්ෂණය වූ බවද ඇය පැවසුවා. එවන් තත්ත්වයක් තුළ මේ පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසත් අදාළ පුද්ගලයා කවුරුන්ද යන්න හඳුනා ගන්නා ලෙසත් මනෝරි සලේ මහත්මිය අපරාධයක වින්දිතීන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියෙන් ඉල්ලා තිබෙනවා. චීනයේ ෂැංගුනුවර පැවැත්වෙන ආසියානු සහය දිවීමේ ශූරතාවලියේදී පිරිමි මීටර් 104 සහය දිවීමේ ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරඟයේ සිවුවෙනි ස්ථානයේ දිනාගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙම දක්ෂතාවය දැක්වූ අතර ඒ සඳහා ඔවුන් වැය කළ කාලය තප්පර 38.63ක්. මෙම තරඟය සඳහා දෙනෙත් වීරරත්න, චමෝත් යෝධසිංහ, චලිත් පියුමාල් හා මෙරොන් විජේසිංහ එක් වුණා. මෙම ඉසව්වේ මීට පෙර ශ්‍රී ලංකා වාර්තාව සටහන්ව තිබුණේ මීට වසර 8කට පෙරයි. එනම් 2018 වසරේ ගෝල්ඩ් කෝස්ට් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී තප්පර 39.08ක කාලයකින් එම වාර්තාව පිහිටුවා තිබුණා.
7: ඒෂිහාන් අබේපිටිය විනෝද් සිල්වා, හිමාෂ ඊශාන් සහ මොහොමඩ් අශ්රෆ් යන ක්‍රීඩකයින් විසින්. දෙවන වරට පැවැත්වෙන මෙම ආසියානු සහය දිවීමේ ශෝරතාවලියේදී ශ්‍රී ලංකා වාර්තාව පිහිට වූ තරගේ රන් පදක්කම චීනය විසින් දිනාගත්තා. එමෙන්ම රිදී පදක්කම තායිලන්තයේ දිනාගත් අතර ලෝකඩ පදක්කම චීන තායිපේට හිමි වුණා. ඉදිරියේදී ඉන්ධන මිල අඩුවද ජූලි මස මුල සිට බස් ගාස්තු 20%කින් වැඩිවන බව ශ්‍රී ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. සෑම වසරකම ජූලි පළමුවනදා ක්‍රියාත්මක කිරීමට නියමිත බස් ගාස්තු සංශෝධනය වර්තමානයේ සිදුවන මාසික ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව අවධානය යොමු කරමින් ජූලි මස 3 දින ක්‍රියාත්මක කිරීමට මේ වන විට අවධානය යොමු ඇති බවයි net news සමග සාකච්ඡාවකට එක් වෙමින් ඔහු කියා සිටියේ.
8: බස් ගාස්තු සංශෝධන අනුව අවම වශයෙන් 100% කීයක සංශෝධනයක්ද ඔබ බලාපොරොත්තු වෙන්නේ?
9: මාසෙ මේ පාර ඩොලර් එක අතිවිශාල විදිහට වැඩි වෙලා තියෙනවා. කොළඹ පාරිභෝගික මිල දාශකය වැඩි වෙලා තියෙනවා. ඒක මත තමයි මේක දෝලණය වෙන්නේ. ඒ වගේම සියුල් භාණ්ඩ මිල වැඩි වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි අපේක්ෂා කරනවා 20% බස් ගාස්තුවක් මෙවර වැඩි වෙවි කියලා.
8: ලෝක යුද තත්ත්වයේ වෙනසක් සිදු වෙලා තිබෙනවා. එතකොට සාමයේ අපේක්ෂාවක් තිබෙනවා යම් ආකාරයකට. යම් හේකින් දේශීය වශයෙන් ඉන්ධන මිල විශාල මට්ටමකින් අඩු කරන්න වුණොත් එතකොට බස් ගාස්තු සංශෝධනයට කොහොමද ඒ දේ සිද්ධ වෙන්නේ?
9: ඊසර් මත පදරම් වෙලා ඒක බස් ගාස්තු සංශෝධන ඉඩකඩ හම්බ වෙන්නේ නැහැ. ඊළඟ ඒ කියන්නේ ජූලි මාසයේ සංශෝධනයෙන් පස්සේ. මොකද ඒකට හේතුව තමයි අපි හැමදාම කියනවා මේ බස් ගාස්තු කොච්චර ගාස්තුවක් ලබා දෙනවා. මොකද කර්මාන්තයක් විදිහට බස්සත විදිහට ඒ පැත්ත ආණ්ඩුවක් බලන්නේ නැහැ. මේක මේ වර්තමාන ආණ්ඩුව නෙමෙයි පෞගිය ආණ්ඩු කාලෙත් ඒක බැලුවේ නැහැ. ඒක නිසා තමයි බස්සත හිමිකරුවන් 4000ක් පමණ බුමුතල් ගහන්න බස්සත වලට යොමු වෙලා තියෙනවා. ඒක තමයි අවාසනාවන්ත සහ ඛේදජනක තත්ත්වයක්. ඉතින් ඒකේ තියෙන ප්‍රතිවිපාකී තාම භයානකයි. ප්‍රතිපත්ති ක්‍රියාත්මක සාධකයන්වත් AI ලබා දෙන්න කටයුතු කරන්නේ නැහැ. ඒක ඒගොල්ලෝ දේශපාලනය කරනවා. මේ බස් ගාස්තුවත් එක්ක. ඉතින් ඒ නිසා අපි කනගාටුවෙන් වත් කියනවා ඊළඟ මාස 6දී අනිවාර්යයෙන්ම අපි ඩීසල් අඩු වුණාට අපි කිසිසේත්ම ගාස්තු අඩු කරන්න කටයුතු කරන්නේ නැහැ. මොකද අපි මේ වෙනකොට දැඩි පාඩුවකින් දැන් මාස ගණනක් තිස්සේ අපි බස් ධාවනය කරන්නේ ඉතාමත් පාඩුවකින්.
7: අමරිකානු පැසිෆික් ගුවන් හමුදාවේ අනදින නිලධාරී ජෙනරාල් කෙවින් ස්නයිඩර් මහතා තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. ලබන 24 වනදා දක්වා ඔහු මෙරට රැඳී සිටින අතර මෙම සංචාරය අතරතුර රජයේ සහ ආරක්ෂකංශයේ ඉහළපෙළේ නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමටද නියමිතයි. ගුවන් සහ සමුද්‍රීය ක්ෂේත්‍ර දැනුවත්භාවය, සයිබ ආරක්ෂාව, ආපදා ප්‍රතිචාර සහ කලාපීය ආරක්ෂාව හරහා පුළුල් සහයෝගීතාවය කෙරෙහි එහිදී අවධානය යොමු වන ඇති බවයි කොළඹ පිහිටි අමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේ. පෙම්මතුන් ලෙස හෝ සමීප හිතවතුන් ලෙස පෙනී සිට විවාහ පොරොන්දු ලබාදී හෝ වෙනත් ආකාරවලින් කාන්තාවන් මුලාකර මුදල් හෝ දේපල වංචා කරන, නැතහොත් ලිංගික අතවර සිදුකරන තැනැත්තන් සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරන බව පොලිසිය පවසනවා. ඒ සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක් මෑතදී ලැබී ඇති බවයි පොලිසිය පවසන්නේ. මෙම ඇතැම් වංචාවන් අවසන් වී ඇත්තේ මනුෂ්‍ය ඝාතනවලින් බවද පොලිසිය පැවසුවා. එම නිසා එවැනි වංචනිකයන්ට හසු නොවීමට කල්පනාකාරී විය යුතු බවයි පොලිසිය අවධාරණය කරන්නේ. මේ අතර අන්තර්ජාලයේ ඔස්සේ තැනැත්තන් මුලාකර දිගින් දිගටම සිදුවන මේ ආකාරයේ වංචා සහ මනුෂ්‍ය ඝාතන සහ අපරාධ පිළිබඳ පොලිස්පතිවරයාගේද විශේෂ අවධානය යොමු වෙනවා. ඒ අනුව එවැනි වංචා සහ වෙනත් අපරාධවලින් මහජනතාව ආරක්ෂා කිරීම සඳහා දිවයිනේ සියලුම පොලිස් ස්ථාන, බුද්ධි අංශ සහ සිවිල් නිලධාරීන් දැනුවත් කර තොරතුරු රැස්කිරීම පසුගියදා ආරම්භ කළ බවයි පොලිසිය පැවසුවේ. මෙම අවස්ථාවේදී ආරක්ෂාව වෙනුවෙන් මහජනතාව සැලකිලිමත් විය යුතු සහ පිළිපැදිය යුතු මාර්ගෝපදේශ කිහිපයක්ද හඳුන්වා දී තිබෙනවා. සමාජ මාධ්‍ය හරහා හඳුනා ගන්නා නාඳුනන පුද්ගලයින් විශ්වාස කර මුදල්, රන්නාභරණ හෝ වෙනත් වටිනා දේපල ලබා දීමෙන් වැළකිය යුතු බව පළමු මාර්ගෝපදේශයයි. සංවේදී ඡායාරූප හෝ වීඩියෝ දර්ශන කිසිම විටක නාඳුනන පුද්ගලයන් වෙත යැවීමෙන් වළකින ලෙසද උපදෙස් ලබා දී තිබෙනවා. ජාතික හැඳුනුම්පත් අංකය, බැංකු ගිණුම් තොරතුරු හෝ පෞද්ගලික ලිපිනයන් ආගන්තුකයන්ට ලබා දීමෙන්ද වැළකිය යුතුයි. සැක කටයුතු ඇමතුම් හෝ පණිවිඩ මගින් කෙරෙන හමුවීම් වලට යාම ප්‍රතික්ෂේප කරන ලෙසයි පොලිසිය මහජනතාවට වැඩිදුරටත් උපදෙස් ලබා දෙන්නේ. ඔබ හෝ ඔබ දන්නා කෙනෙකු මෙවැනි වංචාවකට හෝ අතවරයකට ලක්ව ඇති බව හැඟේ නම් වහාම ළඟමැති පොලිස් ස්ථානයට හෝ ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිලි කරන ලෙසද ඉල්ලීමක් සිදු කෙරෙනවා. 1118119 1.7 හෝ 1.9 යන හදිසි ඇමතු මංකයන් ඔස්සේද එවැනි තොරතුරු කඩිනමින් පොලිසිය වෙත ලබා දිය හැකි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කේර් ස්ටාමර් සිය ධූරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. සංක්‍රමණ සහ බලශක්ති ප්‍රතිපත්තිවල අසාර්ථකත්වය පෙන්වා දෙමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා එලෙස ධූරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි ට්‍රම්ප් සිය තෘත් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් පවසනවා. ඔහු ඉතා වැදගත් කරුණු දෙකක් සම්බන්ධයෙන් දැඩි ලෙස අසාර්ථක වුණා. ඒ තමයි සංක්‍රමණ සහ බලශක්තිය. මම ඔහුට සුබ පතනවා යනුවෙන්ද ට්‍රම්ප් සිය තෘත් ගිණුමේ සටහන් කර තිබෙනවා. මේ අතර බ්‍රිතාන්‍ය රජයේ අභ්‍යන්තරයේ පවතින දේශපාලන වාතාවරණය වෙනස් වෙමින් පැවතීම හේතුවෙන් අග්‍රාමාත්‍ය ස්ථාමර් සිය ධූරයෙන් ඉල්ලාස්වීම අද ප්‍රකාශයට පත් කිරීමට ඉඩ ඇති බව විදේශ මාධ්‍ය පැවසුවා. නෙත්නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12. එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත්නිවුස් YouTube නාලිකාවට සහ නෙත්නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: ඔබ වෙත ගෙන ආවේ
3: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්
5: අම්මා ආදරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
10: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363 0776-716-7872
11: FM 95 FM 94.8 NET FM

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: Good morning. දැන් වෙලාව උදේ 7යි.
2: Net FM Algo Town.
3: Brought to you by
1: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
4: මෙල්වා බොක්ස් බාර් වල නම ගණකන බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
5: මෙල්වා එක ලංකාවේ එක.
6: Prime Residences වෙත නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo.
7: රුපියල් 3000කට වැඩියෙන් Feels එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා tag රසක් win කරන්න, Feels එන්න, spin කරන්න, win කරන්න.
8: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න.
9: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
10: කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි.
11: දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. අමතන්න 0.1122200 20A-LKA Outlook Stable ලියාපදිංචි මුල සමාගමකි.
12: ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.

0: Good morning. Velavu dehatai vinadi hayai.
1: Wow. Good morning.
2: Good morning. Good morning. Good morning.
0: Good morning. ඔදිනට සුබයි නේද මේ මාව දැකලා කාලේ?
2: අපේ ඔව් පේනෝ නේද අපේ වෙලා දින වෙනස්කම්.
1: මේ වැස්ස පේනවනේ. ඕ ගාලා වගේ නෝ
0: උදේ. ඒක තමයි.
2: කොහොමද විදේශ සංචාරය? ඉතාලි හොඳ.
0: මාරු.
2: දැන් අර හැමදාම උදේට කියන රටවල් ඔක්කොටම යන්න පුළුවන් වුණාද?
0: මේ අදත් එකක් හොයාගෙන ආවා.
2: ඒ මොකද්ද?
0: මේ good morning, dobro, utro, achi nuwa කියලා කියන්න හැදුවේ.
2: ඒ මොකද්ද? කොහෙද?
0: ක්‍රොයේෂියන් වලින් මේ good morning කියන්නේ dobro utro කියලා.
2: ක්‍රෝයේෂියාව පැත්තෙත් ගිහිල්ලා මට පේන
1: ලොකු රවුමක්
0: දැන්
2: මොනවද අපිට විදේශ සංචාරයෙන් පස්සේ ගෙන
0: ඒවා
2: දෙන්නන්නේ හරි දැන් මේ සංචාර කටයුතු හින්දා වාට ඉතින් වීකෙන්ඩ් එක එච්චරම ලොකෝට දැනෙන්නේ නැතුව ඇතිනේ. අපේ අචීනම් අධ්‍යයන කටයුතු වලනේ සාමාන්‍යයෙන් මේ ඉන්නේ වීකෙන්ඩ් එකේ.
1: වීකෙන්ඩ් එකේ.
2: මේ ඔයගොල්ලෝ ඉගෙන ගන්න ළමයිනේ.
1: ඈ? තාම පොඩි ළමයි.
2: ඔව්. අපිට කවදාවත් ඉගෙන ගුවන්න්න බැරි වෙච්ච ළමයි. ඉතින් එහෙම ළමයි දෙවර්ගයක් ඉන්නවා. මේ අද ඉතින් අර ඕ ලෙවල් ඇත්තම මේ සතුටුදායක කාරණයක් තියෙනවා මේ සෑම දැන් අපේ ළමා මනෝවිද්‍යාඥයින් කට කැඩෙනකම් කියවපු එකක් විභාග දෙපාර්තමේන්තුව මෙවර කළා තියෙනවා
1: නේද 1 2 3 දාලා
2: ඔව් ඔව් ඔව් ඇත්තටම මේ මං හිතන්නේ අධ්‍යාපන විශේෂඥයින් විශේෂයෙන් ළමා මනෝවිද්‍යාඥයින් මනෝ වෛද්‍යවරුන් මේ කාලයක් තිස්සේ කිව්වා ඕක කරන්න එපා
1: ඔව්
2: අපේ රටේ අධ්‍යාපනයට ඕක හරි හානි කරයි මේ කියලා කියලා දැන් මං හිතන කියපු දේ විභාග දෙපාර්තමේන්තුවට ඇහිලා මේ අර පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය මේ ඉතින් ඇත්තටම විභාගවල තියෙන්නේ ෆාස් නම් පාස් ෆේල් නම්
1: ෆේල් නේ
2: ඕකේ ඕකේ ආයෙ දෙකක් නැහනේ ඉතින් ඒ දෙක විතරක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා හොඳ කාරණයක් මේ මං වීකෙන්ඩ් එකේ මේ පොඩි පොතක් කියෙව්වා
0: මේ
2: ඒ දෙකම එක්තරා ආකාරයක ඉතිහාස පොත්
1: පොත් දෙකක් කියවෝ
2: ඒ දෙකක් කියවන්න කියන්නේ එකක් ඊයේ මේ ජේතවනාරාමේ විහාරේ ගාව අනුරාධපුරේ ඒක දොරට වැඩියා මේ කදම්ම නදී කියලා සුජීව යමසිංහ සුජිත් යමසිංහ මහත්මයාගේ මේ අනුරාධපුරේ ඉතිහාසය ගැන ලස්සන පොතක් ඉතින් ඒක ඉතින් කියවන්න ලැබුණා ලස්සන වැඩක් ඒක මේ ඉතින් පුළුවන් නම් හොයාගන්න මේ දැන් අපේ කැන්ඩි බුක් ෆෙයා එකේ තියෙනවා මම දන්නා කැන්ඩි බුක් ෆෙයා එකට ඒ පොතේ ඇයිද කියලා ඒක පින්තූර යම ඔක්කොමත් එක තියෙන එකක් ඊළඟට මේ ආෆ්ටර් ස්ටිව් කියලා ලෝකේ ඔව් ලෝකේ බොහොම ජනප්‍රිය පොතක් මේක මේ ට්‍රිප් මිකල් කියන නිව්යෝක් ටයිම්ස් එකේ මාධ්‍යවේදියා තමයි මේක ලිව්වේ ඔහු සමයි මේ ඇපල් සමාගමේ වාර්තාකරු හැටියට වෝල් ස්ට්‍රීට් ජර්නල් මේ එකේ සෑහෙන කාලයක් කටයුතු කරා දැන් ඔහු නිව්යෝක් ටයිම්ස් වල කටයුතු කරන්නේ එයා ආෆ්ටර් ස්ටිව් කිව්වම තියෙනවනේ කාරණයක් නේද
1: ස්ටිව්ට පස්සේ
2: ස්ටිව්ට පස්සේ අපේ කෑම හදන්න ඕන කෙනෙක් ඇපල් ඇපල් කියන්නේ කෑමක් නේද ඒකනේ කුක් මහත්තයා මේ බාරගත්තනේ ඇපල් කුස්සිය ඉතින් ඒකත් එක්ක වෙච්ච දේවල් ටික දැන් ඇත්තටම එයා සැප්තැම්බර් පළවෙනිදා මේ ඉවත් වෙනවා කියලා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරලා දෙනවා හැබැයි ඔහු ප්‍රධාන විධායක නිලධාරිකමෙන් ඉවත් වෙලා මේ සභාපතිකමට යනවා කියලා තමයි ආරංචි එතෙන්ට වෙන කෙනෙක් එයි දැන් මේ මේකේ මේ මට හිතුණා එක කෑල්ලක් තියෙනවා මේ ආෆ්ටර් ස්ටිව් කතන්දරේ මේකේ ඔක්කොම තියන්නේ ඇපල් සමාගම ඇතුලේ ස්ටිව් ජොබ්ස් ගෙන් පස්සේ වෙච්ච කතන්දර ටික මේ කටහින්දා මේ වැඩ වරද්ද ගත්ත අවස්ථාවක් අර ඩොක්ටර් ඩ්‍රේ කියලා ඉන්නවනේ හිප් හොප් ගායකයෙක් නේද මේ හරිම ජනප්‍රිය අපේ ෆොක්ස් FM එහෙම ඇහුවනම් නිරන්තරයෙන් ඩොක්ටර් ඩ්‍රේගේ මේ සින්දු අහන්න පුළුවන් එතකොට මේ ජිම් අයෝවින් කියලා තව ඉන්නවා මේ ව්‍යාපාරිකයෙක් මේ දෙන්න එකතු වෙලා තමයි බීට්ස් කියන හෙඩ්ෆෝන් එක දැන් මේ අපි තුන්දෙනාම හෙඩ්ෆෝන් පැනදීම මස්ට් එකක්නේ නේද එතකොට සාමාන්‍යයෙන් බීට්ස් කියන්නේ ලෝකේ තියෙන විශිෂ්ටම ගණයේ මේ හෙඩ්ෆෝන් කට්ටලයක්.
0: රයිට්.
2: ඉතින් දැන් ඩොක්ටර් රේ එයා විතරක් සින්දු කියන කෙනෙක් නෙමෙයි. අපේ ওই සනුකල වගේ රූකාන්තල වගේ අනිත් අයටත් සින්දු හදලා දෙන එකක්
1: කියලා
2: දෙනවා. ඔව් ඉමිනම් එතකොට ලේඩි ගගා මේ වගේ ලෝ ප්‍රකට කට්ටියට මෙයා ට්‍රැක් කම්පෝස් කරලා දෙනවානේ සවුන්ඩ් ඉන්ජිනේ කෙනෙක් පැත්තෙම. දැන් ඊට පස්සේ දැන් රේඩියෝ වලින් සින්දු හොන්ද අපේ net fm එකේ සින්දුවක් යනවා කියන්නේ ආයේ නේ නිකන් අර මොකද්ද කින් ක්වොලිටි එක තියෙනවනේ නේද ආයේ සුපිරි කියන්නේ ඇහෙන්න ඕනේ සද්ද ටික ඔක්කොම ඇහෙනවා දැන් හැබැයි ලෝකයේ සංගීතය අහන දැන් ඔය වෝක්මන් වල ඒවැ මේවා ඉඳලා ලෝකයේ සංගීතය අහන පුරුද්ද ගියානේ මේ ඩිජිටල් මේවලම් වලට එතකොට mp3 කියන එක ආවා mp3 කියලා කියන්නේ හරියට අල්මාරියක් තල්ලලා තල්ලලා සූක්කේසයක් ඇතුළට දානවා වගේ
1: වැඩක් නේ
2: හරිද mp3 කරනවා කියලා කියන්නේ ඇත්තටම අල්මාරියක් ලොකු අල්මාරියක් තල්ලලා තල්ලලා තල්ලලා කොහොම හරි කරලා සූක්කේසයකට එතකොට හිතන්න ඒ අල්මාරියේ ක්වොලිටි එක බහිනවා

0: iPad ඒ වගේ දේවල් වනේ අර iPod කියලා එකක් තිබ්බා මතකද ඉස්සර iPod ඉස්සෙල්ලාම ආවේ මේක තමයි ඉස්සෙල්ලාම ආවේ පොඩි ගැජට් එකක් ඒකේ සින්දු දාගෙන අහන්න පුළුවන් මේවෙන් අහනවා අපි මේ මහන්සි වෙලා මේ ට්‍රැක් කරනවා මුන් මේ බාල හෙඩ්ෆෝන් දාගෙන නිකන් චිස් චිස් චිස් චිස්
1: තලලා කරලා අහනවා
0: තිස්සමාරාම කොළඹ බස් එක බින්දු අහනවා වගේ අහනවා කියලා මේ මෙයාට දුක හිතුණා මෙයා ඉතින් ජිම් අයෝවින් කියලා කියන්නේ ව්‍යාපාරිකයෙක් හින්දා ජිම් එක්ක මේ කතා කරලා හොඳට බේස් ඇහෙන මේ සහ සද්දේ ඉතාමත් පිරිපහදුව ඇහෙන බීට්ස් කියන හෙඩ්ෆෝන් එක නිර්මාණය කරා. නිර්මාණය කළා මේක ඇත්තටම අතිශයින් ජනප්‍රිය වුණා. ඉතින් මේක ජනප්‍රිය වෙනකොට දැන් ඇත්තටම මේ ඇපල් මෙවලමක හරියට සද්දේ ඇහෙන්නේ නැති හින්දානේ මේ කාරණේ මොනවද මේගොල්ලෝ ඉම්ප්ලිමන්ට් කරේ?
1: බීට්ස්
0: අරන් ආවේ ඒකනේ මේ 2014 අවුරුද්දේදී ඇපල් සමාගමෙන් දැන් කිව්වා දැන් අපි iPod එක මේ ඔක්කොම හදලා සින්දු ටික එකට දාලා තියෙනවා මේ ඕගොල්ලෝ වෙන සමාගමක් අපේ සින්දු හාන්න නම් ඔළුවේ දාගන්න ඕනේ කට්ටලේ හදන්නේ ඕගොල්ලෝ මේ මල්ලි ඕක අපිට දෙන්න හරි ડોක්ටර්ට කිව්වා ડોක්ටර් ඕක අපිට දෙන්න අපි ගන්නම් අපේ සමාගමේ එකක් විදිහට අපි මේක ගන්නම් කියලා අපිට මේ බීට් සමාගම මේගොල්ලන්ට විකුණන්න කිව්වා. එසේ මෙසේ ගානකට නෙමෙයි. ඇත්තටම පහුගිය කාලේ විකුණපු ගාන ලංකාවට ආවම ලංකාවේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඩොලර් බිලියන 3.2කට.
1: 3.2ක්.
0: හරිද? 3.2කට මේ ඩීල් එක ක්ලෝස් වුණා. ඇපල් සමාගම මේ කැමති වුණා මේක මේ මිලදී ගන්න. හරිද? මිලදී ගන්න දැන් මේක මේගොල්ලෝ සෑහෙන ලොකු ඩීල් එකක්නේ. ඉතින් ඇත්තටම ડોක්ටර් රේට මේක මොනවද නිම් යුලුම් නැති වුණා. දැන් මේ ඩොලර් බිලියන ගාණක් මෙයාට හම්බ වෙනවා. දෙකෙන් බෙදුවත් සෑහෙන ගාණක් හම්බ වෙනවානේ. මේ යෝදයා ගිබ්සන් කියලා හොලිවුඩ් නළුවෙක් එක්ක රෙස්ටුරන්ට් එකකට ගියා. පොඩ්ඩක් සප්පායම් ගන්න ජොලියට්. හරිද?
1: ගිබ්සන් එක.
0: ඔව් ඔව්. දැන් තාම ඩීල් එක මේ කතා බහ වෙලා විතරයි ගිවුසුම් කරනවත් අසං කළ නැහැ.
1: නැහැ.
0: මේ ගිබ්සන් එක ගියා කිව්වේ නැහැ.
1: නෝ.
0: මොකද්ද සීන් එක කියලා කිව්වේ නැහැ. මරන් යන්න හවසට ගිහිල්ලා පොඩි දන්නේ නැද්ද?
1: සැටයක් දාලා
0: සැට මෝල් එකක් මේකට යන් කියලා එක්කන් ගියා. ගිහිල්ලා දැන් 1-2 වැඩි වෙනකොට පේනව නේද බීමේ ආදීන මේ කියන්නේ හොඳට අහගෙන ඉන්න මේ 1-2 වදිනකොට මෙයාට දැන් මේ රහස තියන් ඉන්න බෑ
2: රයිට් ඔව්
0: වෙනවනේ කච්චේ දැන් සින්දු කියනවා දන්නවද එන්නේ ඔලියන්නේ නේද I'm Dr. Dre කියලා දන්නවද හිප් හොප් ගැල් රැප් කියනවා එහෙම කියනකොට අර ගිබ්සන් මේවා දැන් ඉතින් වීඩියෝ කරනවා මේ යාළුවාගේ විකාර.
1: දැන් මනුස්සය ඇත්තට මේ සතුටිනුත් ඉන්නේ දැන්.
0: සතුටින් ඉන්නේ සතුට කියන්නේ ඩොලර් බිලියන ගන්න
1: තමයි.
0: ඊට පස්සේ මෙයා රැප් එකක් අස්සේ කිව්වා මම තමයි හිප් හොප් ලෝකේ පළවෙනි බිලියන පතියා වෙන්නේ
1: කියලා.
0: හරිද? පළවෙනි බිලියන පතියා වෙන්නේ කියලා ඇපල් සමාගම ගැනත් නොකිය කිව්වා. අර ගිබ්සන් කියන යාළුවා මේක දැම්ම Facebook එකේ. කාලවරෙන්කො. හරිද? මේක දැන් ડોක්ටර් ඩ්‍රේ හිප් හොප් ලෝකේ පළවෙනි බිලියන පතියා වෙන්න යනවා කියන එක ලැව් ගින්නක් වගේ
1: ෂෙයා වෙන්න පටන්
0: ගත්තා. පහුවදා උදෙන්ම කෝල් එකක් එනවා කාගෙන්ද? ටිම් කුක්ගෙන්. එන්න. කියලා එන්න කියලා හොඳට ලුණු ඇඹුල් සහිතව දෙසා බාලා කිව්වා ඇපල් සමාගම කියලා කියන්නේ අන්තිම මොහොත වෙනකන් තමන්ගේ ප්‍රොඩක්ට් එක පිළිබඳව රහස් රකින්න සමාගමක් අපි මේක කැන්සල් කරලා දානවා
1: කිව්වා.
0: හරිද? ඉතින් අර මිනිස්සයාට මේ එතනම මේ වෙච්ච දේවල් හිතාගන්න පුළුවන්නේ. ඉතින් දැන් ඉය අර මොනවාද ඉස්මුදුනේ සිට දෙපතුල දක්වාම කෙලින්ම විදුලි කැටුවා වගේ වෙන්න ඇති ડોක්ටර් රේගේ

0: දැන් අන්තිමට කතා කරලා කතා කරලා අර ගිබ්සන් කියන හොලිවුඩ් නළුවත් ඇවිල්ලා
1: ගිබ්සන් වැඩේ ගෑවි.
0: ඈ වැඩේ ගෑවි ගිබ්සන්. ඔව්. ගිබ්සන් නේ ගොන්සල්ගේ මේ අන්තිමට කොහොම හරි ෂේප් කරලා යාන්තම් ඩොලර් බිලියන 3.2කටනේ ඩීල් එක ක්ලෝස් වෙන්න තිබුණේ. ඩොලර් මිලියන 200ක්ම
1: අඩු කරා.
0: අඩු කරා. මේ අර ඊට කලින් දවසේ තිබිච්ච පාටියට ඩොලර් ලක්ෂයක්වත් වියදම් ගන්න නැතුව ඇති නේද?
1: ඒකනේ.
0: ඈ අන්තිමට එක රැයකින් කරපු ගොන් වැඩකින් කටහින්දා ඩොලර් බිලියන 200ක්
1: අඩු කරගන්න.
0: අඩු කරා. ටිම් කුක්ගේ මොලේ කොහොමද දන්නවද? දැන් මේ යකා කිව්වේ මේ මම හිප් හොප් ලෝකේ පළවෙනි බිලියන පතිය වෙනවා කියලානේ. ටිම් කුක් ගාන හදාගෙන ආවා. මෙයාට හම්බ වෙන පෝෂන් එක කොහොමද? ඒ කියන්නේ ඩොලර් බිලියන 3.2 බෙදුවොත් තමයි මෙයා බිලියනයි දශම ගානකින් බිලියන පතිය වෙන්නේ. අරයා ගානට ගාන අඩු කරා. ඊට පස්සේ මෙයාට හම්බුනේ ඩොලර් මිලියන 880යි.
1: බිලියන යන්නේ.
0: දැන් අර බිලියනය කියන ටෝක් එක දෙන්න බෑ.
1: බෑනේ.
0: දැන් බිලියන නෙමෙයිනේ. දැන් මිලියන් තමයි. ඉතින් ඒකෙන්ද මේ බීලා ඕනවට වැඩිය කියවන්න ගිහිල්ලා. තමන්ගේ කට පරිස්සම් කරගන්න බැරි වෙලා අවසානයේදී ලෝකේ හිප් හොප් ලෝකේ පළවෙනි බිලියන පතියාවට පත් වෙන්න තිබිච්ච chance එක අන්තිමට මේ ડોක්ටර් ඩ්‍රේ විතරක් නෙමෙයි නැති කරගත්තේ. එයාගේ පාර්ට්නර්ස්ලා ටිකත් වැඩේ නැති කරගත්තා. හැබැයි දැන් Apple සමාගම අර සන්නාමේ යටතේ හෙඩ්ෆෝන් එක මේ පාවිච්චි කරනවා. ඉතින් හෙඩ්ෆෝන් දානකොට හෙඩ් එක කොහෙද තියෙන්නේ කියලා කොච්චර ලෝකේ හොඳම හෙඩ්ෆෝන් හැදුවත් වැඩක් නැහැ. තමන්ගේ හෙඩ්ෆෝන් එක වැටෙන ඔළුව ඇතුලේ මොලේ පාවිච්චි කරන්නත් මොන ડોක්ටර් දැනගන්න ඕනේ.
1: අර මේ බිව්වම කියනවා වගේම තමයි සමහර අය බොන්නේ දීලා දේවල් ලා
0: ගන්නවා. ඒ වගේම අර මේ එහෙම යන යාළුවන්ගෙන් පරිස්සම්
1: වෙන්න
0: ඕනේ වත්තේ දිනවනා. ඉතින් මේ සතිය ඕක තමයි අපිට දෙන්න තියෙන පාඩම. පොඩ්ඩක් කට පරිස්සම් කරගෙන ඉන්න මේ සතිය අඩුම ගන්න.
2: හෙඩ්ෆෝන් ගැන කිව්වහම මේ මගේ හෙඩ්ෆෝන් එක හරියට ඇහෙන්නෙත් නැහැ.
0: මේ ඒක MCR එකේ දැන් ඇදුවගෙන ඇයි ඈ?
1: එහෙම වෙන්න පුළුවන්.
2: ඔව් අපි මේවා හිතෙන් සතියකින් ආපු නිසා මට පොඩ්ඩක් හුරු නැද්ද
0: කොහෙද? ඒක තමයි
2: හරි අපි ඇල්ගොටවුන් තමයි මේ විදියට ආරම්භ කරන්නේ. උදේ 10 වෙනකන් අපි තුන්දෙනා ඉන්න. ඔන්න කාලෙකට පස්සේ තුන්දෙනාම ඇවිල්ලා ඉන්නවා. එහෙනම් පටන් ගමු නේද?
0: මේක තමයි ෂෝ එක.
2: මේක තමයි ෂෝ එක.

0: Anu Paha FM Anu Hatarai Dashuma Ata Net FM
1: Ude Hatai Minadi Visitunai Dan
2: හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව
3: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-788-718 WhatsApp කරන්න
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112-200 Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි
5: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න ළඟම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න BYD ගරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි
6: Prime Colombo.
7: Colombo මැද baseline පාරට ඉතා ළඟින් apartment එකක් දැන් ඔබට Prime Residences වෙතින් ඔබ වෙතට ගෙන එන Colombo නවයේහි ඉදවන The Prime Colombo. අදම කතා කරන්න 0710-777-333.
6: Prime Colombo.
8: තාත්ති, school drama එකේ Rapunzel මම.
9: ෂා, එහෙනම් දිග කොණ්ඩෙකුත් ඕනේවි.
8: තාත්ති, කුමාරයා කොණ්ඩෙ දිගේ උඩට නගිනකොට Rapunzelට ගොඩක් රිදෙන්න ඇතිනේ.
9: ඉතින් දුව එයාවේ රපුන්සල්ව බේරගන්නනේ
8: මං රපුන්සල් දුනා නම් කොණ්ඩේ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට බහිනා බේරගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ
10: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්

0: පිට කවපු වත් කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
1: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112200.
3: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල ගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 3947.

0: උදේ 7යි විනාඩි 30යි අල්ගොටම වෙලාව.
1: ඔව් මේ දැන් ඉතින් මම අර පොතේනේ මේ දවස්වල සාමාන්‍යයෙන් මෙහෙමනේ ගොළු හදවත කියනකොට මම සුගත් වෙනවා. කවුරු හරි ධම්මි වෙනවා.
2: ඈ පොතේ චරිතේ මාව ගන්න.
1: ඔව් එහෙම වෙනව නේද?
0: කවුද ධම්මි වෙන්නේ කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ.
2: ධම්මිලා.
1: ඒ කියන්නේ එකපාර පළවෙනි පාර ගොළු හදවත කියනකොට සුගත් මම ධම්මි වෙන කෙනෙක්. ඊළඟට මේ මොනවද තව පාරක් කියනකොට ආයේ සුගත් මම ධම්මි
2: තව කෙනෙක්
1: මේ සහ මට මේ සිද්ධියක් මතක් වුණා. මොකද ගොළු හදවත මේ හැම විදිහටම ආවනේ. මුලින්ම නව කතාව, ඊළඟට චිත්‍රපටිය
2: හැරපටිය,
1: ඊළඟට ගොළු හදවත ටෙල් නාට්‍ය
2: හැරපටියකුත් තිබ්බා.
1: ඒකට යම්කිසි ආකාරයකින් සම්බන්ධ වීමේ වාසනාවක් හම්බුණා. ඊට පස්සේ net fm පටන් ගත්තාන් පස්සේ මීට අවුරුදු 19කට 18කට කලින් ගොළු හදවත රේඩියෝ නාට්‍යයක් විදිහට ආවා. ඔය කසුන් කල්ලාරස උරේෂා රවිහාරි ගායනා කරන ගොළු හදවතේ ගීතය ඒ නාට්‍යයට හැදිච්ච ගීතයක්. ඒ විතරක් නෙමෙයි, දැන් ගොළු හදවතේ හිටිය ඇත්ත ධම්මි ඉන්නවනේ. දැන් අපි මේ එක එක්කෙනාව අපි කියවනකොට ආරෝපණය කරගත්තට ඇත්ත ධම්මි ඉන්නවනේ. ඇය වාසය කරේ ඕස්ට්‍රේලියාවේ කුරුප්ප මැතිනිය. ඉතින් ඇයව අපිට ඒ නාට්‍ය යන කාලේ හරි අහම්බු ලෙස හම්බ වුණා. එඩි රංජිත් කුමාර මහත්මයාගේ උත්සවයකදී. එතකොට අපි ධම්මි ලෙස රඟපෑවේ ඉරේෂා, අශේන් මංජුල තමයි සුගත් විදිහට රඟපෑවේ. ඉතින් මේ දෙන්නට ඒක එඩි රංජිත් කුමාර මහත්මයාගේ උත්සවයකදී ඒක නිරූපණය කරන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් ඇත්ත ධම්මිට කඳුළු ආවා. ඉතින් ඇය කිව්වා මේ මම ඔය සිල්ම නිර්මාණ බලලා තියෙනවා, ඉතින් ඒවා ලස්සනයි, හැබැයි ඒ වයසයි, එතකොටත් ඇයට අවුරුදු 70 ගානක්. ඇයට ඒක සෑහෙන දැනුණ කියලා. ඉතින් කටහඬවල් වලට කොච්චර දේවල් කරන්න පුළුවන්ද නේද? ඉතින් අපි බලමු ඉදිරියේදී අපේ YouTube හරහා හරි ගොළු හදවත නාට්‍ය අපිට රේඩියෝ නාට්‍ය අහන්න දෙන්න පුළුවන් වෙයි සමහරලාට. ඉතින් කෙසේ හෝ මේ අපේ පොතට ආරෝපණය වෙනවානේ. ඉතින් ආෆ්ටර් ස්ටිව් පොත කියවනකොට ස්ටිව්ගේ කතන්දරත් තියෙනවා. ආෆ්ටර් ස්ටිව් වෙන්න නම් ඉතින් ස්ටිව් සම්බන්ධනේ වෙන්න පෑනේ. දවසක් ස්ටිව් මේ ඇපල් සමාගමට එනකොට සෙක්‍රටරි පරක්කුයි.
2: සෙක්‍රටරි පරක්කු වෙලා
1: පරක්කුයි. සෙක්‍රටරිලා පරක්කු වෙනවා කියන එක ඉතින් ලොක්කො කවුරුද දන්නවා? සාමාන්‍ය මේ සෙක්‍රටරි හැම පරක්කු වෙන එක්කෙනෙක් නෙමෙයි. මේ සෙක්‍රටරි පරක්කුයි ඇවිල්ලා දැන් කීයට හරි එන්න ඇතිනේ ඒ ගැල්ලම ස්ටිව් ගිල් ඇහුවා why are you late? මොකද පරක්කු නංගි කියලා ඇහුවා. එතකොට අය දැන් කිව්වා අනේ බොස් මාර වැඩේ, මේ මගේ කාර් එක කැඩුණනේ අදත් කියලා කිව්වා. අදත්
0: හැමදාම කැඩෙන
1: කැඩෙන බව ලොක්කත් දන්න එක.
2: හා
1: දැන් මුකුත් කියන්න බෑනේ, දැන් වාහනේ කැඩලානේ. ඒක එන්න පරක්කුනේ කියලා කිව්වා. ස්ටිව් ගියා
2: හවස
1: මේ ආය ආවා. ඇවිල්ලා ඉවරලා යතුරු කැරල්ලක් තිබ්බා සෙක්‍රටරිගේ මේසේ උඩ.
0: මොකක්ද
1: දන්නවද?
2: මොකද්ද?
1: අලුත්ම අවුඩියක්.
2: අලුත්ම අවුඩියක්,
1: බ්‍රෑන්ඩ් නිව් අවුඩියක්. ඔව්. ඔයා ඔය කබල් කාර්වල එන්න එපා නංගි, ඇපල් සමාගමේ වැඩ කරනවා නම් මෙන්න කියලා තිබ්බා.
2: අර ඉතින් මේකේ
1: ඒ ඇවිල්ලා ඔය සිද්ධිය වුණේ 2003-04. ඔයා හිතන්ද දැන් ස්ටිව් ජොබ් නැති වෙලා, හැබැයි ඔහු අලුත් තාක්ෂණයත් එක්ක ලොකු විප්ලවයක් කරපු කෙනානේ. ඔහු අද හිටියානම් ඔයා හිතන්ද අර සෙක්‍රටරිගේ මේස උඩින් තියන්නේ යතුරු කැරල්ලක්
2: නෙමෙයි,
1: යතුරක් වගේ එකක්. ඒක ගහලා තියෙන අකුරු තුන මොකද්ද?
2: BYD කියන.
1: අන්න හරි.
0: BYD.
1: Definitely Steve ඇවිල්ලා අර secretary මේ සුඩින් තින්නේ ඔන්න මම BYD එකක් දෙනවා.
2: ඔන්න නංගි පෝලිං වල ඉන්න ඕනේ
1: නැහැ. ඔන්න පෝලිං වල ඉන්න ඕනේ නැහැ. අද ඉඳන් ලේසියෙන්ම තෙල් ගහන්න ඕනෙත් නැහැ. අපේ Apple ආයතනයට ලාබයි. ඔයා එන්න BYD එකේ කියලා. BYD එකේ යතුර නෙමෙයි මොකක්ද ඒකට කියන්නේ? කී තමයි ඒකට කියන්නේ නේද?
0: ඔව්.
1: කී එක. යතුර නෙමෙයි කී එක ඈ.
2: යතුර නෙමෙයි කී
1: එක. මේ සුඩින් තියනවා. ඉතින් එහෙම තමයි ලෝකේ නේද?
0: ඔව්.
1: අන්න ඉතින් ඒ වගේ තව ලොක්කො ඉන්නවනම් රාජ්‍ය සේවකයන්ටත් එක්ක නේද මේ රාජ්‍ය සේවයේ කට්ටියත් ඉන්නවනේ ඉතින් දැන් තමන්ගේ සෙක්‍රටරියට ඔහොම දෙන්න ගිහිල්ලා අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න කියලා අපි කියන්නේ
0: නැහැ
1: පවුල් ප්‍රශ්න අඩු කරන්න පුළුවන් කියලා අපි දන්නවා ඔබ රාජ්‍ය සේවකයෙක් නම් අනිවාර්යෙන් BYD එකක් අරන් ගිහිල්ලා අර යතුරු නෙමේ කී එක නෝනගේ අතට දෙන්න. බලන්න මූණේ තියෙන සිරියාව.
0: ඔව් දැන් ආඩ පුළා රුපියල් 68000ක් වගේ මුදලක් මාසිකව ගෙවලා වා රාජ්‍ය සේවකයෙක් නම් ඔන්න BYD එකක් ගෙදර අරගෙන යන්න. ඒ විතරක් නෙමේ ඔයාට මිලදී ගන්න දවසේ ඉඳලා සර්විස් පහක් ඔන්න නොමිලේ හම්බෙනවා. සාමාන්‍යයෙන් එච්චර හම්බෙන්නේ නැහැ ඇචි. හරිද?
2: ඔව් නේ සාමාන්‍යයෙන් මේ අලුත්ම වාහනයකට සර්විසස් 3ක් වගේ නේ දෙනවා කියන්නේ නේ. හැබැයි ඔන්න මෙතනදී ඔයාට පහක් හම්බෙනවා. ඉතින් ලංකා බැංකුවත් එක්ක ඔයාට විශේෂ ලීසින් වාරික සැලසුමකට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ලංකාවේ අංක 1 ආරක්ෂණාවරණ සපයන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් විසින් ඔයාගේ වාහනයට ආරක්ෂණාවරණයකුත් දෙනවා. ඉතින් එතනින් වැඩි ඉවර වෙන්නේ නැහැ. වාහනේ රෙජිස්ට්‍රේෂන් එක ඔයාට නොමිලේ කරලා දෙනවා. ඒ වගේම තමයි නොමිලේ හෝම් චාර්ජින් යුනිට් එකකුත් හම්බෙනවා. ඉතින් මේ හැමදේම අපේ රාජ්‍ය සේවකයන්ට තමයි BYD අරගෙන ඉන්නේ. BYD ගරුසරු වෙතින්. ඉතින් රාජ්‍ය සේවකයන්ට දැන් ඔන්න පුළුවන් ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයේ ගිහිල්ලා BYD Atto 1 එක ඉදලා BYD Shark 6 වෙනකම් ඒ කියන්නේ ඕනම මාදිලියක වාහනය තමන් කැමති මාදිලියක වාහනයක් තෝරගෙන මේ විදිහට වාරික වශයෙන් installment wise ගෙවාගෙන යන්න වාහනේ වාගේ කරගන්න.
0: අපි නම්බර් එක මතක් කරන්නේ නැද්ද?
2: නම්බර් එක මතක් කරන්න ඕනේ. නම්බර් එක තමයි 0112 125 125 0112 125 125 කියන නම්බර් එකෙන් ඔයාලා බලන් කෝල් එකක් දීලා appointment එකක් දාගෙන ඔයාලා ළඟම තියෙන BYD showroom එකට යන්න.
0: ඕකේ.
2: හරි. ඉතින්
0: මට මතක් වුණේ ආචි.
2: ඔව් මොකද්ද?
0: මේ අපිත් පරක් වෙලා ආවම වොස්ට BYD එකක් අරන් දෙන්න
2: බැලුවා. පොඩ නංගි වරක් කළා බල. මෙහෙමයි. නංගිලා වරක් වෙන්න.
0: නංගිලා වරක්
1: වෙන්න. ඔව් එහෙම එකක් තියෙනවා.
0: මෙහෙමයි මම වරක් වෙන්නම්. ඊට පස්සේ අපි ෂෙයරින් බේසිස් මත මේ වැඩේ කරගෙන යනවා.
2: එහෙම කරගෙන යනවා. ඔව් නේ.
0: හොඳයි නේද?
1: ඔයාලේ වැඩේදී BYD එකක් තියෙන නංගි කෙනෙක්නේ පරක් වෙන්නේ.
2: අන්න ඒක නෙවෙයි.
1: ඒක තේරුමක් නැහැ.
2: ඔයාලට BYD එකක් දීලා වැඩක් නැහැ නේද?
0: නෑ, ගෙදර තිබ්බ එක මං කිව්වේ අරන් ගියා කියලා.
1: ඔවා බොරු.
0: කොහොම හරි ඉතින් BYD ගන්න කියලා තමයි මතක් කරේ. ඒත් එක මතක් කරන්න ඕනේ LB Finance ගැනත්.
2: ඔව්. අනිවාර්යයෙන්ම ඔයාලට මතක් කරන්න ඕන මේ FD එකක්. ෆික්ස් ඩිපොසිට් එකක් දාලා තියාගන්න. ඉතින් වාහන ගන්න සල්ලි වේදන් කරනවා වගේම තමයි ඔයා ඔයාගේ අනාගත මූල්‍ය ස්ථාවරත්වය ගැනත් නිරන්තරයෙන්ම සැලකිල්ලෙන් කල්පනාවෙන් ඉන්න ඕනේ. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ FD එකක් දාන්න කියලා. හැබැයි FD එකක් දානවා නම් එම ආවට ගියාට දාලා හරියන්නේ නැහැ. ඉතින් ඒ නිසා යන්න කියලා මතක් කරනවා LB Finance එකට අවුරුදු 55ක් දශක 5කට එහා විශ්වාසයත් එක්ක. ඒ වගේම තමයි මේ වෙනකොටත් රුපියල් බිලියන 400ක්ම වත්කම් සමුදායක් තියෙන ආයතනයක්. මේ වෙනකොටත් පාරිභෝගිකයන් මිලියන 1.5ක් ගනුදෙනු කරන ආයතනයක්. ඒ වගේම තමයි තැන්පතු රුපියල් බිලියන 150කට ආසන්න සංඛ්‍යාවක් තියෙන ආයතනයක්. ඉතින් ඒ වගේ ආයතනයක ගිහිල්ලා FD එකක් දාන්න බය වෙන්න ඕනේ නැහැ. මොකද ඔයාට පොරොන්දු වෙන ඒ ඉහළ පොලි අනුපාතය ඔයාට අනිවාර්යයෙන්ම ලබා දෙන්න පුළුවන් හැකියාව තියෙනවා LB Finance එකට. ඒ වගේමයි ජාත්‍යන්තර ෆිච් රේටින්ග්ස් අගරාව අනුවත් ඉහළම රෑන්කින්ස් ඉහළම A grade එකක් ගත්ත ආයතනයක් තමයි LB Finance කියලා කියන්නේ.
0: ඕකේ.
2: හරි. ඉතින් LB Finance ගැන මේ විදිහට මතක් කරද්දී මේ අද හරි දවස විශේෂයි.
0: අද
2: මේ නෝ අපි කිව්වනේ දැන් ජූනි මාසේ 22 වෙනිදා.
1: ඔව්.
2: මේටි කියනවානේ FIFA World Cup එක.
1: අප්පේ. ඒකනේ දැන් ලෝකේ එකම කතාවනේ.
2: ඒක මතක කරගන්න
1: බැහැ. බීමක් නැහැ.
2: ඕක වෙන ඉන්නේ. ඔව්. ෆුට්බෝල් ගානේ කට්ටි ඉන්නේ. 1986 හරිද මේ අද වගේ දවසක ඒ කියන්නේ ජූනි 22 වෙනිදාවක මේ විදිහටම ඒ FIFA World Cup එකක් තිබිලා තියෙන මෙක්සිකෝවලම තමයි. ඉතින් ඔන්න ඒ මැච් එකට මෙක්සිකෝවල තිබ්බ ඔය මැච් එක මේ ක්වාටර් ෆයිනල් මැච් එකක්. ඒ කියන්නේ semi final එකට කලින් මැච් එකක්. මේ මැච් එක තිබිලා තියෙන ආජෙන්ටිනාවයි අනිත් පැත්තෙන් ඉඳලා තියෙන එංගලන්තය. එංගලන්තය සහ ආජෙන්ටිනාව අතර. ඉතින් ඔන්න ඔය මැච් එකේදී මේ ඩියාගෝ මැරඩෝනා කියන ලෝක ප්‍රකට ආජෙන්ටිනානු මේ ක්‍රීඩකයා ගෝල් එකක් ගහනවා. මේ ගෝල් එකට කියනවා මේ හෑන්ඩ් ඔෆ් ගෝඩ් කියලා. දෙවියන්ගේ හස්තය කියලා.
1: මේ මොකද?
2: ඒකට එහෙම කියන්නේ හේතුව මොකක්ද දන්නවද? යොමු කරන ඔය දැන් ගහලා ෂූට් එකක් කරනවානේ මේ ගෝල් එක ගාවට ආවම ඒ ෂූට් එක අතේ වැදිලා ඩියාගෝ මැරඩෝනාගේ අතේ වැදිලා තමයි ගෝල් එකට යන්නේ.
1: අතේ වැදිනවා.
2: අතේ වැදිනවා. හරිද? ඊට පස්සේ මේක දැන් සාමාන්‍යයෙන් ෆුට්බෝල් වල අනුවගත්තොත් ෆවුල්.
1: ඔව් ෆවුල් එකක් නේ.
2: ඔව් ඒ කියන්නේ නීති විරෝධී ලකුණක්. ඒ කියන්නේ ලකුණු දෙන්න විදියක් නැහැ. හැබැයි ඒ කාලේ 1986 දී මේ රිවියු සිස්ටම් තිබුණ නැහැ. ටීවී වලින් ආයේ තර්ඩ් ඩම්පය දාලා බලන ඒ කතා මුකුත් ඒ කාලේ නැහැ. ඉතින් පිටියේ හිටපු විනිසුරුවරයා ඒ වෙලාවේ දකිනවා මේක ඔළුවේ වැදිලා යන එකක් විදියට, හෙඩ් ෂොට් එකක් විදියට. කොහොම හරි ඒ විදියට කවුන්ට් කරලා ගෝල් එකක් දෙනවා. ගෝල් එකක් දුන්නට පස්සේ මෙතනින් ආජෙන්ටිනාව නවතින්නේ නැහැ. ආජෙන්ටිනාව මේ මැච් එකත් වින් කරලා ඊළඟට සෙමි ෆයිනල් ගිහිල්ලා සෙමි ෆයිනල් උත් වින් කරලා 1986 දී FIFA ලෝක කුසලානයක් දිනනවා. අන්න අර හෙඩ් ෂොට් එකක් කියලා වැරදියට දැකපු තමන්ගේ අතේ වැදිලා ගිය පහර නිසා. ඉතින් ඒක නිවැරදි කරන්න යන්නෙත් නෑ ඩියාගෝ මැරඩෝනා. හැබැයි මේ සම්බන්ධයෙන් පස්සේ කාලෙක මැරඩෝනාට යම් යම් චෝදනා තෙල්ල වෙනවා මේ ක්‍රීඩාවේ මහත්මා ගුණය නැති කරගත්තා කියලා. හැබැයි මේකට අපි කියනවා හෑන්ඩ් ඔෆ් ගෝඩ් කියලා. මොකද දෙවියන්ගේ හස්තය. මේක වැදුන් නැත්තම් සමහර විට ආජෙන්ටිනාවට වර්ල්ඩ් කප් එකක් දිනන්න තිබ්බ චාන්ස් එකක් නැති වෙන්න තිබ්බා. ඉතින් ඕක තමයි ටයිම් එක කියලා කියන්නේ. ඉතින් ඒ කාලේ ආයෝව රිවිව් කරලා බලන්න පිටිපස්සට ගිහිල්ලා බලන්න ක්‍රම තිබ්බේ නැහැ, විදි තිබ්බේ නැහැ. ඉතින් ඒක ගෝල් එකක් විදිහට කවුන්ට් වුණා.
0: Right.
2: ඔන්න ඔය වගේ දෙයක් සිද්ධ වෙලා තියෙනවා අද වගේ දවසක.
1: ඔව් මොනවද මං හිතන්නේ මේ ෆිල්ම් කරන්නත් නැතුව ඇති නේද? හැබැයි මේ ටෙලිවිෂන් තිබ්බනේ දවසල් රිවිව් කරන්න.
2: රිවිව් කරන්න.
1: ඔව් දැන් තමයි ආයේ කරකවල බලන්න පුළුවන් නේ පරණ ඒවා ටික.
2: මේ වාර මේ
1: ඔව් මොකටද අනේ උස්සන්නේ පරණ දේවල්.
2: පරණ කතානේ. ඉතින් ඒ කාලේ ඉතින් රිවිව් සිස්ටම් තිබිලා නැහැ. මල්ටි කැමරා විදිහට බලා ගන්න. ඉතින් කොහොම හරි මේ පාර ලෝකුසලානේ ඔන්න ඊට වඩා වෙනස් වෙලා තියෙනවා. මොකද ෆුට්බෝල් එක ඇතුළෙත් මේ පාර සෙන්සර්ස් තියෙනවා. ෆුට්බෝල් එක ඇතුළේ සෙන්සර්ස් තියෙනවා. සාමාන්‍යයෙන් කියලා තියෙනවා FIFA එක මේ මැච් එකකට කලින් බෝලේ චාර්ජ් කරන්නත් ඕනේ කියලා.
1: චාර්ජ් කරන්න
2: ඕනේ. ඔව්. එතකොට තමයි සෙන්සර්ස් වැඩ කරන්නේ.
0: ආ ඕකේ.
2: ඒ සෙන්සර්ස් ඒ වගේ කැමරා කෝණ සෑහෙන්න විශාල ප්‍රමාණයක්, ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික සෙන්සර්ස් මේ වගේ විශාල ප්‍රමාණයක් යොදාගෙන තමයි වැඩේ සිද්ධ වෙන්නේ. එතකොට හිතා ගන්න පුළුවන් 1986ට වඩා අද වෙනකොට කොයිතරම් නිර්වද්‍ය විදිහට මේ දෙන්න පුළුවන්ද කියලා මේ තීරණ විනසුරු වරුන්ට. ඉතින් 986 ඔය සිද්ධිය අර විදිහට තමයි වෙලා තියෙන්නේ.
0: රයිට්.
2: හරි.
0: ඊට පස්සේ අපිට මතක් කරන්න ඕනේ දම්රෝ ගැනත් මේ අමතකුණා අනේක මතක් කරන්න.
2: ආ මේ අපි ෆුට්බෝල් ගහ හිටියෙන් මේක මතක් වුණා.
0: හරි.
2: අපි මතක් කරෝ 1986 සිද්ධියන්නේ. ඔන්න ඔය අවුරුද්දේම තමයි දම්රෝ එක පටන් ගන්නේ. දශක හතරක කාලයක් පුරාවට දම්රෝ කියලා කියන්නේ ලංකාවේ අපේ විශ්වාසය දිනාගත් ආයතනයක්, විශේෂයෙන්ම ගෘහ භාණ්ඩ, ඊට පස්සේ ගෘහ විදුලි උපකරණ, මේ ඕන දෙයක් ඔයාලට දම්රෝකට ගියොත් ගන්න පුළුවන් හැකියාව
0: තියෙනවා.
2: මතක් කරන්න ඕන දැන් ඔය Samsung, ඊට පස්සේ Innovex, ඊට පස්සේ Panasonic, මේ වගේ ලෝකේ අංක එකේ සන්නාම වලින් බ්‍රෑන්ඩ් නේම්ස් වලින් ඔයාලට පුළුවන්කම තියෙනවා ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න. ඒ විතරක් නෙමෙයි ගෘහ භාණ්ඩ වලට මිලදී ගන්න පුළුවන් ලංකා පුරාම ප්‍රදර්ශනාගාර තියෙන 160ක් විතර. ඒ වගේම තමයි වර්ගඩි 50,000 මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා. ඉතින් යන්න ඔයාට ළඟම තියෙන ෂෝරූම් එකට ප්‍රදර්ශනාගාරයට. ඔයා ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙන කෙනෙක් නම් ඔයාට මාස 60ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයටත් ඔයාට ඕන දේවල් මිලදී ගන්න පුළුවන් හැකියාව ඔන්න දම්රෝ එකෙන් දැන් තියෙනවා.
0: රයිට් ඕකේ. දැන් අචි මේ අපි මතක් කරනවානේ මේ දවසින් දවස ඔයාට කොහොමද ඔයාගේ ලයිෆ් එක අප්ග්‍රේඩ් කරගන්න පුළුවන් කියලානේ. ට්‍රැෆික් ගැන කතා කරනවා, ට්‍රැෆික් වලට විසඳුම්
2: දෙනවා.
0: ප්‍රයිම් ලා මේ එක එක දැන් මේ මම නිවාඩු අරන් ඉඳෙන්දී මේ තව එකක් ඔප්ෂන් එකක්
2: ගෙනාලා. එහෙම තමයි.
0: දැන් මං කිය කී හිටිය වෙන එකක්. දැන් ඉඳි තව ඔප්ෂන් එකක් දීලා
1: ඔයගොල්ලන්ට.
0: ඕගොල්ලන්ට ඔප්ෂන්ස් මාර ගොඩක් තියෙනවා දැන්.
2: එහෙම තමයි. ඒ කියන්නේ එක්කෙනාගෙන් එක්කෙනාට අවශ්‍යතා වෙනස් වෙනවානේ. ඒ අවශ්‍යතා වලට ගැළපෙන විදිහට, ඒ කියන්නේ අවශ්‍යතාවයන් නැත්නම් රික්වයර්මන්ට් ඇඩ්‍රස් කරන්න පුළුවන් වෙන්න ඕන මේ අර ප්‍රමුඛ වෙලේ කම්පැනි එකක් වුණාම.
0: විශේෂයෙන්ම
2: මේ රියල් එස්ටේට් සම්බන්ධයෙන් ගනුදෙනු කරද්දී, කටයුතු කරද්දී එහෙම තමයි. සමහරු කැමති ටිකක් ගමකට ආසන්නව ජීවත් වෙන්න. අපි කියන්නේ ටිකක් කන්ට්‍රි සයිඩ් එකට යන්නනේ. රට ඇතුළට යන්න. තවත් සමහරු කැමති පොඩ්ඩක් සබ් එකේ. ඒ කියන්නේ තදාසන්න නගරවල ඉන්න. තවත් සමහරු කැමති නගරේ මැද ප්‍රධාන වාණිජ නගරයක් මැද ජීවත් වෙන්න. ඉතින් ඔයා අන්න එහෙම කෙනෙක් නම් ඔන්න මතක් කරන්න ඕන ප්‍රයිම් කලම්බෝලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක.
0: ඒ
2: තමයි ද ප්‍රයිම් කලම්බෝ ඉන් කලම්බෝ 9.
0: ඕකේ.
2: බයි ප්‍රයිම් රෙසිඩෙන්සීස් කියලා කියන්නේ මේ වෙනකොට ඔන්න වැඩේ තාම හදාගෙන යන ගමන්. හරිද? 2030 වෙනකොට 2030 ජූලි විතර වෙනකොට මේ වැඩේ ඉවර වෙන්න නියමිතයි.
0: ඕකේ.
2: හැබැයි ඔන්න ඔයාට දැන් ඉඳලම ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරිද? ඉක්මන් කරන්න. මොකද බොහොම ලිමිටඩ් අවස්ථාවන් ටිකක්, බොහෝම සීමා සහිත අපාර්ට්මන්ට් ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඉක්මන් කරොත් තමයි ඔයාට ඔයාගේ අපාර්ට්මන්ට් එක ඔයාගේ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ලංකාවේ අංක එකේ පාසල්, ඒ වගේම තමයි ඔයා කාර්යාලයකට යන කෙනෙක් නම් නිතර කොළඹ යන කෙනෙක් නම් ඔයාට බොහොම ආසන්නව මේ අපාර්ට්මන්ට් එක ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔෆිස් එකට වෙන්න පුළුවන්, ව්‍යාපාරික ස්ථානයට වෙන්න පුළුවන්, මේ ඕනම තැනකට. ඒ වගේම තමයි බේස්ලයින් රෝඩ් එකට මීටර් 50ක විතර දුර.
0: ඒකට
2: ඔයාට නිකන් පයින් යන දුර, ඉක්මනින් පයින් ගිහිල්ලා අර ඒ පැත්තෙන් යනවා. දැන් මෙට්‍රෝ බස්
0: එක. මෙට්‍රෝ මං කියන්නේ හැදුවේ.
2: මෙට්‍රෝ බස් එක නැගලා කිසි ප්‍රශ්නයක් නැතුව වැඩට යන්න පුළුවන්. කෝච්චි යනවා නම් එහෙම යන්න පුළුවන්. ඉස්සරහට ලයිට් රේල්වේස් එනවා. මේ එතකොට ඔය වටිනාකම් වැඩි වෙනවා ඔය අපාර්ට්මන්ට්ස් වල. ඉතින් ඒක නිසා අපි ඔයාලට මතක් කරනවා අනිවාර්යයෙන්ම අපාර්ට්මන්ට් එකක් මිලදී ගන්න. ඉතින් එකපාර වට රුපියල් මිලියන 45ක් කියන මේ වටිනාකම ගෙවන්න ඕනේ වෙන්නේ නැහැ. වට ඉන්ස්ටෝල්මන්ට් වලට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි බැංක් ලෝන්ස් වලට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ ඔක්කොම ප්‍රයිම් ලෝට හදලා දෙයි. ඉතින් වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0710 7 3 3 3
1: මතකේ දිගේ අපිට යන්න වෙන්නේ මේ අර අපි කිව්ව නෙට් FM නිර්මාණය කරපු ගොළු හදවත රේඩියෝ නාට්‍යයේ තේමා ගීතය කසුන් කල්ලාර උරේෂා රවිහාරේ

0: Anu Paha FM Anu Hatarai Dashumata Net FM Velava oba weta gena enne
1: Rapunzel wage man nang inne mawa beera gana kawuruth enakan
2: ape daruan apata wada idirien itin age kathawa liyanna ayata ida harinna commercial credit
3: ude hatai vinadi 50 danna
4: Coca-Cola rasa de no dinanno. Unna ape modalali mahatwarunṭai mahatmeṇṭai tægi dinanna niyama chance ekak. Vaasi rasak karanna tiyenne punchima punchi deyai. Koi mohotaka hari oyage velanda salatat ape Net FM kandayama enna puluwan. Ehema ævit modalali gen cool beam ekak denna kiyala illuwot oya denne Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda. Naththam Portillo ekak nam oyata e mohotema modal tæggak dina ganna puluwan. Ehenam soodanam inninna. Api enne Juni 22 horau patana. Juni විසිතුන කැමැතිගොල්ලෑව
5: සදා හරිත ප්ලාන්ටේෂන් කාන්තා ඔබටම සරලන රැකියා අවස්ථාවන් රසක් ලබා දීමට සියලු කටයුතු සූදානම් කර තිබේ ක්‍රියාශීලීමත් නොසැලෙන ශක්තියෙන් පිට දකින කාන්තාවන්ට ගෞරවාන්විත රැකියාවක නියුතු වීමට අවස්ථාව සුදුසුකම් වලට සරලන වැටුප් විදේශ සංචාර සමග තවත් අවස්ථා රැසක්
6: WhatsApp කරන්න 076 4421 1648 ඊමේල් කරන්න careers@sadaharita.com සදා හරිත සමග බැඳෙන්න
1: මන් රපුන්සල් දනන කොණ්ඩේ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට බහිනා පීර ගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
7: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slim line door සහ window series එක Swiss Tech slim line
8: කොළඹ මැද baseline පාරට ඉතා ළඟින් apartment එකක් දැන් ඔබටත් prime residences වෙත නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන the prime colombo අදම කතා කරන්න 0710777333 prime colombo
9: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
10: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ අදම කතා කරන්න 011 2 636 636
11: BYD C-Line 8 7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 011 2 125 125 අමතන්න.
12: Diva Fresh Daily Alert. එදිනදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොළයේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනදා පැල්ලම් ඔබට ප්‍රශ්නයක්ද? එදිනදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strength Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට.
13: ජූනි 22 කිරිඳිවැල පොලාසල.
12: නව වැඩි දියුණු කළ Diva Fresh එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම
14: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
15: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
16: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
17: බය වෙන්න එපා වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක් තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක් කතා කරන්න 077 406 43 97
18: සුපිරිමව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්
19: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සල් වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්
1: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672 7233 36
3: Prime Colombo
20: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙත ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කලම්බෝ. අදම කතා කරන්න 0710 777 333.
21: ප්‍රයිම් කොළඹෝ.
22: අලුත් තැන කාටම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
23: FM Algo

0: උදේ 7යි විනාඩි 55යි අල්ගොටාමේ වෙලාව මේ අපේ නුවා පොත් ගැන කතා කරානේ දැන් පොත් කියෙව්වා නේද පොත් පෙරලලා තියනවද නුවා ඔය
1: අපෝ
0: කියවන්න ඕනි කියලා හිතනවා නම් ඔන්න දැන් තියෙනවා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් 19 වන වරටත් සංවිධානය කරන මහනුවර පොත් දැක්ම.
2: ඔව් අනිවාර්යෙන්ම ඉතින් වාර මතක් කරන්න ඕන 2026 කන්ද උඩරට මහා පොත් මංගල්‍ය මෙවරත් පැවැත්වෙනවා. හරියටම දවස කියනවා නම් ජූනි මාසේ 29 තමයි වැඩේ පටන් ගන්නෙ. 29 ඉඳන් ඔන්න ජූලි 5 වෙනිදා දක්වා මේක පැවැත්වෙනවා වෙන කොහෙවත් නෙමෙයි කැන්ඩි සිටි සෙන්ටර් වල KCC එකේ තමයි
0: තියෙන්නේ. KCC.
2: ඔකේ. හරිද? දැන් ගිහිල්ලා පොත් ගන්න ඕන. කණේක පස්සේ.
0: ඔව් මේ පොත් කියවන්න දැනුම වර්ධනයට තමයි මේක කියන්නේ. කන්න යන්න නෙමෙයි. ඔව්
1: අපි අද උදේ දැන් කියන පොතත් බලන්න ගිහිල්ලා නේද?
2: අන්න හරි.
1: After Steve
0: වඩ මේක තියෙදි කියලා බලන්න.
2: හොයා ගන්න පුළුවන් වෙයි ගිහිල්ලා බලන්න. ඉතින් මතක් කරන්න ඕන ප්ලැටිනම් අනුග්‍රහයකින් ලෙස අකුර ප්‍රකාශන, ආශිර්වාද ප්‍රකාශන, ගොඩගේ ප්‍රකාශන, එමීට් ගුණසේන ප්‍රකාශන, ඒ වගේම තමයි සමුද්‍ර ප්‍රකාශන සහ සුභා ප්‍රකාශන යන ආයතන කටයුතු කරනවා. ඉතින් මේ විදිහට අනුග්‍රහයකින් රසක සහභාගීත්වයෙන් තමයි මෙවර මේ පොත් මංගල්‍යය පැවැත්වෙන්නේ. ඒ වගේමයි මතක් කරන්න ඕන ඔන්න නිල රේඩියෝ අනුග්‍රහකත්වය net fm
1: අපි අවුරුදු 19:30 ඒ විතරක් නෙමෙයි කොළඹ ප්‍රදර්ශනයේ
2: පොත් ප්‍රදර්ශනයේ පවා
1: ඉතින් ඒකේ ගීතය net fm බී වෙන්න කලින් මේ සින්දු හැදු එඩ්වඩ් ජයකොඩි මහත් නෑ කියන ඒකේ මොකද්ද තියෙන්නේ පොත් අපගේ net වගේ
2: කියලා නේ
0: පොත් අපගේ net ඇත්තටම නේ කොච්චර කරත් මටත් තාම අර මේ ෆිසිකල් පොතකින් කියවලා ගන්න එක්ස්පීරියන්ස් එක PDF
2: කියවලා
0: බෑ ඒක අතට
1: ඕනේ මං හිතන්නේ අපි ඒක පුරුදු වෙලා තියෙන විදිය වෙන්න පුළුවන් ඉතින් සමහරලාට උපන්දාය කියන්නේ වැලිපිල්ලෑවේ අකුරු කරන්නේ නැතුව මේ කෙලින්ම PDF වලින්ම ඩිවයිස් වලින්ම අකුරු කරන પરම්පරාවට මේ අපිට හැගෙන දැනීම නැති වෙන්න පුළුවන් හැබැයි ඉතින් එහෙම කියන්නත් බෑ ඉතින් පොත් කියන්නේ අවුරුදු අඩුම ගානේ අවුරුදු 10000ක ඉතිහාසයක් තියෙන ඩිවයිස් එකක්
2: නේ. ඔව් ඒකෙන් දර අර පොත පෙරලන එක පොඩ්ඩක් අපේ ජානගත මේ පුරුද්දක් වෙලා
0: තියෙනවා. රයිට් ඕකේ මම දැන් ගෙදර හිටපු සතියේ මේ ඕගලන්ට දැන් මතක් කරන්නේ යන්න කියලා අපි ජුනි 29 පොත් ප්‍රදර්ශනයට ගිහිල්ලා ඉතින් පොත් අරගෙන අපිටත් කියන්න.
2: ඔයා ගෙදර හිටියේ නැනේ බොරු කියන්න එපා. මේ සංචාරය දාගෙන
0: සංචාරය කරානම් මම බැනුම් අහනවා මිනිස්සුන්ගෙන් ඒ සතියේ. මේ කොහොම හරි මම මට මිස් වුණා එක දෙයක්. නෙමෙයි දෙකක් මිස් වුණා. එකක ඕගොල්ලා පොඩක් එක හිත හැදෙන්න කිව්වේ අනිත් එක තමයි කීල්ස් එක.
2: කීල්ස් එක. හරි දැන් කීල්ස් එකට ගියාට පස්සේ ඉක්මනට කියන්නම් ඔයාලා මොනවද කරන්න තියෙන්නේ කියලා. පොඩි වැඩක් කරන්න තියෙන්නේ කීල්ස් නෙක්සස් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන යන්න. ඒක දාලා යන්න එපා.
0: රයිට්.
2: ඒක දාලා යන්නේ නැහැ. මොකද ෆෝන් එක අරන් යන්නේ.
0: ෆෝන් එක හැමතිස්සම ළඟ තියෙනවනේ.
2: මෙච්චර කාලයක් ඔයා ඩවුන්ලෝඩ් කරලා නැත්නම් යන්න ඇප් ස්ටෝර් එකට හරි නැත්නම් ඇපල් ස්ටෝර් එක තමයි ඇප් ස්ටෝර් එක කියලා කියන්නේ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් යන්න ප්ලේ ස්ටෝර් එකට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගෙන ඔයාගේ පර්චේස් එක කරලා ඉවර කරනවානේ. කීල්ස් එකට ගිහිල්ලා ඕන කරන දේවල් ඔක්කොම අරගෙන ආයෙනවා කැෂියර් එකට.
0: රයිට්.
2: එතනටදී ඔයාගේ බිල් එක රුපියල් 3000 කෝ ඊට වැඩි වුණොත් ඔයාට පුළුවන් ඔයාගේ නෙක්සස් ඇප් එක ඕපන් කරලා ඒකේ තියෙන QR කෝඩ් එක
0: ස්කෑන් කරන්න.
2: ඔය කැෂියර් කියන ලස්සන ගෑණි ළමයට හරි පිරිමි ළමයට හරි කියලා ස්කෑන් කරන්න. ඔව්.
0: ලස්සන පිරිමි ළමයිනොත් ඉන්නවා මේ ඇඩ්ජෙක්ටිව් එක දැම්ම ගෑණි ළමයට විතර උනාට.
2: ලස්සන නෙමෙයි හෑන්සම් පිරිමි
0: ළමයි. හෑන්සම් පිරිමි
2: ළමයි. ලස්සන ගෑණි ළමයි.
0: හරි හරි. හරි.
2: ඊට පස්සේ ඒගොල්ලන්ට කියලා ඕක ස්කෑන් කරගෙන ඉවරුනාට පස්සේ ඔයාගේ බිල් එක 3000ක් හරියට වැඩි හරි නම් ඔයාට එනවා virtual spin wheel එකක්. වාසනා චක්‍රයක් කරකවන්න තියෙන. ඒක කරකෙව්වට පස්සේ ඔයාට දිනා ගන්න පුළුවන් MacBook Neo ඊට පස්සේ Samsung Galaxy අලුත්ම smartphone. Air fryers, JBL speakers, ඊට පස්සේ JBL wireless headphones, hotel vouchers, shopping vouchers, මේ වගේ තෑගි ගොඩක් වාර දිනා ගන්න පුළුවන්. ඉතින් යන්න ළඟම තියෙන කීල්ස් එකට.
0: රයිට් මේ මතක් කරන්න ඕන අපේ අජිත් අකර තැබ්බයක් වෙලා
2: තියෙනවා. වෙලා ඒක ඊළඟ පැය මතක් කරන්න.
0: ඊළඟ පැය මතක් කරන්න.
1: ඒක නිවුස් වල අහන්න බෑ බෑ නිවුස් වල ඊට වැඩිය වෙන දේවල් අහන්න තව පොඩ්ඩකින් පුළුවන්.
0: තව පොඩ්ඩකින් පුළුවන්. හරි අපි මතක් කරන්න ඕන සදාහරිත plantation ගැනත් අවුරුදු ගාණක් තිස්සේ කට්ටියගේ විශ්වාසය දිනාගත්ත නමක් තමයි සදාහරිත කියලා කියන්නේ.
2: අනිවාර්යයෙන්ම ඉතින් සදාහරිත plantation ගැන අපි ඔයාලට මතක් කරන සදාහරිත කියලා කියන්නේ රුපියල් බිලියන 316 ක්ම වූ වත්කම් සමුදායක් තියෙන ආයතනයක්. ඒ වගේම තමයි ලංකාවට ඔය මේ අපි කියන්නේ අගාවුට් කියලා. අගාවුට් මේ වගාව ඉස්සෙල්ලම හඳුන්වා දුන්නේ සදාහරිත තමයි. මායිනොයි ගියා ඒ වගේ ලොකු මේ වගා භූමියක් බලන්න.
1: ඉදිරිසතියේත් ඒ වගේ තැනකට යන්න බලාපොරොත්තු
2: වෙනවා. බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් ඔයාලට වැඩි විස්තර ඒ ගිහිල්ලාවිල්ලා කියන්නම් සදාහරිත ගැන.
0: ඔව් ගිහිල්ලාවිල්ලා කියන්න.
2: දැනට ඔයා ඉන්වෙස්ට් කරන්න බය වෙන්න එපා.
0: බය වෙන්න එපා. රයිට් අපි යන්න හදන්නේ අන්තිම මතක් කරන්න හැදුවේ මෙල්ව ස්ටීල් ගැන වාගේ කන්ස්ට්‍රක්ෂන් එකක් යනවා නම් ගෙදර හදනවා නම් වාගේ ඔෆිස් ස්පේස් එකක් හදනවා නම් අමතක කරන්න නැතුව මතක් කරලම මෙල්ව දාන්න මොකද මෙල්ව එක ලංකාවේ එක

0: ਮੈਂ ਤੈਨੂੰ FM ਅਨੁਪਹਾ 94.8 Net FM ਦਿਵੈਨ ਪੁਰਾ
1: ਉਦੇ 8:04 ਦਾਨ

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
1: බයෙන් බය අලුත් වන අලුත් පැයි දිවස්ම ඇත්නියුස්.
5: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. අද දිනේ ප්‍රදේශ රැසක විටින් විට වැසි හෝ ගිගරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඇතැම් ප්‍රදේශවල තරමක තද සුළඟ ඇතිවිය හැකි බවයි කාර්යය නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය පැවසුවේ.
6: අද සිදුවේ පස්නාහිර සබරගමු සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ගිකුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක පසර දෙකෙන් පමණ පසුව වැසි ගිකුරුම් සහිත වැසි වර්ධන වීම හැකියාවද පවතිනවා. සුළං තත්ත්ව සැලකීමේදී මධ්‍යම කඳුකරයේ බටහිර බැම් ප්‍රදේශවලත් උතුරු උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණමලය දිස්ත්‍රික්කෙත් විටින් විට පැටි කිලෝමීටර් 30-40 දක්වා වේගයෙන් හමන තරමක තද සුළඳ ඇති වෙන්න පුළුවන්.
5: මීළඟ net news පෙරවරු 9ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
3: අම්මා ආදරෙන් අපිට කවපු

0: දෙයාටයි විනාඩී එකොළහයි ඇල්ගොටවමෙන් වෙලාව
1: දැන් මේ අපි අර ගිය සතී දන් වහිටිය නෑනේ අපි අර මේ වැල්ලවත්ත
0: එන්න දේවල් වෙලා
1: අපි මේ වැල්ලවත්ත පැත්තෙන් ගෑල්ලමෙක් ගෙන්නලා එහෙම කරේ අපි ඉතින්
0: මං අහන් හිටියේ
1: කරගන්න දෙයක් නැතුවට
0: මම
1: කරන්නද ඉතින් අපි කැමැත්තෙන් නෙමෙයි කරේ
0: මම දැන් මේ සුවහසක් ලෝකවාසී ලංකාවාසී ජනතාවට කියන්නේ ඉන්නේ මේ දෙන්නා එන එන පැත්තට හැරෙනවා හරිද මේ මොකද එක දවසක් අපේ කසුනි කරා නේද එතකොට කසුනි ඊට පස්සේ අපේ සචිනි කරා ඊට පස්සේ සචිනි දැන් මං ආවට පස්සේ මේ ඒ දෙන්නම නැතුව වැඩක් නැහැ ඔයා එනකන් තමයි අපි
2: හිටියේ දැන් එක එක රජේවල් බල්ලේට පත්
1: වෙනවනේ
2: ඔව් පුරවැසියෝ වෙනස් වෙනවද නැහැනේ අපේ රජය කියලා නේ කියන්නේ
1: අපේ රජේනේ අපේ රජය අපේ ජනාධිපතිතුමා එහෙම නේ
0: අපේ ජනාධිපතිතුමා හරි කමක්
2: නැහැ නැද්ද
0: කමක් නැහැ කොහොම හරි එහෙම හරි
2: ස්පෙෂල් ලංකාව විතරක් නෙමෙයි ඕනම රටක එහෙමනේ
1: එහෙමනේ
0: ඔගොල්ලතර මෙහෙම ධර්මීමේ අර කට්ටිය කියන්නේ හાર્ට් එකේ කුහර ටික මෙහෙම වෙන් කරලා තියෙන්නේ කියලා.
1: චැම්බර්ස් ටික.
0: ඔව් චැම්බර්ස් ටික වෙන් කරලා තියෙන්නේ. මට මොන කුහරේ වගේද ඔය දෙන දීලා
1: තියෙන්නේ. එහෙමයි.
2: එහෙම අපි නිකන් එක එක කුහර වලට ආව දාන්න. ඔයාලට ඔන්නම් අපේ මුළු හදවතින්මයි දෙන්නේ.
0: හදවතම දෙනවා.
2: ඔව් සිංහල වචනයක් තියෙනවනේ මුළු හදවතින්ම කියලා.
1: මුළු හදවතින්ම.
2: දැන් ඔයාලා ගොළු හදවතේ සින්දුවක් අහුවනේ. දන්න එකනේ.
0: හරි.
1: මුළු හදවතින්ම අපි වාව ඔන්න පිළි අරගෙන
0: තියෙන්නේ.
1: එහෙම කතා කියන්නේ
2: බා. අපේ සාර.
1: අපේ සාර. එහෙමයි කතා කරන්නේ. පට්ට පුරා අපේ සාර කියලා. මේවට
2: කියන්නේ ඔයා කොයි ලෝකේ ගියා

0: කලින් මේ අචීගේ පැත්තට යනවා පොඩ්ඩක්. අචීර මොකක් හරි කතාවක් කියන්න තියෙනවා කියලා මට ඇවිල්ලා ඒන්සර් කෙනෙක් කිව්වා.
1: දැන් ඇති අනේ කතාව කියලා. හරි නෑ නෑ මොනක් දන්නද මේ කියන්නේ හදේ. අහහ අර ගිවිසුම තාම හරියට අස්සම් කරගත්තේ නෑ.
2: ඒක තමයි මම ගහන්න ඕනේ ගිවිසුමක් අපිටත් මේ අයියෝ හැමදාම උදේට ඇවිල්ලා මේ දෙන්නගේ ප්‍රශ්න අර.
0: ඔව් නේද?
2: ඒක
1: ඉවරයි කියලා.
2: ඒක ඉවරයි කියලා.
0: මං අහන් හිටියේ දෙන්නත් එක්ක කියලා.
2: දැන් මේ පාටියක් දැම්ම නේද මේ අස්සම් කරන්නේ.
1: අන්න ඒකනේ. ඔව්. දැන් අපි ඔය මේ ඔව්. ඒ කියන්නේ සිකුරාදා.
2: මේ පාටියතර සමහර යාළුවන්ට එන්න නැතු එන්න ආරාධනා නොකරුවම ඒගොල්ලෝ කචල් දානවා.
1: තමයි වෙලා තියෙන්නේ. හරිද? දැන් ඔය මේ අත්සන් කරපු ඔය ලියලා තියෙන ගිවිසුම් වල කොහෙවත් මේ ඊශ්‍රායලයේ කියන නම නැහැ. දැන් කට්ටිය ඔය ඊට පස්සේ දැන් ස්විට්සර්ලන්ඩ් වලේම හම්බ වෙනවානේ පාකිස්තානය අගමැතිතුමා, ඊට පස්සේ කටාර් රාජ්‍යයේ, ඉරානයේ, ඇමරිකාවේ උපජනාධිපතිතුමා, කතානායකතුමාලා, ඉරානයේ පැත්තෙන් විදේශ ඇමතිවරු කට්ටිය ඇවිල්ලා හම්බ වෙනවා. මේක දැනගවත් ඊශ්‍රායලයේ නැහැ. දැන් ඒක හරි නෑනේ නේ.
0: එහෙම බෑනේ.
1: ඒ කියන්නේ අර විදනවනේ කොච්චර වුණත් නිකන් මේ අපි නිසා තමයි ඇමරිකාව යුද්ධයට අවතීර්ණ වුණේ. දැන් ඔන්න අපි නැතුව ගිහිල්ලා ඒගොල්ලෝ ඉරානෙත් එක්ක මේ ගිවිසුම් අත්සන් කරන්න යනවා.
0: රයිට්.
1: ඒක හරි මේ වේදනාවට කාරණාවන්නේ.
0: බිට්‍රේයල් එක.
1: අන්න ඒ කියන්නේ හරි හිත රිදෙනවානේ. ඉතින් ඒක නිසා ওই ගිවිසුමේ පළවෙනියටම තිබ්බා පොඩි වගන්තියක්. ඒ වගන්තිය තිබ්බා අපි ලෙබනනේ එක්ක යුද්ධ කරන්නෙත් නෑ කියලා. ඇමරිකාව කියලා තිබ්බා. හරි ඇමරිකාවනේ කිව්වේ. අපි කිව්වේ නෑනේ. අපි නම් තාම මේ ලෙබනනේ යුද්ධ කරනවා කියලා ගිහිල්ලා මේ ඊශ්‍රායලයේ එහෙට තාම ප්‍රහාර එල්ල කරනවා. ඉතින් ඒ ප්‍රහාර එල්ල කිරීමත් එක්ක තමයි ඉරානය කියලා තියෙනෙත් අපිට නැවත වතාවක් සිතා බලන්න සිද්ධ වෙනවා මේ සටන් විරාම වලට අවතීර්ණ වීම ගැන. වගේම හෝමුස් දැන් ඕකනේ අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා හෝමුස් විවෘත කිරීම ගැන කියලා. ඉතින් අපි හේතුව අපිට ගිය සිකුරාදායි මේ කතාව ඉවර කරන්න පුළුවන් වෙයි. චැප්ටර් එක ක්ලෝස් වෙයි. ලෝකේ තව තියෙනවා ගොඩාක් භූදේශපාලනීය කාරණා නම් මනම් දේවල් සිද්ධ වෙනවානේ. ඉතින් අපි හේතුව ඒව ගැන කතා කරන්න අපිට කාලයක් ඇයි අර දේවල් ටික එතනින් ඉවර වෙලා යයි කියලා. හැබැයි නෑ මේ මිස්සු මේ ලියුමට අත්සන් තියාගන්න දෙන්නෙම නෑ. දෙන්නත් කවුද? ඊශ්‍රායලේ. ඊශ්‍රායලේ තරයේ කියලා තියෙනවා. එහෙම අපි නැතුව අපේ කැමැත්ත නැතුව ඇමරිකාවටයි ඉරානයටයි සාමය ගැන කතා කරන්න බෑ. මොකද අපි තමයි ඒකේ තීරක බලවේගය. අපිට තමයි මේ දේවල් තීරණය කරන්න පුළුවන් කියලා. හැබැයි තාමත් මේ වෙනකොටත් සාම සාකච්ඡා ක්‍රියාත්මක වෙනවා. මොන පැත්තට වැඩේ පෙරලෙයිද කියලා තමයි පොඩ්ඩක් සැකසහිත. මොකද ලෙබනනයට දිගින් දිගටම ප්‍රහාර එල්ල වීම නිසා එහෙනම් ඔය ඉන්නේ හිස්බුල්ලා සටන්කාමීන්. ඉතින් ඒගොල්ලොත් වැඩේ අතාරින්නේ නෑලු ඈ. ඒගොල්ලොත් ඊශ්‍රායල් හමුදාවට බොහොම තදට ප්‍රහාර එල්ල කරනවා කියලා තමයි මාධ්‍ය වාර්තා කරන්නේ. මේගොල්ලෝ මේ ත්‍රස්තවාදී සංවිධානයක් වුණාට සාර මේගොල්ලෝ හොඳ යුද පුහුණුව ලැබපු විශේෂයෙන්ම ගරිල්ලා පුහුණුව ලැබපු කණ්ඩායමක්. ඒ කියන්නේ නූතන හමුදාවක් හා සමානව සටන් වදින්න පුළුවන් ඒ නවීන සටන් ක්‍රමෝපායන් ගැන ස්ට්‍රැටජීස් ගැන දැනුම තියෙන කට්ටියක් තමයි හිස්බොල්ලා කියලා කියන්නේ. ඉතින් පොඩ්ඩක් ඒගොල්ලෝ එක්ක කරන ගනුදෙනු එච්චර ලේසි නෑ. ඒකත්ෙන් ඇහෙන ආරංචි අනුව දැඩි හානි සිද්ධ වෙලා තියෙනවා ඊශ්‍රායලයටත්. ඉතින් ඊශ්‍රායලත් ඒ වගේම දැඩි හානි සිද්ධ කරනවා ලෙබනනයට. ඉතින් කොහොම හරි ලෝකේ බලාපොරොත්තු වෙන ඉන්නේ සාමය. හැබැයි ඒ සාමය අපිට සෑහෙන දුර වෙලා තියෙනවා සහ මේ අපිට අත්පත් කරගන්න අමාරු වෙලා තියෙනවා මේක රටක් නිසා. ඒක රට තමයි ඊශ්‍රායලය.
0: ඊශ්‍රායලය කියලා කියන්නේ. හරි කොහොම හරි දැන් හෝමුස් අරින හෝමුස් වහන සාමය ගැන කතා කරා. ඊශ්‍රායල් ලෙබනන් වලට ගහනවා. ඔය ලෝකේදී ඔය දේවල් වෙද්දී අර නුවා කිව්වා වගේ අපි කාලා වේලා ඉන්න ඕනේ නුවා.
1: ඒට
0: ඇවිල්ලා බෝම්බයක් හැටුණොත් අද කාලයි. ඒක නිසා තමයි ඔයගොල්ලන්ට අපි මතක් කරන්නේ හැමදාම කනදී හරියට කන්න නම් විජය ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්න කියලා. WP ලාංඡනය බලලම ගන්න. ඔනවාට දැන්
1: විජය කෝපි සහ තේ තියනවා දැන්. හරිද? ඉස්සලා මතක් කරන ඕනේ දැන් මේ වගේ වෙලාවක මේ වගේ වැස්සක් කඩාගෙන වැටෙද්දී ඔයාට නිකන් කෝපි එකක් බොන්න හිතෙන්න පුළුවන්.
2: මේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න
1: එපා. අනවශ්‍ය අවශ්‍යතාවයක් ඇති කරන්න.
2: ටෙම්ටේෂන් නැති කරන්න බෑ. මොනවා දුරුපරීක්ෂාවක් නැති කරන්න බෑ. මිනිසුන්ගේ හදවත් තුල
1: පොළඹවනවා අපි.
0: මං ඊයේ වීඩියෝ
2: එකේ මේ WP ලාංජනේ අපිට කම්පියුටර් සලක් දැම්මේ පේන්න තියෙනවා. මේ අපැත්තේ අපිට වීදුරු වලින් වහිනවා කියලා
1: පේනවා. සීතල
2: දැනෙනවා. ඔයා මොනවා කියනවද මන් දන්නේ. ගෙවල් වල ඉන්න කට්ටියට නම් පුළුවන්. ඒගොල්ලෝ ගාව WP ලාංජනේ තියෙන මේ
1: විජය කෝපි තියෙනවා.
2: කෝපි තියෙනවා. අපේ අර යන්න බෑනේ මේ ලන්ච් රූම් එකට
1: ගන්න. ආයේ පල්ලෑට ගිහිල්ලා කෝපි එකක් හදාගෙන. හරි දැන් ඉතින් ඔන්න විජය කෝපි බොනායට මේ වෙලාවේ විජය කෝපි බොන්න පුළුවන්. මොන ගමන් අර නුවා කියපු පොත කියවන්න පුළුවන්. පොත හොයාගන්න තියෙනවනะ.
0: ඔව් මේ ඔෆිස් එකේ ඉන්න නම් පොත් කියන්න යන්න එපා.
1: ඔව් මේ වෙලාවේ පොත් කියවන්න යන්න එපා. වැඩ කරන්න.
0: වැඩ කරන්න.
2: ඔෆිස් ඔව් ඉඳලා හිටලා ඔෆිස් එකේ මෙහෙමයි. මේ පොත් කියවන්න යන්නත් එපා කියවන්න යන්නත් එපා.
1: ඔව් පොත් පෙරලන්න යන්න එපා.
0: අද මේ අද

0: හරි ලොකු පාඩම් ගොඩක් නේද? කතා කරද්දි පරිස්සමෙන් කතා කරන්න. පොත් කියවද්දි පරිස්සමෙන් පොත් කියවන්න.
1: පොත් පෙරලන්න. පරිස්සමෙන් කියලා කියන්නේ අද මේ කාලේ උන්ට තත් එල් නිනෝ ලා නිනෝ ඒගොල්ල එක එක නිනෝලා එනවා කියලා තියෙනවා.
2: කොයි වෙලාවෙ කඩාපත්තෙ ඉඳන්නේ.
0: ඒක නිසා ඔය මුඛ ආවත් අපි හොඳට කාලා බීලා ඉන්න ඕනේ. රසට තේ එකක් බීලා කෝපි එකක් බීලා පොඩක් චිල් එකේ රිලැක්ස් එකේ ඉන්න ඕනේ. ඒක නිසා මේ ඔක්කොටම ඔයා විජේ ප්‍රොඩක්ට්ස් වලින් ඔයාට සොලියුෂන්ස් තියෙනවා. ඒක නිසා නම බලලම පාට බලලම
2: WP ලාංඡනය බලලම
0: විජේ ප්‍රොඩක්ට්ස් ගන්න කියලා මතක් කරනවා.

0: FM Anupaha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura Velava Oba Veta Gena Enne
1: Saheli Happily kiyannako oyalage cashback kathawa fabricator ge quotation ekak Swiss Tech ekata WhatsApp kara.
2: Million 2000ක් දක්වා cashback ලබා ගන්න ඔබේ Swiss Tech aluminum quotation ekak 076780717ට WhatsApp කරන්න.
1: උදේ 8 විනාඩි 22යි දන්න.
3: අලුත් තැනක් අඩුම මිලක් කසාකල green super within හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල green super කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
4: මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ
5: මෙල්වා එක ලංකාවේ එක
6: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්රෝ ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
7: AAT නවශිෂ්‍යලිය අපදිංචිය සඳහා වන 120ක වට්ටම සහිතව ජූනි 30 වන දිනට පෙරළිය අපදිංචිවන්න. අඩු වයසින් ඔබේ වෘත්තීය සිහිනය ජය ගන්න. අමතන්න 0112 559 669.
8: සින්දරෙල්ලා යව බේරගන්න කුමාරයෙක් කෙනකම් බලන් හිටියට මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් තැනකම්.
9: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial credit.
10: BYD C-Lion 5 plug-in hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112 125 125.
11: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. අදම කතා කරන්න 0710 777 333.
12: ප්‍රයිම් කොළඹෝ.
13: කොහෙන්ද මේ JBL එක?
14: කීල්ස් එකෙන්
15: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න. කොන්දේසි සම්ියම යන දළවේ.
16: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය. ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 536 636.
17: Mobitel within Samsung Galaxy A06 smartphone එක රුපියල් 15160කට පුද්ගලික සහ රාජ්‍යංශයේ සියලු සේවකයන් හට දැන් ලබා ගත හැකි. වැඩි විස්තර සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න. 17 17 අමතන්න. කොන්දේසි සහිතයි.

0: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි
1: අලුතන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල්ලේරියව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
2: AAT නවශිෂ්‍යලිය අපදිංචිය සඳහා වන 120ක වට්ටම සහිතව ජූනි 30 වන දිනට පෙරළිය අපදිංචිවන්න අඩු වයසින් ඔබේ වෘත්තීය සිහිනය ජය ගන්න අමතන්න 0112 559 669

0: ميكس FM. I'll go down. نجري كتابة.
1: උදෑසන විනාඩි 30යි අල්ගොටාම වෙලාව. දැන් මේ දෙන්නත් එක්ක එකතු වෙලා මිනිස්සු නොමග යවලා මේ පැතර දැන් මැසේජ් එනවා.
2: නෑ නෑ දැන් ඔයා හරි මකට කාවත් ගන්න යන්නේ. අපි හරි දේවල් ටික කියමු නේද?
3: ඔව් අපි ඒව හරියට කියලා දෙනවා.
1: වැඩ වැරදි මොනවා නැත්.
3: නෑ නෑ එහෙම නෑ.
1: කොහොමද?
3: ඔව්. ඔව් දැන් අපිට මේ මතක් කරන්න දේවලුත් තියෙනවා. මේ ඊට කලින් කියන්න ඕනේ අපි මේ FIFA World Cup එක රටක් ගැන කතා කරන්නේ පුංචි දූපත.
1: ඔව්.
3: වර්ග කිලෝමීටර්
2: දූපත් සමූහයක් අතර 10ක් විතර තියෙනවා.
3: තියෙනවා මේ වර්ග කිලෝමීටර් 4033ක් තියෙන ජනගහනයේ විදිහට 105ක විතර ප්‍රජාවක් ජීවත් වෙන පුංචි රටකින් ඇවිල්ලා ස්පාඤ්ඤයක් එක්ක කරට කර ගේම් එකක් දුන්නනේ.
1: ඔව්.
3: ඔන්න ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ඊළඟ මැච් එක ඩ්‍රෝ කරගෙන තියෙනවා. ඒගොල්ලෝ ඇවිල්ලා තියෙනවා
2: මේ අම්මට වීසා හම්බෙලා ගෝල් කීපර්ගේ.
3: ඔව් ඔව් අම්මට වීසා හම්බෙලා තිබ්බා. මේ වසින්හාගේ අම්මට මේ අම්මට කලින් එන්න හැකියාවක් තිබ්බේ නැහැ. ඉතින් ආර්ථික
2: ප්‍රශ්න නිසා
3: ඔව් වීසා ලබා ගන්න බැරුව ගියා ඇමරිකාවට එන්න තමන්ගේ පුතා ක්‍රීඩා කරනවා බලන්න. හැබැයි වසින්හාගේ එක මැච් එකකින් හැමදේම වෙනස් වුණා. වසින්හාගේ ජීවිතෙත් වෙනස් වුණා. මේනකොට මිලියන 15ට ආසන්න අනුගාමිකයන් ෆලෝවර්ස්ල ප්‍රමාණයක් ඉන්න ඉන්ස්ටාග්‍රෑම් account එකක් තියෙනවා වසින්හට. ඊට කලින් මේ මැච් එකට ටෝර්නමන්ට් එකට එද්දි තිබ්බේ 105ක් වගේ. දැන් ඒක මිලියන 14ක් 15ක් අතර ප්‍රමාණයකට ඇවිල්ලා තියෙනවා. හිතා ගන්න පුළුවන් නේ ෆුට්බෝල් වලට තියෙන පවර් එක කොච්චරද කියලා. එක මැච් එකයි. එක මැච් එකේ ගෝල් ටික නැවැත්තුවා කොල්ල පා වෙලා ගිහිල්ලා මුළු ජීවිතේම වෙනස් කරා. අවුරුදු 40ක් ඉතින් ආයෙ වෙනුවෙන් කැපවීම කරන්න උනා. එහෙම තමයි අපේ ටයිම් ලයින් වෙනස් කියලා අපි කියන්නේ. ඒකනේ මේ හැම වෙලේම මේ සාර ඔයාටත් මම
2: නෑ සෑ ඒක තමයි අපේ ඇල්ගොරිතම් එක කොයි වෙලාවෙ වෙනස් වෙනවද දන්නේ නැහැ. ඒක තමයි ඇල්ගොටවුන් එක අපි අහගෙන ඉන්න
3: කියලා. අහගෙන ඉන්න කියලා කියන්නේ මොන වෙලාවෙ වාගේ ඇල්ගොරිතම් එක කැරකිලා ඇවිල්ලා ඔයාට ලක් එක අරන් ඉද දන්නේ නැහැ ඉතින්. එහෙම ඉන්න පුළුවන්. ඔයාට තියෙන වැඩේ අතරින් නැතුව දිගටම කරන්න.
1: ඔව් අර අපි ගොඩක් වෙලාවට කම්පෙයා කරනවානේ. මෙයාට හම්බ වෙනවා. අයි මට හම්බෙන්නේ නැති කියලා. එයාගේ ටයිම් ලයින් එක අනුව එයාට හම්බ වෙන්නේ. ඔයාගේ ටයිම් ලයින් එක අනුව ඔයාට හම්බ
3: වෙන්නේ. ඔයාට හම්බ වෙන්නේ. අන්න හරියට.
1: අර ආචි කියෝ වගේ කරන්න තියෙන්නේ give up කරන්න නැතුව
3: මැච් එක ගහගෙන යන්න. ඉතින් උරුගුවේ එක්ක තිබ්බ මැච් එකත් ඔන්න ඩ්‍රෝ කරගෙන තිනවා 2-2 විදිහට. උරුගුවේ කියලා කියන්නේ ලෝක ෂූරයින් ලේසි නෑ. දිනීම කෙසේ වෙතත් ඔක්කොම මැච් ටික ඩ්‍රෝ කරගන්නවා.
1: ඒ ලොකු දෙයක්.
3: ඒ කියන්නේ තමන්ගේ පළවෙනි FIFA ලෝක කුසලානේ මාර් ලස්සන්ට ප්ලේ කරනවා. ඒගොල්ලන්ගේ ඒ කියන්නේ ප්ලේයින් ටෙක්නික් එකම නෝ ඒකම තමයි. එන්නේ ඒ කියන්නේ දිනන්න නෙමෙයි කොහොම හරි ඩ්‍රෝ කරගන්න.
2: දැන් මං දැන් මෙහෙමයි. ඔය බ්‍රසීලේ හරි ආජන්ටිනාව හරි ප්‍රංශේ හරි කවුරු හරි මේ වර්ල්ඩ් කප් එක දින්න කියන එක ඒ මිනිසුන්ට ටික කාලයක් යනකොට අමතක වෙනවා.
3: අමතක වෙනවා.
2: මොකද එච්චරට දිනලා තියෙනවනේ. ඒගොල්ලන්ට එච්චර මතක නැහැ. හැබැයි මේ මිනිස්සු ගැන මං හිතන්නේ දිනපු රටවල් වලට වැඩිය දැන් ලෝකෙට මතකයි.
3: ලෝකෙම මතක තියාගෙන ඉන්නවා මුළු ලෝකෙම කතා කරයි. ඉතින් අමතක නොවන විදිහට ප්ලේ කරනවා. හරි අපි ඉතින් මේ මැචස් එහෙම යද්දි දැන් මතක් කරන්න දේවල් තියෙනවා මේ පැත්තේ.
1: අනිවාර්යෙන් මතක් කරන්න දේවල් තියෙනවා. මේ මතක් කරන්න ඕනේ දම්රෝ එක ගැන ආදී නෝ මේ දම්රෝ එකේ දැන් තියෙනවා මේ මෙගා ප්‍රදර්ශනාගාර.
3: මේ අපි ළඟ තියෙන එකක්.
1: ළඟ තියෙනවනේ.
3: කොළඹට තියෙන එක.
2: ඔව් ඒකේ බඩු ටික ඔක්කොම අස්සන් අස් කරා නම් ඇත්තටම FIFA World Cup මැච් එකක්
3: ගහන්න ලොකු ඉඩ තියෙනවා.
1: ඉතරට ලොකු ඇත්තටම මේ අතරමං වෙනවා ෆෝන් එකක් නැතුව නම් යන්නේ වායේ දෙන්නෙක් එක ගියොත් මොකද එක්කිනා අනිත් කොනට යද්දි අනිත් කෙනාව
2: හොයාගන්න
1: ඔව් අනිතක ඒකේ අතරමං වෙන්න තරම් බඩු ගොඩකුත් තියෙනවා. ඒ කියන්නේ ලස්සන ලස්සන බෙඩ්රූම් සෙට් හදලා තියෙනවා. කිචන් දැන් අපේ අම්මලා හැම එකක් ගියාම පැන්ට්‍රීස් එහෙම දැක්කාම හරිම ලස්සනයි නේද කියලා කෙලිම තාත්තගේ දිහා බලන.
2: හරියට ඒව අර ගෙදර අරන් ගිහිල්ලා ඒ පැන්ට්‍රීස් වල මාර රස කෑම හදලා දෙනවා.
3: හදලා දෙනවා.
2: ඒව නිකන් අර කවුරු හරි ආවම අඬ ගහලා පෙන්නන්න මේ අපි දම්රෝ එකෙන් ගත්ත මේ පැන්ට්‍රී එක පේනවා නේද? එච්චරයි කරන්නේ.
3: ප්‍රදර්ශනාත්මක බහන්න.
2: ප්‍රදර්ශනාත්මක බහන්න.
1: කුමාරී ඒක ඇත්තටම ප්‍රදර්ශනාත්මක මට්ටවටම ලස්සනයි.
2: ඉතින් ගේවල් ලස්සන වෙනවා
1: යගෙන. අනිවාර්යෙන් මාර ඩීසන්ට් හරිම මේ මිනිමල් අර අලුත් කන්සෙප්ට්ස් වලට යන ඔයා කැමති. ඔයා මම හිතන්නේ ඕගොල්ලෝ ගියොත් ඕගොල්ලෝ හිතන වර්ගයේ ඕන දෙයක් ඒකේ තියෙනවා. එච්චරට වරයිටිස් ගොඩක් තියෙනවා දම්රෝ එකේ. ඒ වගේම මතක කරන්න ඕනේ ආචි දැන් මේ ගෘහ භාණ්ඩනේ ගෘහ විදුලි උපකරණත්
3: තියෙනවා. ඔව් ගෘහ විදුලි උපකරණ තියෙනවා. ඒ කියන්නේ ඔයා ගෙදරට ඕන කරන දැන් වොෂින් මැෂින් එක වෙන්න පුළුවන් ෆ්‍රිජ් එක වෙන්න පුළුවන් නේ මේ ඕන දෙයක් ඔයාට ගිහිල්ලා දම්රෝකෙන් ගන්න පුළුවන්. ඉතින් දම්රෝ ප්‍රදර්ශනාගාර 160කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම තමයි දම්රෝ මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා මේ වෙනකොට ලංකාව පුරාම. ඉතින් ඔයාට ආසන්නම මෙගා ප්‍රදර්ශනාගාරයට යන්න පුළුවන් වර්ගඩි 50,000ක් ඈ. ඒකයි අපි කිව්වා අතරමං යනවා කියලා. කොල්ලොපිටියක් තියෙනවා තට්ටු 4ක් විතර තියෙනවා ලිෆ්ට් එකේ තමයි ඔයාට යන්න තියෙන්නේ. ඒ හතරේ දේවල් හතරක් තියෙනවා.
1: වර්ග හතරක දේවල් තියෙනවා.
3: ඔව්. ඒක තැනකට ගියාම ඔයාට විසිටින් රූම් එක කොහමද, නැත්නම් ඔයාගේ නිදන කාමරය කොහමද තියෙන්න ඕන, ඔයාගේ ඔයාගේ ඔෆිස් එක කොහමද තියෙන්න ඕන, මේ ඔක්කොම ඔයාට බලා ගන්න පුළුවන් ටෙම්ප්ලේට්ස් එකම තියෙනවා. ඔයාට කැමති තැනකින් අර සෙට් එක මුස්සගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් දම්රෝ කියලා කියන්නේ අපි හැමෝම දන්න අවුරුදු 41 විශ්වාසයත් එක්ක 1986 ඉඳලා අද වෙනකන් මේ 2026 අවුරුද්ද තමන්ගේ 40 සංවත්සරය සමරනවා. ඉතින් යන්න ළඟම තියෙන දම්රෝ එකට විශේෂයෙන්ම මතක් කරන්න ඕන ඔයාට මේ ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් මාස 48ක් දක්වා ඔයාට පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයටත් ඕන කරන දේවල් දම්රෝ එකෙන් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
1: රයිට්. මතක් කරනවා දම්රෝ වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ යන්න පුළුවන් උගලන්ට අදහසක් අරගෙන මොනවද මම ගන්න කියලා. මොකද ඇත්තටම ගියොත් අතරමං වෙනවා, ඉන්ඩිසයිසිව් වෙනවා එතනට ගියාට පස්සේ. ඒක නිසා www.damro.lk එකට ගිහිල්ලාම
3: වර්චුවල් ස්ටෝර් එකට ගිහිල්ලා ඔයාට ගිහිල්ලා පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් මොන මොන දේවල්ද තියෙන්නේ ඔයාට බලන්න කියලා.
1: මම කියන්නේ අචි නුවා මේ කීල් සෙකට යනකොට පොඩ්ඩක් පොඩි QR එකක් ස්කෑන් කරලා පොඩි ඇප් එකක් ඊළඟට පොඩි පොඩි වැඩ ටිකක් ගන්න තියෙන්නේ. මම කියන්නේ වයසක කට්ටිය එක්ක යද්දි
3: යන්න හොඳ නැහැ.
1: ඔයා ඔතොරිටි එක ගන්න බිල් කරන්න යද්දි හරියට
3: නැත්තම් ඔයා පරක්කුයි කියලා වඩ දැනි
1: අනිවාර්යෙන්. එතකොට අර ස්පින් කරන්න ඔය chances ටික ගන්න හම්බෙන්නේ නැහැ නැත්තම්.
3: මෙහෙමනේ වෙන්නේ. දැන් ඔය ඉස්සර Nexus facility එක තිබ්බේ ඔයාගේ ෆෝන් නම්බර් එකට.
1: ඔව් නම්බර් එක ටයිප් කරන්න තියෙන්නේ.
3: ඒ කියන්නේ නම්බර් එක දුන්නම තමයි ඔයාට කොච්චර
2: නම්බර් අහනවන්නේ.
3: අහනවන්නේ තනින්.
2: සර් නම්බරේ මොකද්ද ෆෝන් නම්බර් Nexus නම්බරේ මොකද්ද? ෆෝන් නම්බරේ කියවන්නයි
1: තියෙන්නේ. කියන්නයි තියෙන්නේ. සමහර වෙලාවට මේ ස්ක්‍රීන් එකේ ටයිප් කරන්න තියෙනවා.
2: ටයිප් කරන්නත් පුළුවන්.
3: එහෙමත් තියෙනවානේ. ඉතින් එහෙම කරන්න පුළුවන්. ඒක තමයි අපිට පුරුදු විදිහ. අපිට කියන්නේ දැන් මටයි සාරටයි වඩා වයස කට්ටියට.
1: ඔව්.
3: එහෙම වයස කට්ටියක තමයි අපි ගියේ.
1: ඒක තමයි.
3: ඉතින් ගිහලා ඔන්න අපි බිල් එකකුත් දැම්මා. අපේ බිල් එක දැන් රුපියල් 3000ටත් වැඩි. 3000ට වැඩි කියන්නේ හරියටම 3000ක් වගේ තිබ්බේ. ඒ කියන්නේ අපිට ස්පින් වීල් එක කරකවන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැනේ.
1: ඒකනේ.
3: කරන්න තියෙන්නේ ඔයාගේ ෆෝන් එක අරගෙන ඇප් එක ඕපන් කරලා ඔයාගේ QR කෝඩ් එක කැෂ එකට පෙන්නන්න. ඒගොල්ලෝ එක ස්කෑන් කරාට පස්සෙ ඔයාලට වර්චුවල් ස්පින් වීල් එක හම්බ වෙනවා.
1: රයිට්.
3: ඉතින් මම ඒක කරන්න සැදී පැහැදී හිටියා.
1: හරි. හරි ආසාවෙන්
3: බලන්න. හරි දැන් ඔන්න 3000 හරි ලස්සනයි හරි සතුටුයි ඔන්න මම මගේ ජීවිතේ පළවෙනි පාරට ස්පින් වීල් එක අරගවන්න යන්නේ කියලා.
1: රයිට්.
3: මොකද එහෙම මම තනියම ගියාම 3000 පයින්න ගන්නෙත් නෑනේ. ඔය වෙන කවුරු හරි ගියාම ඒ කට්ටිය රවට්ටලා තමයි මේ බිල් එක දාගන්නේ. අපේ සහජ හැකියාව. හරි. එහෙම එක්කෙනෙක් එක්කන් ගියා.
1: රයිට්.
3: ඔක්කොම හරි.
1: ඕකේ.
3: මම පොඩ්ඩක් එහෙම වුණා. පොඩ්ඩක් එහෙම වෙච්ච ටිකට එයාර Nexus නම්බර් එක කියලා වැඩි හොදට
1: පරණ විදිහට
3: මගේ ගොඩක් මේ loyalty points තියෙනවා. ඒකින්ද වඩ discount හම්බෙන හින්දා මම මගේ නම්බර් එක කිව්වා. මම මේ සැදී පැහැදී ටික අප්ඩේට් කරගෙන ඔක්කොම කරගෙන මගේ මේ QR කෝඩ් එක පෙන්නලා
1: ස්කෑන් කරන්න.
3: ස්කෑන් කරගෙන මේ virtual spin wheel එක කරකවන්න. ඉතින් වැඩේ හරි ගියේ නෑ. මට වඩා වයසක කෙනෙක් එක්ක ගියේ. එහෙම වෙනවා. ඒගොල්ලන්ගේ වයසත් එක්ක ඒගොල්ලන්ට ඒව තේරෙන්නේ නෑ මේ QR කෝඩ් එක කොහමද මේ දේවල් තේරෙන්නේ.
1: shopping vouchers තව විවිධාකාර දේවල් ගොඩක්
3: ලොකු range එක තෑගි ප්‍රමාණයක් ඔයාට දිනා ගන්න පුළුවන්. ඉතින් යන්න ඔයාට ළඟම තියෙන kiosk එකට ඔයාගේ bill එක රුපියල් 3000ක් හරියට වැඩි වුණොත් ඔයාට පුළුවන් ඔයාගේ QR code එක scan කරලා මේ virtual spin wheel එක කරකවන්න. ඇත්තටම මේ වයස් ભેදයක් නැහැ. ඕක අපේ ආච්චිල සීයල වුණත් හොඳට කරනවා. දැන් මේ වුණේ අපි අප්ඩේට් නැති කෙනෙක් එක්කන්නේ.
2: ඒක තමයි වුණේ. ඔව්.
1: ඇල්ගෝ ටවුන් අහන්න තිය කෙනෙක්
2: නෑ. ඒක කලම්බෝ 5 වල 6 වල ඉන්නේ කියනවා.
3: ඔව්. ඒකට අප්ඩේට්
2: නෑ. අප්ඩේට් නෑ.
3: අප්ඩේට් නෑ.
1: ඔව්. මම තහන් ඉන්නේ කලම්බෝ 6 කියවනේ.
3: ඔව්. ඒක
1: කියනවා. හරි කොහොමරි ඉතින් ඕගොල්ලන්ට ඒ වැඩේ වරද්ද ගන්න නැතුව කරගන්න තමයි අපි හැමදාම ඔයාලට මතක් කරන්නේ. QR කෝඩ් එක ස්කෑන් කරලා ඔන්න ඔයාලට මේ කියපු ටැග් ටික දිනන්න chance එක තියෙනවා. ඒ වගේම තමයි සින්දුවට යන්න කලින් මතක් කරන්න ඕනේ LB Finance ලා ගැනත්.
3: ෆයිනන්ස් ගැන ඇත්තටම මේ සාර මතක් කරන්න ඕන වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි ඔයාලට FD එකක් දාගන්න ඕන නිසා විශේෂයෙන්ම ඔන්න අපේ ජේෂ්ඨ පුරවැසියන්ට දින 400ක ස්ථාවර තැන්පතුවක් තියෙනවා 111.79 එක පොලිය අනුපාතයකට ඔයාලට පුළුවන් වාගේ FD එක පටන් ගන්න ඒ අපේ ජේෂ්ඨ පුරවැසියන්ටනේ එහෙම නොවෙන ඔයාලට මට වගේ තරුණ අයට වෙන්න පුළුවන් අපේ අම්මලා තාත්තලට වෙන්න පුළුවන් ඕන කෙනෙක්ට ඔන්න දින 200ක ස්ථාවර තැන්පතුවක් තියෙනවා ඒකේ පොලි අනුපාතය වෙන්නේ 109.79. එතකොට ඔන්න ප්ලෑන්ස් දෙකක් තියෙනවා. එකක් අපේ සීනියර් සිටිසන්ස්ලට අපේ ජේෂ්ඨ පුරවැසියන්ට ඉහළ පොලි අනුපාතයක් සාමාන්‍යයෙන් අපි දන්නවා අපේ වැඩිහිටියෝ FD එකක් දාලා තමයි ජීවිතේ සදා සමය ගත කරන්නේ. තමන් හම්බ කරගත්තු ටික FD එකක් දාලා ඒ ලැබෙන ඉන්ට්‍රස්ට් එකෙන් තමයි ජීවිතේ වැඩ කටයුතු කරගෙන සතුටෙන් ඉන්නේ. ඉතින් හොඳ ඉන්ට්‍රස්ට් රේට් එකක් එකට හම්බ වෙන්න ඉපැ. ඒක නිසා තමයි අපි ඔයාලට මේ විදිහට LB Finance ගැන මතක් කරේ. යන්න LB Finance එකට යන්න ඕනෙත් නෑ. ඔයාලට ඕනනම් LB සිම් මැප් එකනොත් ඕපන් කරගන්න පුළුවන් FD එක. හැබැයි ටිකක් ඒක ඔයාට තේරෙන්නේ නැහැ වගේ නම් ඔයාගේ වයසත් එක්ක ඔයාට ඒක කරගන්න අමාරුයි වගේ නම් යන්න ළඟම තියෙන LB Finance ශාඛාවට.

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura Velava Oba Veta Gena Enne
1: Cinderella Wage Mannan Inne Mama Bela Ganna Kavurut Tanaka
2: Ape Daruan Apata Wada Idirin Itin Age Kathawa Liyanna Ayata Ida Harinna Commercial Credit
3: උදේ 8 විනාඩි 45
4: අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ අදම කතා කරන්න 0112 636 636
5: Bicycle ගන්නේ කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
6: බය වෙන්න එපා වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේ෷ සහනයක් තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක් කතා කරන්න 0774064397
7: මාතර freelance cheese රස සෝයා එකක රස බලමුද මාතර freelance cheese රසිත සෝයා meat වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
8: දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0.1122 200 20A-LKA outcome stable ලියාපදිංචි මුලි සමාගමකි

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කුලයකේ සහත්යට දහඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ප්‍රශ්නයක්ද? එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම හොයාගෙන අපි එනවා ඔබේ වෙළඳ සැලට. ඔබත් වෙළඳ මහත්මයෙකු හෝ මහත්මියක් නම් අපේ net කණ්ඩායම දිනයේ උදේවරුේ ඔබේ වෙළඳ සැලට ගොඩ වෙලා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම මොකක්ද කියලා අහනකොට ඔබත් දීවා සැෂේ පැකට් එකක් හෝ ඕනෑම දීවා පැකට් එකක් ලබා දුන්නොත් ඒ වෙලේම ඔබට මුදල් තැගක් දිනා ගන්න පුළුවන්.
2: ජූනි 22 කිරිඳිවැල පොලාසල
3: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
6: හැමෝම බැහැගන්න, රත්ති ත්‍රීන්වන්තේ බොන්න.
7: රත්ති ත්‍රීන්වන්තේ විතරයි
8: මල්ලි. ඇයි රත්ති ත්‍රීන්වන්තේ කම බොන්න කියන්නේ?
7: කිරි, තේ, සීනි එක පැක් එකේ නෙස. කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි. අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ. කාලේ හරි වටිනවා නෙස.
8: රත්ති ත්‍රීන්වන් පැක් දෙක තුනක් බෑග් එකේ තියාගන්නක වටිනවා.
7: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවා නෙස.
9: රත්ති ත්‍රීන්වන් දවස අතරතුරේ බොන කිරිතේ.
10: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
11: බය වෙන්න එපා. වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 0774604397.
12: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
13: සිත් පැදගනි. කල් පවති. අව ලක්ෂණ නොවි.
12: ඔයත් වහලෙට වශි වෙන්න.
14: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත්. ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති නොබ වෙතට ගෙන එන කොළඹ නවයෙහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. අදම කතා කරන්න 0710-777-333.
15: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
16: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා tag එකක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න.
17: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
18: එහෙයි.
17: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපව පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
18: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
17: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි FEMS ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
19: ඉතින් FEMS ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.

0: ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී
1: FM Algo

0: උදේ 8 විනාඩි 54යි අල්ගොටාම වෙලාව.
1: හොඳම වෙලාව.
0: හොඳම වෙලාව.
1: මොනාට දන්නවද?
0: මොකටද?
1: දැන් මේ වෙලාවේ අපි වාහගෙන ඉන්න ගමන් අපි දන්නවා ගෙවල් වල ඉන්න අම්මලා. අපේ නැන්දලා. ඊට පස්සේ අපේ අක්කලා. අපේ නංගිලා.
0: ඔක්කොම මේ මේ
1: අපේ කියලා නෙමෙයි මගේ නෙමෙයි මං අපේ කියලා
0: කියනවා. කාන්තා පාර්ශවය ගැන කියන්නේ නේද?
1: ඒගොල්ලෝ මේ වෙලාවට ගෙදර ඉන්නේ. අපේ මේගොල්ලෝ ගෙදර ඉඳන් මේ වෙලාවේ සෑහෙන බාහිර දූර වගකීම් සමුදායක් ඉෂ්ට කරන ගමන් ඉන්නේ.
0: ඔව්.
1: ඔයා දන්නවද? දැන් ඔය ගෙදර ඉන්නේ ඉතින් ගෙදර වැඩනේ කරන්නේ. උයන වැඩ වෙන්න පුළුවන්. ගෙවල් දොරවල් අස්පස් කරනවා වෙන්න පුළුවන් නේ. ලේසි නෑ උදේට ඉතින් පුතාලා ටික හස්බන්ඩ්ලා ඔක්කොම කලබල කරලා ගෙවල් අනිත් පැත්ත පෙරලලා යන්නේ.
0: පෙරලලා යවනවා කොහොමාරි.
1: ඊට පස්සේ අම්මා තමයි ඔය ටික ඉතින් ලස්සන්ට පෙළ ගස්සලා ආය අවස්සෙද්දි තියන්නේ.
0: ඔව්.
1: ඔයා හිතන්න ඉස්සරහට අනාගතේ යම් දවසක මේ වැඩ ටික කරගෙන යන්න ඔයාට රොබෝ කෙනෙක්ගේ සහාය හම්බ වෙනවා.
0: රයිට්.
1: Humanoid robots la.
0: Hari satutu eka.
1: Eyanne thani kara manusse ek wage robot kenek oyage paluwata oyage kaansiya yannat ekka gedara innawa.
0: Okay.
1: E concept ekak wada kohomada danenne? Nikan eka nikan hitannako den ape sarage e vayasa veddit e wage robot kenek ewilla inna puluwan lokeda.
0: Okay.
1: Hari e veddi den eyanne thaba hitamu api thaba avurudu 20 kin wage.
0: Ne
1: 20 gut neme avurudu
0: thaba.
1: කලින් වැඩි නේ
0: නෑ
1: සාරට කලින් වැඩි අර අවුරුදු 30කින් වගේ ඔය දැන් අවුරුදු 30කින්
0: වගේ ඔබ කෙනෙක් මගේ ගෙදර හිටියොත් මට හිතෙන්නේ පොඩ්ඩක් ඉදිරිය බය වෙයි නේද නිකම් මේ
1: ඒ නලුත් අත්දැකීමක් නිසාද
0: පොඩ්ඩක් දන්නේ නෑ ඒ වෙනාට එක විදියකට එක හොඳයි
1: මං කියන්නද ඔයාලට රහසක්
0: මොකද
1: ඒක ඔයාලට අලුත් අත්දැකීමක් වෙන්නේ
0: මොකද
1: මේ වෙනකොටත් වැඩේට චීනේ අත ගහලා තියෙන්නේ
0: ආ ඔකේ
1: චීනෙත් කවුද දන්නවද BYD ලා දැන් humanoid robots ලා හදන්න යන්නේ. දැන් මෙච්චර කාලයක් ඔය සම්බන්ධයෙන් ලෝකේ පුරාම පරීක්ෂණ සිද්ධ වුණා. ඇමරිකාවේ වැඩේ පටන් ගත්තා. හැබැයි ඇමරිකාවේ පොඩි අවුලක් තිබ්බා මේ limbs වල. ඒ කියන්නේ මේ අතපය කකුල් තියෙන robots ලාගේ ඒවා ශක්තිමත් මදි කියලා. මේ කියන්නේ වැඩසටහන පරිගණක වැඩසටහන දියුණුයි. හැබැයි දුවල පැනලා වැඩ කරන්න පුළුවන් ශක්තිමත් robot වලු බිහි කරගන්න ඇමරිකාවට ටිකක් අමාරු වුණා. ඔන්න දැන් චීනේ වැඩේට අත ගහලා තියෙනවා. චීනේ BYD සමාගම. BYD සමාගම කියනවා අපි මේ රොබෝස්ලා හදන්න පටන් ගන්නවා හියුමනොයිඩ් රොබෝස්ලා මිනිස්සු වගේ පේන්න ඉන්න රොබෝස්ලා බුද්ධියෙන් වගේම ශරීර ශක්තියනොත් බොහොම ඉහලින් ඉන්න කට්ටිය.
0: රයිට්.
1: ඉතින් BYD ලා කියලා තියෙන අපිට දැන් ලෝකේ පුරාම තියෙනවා ඩිස්ට්‍රිබියුෂන් පැනල් එකක් තියෙනවා. ලෝකේ පුරාම මේගොල්ලෝ හදලා තියෙන ජාලය network එක හදලා ඉවරයි. අර BYD කාර් විකුණන්න ලෝකේ පුරාම තියෙන ජාලය හරහා ඒගොල්ලෝ දැන් බලාපොරොත්තු වෙන ඉස්සරහට ගෙදර වැඩ කරගන්න පුළුවන් රොබෝස් ලවත් විකුණන්න
0: රයිට්.
1: එතකොට ඔයාට තව අවුරුද්දකින් මේක අලුත් දෙයක් වෙන්නේ නැහැ.
2: නෑ අලුත් දෙයක් වෙන්නේ නැහැ. මම මේ කල්පනා කරේ දැන් සුගත් හැමදාම දැන් අපි ගොළු හදවත ගැන කතා කරන්නේ
1: කතාවේ
2: පාන්දරම.
1: ඔව්.
2: සුගත් හැමදාම දුක්ුණානේ දම්බි නැති වෙච්ච එක ගැන.
1: ඔව්.
2: අන්න එදාට තමයි සුගත් උඩ පැන පැන හිනා වෙන්නේ. දම්මි නැති වෙච්ච එක ගැන සුගත් වැඩියෙන්ම සතුටු වෙන්න පටන් ගන්න දවස තමයි BYD ලා රොබෝ කෙනෙක්
1: හදලා
2: මේ ගෙවල් වල වැඩට හැරියක් දවස.
1: අන්න ගෙදරට එන දවස. ඉතින් මේ රොබෝ කෙනෙක්ගේ වටිනාකම යුවාන් වලින් 285,800ක් ඩොලර්ස් වලින් නම් ඩොලර් 42,260ක් විතර වෙයි කියලා.
2: යුවාන් වලින් නම් සාමාන්‍ය රුපියල් 42න් වැඩි කරලා බලන්න.
1: වැඩි කරලා බලන්න. ඉතින් ওই ගානකට ඔන්න ඔයාටත් ඉස්සරහට අනාගතයේ දවසක ওই ගෙදර වැඩ කරගන්න රොබෝ කෙනෙක් ගන්න පුළුවන් වෙයි. එතකොට ඉතින් පාළුව එහෙම නැති වෙයි.
2: සමහර විට
1: 40 ඩොලර් වලින් නම් 42000
2: ගන්න. නෑ යුවාන් වලින්
1: නම් ඉන්නවා. ආයෙ බලලා කියන්නම් 200000 ගානක් තමයි වෙන්නේ.
2: 200000 ගානක්.
0: දැන් මං කල්පනා කරේ
1: 285,800යි.
2: 185,800යි.
1: ඔක්කොම කරනවා
0: ඇත්තටම නේද කෙනෙක්ව පඩියක් දීලා තියාගෙන හිටියත් කොච්චර වේදමක්ද මං කල්පනා කරේ BYD ලා රොබෝලත් හදන්න ඊළඟ පියවර තියලා ඔයා තාම BYD එකක් අරගෙන නැත්තම් ඔයා කරන්නේ ලොකු වැරද්දක්
1: අන්න ඒකයි ඉතින් අපි මේ රාජ්‍ය ඒකෙන් තමයි මතක් කරන්නේ BYD ගරු සරු ගැන දැන් ඔයාට මාසික වාරිකයේ විදිහට ඉන්ස්ටෝල්මන්ට් එකක් විදිහට රුපියල් 68000ක් ගෙවලා ඔයාට පුළුවන්කම තියෙනවා වගේ BYD වාහනයක් ඉදිරියට අරගෙන යන්න. ඉතින් රාජ්‍ය සේවකයින්ට තමයි මේ සුවිශේෂී අවස්ථාව හම්බ වෙන්නේ. ඉතින් ඕනම BYD මාදිරියේ වාහනයක් ඕනම BYD මොඩල් එකේ වාහනයක් ඔයාට දැන් එල්දී ගන්න පුළුවන්. BYD ඇටෝ 1 එකෙන් පටන් ගත්තම ඊට පස්සේ ඩොල්ෆින් එක තියෙනවා, ඇටෝ 3 එක තියෙනවා, සී ලයන් එක තියෙනවා, ඊට පස්සේ ෂාක් 6 එක තියෙනවා. මේ ඕන වාහනයක් ඔයාට මාසික වාරිකය ගෙවන්න ගෙදර අරගෙන යන්න පුළුවන්ද?
0: ගෙදර අරගෙන යන්න පුළුවන්. ඔන්න කෝල් එකක් දෙන්න පුළුවන් 0112125125. ඔයාලට අපොයින්ට්මන්ට් එකක් දාලම ගිහිල්ලා වැඩේ කරගෙන එන්න පුළුවන්. මේ වැඩේ ගියා ගත්ත ආවා.
1: ඔව්. ඉස්සරහට දැන් කාර් එකයි රොබෝයි කනෙක්ට් වුනාම හොඳ හොඳ සෙල්ලම් ගෙවල්ලා තියෙයි.
0: හොඳ සෙල්ලම්. තියේ හොඳ හොඳ සෙල්ලම් බලා ගන්න පුළුවන්. රයිට්. ඊළඟ පැයට යන්න ඕනේ ඊට කලින් මතක් කරන්න ඕනේ ප්‍රයිම් ලෑන්ඩ්ස් ලා ගැනත්. ප්‍රයිම් කලම්බෝ 9. අපි දැන් බේස් ලයින් රෝඩ් එක ළඟින් ඔයාලට අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් එකක් හදලා තියෙනවා. බේස් ලයින් එක කියන්නේ අචි අර හැම තැනටම ළඟ තැනක්
1: සමානයි. ඔව්. වාගේ ලොකේෂන් වලට කියන්නේ ලංකාවේ ජනප්‍රිය සහ ප්‍රමුඛ පෙළේ පාසල් වලට බොහොම සමීපව. ඒ වගේම තමයි වාගේ ව්‍යාපාරික ස්ථානයට වාගේ කාර්යාලයට බොහොම සමීපව. ඔයාට ඔන්න පුළුවන්කම තියෙන අපාර්ට්මන්ට් එකක් ගන්න වෙන කාගෙන්වත් නෙමෙයි. මේ අලුත්ම ප්‍රයිම් රෙසිඩෙන්සිස් ප්‍රොජෙක්ට් එකෙන් ඉතින් ඉක්මන් කරන්න රුපියල් මිලියන 45 ඉඳලා ඉහළට වාට පුළුවන්කම තියෙනවාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න. එකපාර 45 ගෙවන්න ඕනෙත් නෑ මිලියන. වාට ඒක ඉන්ස්ටෝල්මන්ට් වයිස් ගෙවාගෙන යන්න ගන්න පුළුවන් හැකියාව තියෙනවා. වැඩි විස්තර දැනගන්න කෝල් එකක් දෙන්න ප්‍රයිම් ලට මෙන්න මේ නම්බර් එකෙන් 0810 7033 3 0810 7033 3.
0: රයිට්. අද මන්ඩේ සඳුදා සතියේ. අද සඳුදා පොඩ්ඩක් දන්නවනේ තාම මේ ගෙදර ඉන්න මූඩ් එකේ
1: ඉන්නේ. තාම සොෆ්ට් එක
0: සොෆ්ට්වෙයාර් එක වඩා කල් ගෙදරට බඩු ගන්නවා. අද හිතනවා නම් යන්න කසාගල සුපර් මාකට් එකට. ඔයාට අඩුම මිලට ෆ්‍රෙෂ් දේවල් ගන්න පුළුවන්. ඔයාට ඔන්න කසාගල සුපර් මාකට් දැන් තියෙනවා ශාකා 6ක්.
1: ඔව්නේ. ඒ කියන්නේ කොළඹ ගත්තොත් දැන් තියෙනවා අතුරුගිරිය, ඊට පස්සේ මුල් ඒරියාව, ගම්පහට ගියොත් තියෙනවා ඔන්න ගණේ මුල්ලේ, කුරුණෑගලට ගියොත් ඔන්න තියෙනවා නාරම්මල, නුවරට ගියොත් ඔන්න තියෙනවා ගම්පල.
0: ගම්පල මේ ඕනම තැනකින් ඔයාට පුළුවන් හොඳම දේවල් ඔයාගේ කරගන්න අඩුම මිලට. ඔන්න සතියේට මේක සැරේට බඩු ගන්නවා නම් යන්න කසාගල සුපර් මාකට් එකට. රයිට්. අපි මතක් කරා බුක් ෆෙයාර් එක ගැන. බුක් ෆෙයාර් එකක් වෙනවා නුවර.
1: නුවර තමයි වැඩේ සිද්ධ වෙන්නේ. ඉතින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් ඔන්න 19 වන වරටත් සංවිධානය කරන මහනුවර මහා පොද්දැක්ම මේ පාරත් පැවැත්වෙනවා. හරියටම දවස කියනවා නම් ජූනි 29 ඉඳලා ජූලි 5 වෙනිදා වෙනකම් මේ වැඩේ පැවැත්වෙනවා. ඉතින් ඔයාලට අපි කියන්නේ යන්න කැන්ඩි සිටි සෙන්ටර් එකේ තමයි මේ පොත් ප්‍රදර්ශනය පවතින්නේ. තනියම යන්නත් එපා, ගෙදර එක්කගෙන යන්න, පුංචි දරුවෝ එක්කගෙන යන්න, පොත් අරන් දෙන්න, කියවීම මේගොල්ලන්ට පුරුදු කරන්න. ඉතින් ප්ලැටිනම් අනුග්‍රාහකයන් විදිහට අකුර ප්‍රකාශන, ආශිර්වාද ප්‍රකාශන, ගොඩගේ ප්‍රකාශන, එමීඩ් ගුණසේන ප්‍රකාශන වගේම සමුද්‍ර ප්‍රකාශන කටයුතු කරන සුභා ප්‍රකාශනත් ඉන්නවා. ඒ වගේම තමයි නිල රේඩියෝ අනුග්‍රාහකත්වයේ දරන්න වෙන කවුරුත් නෙමෙයි නැත් FM අපි.
0: FM අපි. රයිට්. අපි අලුත් පැයට යන්න හදන්නේ අපේ අන්තිම පැය. එනිසා මේ මතක් කිරීම ටික මතක තියාගන්න කියලා මතක් කරන ගමන්
1: එයන්.
0: යාව.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
1: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සම ඇත්නියුස්.
5: අයබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. ගංජා මිශ්‍ර මදනමෝදක තොගයක් සන්තකව සිටි සැකකරුවෙකු ගල්නෑව නගරයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ ගල්නෑව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී. එහිදී ගංජා මිශ්‍ර මදනමෝදක කිලෝ 27 ග්‍රෑම් 250ක් සැකකරු සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවටගෙන ඇත්තේ සෙවණගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔසුසලක් පවත්වාගෙන යමින් ඔහු පාසල් ළමුන් ඉලක්ක කර මෙම මදනමෝදක අලෙවි කර ඇති බවටයි පොලිසිය සැක කරන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් ගල්නෑව පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මීළඟ net news පෙරවරු 9ට. වැඩිදුර තොරතුරු සඳහා net news අපගේ YouTube නාලිකාවට හා net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන

0: උදේ 9 විනාඩි 10යි අල්ගටාම වෙලාව මේ තුන්දෙනා මං දැන එක තැන තියන් ඉන්න පොඩි අමාරුකමක්
1: අමාරුයි අමාරු පොඩි ළමයිනේ
0: ඔව් භූමි දෝෂයක් තියෙනවද මන්ද
1: තියෙනවනේ ඔව් මේකක් තියෙනවා
0: ඔව්
1: අර කියනවනේ කතාවටත් මේ අලියන්ට ළමයින්ට නලියන්න මහිත කියලා
0: නලියන්න මහිත කියලා
1: ඉතින් මේ ළමයි ටික නලියනවා
0: ළමයි ටික නලියනවා
1: ලොකුම ළමයා ගොඩක් නලියනවා ඊළඟට පොඩි ළමයි ඔයාට තමයි ඉතින් මාතෘ භූමිකාව තියෙන්නේ
0: ඔව් නේද
1: මේ දැන් කොහොම හරි තාම ඔන්න වහිනවා ඔන්න එනවා
0: එනවා එනවා
1: අලියා අලි ළමයා
0: අලි ළමයා එනවා
1: අද මේ නුව
2: අමුතු ගියා මේ වැස්ස පොඩ්ඩක්
1: අද අමුතු මේ කිට් එකේ අමුතු කෑල්ලකුත් එකතු කරන් ඉන්නේ පොඩි පෞච්චයක් එහෙම හරහට දාගෙන
2: ඒක නිර්මාණය කරපු ද්‍රව්‍ය ගැන කියන්න එපා කොටු දාන්න වෙනවා
1: ඒවා කියන්නේ
0: සාහිත්‍යවේදියෙක් වගේ පොඩක් අර නේද
1: අර මීගම ඉන්න අපේ යාළුවෝ වගේ ඉතාලියකින් ආපු ඕක දාගෙන
0: මීවා කියන්නේ මම මේකේ මතක් වෙනවා මේ කොහොම හරි මං කියන්නේ ගියේ වැස්ස ගැන කිව්වනේ මේ නුවගින් වැස්ස බල්ලත් ආවා කිව්වනේ අපි වැස්ස දිහා බලාගෙන ඉඳලා කට්ටිය අහනවා මොනවද බලන් ඉන්නේ මේ වහිනවද කියලා බැලුවේ වැස්සත් අපි කරන දේවල් වෙනස් වෙනවද
2: ඉතින් නානවද කියන වගේ තමයි මේ හොඳට නානවා කියලා පේනවා ඒ සිංහල භාෂාවේ තියෙන විශේෂ දෙයක්නේ ඉංග්‍රීසි භාෂාවේ නෑ නේද එහෙම
0: මොකද
2: දැන් නානා ඉන්න
1: ඕන දෙක කියලා නානවා
0: දාන්න ඇත්තටම එහෙම ගන්නේ නෑ ඔව්
2: නෑ නෑ අපේ වලට තියෙනවා
1: නෑ අපි ඉතින් අර අපේ අර සුහදත්වයේ නේ
0: ඔව් ඇත්තටම මේ මොනවාද දෙකට කියන්නේ අපිට කියනවානේ අපි සුහදශීලී කියලා නේ
2: හරි අපේ සම්බන්ධකම් වලත් තියෙනවානේ අද වහීද සම්බන්ධකම් කියලා જાතියක් තියෙනවා
1: ආ
2: අද වහීද
0: එහෙම තමයි කන්වර්සේෂන් එක පටන් ගන්න
2: නෑ නෑ ඒ කියන්නේ එච්චරයි
1: ආ
2: ඒ කියන්නේ මං එයාත් එක දෙන්නේ අද වහීද සම්බන්ධය.
1: ආ අද.
2: ඔව්. ඒ කියන්නේ දැක්කම වහීද?
0: අද වහීද?
2: අද වහීද? එච්චරයි.
1: අන්න ඒ.
2: ආ එන්න. එච්චරයි. ඒ ඉන්නවනේ අසල් වැසියෝ එච්චරයි.
1: එච්චරයි.
2: ඊයි හොඳයි කන් තියන්නේ නැහැ.
1: ඔව් සම්බන්ධය.
2: අද වහීද? අද වහීද වගේනේ එච්චේ කාලගුණය ගැන විතරයි මේ කතා බහ තියෙන්නේ. මොකද ඊට වැඩිය දේවල් කතා කරන්න ගියොත් ඇඟට ගුණ නැහැ. කාලගුණය ගැන කතා කරලා ඉවර කරන එක හොඳයි.
0: හරි. හරි. දැන් ওই විදිහට ඉතින් මේ පැත්තට නම් වහිනවා දිගටම.
1: ඔව් මේ පැත්තට වහිනවා සහ මේ මතක් කරන්න ඕනේ ඉතින් වැස්සත් එක්ක බොහොම කල්පනාවෙන් ඉන්න ඕනේ නේ. වැස්සත් එක්ක ඉතින් අනිත් පැත්තෙන් එන දේවල් ටිකක් තියෙනවානේ.
0: ඔව්.
2: ඒක විශේෂයෙන් මේ ඩෙන්ගු.
1: ඩෙන්ගු. ඔව්.
2: සෞඛ්‍ය මාත්‍යංශයෙන් අපිටත් ඒවල්ලා තියෙනවා නිවේදනයක්. මොකද එකවරක් ඔය 2017 දී ඇත්තටම ඩෙන්ගු මීට වැඩිය විශාල ප්‍රමාණයක් මිය ගියා.

0: පිට හැරුණ එක ලංකාවේ මාධ්‍ය ඉතිහාසය සහ සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂ සංදිස්ථානයක්. ඉතින් ඇත්තටම අපි මාධ්‍ය මගින් දැන් මං හිතන්නේ අර ඇහිලා ඇහිලා ගානක් නැද්ද මන් දන්නෙත් නෑ. එහෙම එකකුත් තියෙනවා නේද?
1: මේකුත් තියෙනවා. කටේ ගණන් ගන්න නැති මේකුත් තියෙනවා. ඒනට මම අර එදා කිව්වා වගේ නෝ මේ අපි අපේ ගෙදර පිරිසිදුව තියාගන්න නැති එකකින් ඔයාට නෙමෙයි ඩෙන්ගු හැදෙන්නේ සමහර විට එහා ගෙදර කිනාට.
0: ඔව් වීසා නෑනේ ඩෙන්ගු මදුරන්ට. හැබැයි ඉතින් මෙහෙම එකකුත් තියෙනවා මේ දැන් කියුබා වගේ රටවල් සමූල ඝාතනය කරලා තියෙනවානේ ඩෙන්ගු මේ රෝගය.
2: ඔව්
0: මේ ඉතින් එහෙම වෙන්න දැන් අපේ පෞද්ගලික ශුද්ධාන්තභාවය ඇත්තම වැදගත්.
2: ඔව්.
0: ඒ කියන්නේ අපි පිරිසිදු කළා යම තියෙද්දි දැන් හැබැයි පරිපාලන කාර්යභාරය පැවරලා තියෙන නගර සභාව ප්‍රාදේශීය සභාවටත් මේකේ ලෝක කාර්යභාරයක් තියෙනවා.
2: තියෙනවා.
0: ඒ කියන්නේ අපි හරි පාරවල් වල කුණු දාන්න එපා කියලා කියනවා. හැබැයි සමහරලාවට අපි නොච්චර නොදැම්මත් සමහරලාට වතුර රැදෙන තැන් තියෙන්න පුළුවන්. ස්වාභාවිකව ඇති වෙලා. ඉතින් රජයේ වගකීම තමයි සහ විශේෂයෙන් ඔය පළාත් පාලන ආයතන වලට ලොකු වගකීමක් තියෙනවා.
2: ඔව්.
0: දැන් ඒවා කී දෙනෙක් ඉටු කරනවද?
2: ඔව්.
0: පළාත් පාලන ආයතන කීයක් ඒ ගැන සොයා බලනවද? PHI සමහර පළාත් පාලන ආයතන වල නම් PHI මහත්තුරු සමහර ගෙවල් වල ඉන්න අයට යක්කු වගේ PHI මහත්තුරු පේන්නේ. එහෙම කමන්නෑ, පෙවුනට කමන්නෑ.
2: ඔව්.
0: ඒගොල්ලන්ගේ ජීවිතය රැකගන්නනේ PHI මහත්තුරුයි උදව් කරන්නේ.
2: එහෙම මේ ලංකාවේ එහෙම තියෙනවනේ සාමාන්‍යයෙන් ওই සම්ප්‍රදායක් වැඩක් හරියට කරන්න ගියාම ඒ හරියට වැඩේ කරන කෙනා පොඩ්ඩක් යකෙක් වගේ අපිට පේනවා.
0: පේනවා පේනවා. ඔව් ඔව්. හරියට වැඩේ කරන කෙනා යකෙක් වගේ. මේ දවස්වල PHI මහත්තුරුන් එහෙම පේන්න පුළුවන්.
2: එහෙම පේන්න පුළුවන්.
0: හැබැයි PHI මහත්තුරුන්ට වඩා ලොකු යකෙක් තමයි ඩෙන්ගු කියලා
2: කියන්නේ.
0: මේ අද්දුටු ප්‍රත්‍යක්ෂයේ අද්දකීම් වලින් කියන්නේ මේ පෞද්ගලික අද්දකීම් සහිතව කියන්නේ මේ එකින්ද PHI මහත්තුරුන් යකෙක් වගේ පෙවුනට කමන්නේ PHI මහත්තුරු නෙමෙයි ඔයාලගේ වත්තේ හැරි අල්ලපු වත්තේ හැරි ඉන්න ඩෙන්ගු මදුරුව ඇවිල්ලා දෂ්ට කරන්නේ PHI මහත්තයර නෙමෙයි සහ අනිත් එක විශේෂයෙන් මේ මං හිතන්නේ රටක් හැටියට තාමත් අපිට දැන් බැරි වෙලා තියෙනවා දැන් මේ පිරිසිදුකම ඩෙංගු මර්ධනයට විශාල පිටුවහලක් වෙනවා. හැබැයි ඊට අමතරව කරන්න දැන් ඔය BTI බැක්ටීරියා ගැන මොන ආණ්ඩුවද කතා කරලා නැත්තේ? මේ වර්තමාන ආණ්ඩුවත් කතා කරලා
2: තියෙනවා.
0: ඒ තිබිච්ච ඩෙංගු රෝගය මේ පහුගිය අවුරුදු 20ක් විතර තිස්සේ ඔය 2017 එහෙම කියුබාවෙන් මේ BTI බැක්ටීරියා ගෙනලා ඉහින්දත් හැදුවා. කියුබා උදව් කරනවත් කියලා කිව්වා. මං හිතන්නේ BTI බැක්ටීරියා මේ ගිලිලාද කොහෙද එන්නේ? දැන් බැක්ටීරියා කියලා කියන්නේ අර දිවි කණ්ඩ සෛල නැතිනේ. ඒ කියන්නේ ඒක කණ්ඩ සෛලයක් තියලා එයා දෙන්නේ කෙනවා. ඊට පස්සේ එහෙම එහෙම වෙවි වෙවි කියුබාවෙ ඉඳන් ආවත් මෙහාට එන්න වෙලා තියෙනවා දැන්.
2: ඔව්.
0: ඒ කියන්නේ සෛල එකක් වර්ධනේ වෙලා එක දෙකක් වෙලා ඊට පස්සේ හතරක් වෙලා ඔහොම කියුබාවෙ ඉඳන් කිලෝමීටර් ගානයි ඒක සෛලයේ ජීවියාගේ මේ පරිමාවයි මැල්ල බලන්න ඒ කියපු කාලේ ඉඳන් අනිවාර්යෙන් මෙහෙට එන්න දැන් වෙලා තියෙනවා.
1: ඉතින්
0: ඒකින්ද මේක කවුරුත් සෙල්ලමකට ගන්න එපා. ප්‍රවේශෝ සෙල්ලමකට ගන්නත් එපා. ආණ්ඩුව සෙල්ලමකට ගන්නත් එපා මේක.
1: අනිවාර්යයි.
0: හැබැයි මාධ්‍ය උදේ ඉඳන් හවස් වෙනකන් අපේ මාධ්‍ය කාර්යභාරය ඩෙන්ගු රෝගය පිළිබඳව ඇති අපි උපරිමයෙන් මේ රටේ මාධ්‍ය හැම එකම මේ ගැන විශාල ගුවන් කාලයන් යොදාගෙන ජනතාව දැනුවත් කරනවා. දැනුවත් කිරීම විතරක් මදි ඩෙන්ගු රෝග මර්ධනයට පේනවනේ මේ වැස්සත් එක්ක. මොකද මුන් පිරිසිදු වතුරනේ
2: හැදෙන්නේ. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාටත් මතක් කරන්නේ පරිස්සමෙන් ඉන්න. පරිස්සමෙන් ඉන්නවා වගේම තමයි තමන්ගේ වටපිටාව ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් අරණුවා කියපු විදිහටනේ ප්‍රාදේශීය සභාද පළාත් සභාද අපලත් සභා නැහැ නේද? ප්‍රාදේශීය සභාද නගර සභාද මහනගර සභාද තමන්ගේ බල ප්‍රදේශයන් ඇතුලේ පිරිසිදුකම පවත්වා ගන්න මේ වෙනුවෙන් කරන්න පුළුවන් කැම්පේන්ස් කරන්න කියලා අපි මතක් කරනවා. ඉතින් වගකිව යුතු මාධ්‍යයක් විදිහට අපි ඒ වගේම අපේ net news නිරන්තරයෙන්ම ඔබව දැනුවත් කරනවා මේ සම්බන්ධයෙන්. ඉතින් මේ ජූනි 8 වෙනකොට මේ වෙනකොටත් ලංකාව පුරාම කේසස් ඩෙන්ගු කේසස් 37,000කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. එතකොට මේ අංකත් එක්ක බැලුවම අපිට තේරෙනවා මොනතරම් දුරකට අපි පරිස්සම් වෙන්න ඕනේද කියන කාරණාව ගැන. ඉතින් ඔයාගේ පරිස්සම තමයි අපිට වැදගත්.
1: ඒකයි
2: අපි මතක් කරේ වැස්සත් එක්ක මේ තත්ත්වයන් තව වෙනස් වෙන්න පුළුවන්. මේ අංක පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අංක වෙනස් වෙනවා කියන්නේ මේ පැතිරෙන්නේ වසංගතයක් රෝගයක්. ඉතින් ඒක හොඳ නැත්තේ ඔයාට අපිට මේ හැමෝටම. ඉතින් ඒක නිසා කල්පනාවෙන් ඉන්න ගෙවල් දොරවල් සුද්ධ කරගන්න තමන්ගේ වතු පිටි සුද්ධ කරගන්න තමන්ගේ පුරවැසි මෙහෙවර අකුරට මිෂ්ට කරන්න කියලා අපි ආය ආය ඔයාට මතක් කරනවා
1: රයිට් ඒක මතක් කරන්න ඕනේ ඇචි දැන් මේ වැස්ස ගැන අපි කතා කරානේ එතකොට මේ වැස්සත් එක්ක

0: අපිට එනවා පොඩි පොඩි හෙම්බිරිසාවල් නේ.
1: ඔව් පොඩි පොඩි හෙම්බිරිසාවල් එනවා.
0: එනවා හෙම්බිරිසාවල් පොඩි ඔළුවේ කැක්කුම් ඒවා එනවා. එතකොට ඔයාට පුළුවන් මෙල්ඩෝල් කාඩ්යක් ළඟ තියාගන්න. මෙල්ඩෝල් එකක් දීලා වගේ දවස් වැඩි ටික ඉතුරු ටික කරගෙන යන්න පුළුවන්.
1: හැබැයි
0: මතක් කරනවා දැන් මේ ඩෙන්ගු මතක් කර හින්දා ඔය උණ හැම එක දිගට තියනවා නම් මෙල්ඩෝල් බිබී ඉන්න එපා ගිහින් බෙහෙත් ගන්න.
1: ඔව් අනිවාර්යයෙන්ම.
0: මේ ඒක නිසා මතක් කරනවා මෙල්ඩෝල් කාඩ්යක් ළඟ තියාගන්න කියලා. ඔයාට එතකොට දවසේ අර ස්ට්‍රෙස් වෙන්නේ නැතුව මේ හුරුස් හුරුස් ගගයි නැතුව ඔළුවේ කැක්කුම් වලට නිදා ගන්න නැතුව වැඩ ටික කරගෙන ඉන්න පුළුවන්.
1: කරගෙන යන්න පුළුවන්. මොකද ඉතින් හැදෙන හැම ඔය හිසරදේම ඩෙන්ගු නිසා නෙමෙයි. සමහර ඒවා හිතේ අමාරුවටත් හැදෙන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඉතින් ඒ නැතත් ඉතින් මේ තියෙන දේශගුණික තත්ත්වයත් එක්ක කාලගුණික තත්ත්වයත් එක්ක ආසනීප වෙන්න පුළුවන්, ලෙඩ වෙන්න පුළුවන්. අපි වාට ඉස්සෙල්ලම දෙන නැත්නම් ඉස්සෙල්ලම කියන දේ තමයි වෛද්‍යවරයෙක් අනිවාර්යයෙන්ම හමු වෙන්න. හැබැයි ඊට කලින් ඔයාට එදිනදා කටයුතු කරගන්න අර ප්‍රබෝධවත් ඉන්න වෙයි. ඒක නිසා මෙල්ඩෝල් කාඩ්යක් අතලගින් තියාගන්න කියලා මතක් කරනවා.
0: රයිට්. තව ඔළුව ස්ට්‍රෙස් වෙන, ඔළුවේ කැක්කුම එන දෙයක් තමයි ඔය ගෙදර පොඩ්ඩක් අපිලිවෙල වුණාම මේ වයිෆ් කෑ ගහන්න ගත්තාම මේ සෝෆා එක ගෙනල්ලා අවුරුදු කීයක් වෙනවා. අලුත් සෝෆා එකක් අරන් දෙන්න මේ අවුරුද්දේවත් කියලා කෑ ගහනකොට පොඩ්ඩක් ඔන්න ස්ට්‍රෙස් වෙනවා.
1: හස්බන්ඩ්ලට ඊට පස්සේ ඔළුවේ කැක්කුම එනවා.
0: ඔළුවේ කැක්කුම එනවා. දැන් ඔන්න ඔයාලට බය වෙන දෙයක් නැහැ. දම්රෝයකට ගිහිල්ලා ඔයාගේ වයිෆ් හරි ඔයා හරි සිතු පැතු විදිහට ඔයාලට ඔන්න සෝෆා එක වා කැමති විදිහට ඩිසයින් කරගන්න පුළුවන් ඒගොල්ලන්ට කියලා. එහෙම නැත්නම් කීල පොඩ්ඩක් රවුමක් දැම්මහම මං හිතන්නේ ඔයා කැමති එකක් අනිවාර්යෙන් ඔයාට හම්බෙයි.
1: ඔව් අනිවාර්යෙන්ම මේ high resilience form කියන මේ අමුද්‍රව්‍ය. ඒ කියන්නේ ගුණාත්මක භාවයෙන් ඉහළ අමුද්‍රව්‍ය වලින් හදපු සෝෆා දැන් ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා දම්රෝයකට ගියොත්. ඉතින් සෝෆා විතරක් නෙමෙයි ගෘහ භාණ්ඩ වගේම ගෘහ විදුලි උපකරණ දැන් ඔයාට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් යන්න ළඟම තියෙන දම්රෝයකට මේ වෙනකොටත් ප්‍රදර්ශනාගාර 160කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම තමයි වර්ග 50,000 මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා. මේ ඕන තැනකින් ඔයාට ඕන දේවල් ගන්න පුළුවන්.

0: FM අනුපහ 94.8 Net FM දිවයින පුරා වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට WhatsApp කරන්න
1: උදේ 9යි විනාඩි 24යි දැන්
3: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි
4: මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ
5: මෙල්වා එක ලංකාවේ එක
6: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබට අද දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසෙල්ලේ ගමන යන්න ළඟම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න වැඩි විස්තර සඳහා 01212 125 125 මතන්න BYD ගරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි
7: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුව පහසුවට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්ර ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුව පහසු ඔෆිස් ෆර්නිචර් දම්ර ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
8: Diva Fresh Daily Alert. එදිනදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනදා පැල්ලම් ඔබට ප්‍රශ්නයක්ද? එදිනදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strain Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට.
9: ජූනි 22 කිරිඳිවැල පොලාසල.
8: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලොම්වලට හොඳම විසඳුම

0: හැපි එක යහන්න ජනි එක දේදුු මාවත උදේ දහයේ දන් දවල් එක වෙනකන්.
1: MBQ Level 5 පිළිගැනීම සහිත පාසල් කාලය තුළදීම අඩු කාලයකින් අඩු පිරිවැයකින් නිම කළ හැකි AAT වෘත්තිය සුදුසුකම සමග අදම ඔබත් ලියාපදිංචි වන්න. අමතන්න 0112559669. මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 ඕකේ. අදම කතා කරන්න 0112 536 636.

0: උදේ 9 විනාඩි 31යි අල්ගොට ආව වෙලාව. මට මොනවා වෙලාව කියන එක මිස් වෙලා තිබ්බේ
1: යන්නේ. එහෙම ඔයා වෙලාව කියන්න මං කියන්නේ. එහෙනම් ඔයාගේ හඩින් වෙලාව රටටම ඇහෙන්න කිව්වට පස්සේ
0: මිනිස්සු අවදි වෙනවා ඇතිනේ.
1: හැමෝගෙම වෙලාව හොඳ වෙන්න පුළුවන්.
0: මගේ වෙලාව හැරෙන්න.
1: ඔව් සමහර.
0: හරි.
1: අන්න එහෙම වෙනවා. ඒ කියන්නේ දැන් එහෙම ඒ කියන්නේ ලංකාවේ එක වෙනවා. ඒ කියන්නේ දැන් ඔයාට එහෙම උදාහරණ වශයෙන් උත් කිව්වෙක් මං වෙනාට මේ වෙලාව කියන්නේ. ලංකාවේ ගොඩාක් ඉන්නවා ඒගොල්ලෝ අනිත් අයගේ වෙලාව ගැන කිව්වා.
0: හැබැයි
1: Tamanගේ වෙලාව වර්ධිනවා. ඒගොල්ලෝ දන්නෙත් නැහැ.
0: ඒගොල්ලෝ දන්නෙත් නැහැ. අර කිව්ව වෙලාව හොඳයි කිව්ව කට්ටිය උදව් කරන්නත් නැහැ.
1: ඒකෝ. අනේ ඒකයි. එහෙම වෙනවා. ඒ හැමෝටම වෙන්න පුළුවන් දේවල් කියන අයට Tamanට වෙන දේවල් ටිකක් පෙරතියා. අපි කියන්නේ පුරෝකතනේ කරගන්න
0: බැරි වෙනවා.
1: එහෙම වෙනවා. ඔව් ෆැක්ට්ස්. හරිද?
0: ෆැක්ට්ස්.
1: නම් කියන්නේ.
0: නම් කියන්නේ. ඕනේ. කොහොමහරි ඔයාගේ වෙලාව හොඳ කරගන්න කියන විදිහට එක සැරේට වෙලාව නරක් වෙන්නේ නැති වෙන්න සහ වෙලාව නරක් වුණ වෙලාවට ඔයාට මේ මොනවාද අර නිදානයක් මතු වුණා වගේ වෙන්න ඔයාට ෆික්ස් ඩිපොසිට් එකක් තිබ්බොත් ඔය ඔක්කොටම හරි.
1: මේ ඇත්තටම සාර අපේ වෙලාව නරක් වෙන්නේ අපි අනාගතේ දිහා බලලා වැඩ කරේ නැත්තන්
0: නේ.
1: ඉස්සරහ අපිට එන්න පුළුවන් හදිස්සි අවශ්‍යතාවයක්. අපේ අධ්‍යාපනය වෙන්න පුළුවන්, නැත්තම් ලෙඩක් දුකක් වෙන්න පුළුවන්. මේ ඕනම දෙයක් ජීවිතේ අපි කල් තියා පොඩ්ඩක් පුරෝගතණය කරලා මෙහෙම දෙයක් මට වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි මිනිස්සුනේ හැමෝමනේ මේ වගේ දේවල් වෙන එක සාමාන්‍යයි. ලෙඩ වෙන එක ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. ලෙඩ වෙන්නේ නැත්නම් ඒකත් ප්‍රශ්නයක් ඈ බලන්න ඕනේ.
0: ඕ මේ ඉතර මේ ඉමුනිටි එකක් නේද?
1: ඔව් නිකන් ඔකලර නිකන් මේ සුපර්මෑන් වගේ කරුරිය දන්නේ.
0: ඔව්
1: එහෙම වෙන්න පුළුවන්. ඒකින්ද ඔන්න ලෙඩ වෙන්නත් ඕන. හැබැයි ඉතින් අපි දන්නවා ජීවිතේ අපි නොහිතන අවස්ථාවල අපේ ජීවිතේට විවිධාකාරයේ අභියෝග වෙනවා.
0: ඔව්
1: ඉතින් ඒ අභියෝග අපි ගාව හරියට මූල්‍ය ශක්තියක් තිබ්බේ නැත්තම් අපිට වියදම් කරන්න සල්ලි තිබ්බේ නැත්තම් අන්න අපේ වෙලාව හොඳ නැහැ කියලා අපිට දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ එහෙම වෙන්න දෙන්න එපා. යන් LB finance එකට ගිහිල්ලා FD එකක් දාලා තියාගන්න. FD එක දාලා තියාගන්න. ජේෂ්ඨ පුරවැසියන්ට ඔන්න දැන් වෙනම තියෙන FD එකක් දාන්න පුළුවන් ඉහළ පොලි යගයකට.
0: ඒ
1: වගේම තමයි සාමාන්‍ය ඔයා වෙන්න පුළුවන්, මම වෙන්න පුළුවන්. අපි ඕන කෙනෙක්ට, ජේෂ්ඨ පුරවැසියෙක් නොවන කෙනෙක්ටත් ඔන්න දැන් පුළුවන්කම තියෙන FD එකක් දාන්න.
0: ඉතින්
1: FD එකක් දාන්න නොදා ඉන්න එපා. මොකද අර මං කිව්වා වගේ ඔයා හිතන්නේ නැති අවස්ථාවක තමයි ඒකේ වටිනාකම ඔයාට දැනෙන්න පටන් ගන්නෙ.
0: දැන් ඔන්න LB එකකින් ඔයාට පුළුවන් දින 400ක ස්ථාවර සම්පතුවක් 11.79ක ඉහළ පොලියකට.
1: ඔව් ඒ අපේ මේ ජේෂ්ඨ පුරවැසියන්ට. ඔව් ඒ වගේම තමයි ඔයාට පුළුවන් දින 200ක ස්ථාවර තැන්පතුවක් සඳහා 9.79ක පොලියක් ලබා ගන්න. ඉතින් මේ වගේ ලොකු අංක කිව්වට පස්සේ ඔයා පොඩ්ඩක් බය වෙනවනේ මේව දෙන්න පුළුවන් ඒවද කියලා. එහෙම වෙන්නේ නැහැ. මොකද LB finance කියලා කියන්නේ දශක පහක් පුරාවට අපිත් එක්ක ඉන්න ආයතනයක්. අවුරුදු 50කට වැඩි කාලයක් අපිත් එක්ක ඉන්න ආයතනයක්. මේ වෙනකොටත් රුපියල් බිලියන 400ක්ම වත්කම් සමුදායක් තියෙනවා. ඒ වගේම තමයි රුපියල් බිලියන 150ක තැන්පතු තියෙනවා. ඒ වගේමයි පාරිභෝගිකයන් මිලියන 1.5ක් මේ වෙනකොට LB finance එකත් එක්ක ගනුදෙනු කරනවා. ඉතින් ආයේ බය වෙන්න ඕනේ නැහැ. ඉතින් කිව්වනේ අපි ෆිගර්ස් ටික පෙන්වන්නේ. ඒ කියන්නේ ස්ථාවරයි.
0: ස්ථාවරයි.
1: නොසෙල්වි තව අවුරුදු ගණනාවක් පවතින්න පුළුවන් ආයතනයක් තමයි LB finance කියලා කියන්නේ.
0: රයිට්. ඔයාට නම්බර් එකක් මතක් කරන්නම්. එතකොට කෝල් එකක් දීලා වැඩි විස්තර ඔය ප්‍රශ්න තියෙනවා ඔක්කොම අහලා දැනගන්න පුළුවන්.
1: අහලා දැනගන්න පුළුවන්. ඔයා කියන නම්බර් එක.
0: 01122200 LB finance ලගේ නම්බර් එක. කෝල් එකක් දීලාම ඔයාට පුළුවන් වගේ ෆික්ස් ඩිපොසිට් එක ඕපන් කරගන්න. රයිට්. ඊට පස්සේ අපි මොන පැත්තටද යන්නේ?
1: ඕන පැත්තක්. ඔයා යන්නේ කොහෙද? දැන් ඔයා මේ සතිය ගානකින් මේ ඇවිල්ලා තින්නේ නේ. ඒකින්ද ඔයා යන්නේ මොන පැත්තටද? ඔයා හැරෙන්නේ මොන පැත්තටද? සාර මම හැරෙනවා.
0: පුදුමාදරයක් මේක. මට හිතෙනවා මාසෙකට සැරයක් සතියක නිවාඩුවක් දාන්න.
1: ඔව්. අර නිතරම දකින්න එන්න හොඳ නැහැ.
0: ඔව්. එතකොට
1: අගයක් නැත වෙනවා.
0: හරියට හරි.
1: අපි කියන්නේ අර ජෙනරලයිස් වෙනවා කියලා.
0: යන්න හරි.
1: සාමාන්‍යකරණය වෙනවා.
0: කොහොම හරි අපි යන්න හදන්නේ සදාහරිත පැත්තට.
1: ආව් සදාහරිත ප්ලාන්ටේෂන් ගැන වට මතක් කරන්න ඕන. ඉතින් ලංකාවේ වාණිජ වනවගාවේ අංක එකේ සන්නාමය
0: බ්‍රෑන්ඩ්
1: එක තමයි සදාහරිත ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. ඒ වගේමයි ලංකාවට මේ අගාවුඩ් වාණිජ වගාවක් විදියට ඉස්සෙල්ලම හඳුන්වා දුන්නෙත් මේගොල්ලොම තමයි. ඉතින් මේ අවුරුද්ද ඔන්න තමන්ගේ 24 වන සංවත්සරයේ සමරන දශක දෙකකට වැඩි කාලයක් වනවගා ශේෂ්ත්‍රයේ නොසැරී ඉන්නවා කියලා කියන්නේ. ඉතින් ආයි හොරයක් බොරුවක් කරලා ඉන්න බෑනේ.
0: අවුරුදු
1: 20ක් ඉන්න බෑනේ. මොකද අපිත් අවුරුදු 20ක් හිටියානේ.
0: ඒකනේ.
1: ඉතින් හොර බොරු කරලා අවුරුදු 20ක් ඉන්න බෑ.
0: ඉන්න බෑ.
1: හරිද? ඒ තරම් අපේ ජනතාව එහෙම 90 නෑ. කියන්නේ එහෙම නොමග යවන්න පුළුවන් කට්ටිය නෙමෙයි. ඉතින් මේ වෙනකොටත් රුපියල් බිලියන 316ක්ම වූ වත්කම් සමුදායක් තියෙනවා. ඉතින් ඔය අපි රුපියල් වලින් ඉන්නේ කිව්වේ මේ වෙනකොට ඇමරිකානු ඩොලර් බිලියන එක පමණ වත්කම් තියෙනවා කියලා. සදාහරිත කිව්වා අපිත් එක්ක. ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් වලින් ගත්තට පස්සේ. ඩොලර් බිලියනක් කියලා කියන්නේ ලේසියෙන් වැටෙන ආයතනයක් නෙමෙයි. ඒ වගේම තමයි IP information ඊට පස්සේ Straits Research කියන සමාගම් වල වාර්තා අනුව ගත්තත් ඒගොල්ලෝ රිසර්ච් කරලා තියෙනවා. මේ වෙනකොට ලංකාවේ අගාවුඩ් වගා කරන සමාගම් 10 අතර ඉස්සරහින් ඉන්නෙත් වෙන කවුරුත් නෙමෙයි සදාහරිත ප්ලාන්ටේෂන්ම තමයි. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට කියන්නේ බය නැතුව ගිහිල්ලා සදාහරිත ප්ලාන්ටේෂන් එක ඔයාටත් පුළුවන් ඔයාගේ ආයෝජන කටයුතු සිද්ධ කරන්න.
0: රයිට්. බය නැතුව තව කරන්න එක දෙයක් තියෙනවා. ඔයාට ඕනම කඩේකට ගිහිල්ලා බය නැතුව WP ලාංඡනේ බලලා ගන්න දේවල්.
1: WP දැක්කොත් බය වෙන්න එපා.
0: බය වෙන්න එපා. හැබැයි හරියට බලලා ගන්න ඕනේ. ඉතින් නේද අනුකරණ තියෙනවා මාකට් එකේ. ඔයාට රැවටෙන්න
1: පුළුවන්. අන්න රැවටුනොත් බය වෙන්න හේතුවක්.
0: හේතුවක්. ඒක නිසා තමයි අපි කියන්නේ WP ලාංඡනේ බලලම අර නිලුයි කහයි ලෝගෝ එක බලලා මොන විජේ ප්‍රොඩක්ට්ස් වට ගන්න පුළුවන්. මොකද විජේ කියන්නේ ඇචි අපි යමදාම කියනවා වගේ මේ අවුරුදු ගාණක් ගෘහණියන්ගේ ඔය විශ්වාසයෙන් දිනාගත්ත මේ බ්‍රෑන්ඩ් එකක් නෙනේ. ඒ කියන්නේ දැන් රට ඉන්න කට්ටිය දැන් ලංකාවේ නම් ඉගෙන ගන්න හැම කියපු කට්ටිය ඒගොල්ලොත් ඒ අර ස්ටෝර්ස් වලින් හොයලා ගන්නේ විජය.
1: ඔව්. ඒ කියන්නේ අපේ රසයේ තියෙන විජය ගාවනේ. ඔව්. ඉතින් අපේ රසයේ රටේ හැමෝටම අරන් ගියපු නමක් තමයි WP ලාන්චින් වෙන විජය ප්‍රොඩක්ට්ස් කියලා කියන්නේ. ඉතින් රටේ සමට විතරක් නෙමෙයි සත් සමුදුරින් එහා. ලස්සන සින්දුවක් එහෙම තියෙනවා. සත් සමුදුරින් එහා මුළු ලෝකෙටම අපේ රස රහස අරගෙන ගිය නමක් තමයි WP ලාන්චින් එන විජය ප්‍රොඩක්ට්ස් කියලා කියන්නේ. ඉතින් විජයතේ සහ කෝපි දැන් ඔන්න ඇවිල්ලා තිනවා මාකට් එකට. ඉතින් මේ වගේ වෙලාවක මේ වැස්ස ගතියත් එක්ක මේ වැස්ස දන්නේ නැහැ මෙහෙම සතියෙම තියෙයිද දන්නේ නැහැ නේ.
0: සතියෙම තියෙයිද දන්නේ
1: නැහැ. අර දවසම හැබැයි මේ පොඩි මන්දාරම් ගතියදී ඒකත් පොඩි වෙනම එකක්.
0: ඉතින් පොඩක් ලස්සනයි ගන්නේ
1: පොඩි.
0: එහෙම අමුතු වයිබ් එකක් තියෙනවා.
1: මේ වයිබ් එකට කෝපි එකක් තමයි ගලපෙන්නේ.
0: හරියට හරි. තව ගලපෙන දේවල් තියෙනවා. ඒක අපිට ගලප ගන්න පොඩක් අමාරු නිසා. අපි කෝපි එකක් ගලපගමු.
1: දැනට විජය කෝපි එකක් බිලෙමු.
0: රයිට්.

0: Anu Paha FM Anu Hatarai Dashumata Net FM
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
3: උදේ 9 විනාඩි 41 දැන්.
4: Coca-Cola රසද නොතිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම්ින් ඉන්න අපි එන්නේ ජුනි 22 හොරවපතාන ජුනි
5: ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
6: දින 400ක ජේෂ්ඨ පුරව ස්ථාවර තැන්පත් සඳහා 111.79 අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112 200 200.
7: Mobitel 368 budget එකන set වෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 2.5 GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා. දැන්ම රුපියල් 368ක් reload කරන්න.
8: ඔබ අඳින ප්‍රියත මැදුමල කුලයකේ සහාත්‍යයට දහඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ප්‍රශ්නයක්ද? එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම හොයාගෙන අපි එනවා ඔබේ වෙළඳ සැලට. ඔබත් වෙළඳ මහත්මයෙකු හෝ මහත්මියක් නම් අපේ net කණ්ඩායම දිනයේ උදේවරුේ ඔබේ වෙළඳ සැලට ගොඩ වෙලා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම මොකක්ද කියලා අහනකොට ඔබත් දීවා සෑෂේ පැකට් එකක් හෝ ඕනෑම දීවා පැකට් එකක් ලබා දුන්නොත් එවෙල්ලේම ඔබට මුදල් තෑගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම් ඉන්න
9: ජූනි 22 කිරිඳිවැල පොලාසල
10: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම
11: දම්රු වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ෂණීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රු ප්‍රදර්ශනාගාර වලින්
12: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා tag එකක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න.
13: කවදත් අලුත් target net.
14: Tocent. Centigrade collaboration.

0: උදේ 9 විනාඩි 47යි අල්ගටාම වෙලාව. අන්න අපි 3 දෙනාට යන්න වෙලාව.
1: යන්න වෙලාව. හරි. අපි මේ ලස්සන ෆොටෝ එකක් ගත්තා.
0: ඔව්නේ.
1: කාලෙකින් නෙමේ ඉතින් ආවේ.
0: වන් මේ දින හරි ආදරෙයි මට. අද මම වරිම සතුටුයි අත
1: ආශිර්වාද. ඔටින් එක දාන්න. ඔටින් එක දාන්න. ඕගොල්ලෝ එකට හා හා දාන්න. ඒක ඕන එකක් දාන්න.
0: හා හා දාන්න. තෝ ලව් දාන්න අපිට ආදරය බෙදා ගන්න.
1: ලව් ඇන් කෙයා විතරයි.
0: ඔව් ලව් ඇන් කෙයා විතරයි. රයිට් යන්න කලින් මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. අපි මුලින්ම යන්නේ BYD එක පැත්තට.
1: ඔව් BYD ගැන ඉස්සෙල්ලා මතක් කරන්න ඕන. ඉතින් BYD ගරු සරු එක්ක ඔන්න අපේ රාජ්‍ය සේවකයින්ට පුළුවන්කම තියෙනවා BYD එකක් වාහන කරගන්න බොහොම පහසුවෙන්.
0: රයිට්.
1: මාසික වාරිකයේ විදියට රුපියල් 68000ක් ගෙවලා
0: නැත්නම්
1: 68000ක් ගෙවාගෙන යන්න. ඔයාලට පුළුවන් ඔයාගේ BYD එක ගෙදර අරගෙන යන්න. ඉතින් BYD Atto 1 එකෙන් පටන් ගත්තට පස්සේ ඕනම මාදිරියේ BYD වාහනයක්.
0: ඒ
1: කියන්නේ මේකට පුළුවන් මේකට නෑ එහෙම නෑ. ඕනම මාදිරියේ BYD වාහනයක් ඔයාට ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: රයිට්.
1: ඉතින් වාහනේ පළවෙනි සර්විසස් පහ නොමිලේ හම්බෙනවා. ඒ වගේම තමයි ලංකා බැංකුවත් එක්ක ඔයාට ඕනනම් ලීසින් එකකට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ලංකාවේ අංක 1 රක්ෂණාවරණ සපයන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එක.
0: රයිට්.
1: ඔයාට රක්ෂණාවරණයක් දෙනවා. ඊට පස්සේ වාහනේ චාර්ජර් එක, රෙජිස්ට්‍රේෂන් එක මේ හැමදේම ඔයාට නොමිලේ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: රයිට්.
1: ඉතින් අපේ රාජ්‍ය සේවකින් කෝල් එකක් දෙන්න 01 125 125 125 125 125 125 කියන නම්බර් එකට.
0: රයිට්. අපි තියෙන තැන් ටිකක් අත්ගාල මතක් කරන්න දාචි.
1: ආ කියන්න බලන්න කොහෙද තියෙන කියලා BYD ප්‍රදර්ශනාගාර.
0: කොළඹ තියෙනවා, ගාල්ල, මහනුවර, කුරුණෑගල, මොරටුව, යාපනේ, රත්නපුර, අම්පාර.
1: අම්පාර.
0: මේ සිව් දෙසින්ම තියෙනවා. ඒ නිසා ඔයගලන්ට නෑ කියලා කියන්න දැන් chance එකක් නෑ.
1: ළඟම තැනට යන්න පුළුවන්.
0: ළඟම තැනට යන්න පුළුවන්. ඔන්න ඒක නිසා අචි මතක් කරපු නම්බර් එකට කෝල් එකක් දීලා අපොයින්ට්මන්ට් එකක් දාගෙන ඔන්න ඔයාට යන්න පුළුවන් BYD එකක් අරන් එන්න.
1: දැන් එහෙම ගිය ගමන් BYD ලංකාවට ගෙන්නන කට්ටියටම තමයි මේකත් ආයේ. ඒ තමයි කීල්ස් එක.
0: අන්න හරියට.
1: කීල්ස් එකට ගොඩ වෙන්න අමතක කරන්න එපා. මොකද වාට ස්පින් වීල් එක තියෙනවා. වාසනා චක්‍රය තියෙනවා. කරකවල බලන්න පුළුවන්.
0: yes
1: මෙහෙමයි වැඩි වෙන්නේ ඔයාගේ බිල් එක රුපියල් 3000ක් හරි 3000ට වැඩි හරි නම් ඔයාට තියෙන්නේ කීල්ස් එකේට ගිහිල්ලා ඕන කරන දේවල් අරගෙන කැෂිය එකට ආවට පස්සේ කීල්ස් නෙක්සස් ඇප් එක තියෙනවා ඔයාගේ ෆෝන් එකේ ඒකේ තියෙනවා QR කෝඩ් එක
0: ඒ
1: QR කෝඩ් එක ස්කෑන් කරගන්න
0: ඒක
1: ස්කෑන් කරාට පස්සේ ඔයාට loyalty points rewards ඒ දේවල් හම්බෙනවා ඊට අමතරව
0: ඔයාගේ
1: බිල් එක අපි අර කිව්වනේ 3000ක් හොයිට වැඩි නම් කියලා එහෙම වුණොත් ඔයාට ස්පින් වීල් එකක් virtual spin wheel එකක් ඔයාගේ ඇප් එක ඇතුලේම හම්බ වෙනවා
0: ඔයාට
1: ඒක කරගවන්න පුළුවන් කරකේවට පස්සේ ඔයාට MacBook Neo ඊට පස්සේ Samsung Galaxy smartphones
0: ඊට
1: පස්සේ air fryers JBL speakers JBL wireless headphones hotel vouchers shopping vouchers මේ ඕන තැනක් ඔයාගේ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා
0: රයිට් ඉතින් කීල්ස් එකට යන්න මමත් අද දැන් කාලෙකින් ආපු නිසා පුළුවන් වුණොත් මේ දෙන්නව ඇදගෙන ගිහිල්ලා තැලයක් දාන්න තමයි කල්පනාව
2: ඇදගෙන යන්න අපි
1: ඈ ඔව් ඇදගෙන යන්න
0: කුමාරිය
2: ඔන්න අපි අර බෝඩ් එකකුත් ගහගෙන යන්න
0: ඇදගෙන යන්න
1: ඇදගෙන යාමට
0: හරි මේ පොසොන් එනවානේ
1: ඔව්
0: පොසොන් එන්නේ කවද්ද
1: ජූනි
0: 29 ද කොහෙද නේ
1: ඔව් ඔව් සඳ
2: සඳ සඳ මේ මන්ද මේ ළමයි
1: තාම පාසල්
2: යන්නේ නැහැනේ අපි වගේ
1: ඔව්
0: අනේ අම්මා
2: අපි වගේ දැහැමින් සෙමින් ගත කරන ළමයි නේ
1: මේ
2: දැන් මෙච්චර කල් අපි වගේ උපාසක මහත්තුරු දෙදෙනෙක්
0: දහම්
2: පාසල් දරුවෝ දෙදෙනෙක් ආශ්‍රය කරා තාම හැදිලා නැහැනේ
1: තාම නැහැ
0: හරි
1: පොසොන් කවද්ද දන්නේ
0: ඔන්න හැදෙන්නේ යන්නේ කොමාරි ඔන්න දැන් පොසොන් එකට මේ සැරේ අපි යන්නේ කොහෙට දාචි බණ්ඩාර වෙලට අපි තියෙන ප්‍රෝග්‍රෑම්ස් ගොඩක් රෙඩි කරලා ඔන්න බණ්ඩාර වෙල ඕගොල්ලෝ
1: වෙනුවෙන් ඉතින් මතක් කරන්න ඕන නේත්‍රාලෝක වෙසක් කලාපය ගැන ඒ වගේම තමයි සියලු ආගමික වතාවත් මේ පාර අපි කරන්නේ බණ්ඩාර වෙල ඉදලා
0: මීට
1: කලින් අපිට ඔයාලට මතක ඇතිනේ අපි ආව කූරගල එක්කන් ගියා වෙසක් එකට ඔන්න දැන් අපි පොසොන් එකට ආව එකගෙන යනවා බණ්ඩාර වෙල
0: රයිට් බැතගී සරණිය ඊට පස්සේ එක එක දේවල් තියෙනවා
1: ගොඩක් දේවල් තියෙනවා
0: උතුම් බක්කුල සෑය සිට වැඩම කළ සර්වඥ ධාතුන් වහන්සේගේ
1: ඔව් වන්දනාමාන කියලා තියෙනවා
0: ඔව් ඒ ඔපෂනිටි එක තියෙනවා ඕගොල්ලන්ට ඒ වගේම දැන් මේ වැඩේ කරගන්න අපිට කවුද උදව් කරන්නේ
1: අනිවාර්යයෙන්ම ඉතින් මතක් කරන්න ඕනේ ලංකාවේ දැවැන්තම සමාගමක් වන කසාගල සමූහ ව්‍යාපාරයේ දායකත්වයෙන් තමයි මේක පැවැත්වෙන්නේ ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ ඒගොල්ලෝ එකතු වෙලා අපිත් එක්ක දෙන තේපැන් දන්සල ජූනි මාස 28 සහ 29 කියන ඒ කියන්නේ පොසොන් පෝය සහ ඊට පෙර දිනේ පැවැත්වෙනවා ඉතින් අපි ඔයාලටත් ආරාධනා කරනවා එන්න කියලා ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ මූලික කරගනිමින් තමයි නේත්‍රාලෝක ධර්ම විජේ පොසොන් කලාපය පැවැත්වෙන්නේ
0: ඒ
1: වගේමයි පෝය දවස මාසේ ඒ කියන්නේ 29 වෙනිදා අපේ ශ්වේත පූජා පින්කම් මාලාවත් එතන ඉඳන් තමයි අපි සජීවීව විකාශය කරන්න සූදානම්ින් ඉන්නේ. ඉතින් FM 94.95 දිගටම අපි වහගෙන ඉන්න අපිත් එක්ක ඉන්න මේ පාර අපි වෙසක් මේ වෙසක් එකට ආව කූරගල එක්කන් ගියානේ. ඔන්න අපි පොසොන් එකට එක්කන් යනවා.
0: කොහෙද? බණ්ඩාරවෙල. රයිට්. ඒ නිසා ඒක මතක් කරන ගමන් අපි 3 දෙනා යන්න හදන්නේ. මේ හෙට එනවායි
1: යමු. දැන් ඉතින් ඔත් එක්ක ඉන්න බෑ සතියක් විතර නේ.
0: සතියක් විතර ආයි ඊළඟ සතිය ලෙඩවෙයි කියලා ඉතින්
1: අපි ගැරන්ටි කරන්නේ සතියයි.
0: හරි. කොහොම සතියේ විතර වොරන්ටි එක දාලා තියන්නේ. ඒක හොඳයි.
1: හරි. එහෙනම් ඉතින් අපි අදට සමු ගන්නවා. හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පරිස්සමෙන් ඉන්න මේ වැස්සත් එක්ක මේ ගමන් එහෙම යද්දි පරිස්සමෙන් යන්න. පරිස්සමෙන් රිය පදවන්න. පරිස්සමෙන් මහමග ගමන් කරන්න කියලා.
2: ඒකම වත්ත පිටිය ගැනත් පරිස්සමෙන් ඉන්න. මොකද
0: රයිට්. හරි. අපි යන්නයි හදන්නේ හැමෝම අර කිව්වා වගේ පරිස්සමින්. හැබැයි සතුටින් ඉන්න මම සාරා,
1: මම අචින්,
2: මම නුවා.

0: Death FM Algo Town.
1: Brought to you by
2: Alutana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Naramala Gane Mulla Kampola Kasagala Samuha Vyapare Vetin.
3: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
4: ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කලම්බෝ.
5: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා tag එකක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න.
6: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න.
7: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
8: වෙනස්ම රසයක් වෙනස්ම විදිහට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්.
9: දින ආර්ජීක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පත් අමතන්න 0112 22 20 LKA Outlet Stable ලියාපදිංචි මුල සමාගමකි.
10: ඕනෑම තරාතිරමකට ගැලපෙන සුව පහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
11: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්.
12: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial credit.

0: Meldol. Hisaratya una sempratishava. Angapatavedanava apasudina sadaha. Ikman sanaya. Meldol. Parasitamol visheshayaki.
1: Varnakaraka rasakaraka kisiva kadangu karanathi. Ihala gunathmaka bhavayen yutuwa obe kamavela rasin rasaganmana. Mathara Freeland Devil Chicken rasa soya meat.
2: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න
3: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරම්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසිවලින්

0: උතුම් බක්කුල මහසෑයේ වටා හිඳවූ තථාගත මුනි ධාතුන් වහන්සේ.
1: බක්කුල සීවලී ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ.
0: තායිලන්ත සංඝ මහරජ පිරිනැමූ ධාතුන් වහන්සේ. ඔබේ නෙතින් දැක වඳින්න, පුතන්න, සාදු නාද දෙන්න.
1: ජූනි 27, 28 සහ පොසොන් පොහෝදා. බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම මහා විහාර පින්බිමේදී.
0: පොසොන් තොරණ, පහන් කූඩු, දන්සැල් ආදී ආමිස පූජාවන් පිරී නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානේ අසිරිය දැක සිත් නිවා ගන්න.
1: මේ පොසොන් පොහේට අපි බණ්ඩාරවිල යමු.
0: අනුශාසකත්වය පූජනීය පොල්කම්පොල ඉන්දානන්ද නාහිමි.
1: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය.
2: ප්‍රධාන අනුග්‍රහය
3: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
0: අනුශාසකත්වය පූජනීය පොල්කම්පොල ඉන්දානන්ද නාහිමි.
1: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය.
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
5: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක්. TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු ඇප් 9කට non-stop data, 4GB extra data, unlimited calls, SMS 1000ක් රුපියල් 1598කට. Mobitel 1598.
6: Good morning, වේලාව 10:01.

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
1: ඔබ වෙත ගෙන එන්නේ
2: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබළු නිෂ්පාදන. අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
3: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
0: බයෙන් බය අලුත් වන අලුත් බය විමසුම net news.
4: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. රක්වන උභයතිලකාරාම විහාරස්ථානයේ පෙරහැර සඳහා රැගෙනවිත් සිටි අලියකු කුලප්පු වික්කලපහර දීමකින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. එඩ්ගෝවා සහ ඔහුගේ සහායකයා මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. පෙරහැර පෙරේදා රාත්‍රියේ පැවැත්තුණා. අනතුරුව අලියා රැගෙන යාමට අද උදෑසන ලොරිය පැමිණ තිබූ අවස්ථාවේදී අලියාට වතුර පෙවීම සඳහා රැගෙන යාමට කටයුතු කිරීමේදී මෙම පහර දීම සිදුව ඇත්තේ. මීළඟ net news පෙරවරු 11ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
1: ඔබ වෙත ගෙන ආවේ
2: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබළු නිෂ්පාදන.

0: Anu Mavata.
1: Brought to you by
2: Atunulake Namahubavan Ratapurama Rasaganayana. Aulesama Rasakarakana. Mather Freela Noodles. Taste ke Trustaka.
3: හදරෝග ස්නායු රෝග ආතරයිටි සතුළු ඔබට තිබෙන ඌ නෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මමතන්න 0111 437 1250.

අපි පටන් ගන්න හදන්නේ ඔයාට සුපුරුදු දේදුණු මාවත. අද ජුනි මාසේ 22 වෙනි සඳුදා දවස. දවස් දෙකක නිවාඩුවකට පස්සේ සතියේ වැඩ කටයුතු ටික අපි පටන් ගන්න හදන්නේ සීතල කාලගුණයක් එක්ක. අද කොළඹට නම් උදේ ඉඳන්ම හොඳටම වහිනවා. මං හිතන්නේ ඕගොල්ලන්ගේ පැත්තටත් ඒ විදිහම කාලගුණයක් ඇති. හැබැයි මෙහෙමයි ඉතින් ඔය පොළොන්නරුව පැත්තට ඊට පස්සේ ඒ වගේ වහින්නේ නැති පැතිවලට ඉතින් කොහොමත් වහින්නේ නැතුව ඇති. වහිනවද දන්නේ වහිනවනම් කියන්න කතා කරපු වෙලාව. ලංකාවේ ගොඩක් පැතිවලට සීතල කාලගුණයක් තියෙන වෙලාවක තමයි අපි දේදුණු මාවත පටන් ගන්න හදන්නේ. අද කතා කරන්න දේවල් ගොඩාක් තියෙනවා, අහන්න සින්දු ගොඩාක් තියෙනවා. වැස්ස දවස කියලා කියන්නේ වෙනස්ම මූඩ් එකක් තියෙන දවසක්නේ. ඒ දවස හැපි එකේ අහන්න දේදුණු මාවත දවල් එක වෙනකන් ඔයා වෙනුවෙන් තියෙනවා. මේ පැත්තට ඉතින් කෝල් කරන්න පුළුවන්. 0112 55 33 63 තමයි අපේ නම්බර් එක. WhatsApp message එකක් දාන්න 0711 95 95 95. Facebook fan page එකට ගියොත් මං අද post එකක් දාලා තිනවා, ඒකටත් comment එකක් දාන්න පුළුවන්. වැස්ස දවසට විතරක් අපිට මතක් වෙන දෙයක් නෑනේ කුඩේ කියලා කියන්නේ. වැඩේ තියෙන්නේ කුඩේ ගෙදරෙන් අරගෙන යන දවසට. කුඩේ අපි එළියට අරගෙන යන දවසට වහින්නේ. වහින එකක් නෑ කියලා කුඩේ ගෙදර දාලා එන දවසට මෙන්න බොලේ වහිනවා. එහෙම වෙලාවට කුඩේ වෙනුවට අපි විවිධ දේවල් කුඩයක් විදිහට පාවිච්චි කරනවා. ඉස්කෝලේ කාලේ නම් අපි පොට්ටික පාවිච්චි කරනවා කුඩේ වෙනුවට ඔළුව තෙමා ගන්න නැතුව ඉන්න. අන්න ඒ වගේ කුඩේ වෙනුවට ඔයා පාවිච්චි කරලා තියෙන අමුතුම දේවල් මොනවාද කියලා අපේ Facebook fan page එකට post එකට comment එකක් දාලා අපිට කියන්න. WhatsApp message එකක් දාන වෙලාවට කියන්න. call එකක් ගන්න වෙලාවට කියන්න. එහෙනම් ඉතින් අද වැස්සේ තෙමුණා නම් off වෙලා ගෙදර ගියාට පස්සේ, වැඩ ඉවර කරලා ගෙදර ගියාට පස්සේ හොඳ කොත්තමල්ලි එකක් බොන්න. හෙඹිරිස්සාවෙන් බේරෙන්න පුළුවන්. දවල් එක වෙනකම් මම ඉන්නවා. මම ජනී.

හරි ඉතින් හෙම්බිරිස්සාව කුණක් හැදුනොත් කොන් කොත්තමල්ලි බීලා වැඩේ ගොඩදා ගන්න බලෝ. හැබැයි ඉතින් ඊට එහාල එදා හැදුනොත් ඉතින් කැන්සර් එක. ගැස්ට්‍රයිටිස් ටිකක් වැඩි වුණොත් ඉතින් ඊට පස්සේ වකුගඩුවල රෝග. ලෙඩ නම් කීයක් තියෙනවද මිනිස්සෙකුට හැදෙන්න බලෝ. හැබැයි ඉතින් ඔය හැදෙන හැම ලෙඩටම බෙහෙත් තියෙන කට්ටිය අඩුයිනේ. බෙහෙත් තියෙන තැන් අඩුයිනේ. එහෙම තැනක් ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ. ඒ තමයි සෙවනගල කිරිබ්බන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර. කමල් බන්දුල වීරපෙනෝ වෙදමහත්ය කියලා කිව්වට පස්සේ දැන් නිකන් අපේම කෙනෙක් වගේ තමයි අපිට කමල් බන්දුල වීරපෙනෝ වෙදමහත්ය මතක් වෙන්නේ. මං අර හැම වෙලේම කියන්නේ අපේම අය වගේ අපිට දැනෙන්නේ අපිට දුකක් වුණ වෙලාවක කරදරයක් වුණ වෙලාවට අපිත් එක්ක ඉන්න අයට. අන්න ඒ වගේ කෙනෙක් තමයි කමල් බන්දුල වීරපෙනෝ වෙදමහත්ය. සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර සඳුදා අඟහරුවාදා පෝය දවස් හැරුණම ඉදිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි. ඔය සුව කරන්න බෑ කියලා කියන ඕනි ලෙඩක් නිට්ටාවටම සුවපත් කරගන්න කමල් බන්දුල වීරපෙනෝ වෙදමහත්තයා හම්බ වෙයි. කෝල් එකක් දීලා යනවා නම් වඩා හොඳයි. මොකද වැඩි දිනෙක එතනට යන හන්දා. කෝල් කරනවා නම් 0777-300-940 හරි එහෙම නැත්නම් 0773-273-540 හරි තමයි කතා කරන්න ඕනි. ෆ්‍රීලන් නිෂ්පාදන ගැන මතක් කරන්නම ඕනි ඔයාට. මේ වැස්ස වෙලාවේ කටට සැරට කෑම ටිකක් කන්න තියනවා නම් කොහොමද? ඒකට ගැළපෙනම දෙයක් තමයි ෆ්‍රීලන්ස් ඔයා මීට් කියලා කියන්නේ. අපේම රටේ දේශීය අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරන හන්ද කිසිම බයක් සැකක් නැතුව කඩේට ගිහිල්ලා මුදලාලි මහත්තයාගෙන් ඉල්ලලම ගන්න පුළුවන් ෆ්‍රීලන්ස් ඔයා මීට් දෙන්න කියලා. ෆ්‍රීලන්ස් ඔයා මීට් හිස් දවටන තුනක් තැපැල් පෙට්ටිය පහ මාතර කියන ලිපිණයට මේ මාසේ 30 වෙනිදාට කලින් ඔයා යැව්වති. මාසෙකට මැති වෙන්න ෆ්‍රීලන් නිෂ්පාදන දිනා ගන්න තවස්ථාන තියෙනවා කියලා ඔයාට දැන් අමුතුවෙන් මතක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. රස වර්ග 13කින් එන ෆ්‍රීලන් සෝයාමි දවසක් අර දවසක් කෑවත් සති දෙකක්. ඒ කියන්නේ කෙලින්ම මාසයක් කිසිම ප්‍රශ්නයක් නැතුව කන්න පුළුවන් සෝයාමි. දවස ගන්න සෝයාමි කෑවත් සති දෙකක් කන්න පුළුවන්. හරි උඹල කඩ රසයෙන් එනවා, චිකන් රසයෙන් එනවා, ඉස්සු දැල්ලෝ ඒ රස වර්ග ටිකෙන් එනවා. කොටින්ම කියනවා නම් හාල්නැසු රසයෙන්, චීස් රසයෙන්, කොස්සට කළුපොල් මාළුව රසයෙන් බවා ඔයාට ෆ්‍රීලන් සෝයාමි තරගන්න පුළුවන්. මං කිව්වන් ඉතින් කට්ටියට WhatsApp messages එවන්න කියලා. අපේ රාගම රෝසි නංගි තමයි මට මුලින්මද message එක දාලා දෙන්නේ. එයාගේ නයි කොච්චි කරල අපේ පොළොන්නරුවේ ජයන්තිපුර ඉන්න චතුරංග මල්ලිවත් එකතු කරගන්න කියලා කියන. එයාට හොඳටම සනීපන හැල්ලු. ඔන්න චතුරංග මල්ලි ඉක්මනට බෙහෙත් බීලා හොඳ වෙන්න ඕනි හරිද? ජනීවම අම්පාරේ මුවන්ගල ඉඳන් රම්යක්කා මාවත් මගේ හස්බන් සරත් කුමාරවත් සින්දුවකට එකතු කරගන්න. ඊට පස්සේ පුතා ඉන්නවා ශෂී, පොඩි පුතා සදෙව්, දුව ඉන්නවා ගාල් ඉහළ කිහිඹිය අපේ සමාධි, ඊළඟට යාගේ දුව ෂණුදී, එහා ගෙදර සෙනෙවිරත්න ආන්ටි, ඒගොල්ලන්ගේ මාමා, මේ සේරම එකතු කරගන්න කියලා තමයි අපිට මැසේජ් එකේ දාලෙවල තියෙන්නේ. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න ජනී. එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ. නම හොයා ගන්න විදිහක් නාඹුණා. මේවිල්ල කෑගල්ල ඉඹුල් ගස් දෙනිය ෆෙයා ෆීල්ඩ් වල තියෙන නිරූ ටේලර්ස් එකේ අපේ උදේශිකා නිරූපමාලක්ක. බලන්නකෝ නිකන් අපේම කෙනෙක් වගේ හැමදාම මැසේජ් එවන උදේශිකාක්කගේ නම මට හොයා ගන්න බැරි වුණානේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට.

0: FM 95 94.8 Net FM Divainapura
1: Velava oba veta gena enne
2: Saheli happily kiyannako oyalage cashback kathawa fabricator ge quotation ekak swiss tech ekata whatsapp kara
3: million 2000 dakwa cashback laba ganna obe swiss tech aluminum quotation ekak 0.76787 whatsapp karanna
4: velawada 6 vinadi 22 e
5: අලුතන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල් ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2077-87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
6: වසට පිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
7: යහතුන වඩන අපේ රස විජේ.
6: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
8: Coca-Cola රසදේ නොදිනන්නෝ. ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ Net FM කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් කූල් බීම් එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ෙන් ඉන්න. අපි එන්නේ ජුනි 22 හොරවපතාන. ජුනි 23 කැමති කොල්ලෑව
9: නුවණ දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කම්දූඩ රට මහනුවර පොත් දැක්ම ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හිදී සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර් නිල රේඩියෝව Net FM Diva Fresh Daily Alert. Edinada obandina priyathama andumala kolayage saha attata daadiya saha duwili pallam saha anikut edinada pallam obata prashnayakda. Edinada kunu pallam walata hondama visunduma strain fighter taakshane samaga ena nama Diva Fresh. Wedi mahasiyak nathuwa adu viyadamakin wedima pirisidu bawak labenawa. Edinada pallam walata hondama visunduma nama Diva Fresh gana danawat karanna api enawa obe nagareta.
10: June 22 Kirindiwela Polasala.
9: Nama වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම
11: කීල්ස් වෙතින් දැන් නැවුම් නිෂ්පාදන සඳහා අඩුම මිලක් වටක ග්‍රෑම් 100ක් දැන් රුපියල් 90යි පේර ග්‍රෑම් 100ක් දැන් රුපියල් 39යි මධ්‍යම ප්‍රමාණයේ ISO ග්‍රෑම් 100ක් දැන් රුපියල් 179යි කීල්ස් නැවුම් බවයි අඩුම මිලයි
12: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
13: ඕකේ සිංහල කුමාර කැකිලි කන්ද කරන්දෙනි ඇඩප්ටර් මෙච්චර නැතරම් පස්සුවා කාට් එකද මෙච්චරවක් ඊට පස්සේ පරික්ෂණ පවත්වනකොට තමයි මේ ගැන කත්තේ ස්වය බ්ලොක් කැප් කියනවා කියලා පස්සේ ආරංචියක් ආව විද මහත්තයා ගැන සේවනක ගිහිල්ලා බලනකොට කිහිලි මහත්තයා නාඩේ පරීක්ෂා කරලා ගිහුවා ඒ පරීක්ෂණේ තියෙන විදිහටම පෑය හතරක් බ්ලොක් වෙලා තින්නේ බෙහෙත් වාර 6ක් ගත්තාම මාස 3ක් ගියා අපි දැන් හොඳටම හොඳයි
12: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0.77 3940

0: ධාතු නමස්කාරය
1: උත්තම මුනිදා වඳින්නට පොසොන් පොහෝදා පිළිවෙත් පුරන්නට
0: අපේ බණ්ඩාරවිල යමු බණ්ඩාරවිල යමු
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: ඔබ ඔලෙවල් අවසන් කළායක්ද ඒලෙවල් කරන අතරතුර සිංහල දෙමළ ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය තුනින්ම හැදෑරිය හැකි එකම වෘත්තීය සුදුසුකම AAT සමග අදම ඔබත් ලියාපදිංචි වන්න අමතන්න 0112 559 669
4: වේලාව 10:26
5: මේ හස්බන්ඩ්
4: මොකද වයිෆ්
5: නැ හිතන්නකො ආගතේ සල්ලි නෑ කියලා. අන්න ඒ වෙලාවට ඔයා සල්ලි ඉල්ලන්නේ ඔයාගේ අම්මගෙන්ද නැත්නම් මගේ අම්මගෙන්ද?
4: වෙන කාගෙද ඉතින්? ඕගොල්ලන්ගේ අම්මගෙන් තමයි.
5: ආදත් වැරද්දුවනේ. තමුන් එක්කන් එනකොට එක්කන් ආවේ කොහොමද? මට සුරේ සැප දෙන්නම් කියලා. හැබැයි බලනකොට අදිය සතයක්වත් නෑ. යන්න. මට මොන හරි කණ්ඩ අරන් එන්න.
6: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
4: අපි සිින්දුවට යන්න කලින් කටි එකතු කරගන්න ඕනේ අතරේවාට මතක් කරන්න ඕනි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන දැන් ගොඩාක් වෙලාවට අපිට පවුල්ලෙන් උරුමයෙන් ලැබෙන ඉඩමක් අඩමක් කාර්ය හම්බ වුණාට පස්සේ ඕකෙන් අපි සල්ලි හොයන්න නැති තරන් අහල බහලින් කොල්ලොකුරුට ටික ඉඩමට ඇවිල්ල සෙල්ලම් කරනවා එහෙම නැත්නම් ඔය හැදිලා දින මොකක් හරි ගහක කොලක ගෙඩියක් කඩාගෙන යනවා ඒ වගේ දේවල් කරන්න නැතුව ඔයාගේ ඉඩමින් ඔයාලට උපරිම ඵල නිලා ගන්න නම් ඔයා කරන්න ඕනේ හොඳම දේ තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකත් එක්ක කතා කරලා පොඩි වගා සැලසුමකට යන්නේ. ඒගොල්ලෝ සූදානමින් ඉන්නේ ඔයාලට අවශ්‍ය කරන උපදෙස් විතරක් දීලා නතර වෙන්නේ නැතුව ඒ වෙනුවෙන් අවශ්‍ය කරන කෘෂි උපකරණ ටික ඊට පස්සේ අර උසස්ම තත්වයේ පොහොර වර්ග ටික මේ හැමදේම ඔයාට දෙන්න. ඒ විතරකුත් නෙමෙයි දැන් ඉඩමක් නැත්තම් ඒකත් ඔයාට කතා කරලා කරගන්න පුළුවන් වගා සැලසුම් මේ විදිහේ දේවලුත් ඒගොල්ලෝ ගාව තියෙනවා. ඔයාට ඉඩමක් නැත්තම් ඒකටත් විසඳුම් දෙනවා. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එක ගාව ඒක හන්දා කෝල් එකක් දෙන්න. 0111 437 1250. 0111 437 1250 තමයි නම්බර් එක. ඒ අතරේ අපි යන වටක් ගාලා කට්ටිය එකතු කරගන්න අපි බලමු WhatsApp එකේ කවුද ඉන්නේ කියලා. සුබ දේශනාවක් වේවා ජනී අපිටත් සින්දුවක් දෙන්න කියලා අපේ EG අනුරයි අපි පුස්සෙල්ලාවේ BF ජනපති ඉඳන් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. දේදුණු මාවතට අපිත් එකතු වෙනවා. මහරගම ඉඳන් අපේ දුලානියක් මැසේජ් එක දාලා තියෙන්නේ. එයාගේ දුවවයි පුතාවයි මහත්තයවයි තමයි එකතු කරගන්න කියන්නේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. මහනුවරට ගියාට පස්සේ මහනුවර අම්පිටියේ ආර්ය ටේලර්ස් එකේ අපේ සෝමතිලකයි ආදිත්‍ය පුතයි අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. බරුදල්පොළ SL ප්‍රනාන්දු මැසේජ් එකක් දාලා තිනවා යාවත් සින්දුවකට එකතු කරගන්න කියලා. ඊට පස්සේ අපේ දිස්නක්ක ආංගව පාංචාලි ඉඳන් අපි වහගෙන ඉන්නේ ඉරේෂා සමන්ති නිලන්ති ඒ වගේම බොස් ඉන්නවා සාමානන්ද අයියා. අද බොස් සාමානන්ද අයියාගේ උපන්දිනේ. ඒ කියන්නේ මට කේක් කෑල්ල කඹ වෙයිනේ. සුබ උපන්දිනයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා අපේ සාමානන්ද අයියට. අද කෙල්ලොටිගේ එහෙනම් පාටියක් දීලා දැන් මොන මොනා හරි දීලා ඇති සාමානන්ද අයියට. ඉතින් දවල්ට කෑම තමයි දෙන්න වෙන්නේ ඒගොල්ලන්. හයි ජනි, ඔය ආවද? ගුඩ් මෝනින් බබෝ කියලා මැසේජ් එකක් දාලා තියෙනවා මේ ගම්පහ DR ගාමන්ට් එකේ සෙට් එක. මේ වගේ හුඟ දෙනෙක් ඉන්නවා. ඉතින් ඔයා තාම කෝල් එකක් ගත්තේ නැත්නම් 0112 55 33 63 කෝල් කරන්න. නැත්නම් WhatsApp මැසේජ් එකක් දාන්න 0711 95 95 95ට. කුඩය වෙනුවට ඔයා පාවිච්චි කරලා තියෙන අමුතු දේවල් මොනවද? යන්න අපේ Facebook fan page එකට ගිහිල්ලා ඒ ගැනත් විස්තර අපිට comment එකක් විදිහට දාන්නකෝ.

0: මේ දවස්වල ඉතින් වහිනවා කියලා කියන්නේ ඇඟේ කුණු ගෑවෙනවා, ඇඳුම් වල මඩ ගෑවෙනවා. ගොඩාක් වෙලාවට පාර යනකොට, පහින් යනකොට ත්‍රීවිල් බස් එහෙම එක පාරට මඩවලක වගේ දාගෙන ගියා කියලා කියන්නේ ඇඳුම් ටික ඉවරයි. එදිනෙදා තියෙන ඇඳුම් පැළඳුම් වල ගැවෙන කුණු පැල්ලම් වලට විසඳුම් හොයාගෙන අපේ ඉශාන් යනෝනේ මේ දවස්වල රට වටේම. අද ඉන්නේ මං හිතන්නේ කිරිඳි වැල පැත්තට ගිහිල්ලා විසඳුමක් හම්බුනා නම් මටත් කියන්න ඉශාන්, මාත් කැමතියි ඒ විසඳුම දැනගන්නද.
1: හරියට හරි හරි විසඳුම මට නම් හම්බෙලා තියෙන මේ දවස්වල අපි කතා කරන මේ නගර විලන ආදරණීය පාරිභෝගිකයන්ට මේ විසඳුම හම්බ වෙනවා. ඒ තමයි නව වැඩි දියුණු කළ දීව ෆ්‍රෙෂ් අර එදිනෙදා පැල්ලම් වලට හොඳ විසඳුම. අපේ දනිත් කිව්වාගේම ඔන්න අර කාලගුණ තත්ත්වය පොඩ්ඩක් අයහපත් වෙලා තියෙන කිරිඳවල පැත්තට. හැබැයි අර කිව්වාගේම මඩ ගෑවෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, දෝවිලි පැල්ලම්, දහඩිය පැල්ලම්, ට්‍රැෆික් එකේ ඉන්නකොට එන දුම් පැල්ලම්, මෙන්න මේ එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම අරගෙන තමයි නව වැඩි දියුණු කළ දීව ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳ විසඳුම අරගෙන ඉන්නේ. මේ අපි මේ එදිනෙදා පැල්ලම් වලට හොඳ විසඳුම කියන්නේ දැනෙන්නේ නිකන් නෙවෙයි, මේක තියෙනවා ට්‍රිපල් ඇක්ෂන් සංයෝගය තියෙන නිසා තමයි අපි මේ වටිනාකම ගැන කතා කරන්නේ. මේක තියෙනවා පැල්ලම් ඉවත් කිරීමේ අපූර්ව තාක්ෂණයක කියන අපේ ස්ටේන් ෆයිටර් තාක්ෂණික ලේවිතරක් නෙමෙයි, ඇඳුම් වලට දීප්තිමත් හා නැවුම් බවක් එකතු කරන තාක්ෂණයක් එකතු කරලා තියෙන විතරක් නෙමෙයි. මේ සුබද දිගු කාලීනව පවතින වන්නේ නිසා තමයි අපි කියන මේ ට්‍රිපල් ඇක්ෂන් සංයෝගය පිරුණු නව දීවා ප්‍රෙස් විලදී ගන්න අමතක කරන්න එපා කියලා. ඒ විතරක් නෙමෙයි, අපි අර කතා කරන රුපියල් 25කට අනිකුත් නිෂ්පාදන දෙන්නේ ග්‍රෑම් 50ක් වුණාට ඔන්න දැන් වැඩි දියුණු කළ නව දීවා ප්‍රෙස් ග්‍රෑම් 60ක්ම ඔන්න ලබා දෙනවා. ඒක ග්‍රෑම් 10කුත් ඔබට වැඩිපුර නොමිලේ ලබා දෙනවා. මෙන්න මේ වගේ ආර්ථිකයට වාසියකුත් ලැබෙනවා දැනට. ඒ විතරක් නෙමෙයි, රෝස සුවඳ තියෙනවා, ලැවෙන්ඩර් සුවඳ, ගාඩිනියා සමන් පිච්ච වගේම සේපාලිකා සුවඳ වර්ගවලින් ඔබට පුළුවන් වෙළඳ පොලෙන් මේ නිෂ්පාදන මිලදී ගන්න. ඉතින් මේ දිනවල අපි මේ වැඩ කටයුත්ත ගැන කියනවනේ කිරිඳිවැල ප්‍රදේශයේ තමයි අවිල්ල ඉන්නේ. ඉතින් අපි යනවා උදෑසන අද වෙළඳ සැල්වලට ගිහිල්ලා අපි ඉල්ලන්නේ වෙන මොකුත් නෙමෙයි, මුදලාලි මහත්තුරුගෙන් ඉදිරිදා පැල්ලම් වලට හොඳම විසඳුම අපිට දෙන්න කියලා. ඉතින් වෙළඳ සැලේ අපිට දෙන්නේ වැඩි දියුණු කළ ඕනම දීවා ප්‍රෙස් නිෂ්පාදනයක් නම් ඔන්න ඒ මොහොතේම මුදල් ත්‍යාගයක් අපි දෙන්න සූදානම්. මේ විතරක් නෙමෙයි, අදවස ප්‍රිකා මාරේන්දර කිරිඳිවැල පොළ භූමිය ඉඳලා ඔන්න ලස්සන වැඩ කටයුත්තක් එකතු කරන්න සූදානම්. අපි මේ කියන්නේ ඇත්තද කියලා බලන්නත් එපා නේද ජනිත්, ඌවටම පිළිගන්න බෑනේ ජනිත්. අන්න ඒ නිසා අපි මේක සජීවීව ප්‍රායෝගිකව අපි එතන ඔප්පු කරලා පෙන්නනවා.
2: ආදරෙදි හොදන්න.
1: ඔව්. අපි හොදන්න පැල්ලම් යවන්න දැනට වෙළඳ පොලේ තියෙන හොඳම විසඳුම ඉදිරිදා පැල්ලම් වලට හොඳම විසඳුම අපි මේ කතා කරන දීවා ප්‍රෙස් කියලා අද සවස කිරිඳිවැල ආදරණීය පුරවරින් නඩු ඔප්පු කරලා අපි පෙන්වන්න සූදානම්. ඉතින් මේ වෙලාවේ කවදත් අලුත් කාගෙත් නෙත් අපේ ජනිත් එක දේදුරුමාවත අහන් ඉන්න හැමෝටම මතක් කරනවා අමතක කරන්න එපා මේ වටිනාකම බෙදා හදා ගන්න එකතු වෙන්න. අනිත් අපි ඉන්නවා ආදරණීය ගම්පහ පුරවරේ. ඉතින් ගම්පහ පුරවරේ එනකොට ගම්පහ දින වෙළඳසැල්වලටත් අපේ කණ්ඩායම එනවා. ඇවිල්ලා ඉල්ලනවා අර එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම දෙන්න කියලා මුදලාලි මහතුරු අපිට දෙන්නේ අර වැඩි දිනක කළ දීවා ප්‍රෙස් නිෂ්පාදන නම් ඔන්න ඔන්න ගම්පහ ආදරණීය හිතවතුන්ටත් වටිනාකම් ගොඩක් හිමි කර ගන්න පුළුවන්. ඉතින් බොහොම ස්තුතියි ජනිය සම්බන්ධ කරගත්තට.
0: බොහොම ස්තුතියි ඉෂාන් විස්තර කියන්න මේ පැතරාවට. දැන් මේ සින්දුවක් අහගෙන මේ වෙලාවේ ගමනක් යන කට්ටියක් එකතු කරගන්න තමයි හදන්නේ. ඉතින් දන්න කියන කට්ටියක් අපේ ෆ්‍රේලා ටීම් එක මේ වෙලාවේ ගමනක් යන ගමන් අපි වහගෙන යනවලු. අපේ සුදත් අයියා තමයි මැසේජ් එක දාලා දෙන්නේ. ලසංගි, ඊට පස්සේ රශිනී, ඊට පස්සේ මේ ඒගොල්ලන්ව පරිසමට එක්කරගෙන අපේ සුජීව අයියා. මේ කට්ටියව මම ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. ඊළඟට සඳ ලංකාවේ අපේ පූර්ණිමා සෙව්වන්දි මැසේජ් එකක් දාලා තියෙනවා. ගුඩ් මෝර්නින්, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කලවාණි දන් අපේ දිලුක්ෂ මල්ලි මැසේජ් එකක් දාලා තියෙනවා. සුබදේශනක් ජනි, අපිත් ඉන්නවා කියලා අපේ නිලන්ත උල්ලුසු හේවාගේ තිස්සපුරේ ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. දුව ඉන්නෝ ඉසුරි ශානිකා, එතකොට වයිෆ් ඉන්නෝ සුමিত্রා, මේ කට්ටියව එකතු කරගන්නවා. ඊට පස්සේ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා අපේ අර සීගිරි අප්සරා දැන් ඉන්නේ තංගල්ලේ, එයා මැසේජ් එකක් දාලා තියෙනවා. එයාවත් එකතු කරගන්නවා. හම්මෝ දිග මැසේජ් එකක් තියෙනවා. හොඳේ වඩා ඉන්න වෙලාව අරන් කියවන්නම්. ඇලියගොඩ චමින්ද මෝටර්ස් එකේ සෙට් එක තමයි මැසේජ් එක දාන්නේ. බොස් ඉන්නවා චමින්ද, සනාබෝයි, ඊට පස්සේ අනේ සනාබෝයි තාම නැහැ. සනාබෝයි නැති හන්දද වහින්. වැස්සේ තාම දොයිය ගන්නවත් දන්නේ නැහැ කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. කඹුරාව ඉන්නවා බින්තිනග, මාලින්ද, තනූෂ, ශාක්‍ය, විහාරා, ඊට පස්සේ කොට්ටපිටියේ නිලු, සමන්ත, මන්දාරා, උලංගස් දළුවේ චාරිකා, රුවන්, එයාලගේ දුව ඉන්නවා තරුෂි, මැගි නැන්ද, අල්ලපු ගෙදර ප්‍රියංගික, ඒ වගේම තමයි සමන්, එයාලගේ බබාලා, බලංගොඩ ඉන්නවා ඉන්ද්‍රාණි අක්කා, කඩේ නංගි, වර්ක්ෂොප් එකට බයික් හදාගන්න ඇවිල්ලා ඉන්න කට්ටිය. ගොඩක් ආදරෙන් කට්ටිය මේකතු කරගන්නවා.

0: FM Anupaha, FM Anuhatrai Dashmata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: වේලාව 10යි විනාඩි 44යි.
3: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
4: මුතු අයියගේ කුඹුරෙත් අදම වැඩ පටන් ගන්න පුළුවන් කියලා පුතා කිව්වේ.
5: ඉතින් ඔය හයිරංකාරකම් තරුණ ජවයේ තිනකම් ඉතරයි උන්.
4: ඒක දන්න නිසා තමයි මයේ කොල්ලව තරුණ කාලෙම සදාහරිත එක්කලා වෙළඳ කොටස්කරුවෙක් කළේ.
5: මොකක් කියව සදාහරිත?
6: අනාගතයට බිය නොවන්න නම් සදාහරිත ප්ලාන්ටේෂන් සමග වෙළඳ කොටස්කරුවෙකු වන්න. මාසිකව රුපියල් 6000ක් අවුරුදු 5ක් ගෙවා වැනිලා අපනයන කරණයෙන් ලක්ෂ ගණනින් මුදල් උපයන්න. දැන්ම කතා කරන්න.
7: බයිසිකල් ගන්න කොහොමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
8: බය වෙන්න එපා. වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 0774064397.
9: පුද්ගලික ණය, නිවාස ණය, ව්‍යාපාරික ණය, රථ වාහන ණය, හෝ ලීසින්. දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීම මගින් ඔබගේ මූල්‍ය ශක්්‍යතාවය පිළිබිඹුවන අතර මූල්‍ය ආයතන වලින් වඩා නම්‍යශීලී ණය කුන්දේසි යටතේ වැඩි ණය මුදලක් ඉක්මනින් හා පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව. දැන්ම crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. ශ්‍රී ලංකා ණයතරතුරු කාර්යාංශය. අමතන්න 0112 1113 13. කුන්දේසි අදාළ වේ.

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසොන් පොහෝදා.
1: නෙත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසථය සමාධන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවින් දම් දෙසුම් අහන්න.
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නෙත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: පුසුන් පොහෝදා. අපි බණ්ඩාරවිලයමු, අපි බණ්ඩාරවිලයමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොල ඉන්දානන්ද නාහිමි.
0: සංවිධාන සවිය බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය.
2: කොහෙන්ද මේ JBL එක?
3: කීල්ස් එකෙන්
4: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසි සනියම යන දළවේ.
2: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, leak වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ budget එකටත් ගැලපෙනවා.
0: ඉතින් Fems අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: සිින්දරෙල්ලාගේ මන්නං ඉන්න මව බේරගන්න කවුරුත් තැනකම්.
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
7: වෙලව 10:48.
8: මේ හස්ම
7: මොකද වයි?
8: ඔයාට අතීතයටන චාන්ස එකක් හමුරතින් ඔයා මව මැරි කරනවා දාපව්?
7: නැතුව
8: නේ හිතේ ඇති. තමුන් හිතන්නේ එක පාරක් කරපු මෝඩ වැඩි මං ආපහු සරයක් කරයි කියලා.
9: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
0: මෙම ගීතය ඔබ වෙත ගෙන එන්නේ
10: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජනශක්ති ලයිව් 80 ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
7: සින්දුවකට යන්න හදන්නේ දැන් ඉතින් මේ දවස්වල වහිනවත් එක්ක මැස්සත් එක්ක තමයි අපි අපිට ගෙදරක වටිනාකම ටිකක් වැඩිපුර දෙන්නේ. කොහොමහරි වැස්සකින් අවුවකින් බේරිලා ඉන්න වහලක් තියෙනවනේ කියලා පොඩ්ඩක් හිත හදාගන්න පුළුවන්නේ අපිට. හැබැයි ඉතින් එහෙම නැති එකත් සෑහෙන ප්‍රශ්නයක්. මේ දවස්වල තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක ගෙයක් හදාගන්නවා කියලා කියන්නේ එහෙම ලේසි පහසු වැඩක් නෙවෙයි. ඒ හින්දා තමයි ඔයාට කැදැල්ල එන්ටර්ප්‍රයිසස් ගැන මතක් කරන්නේ. ඔයාට ලංකාවේ කොතනක වුණත් ගෙදරක් හදාගන්න අවශ්‍යයි නම් ඔයා කතා කරන්න ඕනේ කැදැල්ල එන්ටර්ප්‍රයිසස් එකට. මොකද ඔයාගේ ගෙදර හදාගන්න යන වියදම අවුරුදු 10ක කාලයක් අරගෙන වාරික වශයෙන් ගෙවන්න අවස්ථාව දෙන්නේ කැදැල්ල එන්ටර්ප්‍රයිසස් විතරයි. සාමාන්‍යයෙන් කාමර දෙකක් තියෙන පුංචි පවුල රත්තරම් පවුලකට ගැලපෙන ගෙදරක් ලක්ෂ 50කින් වගේ ගොඩදා ගන්න පුළුවන් කැදැල්ල එන්ටර්ප්‍රයිසස් එකට ඔයා කෝල් එකක් දුන්නා. මහරගම ඇල්හේන පාරේ තමයි ඒගොල්ලන්ගේ ඔෆිස් එක තියෙන්නේ. හැබැයි ඉතින් හොයාගෙන එතෙන්ට යන්න කලින් කෝල් එකක් දීලා යන්න. මොකද නැත්තම් පොලිමේ ඉන්න වෙනවා. 0744 390 3250. එම නැත්තම් 0744 390 3251. අග ඉලක්කම විතරයි වෙනස් වෙන්නේ.

0: Anupaha FM Alu Hatarai Dashma Ata Net FM. De Dunumavata.
1: Brought to you by
2: Atunulake Namahubavana Ratapurama Rasa Genayana Aulesama Rasa Karakana Mather Freela Noodles Tasteke Trusteke.
3: රෝග ස්නායු රෝග ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
5: අලුතැන කාටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශාකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුග ව්‍යාපාරයේ වෙතින්. ඉගෙනුමට හොඳ මාත්‍රැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩ පොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672 213 336.
6: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයමීට් කන්න ආසහිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයමීට්. ඔබත් අදම රස බලන්න.
7: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
8: මෙල්වා එක ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්ම අමතන්න 0111 437 1250.
9: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්ර ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්ර ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
10: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේදල්ලක රසය ගුණය දැන් ඔබටත්.
11: සිහින් හැඩති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
10: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
11: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
10: නොවිනස් වන රසවත්ම රසය.
11: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
10: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773 273 540.
12: කොත්තුවක් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
13: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
14: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
15: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන.
16: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
17: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ?
16: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
15: මේ අලුත් ඇපල් CEO ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
14: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
16: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
1: Brought to you by
5: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
18: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
19: Prime Residences වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo. අදම කතා කරන්න 0710 777 333.
20: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
21: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්.
22: NetFM Algo Town.
23: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
24: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක්. TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු app 9කට non-stop data, 40GB extra data, unlimited calls, SMS 1000ක්, රුපියල් 1598කට. Mobitel 1598.
25: අලුත් පැයක් පටන් ගන්න හදන්නේ. වේලාව උදේ 11යි.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
4: දියුණු වෙන්න ණය ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
1: දැන් පැය අලුත් වන අලුත් පැය විමසුම ඇත්නියුස්.
5: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය netnews සමග මම කේසර. නාවලපිටිය, රඹුක්පිටිය, කැන්දෝපිටිය සහ වැලිගම්පොළ යන ප්‍රදේශවල නිවෙස් බිඳ රන්බහණ්ඩ හා මුදල් සොරකම් කළ සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවලපිටිය, කැන්දෝපිටිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදී 1 රුපියක් වන ඔහු ටික්කා යන අන්වර්ත නාමයෙන්ද හඳුන්වන බවයි පොලිසිය පැවසුවේ. ඔහු තදින් අයිස් මද්‍රවේ සඳහා ඇබ්බැහිවුවකු වනවා. නිවාස අටක් බිඳ 135,000 ආසන්න රන්බහණ්ඩ, රුපියල් 40,000 ආසන්න මුදලක් හා ජංගම දුරකථන 4ක් ඔහු විසින් සොරාගෙන තිබවයි විමර්ශනවලදී හෙළිව තිබෙන්නේ. සොරාගත් රන්බහණ්ඩ ඔහුගේ නිවාස ආසන්නයේ වළදමා තිබියදී සොයාගත් බව නාවලපිටිය පොලිසිය පැවසුවා. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය

අපි දේදුනුම අවසේ දෙවනි පැයට ඇවිල්ලා තියෙන්නේ. පැයක් පරක් වුණා කියලා වෙනසක් නැහැ. කොළඹ කාලගුණේ තාමත් ඒ වගේ තාමත් වහිනවා. ගොඩක් පැතිවලට ලංකාවේ වහිනවා කියලා කියද්දි අපිට කෝල් කරන සමහරු නම් කියනවා ඒගොල්ලන්ගේ පැතිවලට කාලෙකින් වැස්සේ නැහැ කියලා. වැස්ස පොඩ්ඩක් shopping bag එකකට හරි දාලා තැපැල් කරලා ඒගොල්ලන්ට එවන්න පුළුවන්ද කියලා අහනවා. බලන්නම් ඉතින් කොහොම හරි හේම ක්‍රමයක් හොයාගන්න පුළුවන්ද කියලා. රයිට් මේ පැය පටන් ගන්නකොටම මං කට්ටිය එකතු කරගෙන තමයි පැයේ වැඩ ටික පටන් ගන්න හදන්නේ. මං යනවා පොල්ගොල්ල උයන්වත්ත පැත්තට ගිහිල්ලෙන් අපේ ගාමිණී රත්නායක අයියා කතා කරා. ගාමිණී රත්නායක අයියාගේ පවුලි හැමෝම එකතු කරගන්න කියලා සින්දුවකට මං ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. ඊළඟට යන්නේ අපේ හෝමාගම අපේ කිවෝන් මල්ලිලා ගෙදරට. එයාගේ අම්මවයි අයියවයි තාත්තවයි සීයවයි ඊට පස්සේ නැන්දවයි මාමවයි චූටි මල්ලිවයි කට්ටියම එකතු කරගන්න කියලා කිව්ව සින්දුවකට ඊට පස්සේ ඉමදුවට යනවා. ඉමදුවට ගිහිල්ලා මාවැල්ලටත් යනවා. මාවැල්ලට ගිහිල්ලා මං යනවා අපේ චාන්දනී අක්කලගේ ගෙදරට. ඒ ගියාට පස්සේ මට මොන හරි කන්න හැම දෙයි ඉතින්. පියතිලක ඉන්නවා මේ අපේ චාන්දලි අක්කගේ හස්බන්ඩ්, ඊට පස්සේ ඉසංකදුව, එයාගේ හස්බන්ඩ් මදුෂාන්, ඊට පස්සේ අපේ මදුමාල් ඉන්නවා, ඊට පස්සේ මදුමාල්ගේ වයිෆ් ඉන්නවා හිරුණි, මං වගේ තනිකඩ අපේ ඉෂාන් කොළුවා, ඊළඟට අපේ ලක්ෂ්මණ් අයියා පළතුරු එනේ සුදුමල්ලිවත් එකතු කරගන්න කියලා කිව්වා. මොඩපිටියේ මානෙල් අක්කත් කතා කරා. එකතු කරගන්න කියලා කිව්වා බිම්සර පුතාවයි, ඊට පස්සේ අම්මවයි, අපේ බිම්සරගේ යාළුවෝ සෙට් එකයි. කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට. සූර්ය වැවේ ඉඳන් අපේ ලියනාරච්චි අයියා කතා කරා. ඊට පස්සේ ගාල්ලේ ගෝණපුරේ අපේ මල්කිනංගි කතා කරා. මොනරාගලට ගියාට පස්සේ මොනරාගල වැදි කුඹුරේ මංජුලා තමයි මට අර කතාව කිව්වේ. වැස්සේ නැහැ කියලා කාලෙකින් ඒගොල්ලන්ට. ශෂිනිදුව, ඊට පස්සේ චමාෂ පුතා. ශෂිනිදුව මේ ළඟපාතනේ වැඩ කරනවා කියලා කියන්නේ. එයාත් ඔන්න උදේ පාන්දර වැස්සේ දෙමිලා. සිත්මිදුව එකතු කරගන්න කිව්වා. ඊට පස්සේ අවිෂ්කදුව එකතු කරගන්න කියලා කිව්වා. අල්ලපු ගෙදරේ දින්න ඉන්නේ. සිත්මිදුවගේ උපන්දිනේ තිබිලා ගිය සෙනසුරාදා කිව්වෙවත් නැහැ. කිව්වනම් අපි එනවනේ කේක් කෑල්ල කාලා යන්න. ඊට පස්සේ මේ අයිරංගණී අක්කා, එයා ඉන්නේ මොනරාගල මොණික්කේ කෙනේ, යවත් මතක් කරන්න කියලා කිව්වා. කෑගල්ල නිදහස් මාවතේ ඉඳන් අපේ ශාන්ත ටේලර්ස් එකේ ශාන්ත අයියා කතා කරා. එයා කිව්වා ඉතින් විහඟ හෝටලේ ඉන්න එයාගේ නංගි බබාලා දෙන්න එකතු කරගන්න කියලා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට. තාම කෝල් කරේ නැත්තම් කෝල් එකක් ගන්න 01 1 2 55 33 63. මගේ නහය පොඩ්ඩක් දැවිල්ලයි. ඒ කියන්නේ WhatsApp එකේ ඉන්න කට්ටිය නම් කිව්වේ නැහැ කියලා දැන් මට බනින්න පටන් අරන් තියෙනවා. දවල් එකට කලින් අනිවාර්යෙන් නම් ටික කියනවා. ඒක හන්ද ඉවසලා ඉන්න තමයි තියෙන්නේ. කෝල් කරන්න, WhatsApp message එවන්න, අර කුඩේ වෙනුවට පාවිච්චි කරලා තියෙන අමුතු දේවල් මොනාද කියලා අපේ Facebook fan page එකේ මන් දාලා තියෙන post එකට යටින් comment එකකුත් දාන්න.

දැන් මේ වැස්ස දවස් කියලා කියන්නේ ටිකක් වැඩිපුර නිදාගන්න හිතෙන දවස්නේ. උයන්න තියෙන වෙලාවේ උනත් නිදාගන්න තියෙනවනම් මන් දන්නවා අපේ ගෙවල් වල ඉන්න අපේ වයිෆ්ලා සෑහෙන්න කැමතියි කියලා. ඒකට ඉතින් කරන්නත් බෑනේ උයන්නත් වෙනවනේ මොකද ඉතින් හැමදාම කඩෙන් කන්න කියලා. මෙහෙම දෙයක් කරන්න බලුවන් ඉතින් ෆ්‍රීලන් නූඩල්ස් ටිකක් ගෙදර ගෙනල්ලා හදා ගන්න බලුවන්. එලෝලු කපන්න වගේ දේවල් කරන්නත් නෑනේ දැන් රැයට කෑම හදනවා නම් කරන්න තියෙන හොඳම වැඩේ තමයි ටක් ගාලා කඩේට දුවලා ගිහිල්ලා ෆ්‍රීලන් නූඩල්ස් පැකට් එකක් ගෙදරට අරගෙන එන්නේ. අපි කොහොමත් අර නූඩල්ස් එලෝලු ටිකක් දාලා එහෙම හදා ගන්න කැමතියිනේ. හැබැයි මෙහෙම එලෝලු කපන්න ගියාට පස්සේ ටිකක් ප්‍රශ්නයක් තියෙනවනේ. හස්බන්ඩ්ලා උදව් කරන්නේ නෑනේ ඔය එලෝලු කපන වැඩවලට. එහෙම කැරට් ටික කපන්න ඕනි, ලීක්ස් ටික කපා ගන්න ඕනි, ඔය එක එක ඒවා කපා ගන්න ඕනි. දැන් එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා ෆ්‍රීලන් නූඩල්ස් නම් අරගන්නේ ෆ්‍රීලන් නූඩල්ස් පැකට් එක ඇතුලේ තියෙනවා විජලනීය කරන ලද එළවලු පැකට් එකක. ඒ ටික වතුරට දාලා ලම්බල අරගෙන දාන්න විතරයි තියෙන්නේ. නියු නූඩල්ස් ටික තඹ ගන්නවා වගේ එළවලු ටිකත් තඹ කරගෙන දැම්ම හොඳ නූඩල්ස් එකක් හදා ගන්න පුළුවන්. තව විශේෂ දෙයක් තියෙනවා. දැන් මේ ෆ්‍රීලන් නූඩල්ස් පැකට් එක ඇතුලේ එනවා තුන පහ පැකට් එකක. අපි කොහොමද දන්නවනේ ෆ්‍රීලන් තුන පහ කියලා කියන්නේ ක්වොලිටි තුන පහ කියලා? අන්නේ ක්වොලිටි තුන පහ වලින් ටිකක් ඔයාගේ නූඩල්ස් එකට හරියටම ගැලපෙන විදියට හදලත් ෆ්‍රීලන් නූඩල්ස් එක ඇතුලේ එන හන්දා කටට රහට හදා ගන්න පුළුවන් ෆ්‍රීලන් නූඩල්ස්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ගෙදර ඉන්න පුංචිම පුතෙකුටුණත් කන්න දෙන්න පුළුවන් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් ඉන්නේ හදන්නේ. ඒ වගේම තමයි සෙවණගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර ගැන මම ඔයාට මතක් කරන්න ඕනි. කමල් බන්දුල වීරප්පෙනෝ වෙද මහත්තයා කියලා කියන්නේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරු. ඒ හින්දම තමයි ඒ විශ්වාසය හන්දම තමයි කමල් බන්දුල වීරප්පෙනෝ වෙද මහත්තයා හොයාගෙන ලංකාව වටෙම් හතර දිබ්බාගෙම් කට්ටිය සෙවණගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුරට යන්නේ. සඳුද අඟහරුවාද පෝය දවස් ඇරුණම ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි. ඒ විවෘත දවස් වලත් සෑහෙන සෙනගක් ඉන්නවා. ඒ හන්ද යන්න කලින් වේලාවක් වෙන් කරගෙන යන්න 0.77 300.940 හරි 0.773 273 540 හරි තමයි ඔයා කෝල් එකක් ගන්නවා. දැන් WhatsApp එකේ ඉන්න කට්ටිය ටග් ගාලා එකතු කරගන්න ඔක්කොම නෙවෙයි ටිකක් එකතු කරගන්න. හරිද? ගම්පල උමගිරි උයන ඉඳන් අපේ ඉන්දික සංජීව කතා කරලා නෙවෙයි WhatsApp message එකක් දාලා තියෙනවා. එයාගේ දුවල දෙන්න ඉන්නවා දුලීෂා සහ මනීෂා. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියනවා අපේ ත්‍රිකුණාමලී පහේ කණුවේ පුංචි බණ්ඩයි ඉන්නවා. ජනී මල්ලිට සුදු කියලා තියෙන්නේ කවුද මේ අපේ ලක්මාලි කඩවති. වහිනව නේද හොඳටම දේදුණු මාවතෙන් අපිවත් ලස්සන සින්දු ගොඩකට එකතු කරගන්න කියලා තමයි දාලා තියෙන්නේ. තිනුලි දුවවත් එකතු කරගන්න කියලා දිනවා. අද ඔෆිස් එකේ කට්ටිය මතක නැති වෙලා දිනවා. මම දන්නවා දවල්ට කෑමට අපේ ලක්මාලි වද ගන්නෙ නෑ කියලා ඔෆිස් එකේ කට්ටිය. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා අපේ මකුල් ඔළුවේ රංජිත් දිසානායක අයියා මෙසේජ් එකක් දාලා තියෙනවා. සුබ වැසි දිනයක් වේවා ජනී මල්ලි. අපිත් ඉන්නවා. මේ ඇහැලිය ගොඩ බෙලිගස් හන්දියේ රශ්මික මෝටර්ස් එකේ සෙට් එක. කට්ටියම එකතු කරගන්නවා ගොඩක් ආදරෙන් මේ සින්දුවට.

0: FM Anupaha, FM Anuhadrai Tashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා
3: මිලියන 2කමාරක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076 780 7000ට වට්ස්ඇප් කරන්න
4: වේලාව 11 විනාඩි 23යි
5: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
6: මෙල්ඩෝල් හිස රතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
7: පහේ ශිෂ්‍යත්වය නිසක ජයගෙනෙන සතර ශිෂ්‍යත්ව ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත වෙනස වටහා ගන්න අනුකරණවලින් ප්‍රවේශම් වන්න අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර
8: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
9: ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කුලයකේ සහත්යට දහඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ප්‍රශ්නයක්ද එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම හොයාගෙන අපි එනවා ඔබේ වෙළඳ සැලට ඔබත් වෙළඳ මහත්මයෙකු හෝ මහත්මයක් නම් අපේ net කණ්ඩායම දිනයේ උදේ වරුවේ ඔබේ වෙළඳ සැලට ගොඩ වෙලා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම මොකක්ද කියලා අහනකොට ඔබත් දීවා සෑෂේ පැකට් එකක් හෝ ඕනෑම දීවා පැකට් එකක් ලබා දුන්නොත් එවෙලේම ඔබට මුදල් තැගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම් ඉන්න
10: ජූනි 22 කිරිඳිවැල පොලාසල
11: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම
12: රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්
13: නුවන දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කන්දෝඩ රට මහනුවර පොත් දැක්ම ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හේදී සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර් නිල රේඩියෝව net FM
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ඒලෙවල් පටන් ගන්නතුරු කාලයේ නැනවත්ව ආයෝජනය කරන්න ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමි කර ගැනීමට AAT සමග ලියාපදිංචි වන්න ලියාපදිංචි වීමේ අවසාන දිනය 2026 ජූනි 30 අවතන්න 011 2559 669
4: වේලාව දෙන්නේ 11 විනාඩි 25යි
14: මේ හස්බන්ඩ්
4: මොකද වයිෆ්
14: හදන්න ඕන තේද කෝපිද?
4: දේදුණු මාවත.
14: තම කොණ්ඩි හිතගෙන ඉන්නේ කොස්සෙන්ද ඉදලෙන්ද?
4: දේදුණු මාවත.
14: හරි එනක්. තව ටිකකින් බඩගිනි වුණාම දේදුණු මාවතෙන්ම ඉලං කා ගන්න එක

0: நன்னத்துவாகன் ஜனி எக்க தேதுனு மாவத
1: වෙලාව 11යි විනාඩි 26ක් වෙලා තියෙනකොට දැන් මේ වැස්සේ වුණත් ඉතින් කෑමක් කනකොට පොඩ්ඩක් මහන්සි දැනුනම කූල් බීම් එකක් ඇඟට දාගන්නවා කියලා කියන්නේ ඉතින් පොඩි රීෆ්‍රෙෂ් ගතියක් දැනෙන. ඒ හින්දම තමයි කූල් බීම් හොය හොය ලංකාව වටේම යන්නේ ඉතින් අපේ දර්ශන ඇතුළු සෙට් එක. මට එයා ඉතින් කිව්වා මට පොරොන්දු වුණා කූල් බීම් එකක් දෙනවා කියලා. මං ওই කූල් බීම් එක ඉල්ල ගන්න පෙරේද ගලෙන් බින්දුන වැවටම ගියා. දුන්නේ හැබැයි. ඉතින් දර්ශන මොකක් වෙන්නේ?
2: පහක්
1: විතර පාවිච්චි කරා.
2: කොහොමරි ගමන්නවනේ අපි අද දවසේ ඉන්නවා හොර උපතන් පුරේ සමාජයත් තවරණය කරන්නේ. මේ පැත්තෙන් සෑහෙන කට්ටියක් ඉන්නවා. කවදත් අලුත් කාගේ නෙතොන්න එෆ් මනු පහින නොහතර දශම අටින් ඔන්න ඔයා වහගෙන ඉන්නවා සෑහෙන සෙට් එකක් මේ වෙනකොට. බේදුමාව තහගෙන ජනීත් එක්ක. ඉතින් ජනීත් උඩ අපි ඉන්නේ අද සුන්දර හොර උපතාණ ඉතින් කරන්නේ පුංචි දෙයක් කරන්න විතරම කියනවා වගේ අපි යන්නේ වෙස් වලාගෙන.
1: වෙස් වලාගෙන
2: ඔව්. වෙස් වලාගෙන යන්නේ ඉතින් ගිහිල්ලා අපි ඉල්ලන්නේ කූල් බීම් එකක් තමයි. බීමයක් දෙන්න කියලා ඉල්ලනකොට කොකා කෝලා සන්නම යටතේ නිෂ්පාදනයක් ලබා දෙනවා. කොකා කෝල එකක් එමණත් ස්ප්‍රයිට් එකක් ෆැන්ට ඔරෙන්ජ් එකක් ෆැන්ට ක්‍රීම් සෝඩා එකක් හරි අපි චූටි යන ගියාසම් පානේ
1: පොටල්
2: බෙදම් පොටල් කියන්න බෑ. හරි ඒ පොටල් එකක් දුන්නොත් අපි වටිනා කියන මුදල් රැගයක් ඔන්න අපි ආදරණීය වෙළඳ මහත්තුරුන්ට වගේම මහත්මීන්ට එවලේම ලබා දෙනවා. ඉතින් අපි මීළඟට ගොඩ වෙන්නේ ඔයාගේ වෙළඳ සැලට වෙන්න
1: පුළුවන්.
2: ඒක නිසා සූදානම් වෙලා ඉන්න ඇවිල්ලා නෙත් කොකා කොලා ටීම් ගිල්ලන්නේ කූල් බීමයක් දෙන්න කියලා. ඒ ඉල්ලන වෙලාවට ඔයා ලබා දෙන්නේ කොකා කොලා සන්නාමය යටතේ නිෂ්පාදනයක් නම් වටිනා කියන තෑග්ගක් ඔන්න ඉවලේම දිනා ගැනීම හැකියාව. දවසේදී හොර උපතානි පුරෝරේ ආදරණීය වෙළඳ මහතුරුන්ට වගේම මහත්මීන්ට. ඉතින් ජනිත් දැන් මං අහන්නේ මේ ගලින් බිඳුන පැත්තට එකතු වෙලා ඇත්තටම මේ කොකා කොලා ස්ප්‍රයිට් බෝතල් කීයක් විතර ඉවර වෙන්නේ නැද්ද මම මේ කල්පනා කරන්නේ.
1: ඒක අන්තිමට මතකත් නැහැ කීයද කියලා. මොකද මේ මං කිව්වා කොකා කෝල එකක් නැතුව මට කෑම එපා කියලා.
2: එපා කියලා අනිවාර්යෙන් නිලපාණි වෙලා තියෙන කොකා කෝල ගන්නාම ඉතින් ඒක නිසා අපිට ඊයේ ජනිත් හම්බුණා ඊරේ අපි ගියා කෑම ගන්න. යනකොට එහෙත් සද්දෙට මුනේ තහගෙන අපි කෑම ගන්න ගියා. ඉතින් එහෙන් අපිට හම්බුණා නෝමලි ස්ප්‍රයිට් එකේ කොකා කෝල එකේ. එපා කියන බෙන්ජමින්.
1: ඔව් ගන්න ඕනේ.
2: දිබාර ගන්න ඕනේ. අපි ඊකටතර ගෑවිලා කොකා කෝලා එක කෑම එකක් කාලා කොකා කෝලා එකක් දීලා. ඉතින් අද හොර උපතාන ඉන්නේ. ඉතින් අපි මතක් කරනවා ආදරණීය හොර උපතාන පුරුරේ වෙළඳ මහතුරුන් වගේ මහත්මීන්ට අද දවසේ ඔන්න වාසනාවන්ත ඔබේ දවසේ. ඉතින් මීළඟට කොට වෙන්නේ ඔබ වෙළඳට වෙන්නේ කියලා දිනවා. කූල් බීම් එකක් ඉල්ලන වෙලාවට ලබා දෙන්නේ කොකා කෝලා සම්මානයට නිෂ්පාදනයක් නම් අපි එවලේම වටිනා කිනු මුදල් තෑග්ගක් අපේ ආදරණීය වෙළඳ මහතුරුන්ට වගේ මහත්මීන්ට ලබා දෙන්න පුළුවන්. ඉතින් බොහොම ස්තුතියි යමිත් අවස්ථාව මේ පැත්තට.
1: බොහොම ස්තුතියි දර්ශන විස්තර කියන්න මේ පැතරාවට.

බඹර වගේ විශේෂකාරය වෙලා ඉතින් සල්ලි එහෙම හොයන්න බෑ. සල්ලි හොයනවා නම් හොඳ ටාගට් එකක් තියාගෙන වැඩ කරන්න ඕනි. එහෙම ටාගට් එකක් තියාගෙන වැඩ කරනවා නම් ඔයාගේ හිස් ඉඩම උනත් සල්ලි හොයන මන්ත්‍රයක් කරගන්න ඔයාට පුළුවන්. මැජික් එකකින් වගේ සල්ලි හොයාගන්න පුළුවන්. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන තමයි මේ ඔයාට මතක් කරන්න හදන්නේ. ඉඩමක් තියෙන්න ඕනි නෑ වගා කරලා සල්ලි හොයන්න. දැන් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට කෝල් එකක් දුන්නොත් ඔයාටම වගා සැලසුමක් හදලා දීලා සල්ලි හොයන්නේ කොහොමද කියලා දීලා සල්ලි හොයන තැනට ඔයාව ගෙනියන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානමින් ඉන්නවා. කෝල් එකක් දෙන්න 011 437 1250 011 437 1250. මේ දවස්වල හැමෝම අහන සින්දුවක් අහන්න යන්න හදන්නේ. මට ප්‍රශ්නයක් තියෙනවා, මේකේ මේ මැද කියන්නේ විදුලියසේ අලිය විදින්ද එහෙම නැත්නම් දෙව්ලියසේ යලිය විදින්ද? දන්නේ නැහැ ඉතින්. ඔයාට හිතන දේ මට කෝල් එකක් ගත්තම කියන්න. රයිට්, කට්ටිය එකතු කරගමු. WhatsApp එකේ ඉන්න කට්ටිය net fm දේදුණු මාවත අහගෙන ඉන්නේ. සින්දුවක් දෙන්න. හලාවත ඉඳන් අපේ පැට්‍රික් කරුණාපාල අයියා තමයි මැසේජ් එක දාලා තින්නේ. වයිෆ් ඇන් මාවත් එකතු කරගන්නවලු. ඉතින් කොහොමද ජනේ? අපිට ඉතින් අද වහිනවා. කුඩේ වෙනුවට ඉතින් කුඩේම තමයි පාවිච්චි කරන්නේ. අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා අපේ කළුතර ඉඳන් චන්දි මැසේජ් එකක් දාලා කියනවා. හයි හයි, කොහොමද ජනී, සුබ දවසක් අපිවත් එකතු කරගන්න සින්දුවකට. බුත්තල ඉඳන් අපේ චමින්ද අයියා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ අපේ ජපානයේ ඉන්න ගාමිණි අයියා, එයාවත් එකතු කරගන්න කියලා කියනවා. ඒ වගේම තමයි යාළුවා නිශාන්තව එකතු කරගන්න කියනවා. එයාගේ වයිෆ් අරුණ සංජීවනී, පුතා ඕෂද, දුව සේනාශ්‍රී. ඒ වගේම තමයි අම්මා. මේ කට්ටියම ඉන්නේ ගොඩලින ගමි. ඒ කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට. දෙහිවල නැදිමාලේ ඇන්ඩර්සන් පාරේ චන්දන ස්ටෝස් එකේ චන්දන සහ චාන්දනි අපිව සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. මහරගම චමෝද් මල්ලි, හෂාන් මල්ලි, ඒ වගේම තමයි මහින්ද අංකල් මේ කට්ටියව එකතු කරගන්න කියලා තියෙනවා. මේ නැදිමාල පැත්තේ හෙට අනිද්ද දන්සල් එමටයි යන්න ඕනියේ පැත්තට ගිහිල්ලෙන්න. හයි, මම නිපුණි. යටියන්තර ඉඳන් තමයි අපේ නිපුණි මැසේජ් එක දාලා තින්නේ. ෆැමිලි කුකින් එකේ සෙට් එකම එකතු කරගන්න කියලා කියන. මෙහෙමයි ඉතින්, ඕල්නම් ඉතින් යටියන්තරටත් ලොකු දුරක් නෙවෙයි කෑම එකක් එහෙම මට එවනවන. ඔන්න ජනි අදත් ආවා. ලස්සනම ලස්සන සින්දුවක් ඕනි. මම රෙදිම හනවා. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තින අපේ දේවතුරේ චන්දි අක්කා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ගුඩ් මෝර්නින් ජනි, අපිටත් සින්දුවක් දෙන්න. මේ ඇවිල්ලා හම්බන්තොට දොදොල් කඩේ සෙට් එක. අමන්දා ඉන්නවා, ඊට පස්සේ ශානක ඉන්නවා, නිලන්ත ඉන්නවා, මහීමා ඉන්නවා, ශශීමා ඉන්නවා, රන්දිමා ඉන්නවා. මේ කට්ටියම පැය 24 අපි වහගෙන ඉන්නවා. දැන් දේදුණු මාවත අහගෙන ඉන්නවා. මං එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. බලාපොරොත්තුෙන් ඉන්න මං කොයි වෙලේ හරි හම්බන්තොට ආපු වෙලාවක දොදොල් කන්න එනවා. උතරින් නිකන් දෙන්න ඕනි එතකොට. හොඳද?

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: වේලාව 11:00 විනාඩි 43යි.
3: Coca-Cola රසදේ නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 23 කැබිතිගොල්ලෑම. ජුනි 24 පරාක්‍රමපුර
4: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
5: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
6: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
7: බය වෙන්න එපා. වැඩිමන ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනව විශේ෷ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 0774604397.
8: Wake up. Saturday hormones. Alpha Studio.
9: දවසටම ඕන කරන vitamins. Alpha Studio.
8: Yes. Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
9: රටේම තරුවන්ගේ දක්ෂතාව එක්ක සතුටින් දවස පටන් ගන්න.
10: Good morning.
8: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasumi and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.

0: නමස්කාරය.
1: උතුම් බක්කුල මහා සෑයේ වටා හිඳ වූ තථාගත මුනි ධාතුන් වහන්සේ,
0: බක්කුල සීවලී ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ,
1: තායිලන්ත සංඝ මහරජ පිරිනැමූ ධාතුන් වහන්සේ ඔබේ නෙතින් දැක වඳින්න, පුතන්න, සාදු නාද දෙන්න.
0: ජූනි 27, 28 සහ පොසොන් පොහෝදා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම මහා විහාර පින්බිමේදී
1: පොසොන් තොරණ, පහන් කූඩු, දන්සැල් ආදී ආමිස පූජාවන් පිරී නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානේ අසිරිය දැක සිත් නිවා ගන්න.
0: මේ පොසොන් පොහේට අපි බණ්ඩාරවිල යමු.
1: අනුශාසකත්වය පූජනීය පොල්ගම්පොල ඉන්දානන්ද නාහිමි.
0: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය.
2: ප්‍රධාන අනුග්‍රහය
3: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
1: අනුශාසකත්වය පූජනීය පොල්ගම්පොල ඉන්දානන්ද නාහිමි.
0: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය.
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
5: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්, ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
7: වේලාව 11:47.
8: මේ හස්බන්ඩ්
7: මොකද වයිෆ්?
8: ඔන්න දැනුම් මිනම තරගයක් තියෙනවා.
7: හරි.
8: ඒකට මමයි තව ගෑල් ළමයිකු යනවා. ඔයා කාටද දැන් උදව් කරන්නේ?
7: වෙන කාටද වයිෆ්? ඔයාට.
8: අදත් වැරද්දුවා. වයිෆ්ලට කාගේවත් උදව් ඕනේ නැහැ. වයිෆ්ලා හැමදේම දන්නවා.
9: පවුල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
1: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
10: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80ේදී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
7: ජුනි මාසේ පොසොන් කිට්ටුණු ගමන් අපිට මතක් වෙන්නේ මේ පාර පොසොන් වලට දන්සැල් කොහෙද තියෙන්නේ, පොසොන් කලාප කොහෙද තියෙන්නේ, ධාතු වන්දනාවන් කොහෙද තියෙන්නේ, ඔය වගේ දේවල්නේ අපි ඔළුවේ වැඩ කරන්න පටන් ගන්න. ඒ අතර ඉහළින්ම තියෙන දෙයක් තමයි නේත්‍රාභි වන්දනා මහා ධාතු නමස්කාරය. මේ පාර නෙත් FM අපි නේත්‍රාභි වන්දනා පොසොන් කලාපයම අරගෙන නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානයත් එක්ක අපි බණ්ඩාරවෙලට තමයි එන්න ඉන්නේ. හරියටම කිව්වොත් බණ්ඩාරවෙල ටවුන් එකේම තියෙන පන්සලක් තමයි ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය කියලා කියන්නේ. පුෂ්පාරාම විහාරස්ථානය මූලික කරගනිමින් තමයි මෙවර නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානය පැවැත්වෙන්නේ. එතන විශේෂම දේ වෙන්නේ නේත්‍රාභි වන්දනා මහා ධාතු නමස්කාරය. ජුනි මාසේ 26 දිනෙන් ජුනි මාසේ 30 වෙනකන් නෙත් FM අපි ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය මූලික කරගනිමින් මේ වැඩ කටයුත්ත සිද්ධ කරනවා. ඒ වගේම තමයි එදාට පොසොන් තොරණ, දන්සැල්, පහන් කුඩු මේ හැම දෙයක්ම ඔබ වෙනුවෙන් තියෙනවා. ලංකාවේ දැවැන්තම සමාගමක් වුණු කසාගල සමූහ ව්‍යාපාරයත් එක්ක නෙත් FM අපි සංවිධානය කරන තේ පැන්දන්සල උන්න මේ වරත් ජුනි මාසේ 28-29 දවස් දෙක පුරාම බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ පැවැත්වෙනවා කියලා මතක් කරන්න ඕනි. ඒක හන්දා මේ පොසොන් එකට වෙලාව වෙන් කරලා පවුලේ හැමෝමත් එක්කම බණ්ඩාරවිල යන්න දවස වෙලාව වෙන් කරලා තියාගන්න. සිංදුවට යන්න කලින් මං තග්ගාල කීප දෙනෙක්ව එකතු කරගන්න තමයි හදන්නේ. WhatsApp එකේ ඉන්න කට්ටිය තමයි, මොකද ඒ පැත්ත කට්ටිය තමයි මට බයින්න කියලා මං දන්නවා. මොකද කලින් ඉඳන් මෙසේජ් කරපු කට්ටිය ඉන්නවා, තාම නම් කියපු නැති. සුබෝදෑසනක් වේවා ජනි. වෙනද වගේම අපිවත් ලස්සන සිංදුවකට එකතු කරගන්න කියලා අපේ වැලිමඩ ඉන්න අප්සරා මෙසේජ් එකක් දාලා තියෙනවා. ඔයාව එකතු කරගන්නම් අප්සරා. ඊට පස්සේ ජනි අයියේ අපිවත් සිංදුවකට එකතු කරගන්න කියලා ජයනි අපිට මෙසේජ් එකක් දාලා තිනවා. ජයනි ඉන්නේ කලවැල් දෙනිය තියෙන වින්සන් කඩේ. එයාගේ හස්බන්ඩ්ගේ පවුලේ හැමෝමයි, උපාලි මාමවයි, පවුලේ අය හැමෝමයි, කඩේ ළඟ හැමෝමයි, මේ හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි අපේ ජයනි කියන්නේ. එයාගේ හස්බන්ඩ්ගේ නම චතුරංග. එයාවත් එකතු කරගන්නවා ගොඩක් ආදරෙන් අපි මේ අහන්න යන සින්දුවට. මේ සිින්දුව අහල තව සිින්දුවක් අහල ප්‍රවෘති හල හෙම තමයි අපි ඊළඟ පැයේ හම්බවෙන්න. එතකන් ඉතින් ඔයාලට පුළුවන් මේ පැත්තට කෝල් කරන්න 0112553 63 63ට, WhatsApp කරන්න පුළුවන් 0711 95 95 95ට. අර Facebook post එකේ අහලා තියෙනවා කුඩය වෙනුවට පාවිච්චි කරලා තියෙන අමුතු දේවල් මොනවාද කියලා. ඒකටත් උත්තරය දෙන්න ගිහිල්ලා

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura De Dunumavata
1: Brought to you by
2: Atunulake Namahubavana Ratapurama Rasa Genayana Aulesama Rasa Karakana Mather Freela Noodles Tasteke Trusteke
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250.
5: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
6: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතුස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
9: අලුතැන කඩුම මිල කසාගල ග්‍රීන් සුපර්
10: ශකා
9: මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
11: විජය නූඩ්ල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු. විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
12: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
13: මම සූරියවැව කුමාරි. අවුරුදු 9ක් වගේ වෙනවා. සාර්ම රෝග විශේෂඥ ඩොක්ටර්ලාටම චැනල් කරලා ඒ විදියට කරා. සනීප වෙනවා, ආයෙ හැදෙනවා. හම්බෙන් තමයි ඔය ප්‍රේද මහත්තයාට අපිට දැනගන්න ලැබුණේ. මාස දෙකක් වගේ තමයි කරේ. උචාර නැයි කියලා ඉතින් ලෙඩේ සුව වුණා. ඉතින් මම ඒ ප්‍රේද මහත්තයට උදේ හවස පින් දෙනවා. ඒ දුව තමයි මේ හැම රෝගයක් හැදිලා සුවපත් උනේ.
12: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940.
14: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
15: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
12: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
16: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන.
17: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
18: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජකයින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි මොකට මොනවද හිතුනේ?
17: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
16: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ. හිතාගන්න පුළුවන්.
12: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
17: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
1: Brought to you by
12: අලුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
19: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
20: Prime Residences වෙත නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදවන The Prime Colombo අදම කතා කරන්න 0710 777 333.
21: සදාහරිත විවසායක සීනේට අත්ලක් සදාකාලික ආයෝජනයක්.
22: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්.
7: FM Algo Town.
23: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
24: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක්. TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු app 9කට non-stop data, 4GB extra data, unlimited calls, SMS 1000ක්, රුපියල් 1598කට. Mobitel 1598.
25: සුබ දහවලක වේලාව දවල් 12යි.

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
6: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
5: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-76-716-3672.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
7: අයිබෝන් අද 2026 ජුනි 22 වනදා සඳදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍යානාවරණය. Net News 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරිය සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News සමග මම සචිනී සීලවර්ධන. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ත සිල්වා.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
7: සිරස්තල වැසි සහ සුළං තවදුරටත් කාලගුණයෙන් ජනතාවට රතු දැනුම් දීමක්. වීවලට මිලක් ඉල්ලන ගොවි අරගලය තවත් දරුණු වෙයි. පන්දම් දල්වාගෙන මහරෑත් පාරට බහි. මෙහෙන් කෙහෙල් කඳ දැම්මම එහෙන් නිමියඳුම් එන තාක්ෂණය ගෙනාවි මම විමල්ගෙන් FB සටහනක්. පෙරහැරකට රැගෙන අලියෙකු කළ පහරදීමකින් ඇත්කුවා සහ ගෝලයා මරුට. සිත්සලන්තේ සාකච්ඡා යද්දී ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු වැඟවීමක්.
0: Net News. The truth people trust.
7: වීවලට නිසි මිලක් නොමැති බවත් එසේ තිබියදී ආණ්ඩුව තවදුරටත් නෑසුන් කන්ව සිටින්නේ නම් ඉදිරියේදී වඩා දැඩි ක්‍රියාමාර්ගවලට එළඹෙන බවත් ගොවින් පවසනවා. ගොවින් මෙලෙස අරගලයේ යෙදී සිටියේදී 20 කිලෝග්‍රෑම් එකක් රුපියල් 120 මිලදී ගැනීමට සූදානම් බව සහල් නිෂ්පාදකින් පවසනවා. හැබැයි ඒ කොන්දේසියකට යටත්ව ඒ ඇතුළු කතා පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. ප්‍රදේශ රසක අද දිනේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලවන විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඇතැම් ප්‍රදේශවල තරමක තද සුළඟ ඇති විය හැකි බවයි කාර්ය නියුතු කාලවන විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය පැවසුවේ.
8: අද දිවයිනේ බස්නාහිර, සබරගමු සහ වායඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසියෝ ගිකුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. එවැගේම ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක පසර දෙකෙන් පමණ පසුව වැසියෝ ගිකුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාවද පවතිනවා. සුළං තත්ත්වය සැලකීමේදී මධ්‍යම කඳුකරයේ බටහිර බැම් ප්‍රදේශවලත්, උතුරු උතුරු මැද වායඹ සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කෙත් විටින් විට 5 කිලෝමීටර් 30-40 දක්වා වේගෙන්
7: මේ අතර ඇදහැරෙන වැසි හමුවේ ප්‍රධාන ගංගා කිහිපයක ජලමට්ටම් සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් ජලමට්ටම් අවදානම් මට්ටමක නොමැති බවයි වාරිමාර්ග අධ්‍යක්ෂ ජලවිද්‍යා ආපදා කළමනාකරණ ඉංජිනේරු LA සූර්යපණ්ඩාර මහතා පැවසුවේ.
9: ගංගා නිල්වලා ගඟ, කළු ගඟ, කැරණි ගඟ, අතනගලුවේ සමහවයා ආදී ප්‍රධාන ගංගා ද්‍රෝණිය ආශ්‍රිතව සහ කුඩා ද්‍රෝණිය ආශ්‍රිතව ලැබුණු වර්ෂාපතනයන් පමණයි පෙන්නුම් කරන්නේ. අනිකුත් ප්‍රදේශවල ලංකාවේ වැසි රහිත කාලගුණික තත්ත්වයක් තමයි පෙන්නුම් කරන්නේ. මේ තත්ත්වය යටතේ ගංගාවල ජලමට්ටම් කිසිසේත් ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමක් හෝ එවැනි ශීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කරන්නේ අත්‍යන්ත ස්ථානවල විතරක් දසුළු වැඩිවීම පෙන්නුම් කරත් ඒ ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමක් අපේක්ෂා කරන්නේ. ඉදිරි දිනේත් ලබා දීලා තියෙන සාමාන්‍ය වර්ෂාපතනයක් ලැබෙන පුරෝකථනයන් තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ලබා දීලා තියෙන්නේ. මේ අනුව ඉදිරියේදීත් ලැබෙන වර්ෂාපතනයන් පිළිබඳ අවබෝධනවත් කිරීමටත් ඒ වගේම ඒ අවස්ථාවල ගංගාවල තත්ත්වය පිළිබඳ නිවේදන නිකුත් කිරීමටත් බලාපොරොත්තු වන අතර ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිනවා.
7: වී මිලට නිසි මිලක් ලබා දෙන්නේ යැයි ඉල්ලා ගොවින් මෙන්ම ඇතැම් පාර්ශ්ව තවදුරටත් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඒ සම්බන්ධයෙන් තවත් විරෝධතාවක් ඊයේ රාත්‍රියේ අනුරාධපුර නවනගර බස් නැවතුම්පළ අසලදී පැවතුණා.
10: ඔවුන් එලෙස විරෝධතාවේ නිරත වූයේ පන්දම්ද රැගෙනයි. මේ එහිදී අදහස් පළ කළ අනුරාධපුර නැගෙනහිර ආසනයේ සමග ජනපල වේගයේ ආසන සංවිධායක උදාර චින්තක මහතා.
11: ඇත්තම ඔබ අපි සියලු දෙනාම දන්නවා මේ වෙලාවේ මේ මහජන ආණ්ඩුවක් හැදුනා, 159 ආණ්ඩුවක් හැදුනා. හැබැයි මේ ආණ්ඩුව දැන් ජනපීඩක ආණ්ඩුව බවට පත් වෙලා ඉන්නවා. එහෙනම් අපි හැමෝම දන්න කාරණාවක්, දිනෙන් දින ජනතාව පීඩනයට පත් කරගෙන ඉන්නවා. විශේෂයෙන්ම කණිත තෙල් මිල සම්බන්ධයෙන් තමයි අපි ගෝසෙනේ තිබ්බේ. මොකද සෑම සියලු අංශයක්ම පීඩාවට පත් වෙන තැන තමයි කණිත තෙල් මිල. ඇවිල්ලා බලපියව් මේ වියලි කලාවේ මිනිසුන්ගේ තියෙන වේදනාව. හැමදාම ගොවිදා ගෝ ජනතාව දැඩි පීඩනයට පත් වෙලා ඉන්නවා. පොහොර මිටියක් 18000යි, තෙල් මිල ඉහළ ගිහිල්ලා හාන් රුපියල් 30000යි. දැන් කබණ්ඩ දැන් තව සති දෙක තුනකින් එළඹෙනවා. ඒතකොට 25000ක් ඉල්ලනවා. ඒතකොට ජීවිතේ පළවෙනි මතාවට අපි ජීවිත කාලේ දැකලා තියෙන විදිහට පොහොර මිල ඉහළ යනකොට, කණිත තෙල් මිල ඉහළ යනකොට සියලු පිරිවැය ඉහළ යනකොට වීමිල 15 වහිනවා. 85යි අද. 85ත් මේ අන්ඩෝ ප්‍රදේශයේ කිරන්නේ නැහැ. අම්බාර දිස්ත්‍රික්කේ සමහර තැන්වල 70 දෙනා මොකද කරන්න දෙයක් නැහැ. වහ බොන්න කලින් මිසු කරන අන්තිම දේ මේ යලකන්නේ විනාශ වුණොත් මහ කන්න කොහමද මේ ගොවියා මුහුණ දෙන්නේ? ගොවියාගේ පැහැදිලි වීමිලේ වැඩි කිරීමක් අවශ්‍යයි.
12: ජනපති අනුවද හේත උත්තර ජනපති අනුවද හේත උත්තර
10: මේ අතර වීමිල කඩාවැටීමට හේතුව රජය අනවශ්‍ය ලෙස සහල් ආනයනය කිරීම බව එක්සත් සහල් නිෂ්පාතිකින්ගේ සංගමේ සභාපති මුදිත් පෙරේරා මහතා පවසනවා. මෙලෙස සහල් ආනයනය කිරීමෙන් රජය රුපියල් බිලියන 10ක පමණ අතිරේක ආදායමක්ද උපයාගෙන ඇති බවයි ඔහු පැවසුවේ.
13: ආණ්ඩුවේ මැති ඇමතුරු හිතන් ඉන්නේ මේක මේ 76 අවුරුද්දක් පුරාවට ආපු සිදුවීමක තවත් අතුරු ප්‍රතිඵලයක් විදිහට කියලා නෑ. මේ වීමිල රුපියල් 100 පහලට කඩා වැටෙන්න හේතු උනේ අප්‍රේල් මාසයේදී වෙළඳ සහ කෘෂිකර්ම ඇමති ඩබල ඒකාබද්ධව ඉදිරිපත් කරපු අමාත්‍ය මණ්ඩල සංදේශකින් තීරණය කරා කැබිනට් එක අප්‍රේල් සහ මැයි මාස දෙක ඇතුළතදී සීමාවකින් තොරව කීරි සම්බ ආදේශක වශයෙන් පොන්නි සම්බ සහල් විශේෂ ආනයනය කරන්න ඉඩ දෙන්න. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අප්‍රේල් මැයි මාස දෙකේ පමණ කීරි සම්බ ආදේශක පොන්නි සම්බ සහල් කිලෝ කෝටි 15ක් ආනයනය කරලා. මේ කීරි සම්බ හාල් කිලෝ කෝටි 15 ආනයනය කිරීම තියෙන රුපියල් 65ක පමණ බද්දකට තොර භාණ්ඩාගාරය මේ ආනයනය කරපු හාල් වලින් රුපියල් මිලියන 1000ක يعني බිලියන 10ක දැවැන්ත බදු ආදායමකුත් ලබනවා. ඔය භාණ්ඩාගාරයේ ලැබුව ආදායම විතරයි අපි දන්නේ ඇමතිලාගේ සාක්කුව වලට කිලෝ එකකින් කීයක් ගියාද කියලා.
10: කෙසේ වෙතත් ගොවින් පිළිබඳ සරකා වී වෙනුවෙන් කිලෝග්‍රෑම් එකකට රුපියල් 120ක මිලක් ලබා දීමට සහල් නිෂ්පාදකින් සූදානම් බවද, එහෙත් එලෙස සිදු කළ හැක්කේ කොන්දේසියකට යටත්ව බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
13: ආණ්ඩුවට වගේ වගක් නැහැ. ඒසි කාමරවල බාස්මති හාල් ගිලගලින වෙළඳ ඇමතිලා කෘෂිකර්ම ඇමතිලා නියෝජ්‍ය ඇමතිලා කට්ටිය කවුරුත් දන්නේ නැහැ මේ වෙද්දී යලේ ගොයන් කපෙන්න වැටලා කිව්ව. ප්‍රශ්නයක් නැහැ. ආණ්ඩු වෙනවා, ආණ්ඩු යනවා. හැබැයි ලංකාවේ ගොවියෝ ඉන්න ඕනේ. ඒකින්ද ඇමතිලා මොන පිස්සු කැලියත් සහල් නිෂ්පාදකයෝ වශයෙන් අපිට වගකීමක් තියෙනවා ගොවියෝ රැක ගන්න. ඒකින්ද අපි ආණ්ඩුට යෝජනා කරනවා සියලු පුද්ගලික මෝල් හිමියෝ සූදානම් හෙට ඉඳලා සුදු සහ රතු නාඩු වී කිලෝ එකක් රුපියල් 120කට මිලදී ගන්න. හැබැයි එක කොන්දේසියක් මත ඒ වී වලින් නිෂ්පාදනය කරනු ලබන හාල් ආණ්ඩුව මිලදී ගන්න ඕනේ. කැකුළු සහල් කිලෝ එකක් රුපියල් 210ටත්, තඹපු නාඩු කිලෝ එකක් රුපියල් 220ටත්. දැන් ආණ්ඩුව කියන්න පුළුවන් නෑ අපිට ඒකට සල්ලි නෑ කියලා. ඒක තමයි මේ මාධ්‍ය සාකච්ඡාව ආරම්භයේදී මතක් කරේ. ඔයාලා රට හාල් වලින් රුපියල් බිලියන 10 10ක මිලියන 10000ක කියන ලක්ෂේ ගොඩවල් ලක්ෂයක් බදු ආදායමක් ගත්තා. මේ රුපියල් බිලියන 10 යොදවලා මේ දේශීය සහල් නිෂ්පාදකකින්ගෙන් සුදු සහ රතු කැකුළු සහ නාඩු සහල් මිලට ගන්න. එතකොට නිකම්ම වීමිල 120 කියන මට්ටමට ස්ථාවර වෙයි. ඒක ඒ ගැන සාතිකයක් අපිට දෙන්න පුළුවන්.
10: මෙහෙන් කෙහෙල් කඳ දැම්මම එහි නිමියඳුම් මෙන කර්මාන්ත ශාලාවක් ඇතිකරන බවට නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණරත්න මහතා දැන් පුරස්සාරම් පැවසුවද, එම තාක්ෂණයේ ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ තමන් කර්මාන්ත අමාත්‍යවරයව සිටියේදී මීට වසර 7කට පමණ පෙර බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. දැනටමත් කෙහෙල් තන්තු මගින් නිෂ්පාදනය කරන නිමියඳුම් ශ්‍රී ලංකාවෙන් වෙනත් රටවලට අපනයනය කරන බවයි ඔහු පවසන්නේ. මේ පිළිබඳ කරුණු දක්වමින් විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
14: උපුටා ගැනීම එහෙන් කෙසෙල් කඳ දැම්මම මෙහෙන් ඇඳුම් එළියට එන ෆැක්ටරියක් හදනවා යැයි වත්මන් රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් පවසන ආකාරය උපේක්ෂාවෙන් බලා සිටියෙමි. ඒ මක් නිසාද යත් වත්මන් රජයේ එම අමාත්‍යවරයා එසේ කීමට පෙර මා කර්මාන්ත ඇමතිව සිටි 2019 වසරේදී කෙසෙල් කෙඳි මගින් නිපද වූ රෙදිපිලි සහ ඇඟලුම් එළිදැක්වීම සහ ලදරු ඇඳුම් සඳහා සෞඛ්‍යාරක්ෂිත සහතික ලබා දීම සිදු කර තිබීමයි. කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යංශයේ යටතේ ඇති ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය මගින් මොරටුව විශ්වවිද්‍යාලයේ පර්යේෂණ අංශය සමග එක්ව ඉවත දමන කෙසෙල් ගසේ කඳෙන් ලබා ගන්නා කෙසෙල් තන්තු උපයෝගී කරගනිමින් රෙදිපිලි සහ ඇඟලුම් නිෂ්පාදනය කිරීමේ නවෝත්පාදන වැඩසටහන තුළින් නිෂ්පාදනය කරන ලද ඇඳුම් එළිදැක්වීම සහ ඒවා නිෂ්පාදනය කිරීමෙන් පසු වෙළඳපළට යොමු කිරීමේදී අවශ්‍ය තත්ත්ව සහතික ලබා දීම සිදු කළේ මා අමාත්‍ය ධුරයේ දරණ සමයේ. අප මැදිහත් වී සිදු කළ ඒ නවෝත්පාදක ක්‍රියාදාමයෙන් පසු පෞද්ගලික ආයතන රැසක් දැන් කෙසෙල් තන්තු වලින් ඇඟලුම් නිෂ්පාදනය කරමින් සිටි නවෝත්පාදකයෝ කිහිප දෙනෙක්ම ඒවා අපනයනීයද කරයි. අප ආරම්භ කොට ඉහළට ගෙනා කෙසෙල් තන්තු මගින් ඇඳුම් නිෂ්පාදනය කිරීම නැවතත් කරන බව කියමින් සෑහීමකට පත්වීමට උත්සාහ කරන අයවලුන්ට අනුකම්පාවත් කෙසෙල් තන්තු මගින් දැනටමත් ඇඟලුම් නිෂ්පාදනය කරමින් අපනයනය කරන සියලු නවෝත්පාදකින්ට සුබ පැතුමත් මෙසේ එක් කරමි. විමල් වීරවංශ හිටපු කර්මාන්ත අමාත්‍ය උපුටා ගැනීම අවසන්.
10: මෙහෙන් කෙහෙල් කඳ දැම්මම එහෙ නිමි ඇඳුම් වෙන කර්මාන්ත ශාලාවක් ඇතිකරන බවට නියෝජ්‍ය අමාත්‍ය නාමල් කනුරත්න මහතා ප්‍රකාශ කළේ ඉක්දා ඇමිලිපිටිය ප්‍රදේශයේදී ගොවින් පිරිසක් හමු වූ අවස්ථාවේදී. මහරගම අපේක්ෂා රෝහලේ නිවාසික රෝගීන්ට තැඹිලි ලබා දීමට කිසියම් පාර්ශ්වයකට අවශ්‍ය නම් ඒ සඳහා රෝහලේ ප්‍රධාන ආහාර ඇනවුම් නිලධාරියා හරහා රෝහලේ ප්‍රධාන මුළුතැන් ගේට ඒවා ලබා දිය හැකි බව එම රෝහලේ පාලනාධිකාරිය පවසනවා. පරිපාලන තීරණයක් අනුව මහරගම අපේක්ෂා රෝහලේ දෛනිකව ක්‍රියාත්මක වූ තැඹිලි දානය අවලංගු කිරීමට පසුගියදා තීරණය කෙරුණා. එහෙත් ඇතැම් පාර්ශ්ව සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා කර තිබුණේ මෙම තීරණය මගින් අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් යම් පීඩාවකට පත්වන බවයි. මෙම තීරණ සම්බන්ධයෙන් නෙට් නිවුස් යුටියුබ් නාලිකාව වෙනුවෙන් සම්පාදනය කරන නෙට් නිවුස් EAM එඩිෂන් පොඩ්කාස්ට් සංවාදයේදී අද උදැසන සාකච්ඡා කෙරුණා.
15: මහරගම අපේක්ෂා රෝහලේ ඉන්නේ ප්‍රතිශක්තිකරණය සෑහෙන දුර්වල වෙච්ච පිළිකා රෝගීන්. අපි රෝගී මම අවස්ථාවක රෝගීන් බලන්නත් ගිහිල්ලා තිනවා. ඒ රෝගීන් බලන්න යන හැම අවස්ථාවම අපි යන්නේ මාස්කයක් දාලා සෑහෙන පරිස්සම් කරලා රෝගියාට ගොඩාක් සමුක වෙන්නේ නැතුව තමයි කතා බහ කරන්නේ. හැබැයි ඔය තැඹිලි දානේ දීපු උදවිය බොහෝ පිරිස් සමහරු මාස්ක් දාලා හිටියා. හැබැයි බොහෝ දෙනෙක් මාස්කයක් දාන්න නැතුව අර මූලික සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන්න නැතුව වාර්තු මැද්දෙන් ඔහේ යමින් යමින් අර රෝගීන්ට තැඹිලි ලබා දීම සිදු කරනවා. ක්ලිනික් එකකට ගිහිල්ලා එතන තැඹිලි ලබා දීම සිදු කරනවා. ඒ තැඹිලි ලබා දෙනකොට අර වාට්ටුවේ වල ඉන්න රෝගීන්ගේ ඡායාරූප ලබා ගැනීම වගේ දේවල් සිදු කරනවා. ඒවා සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා. මම ඒවත් දැකලා තියෙනවා. මේ කාරණා සියල්ල පිළිබඳව අවධානය යොමු කරලා මහරගම අපේක්ෂා රෝහලේ නව පාලන අධිකාරිය මේ තැඹිලි දානේ නවත්වන්න අවශ්‍ය තීන්දුව අරන් තියෙනවා. හැබැයි එහෙමයි කියලා ඔබට තැඹිලි පූජා නොකර ඉන්න ඕනකමක් නැහැ. පාලන අධිකාරියේ තීරණය අනුව නාමිනී ඔබට මහරගම අපේක්ෂා රෝහලට තැඹිලි ලබා දෙන්න අවශ්‍ය නම් ආහාර ඇනෝම් නිලධාරියා හරහා මේ කටයුත්ත විධිමත්ව කිරීමේ හැකියාව තියෙනවා. දුරකථන අංකයක් ලබා දෙන්නම්. මේක මහරගම අපේක්ෂා රෝහලේ දුරකථන අංකය 011-2-85-2-52 011-2-85-2 එහෙම නැත්නම් 53. මෙන්න මේ කියන දුරකථන අංකවලට අමතලා මහරගම අපේක්ෂා රෝහලේ ආහාර ඇනෝම් නිලධාරියාව සම්බන්ධ කරගෙන ඔබට පුළුවන් ඒ හරහා මේ තැඹිලි දාණයට අවශ්‍ය සාමාන්‍යයෙන් මේ ඇස්තමේන්තු කළ දෙන නාමිනි දිනකට අවශ්‍ය වෙන තැඹිලි ගෙඩි 100ක් 200ක්.
16: අපි හැම වෙලේම කතා කරන්නේ අපි ඉමෝෂනල් වෙලා තීරණ අරන් හරියන්නේ නැහැ කියලා. දැන් මේක මොකක් හරි පිළිවෙල ස්ටෑන්ඩ් එකක් සහිතව නේද? මොනා හරි රෝහලේ රෝගීන් සම්බන්ධව රෝහල තරම් දන්න වෛද්‍යවරුන් තරම් දන්න හෙදින නිලධාරීන් තරම් දන්න පිරිසක් නැහැනේ. ඒ හරහා යන එක තමයි ඔතන හොඳම ක්‍රමය. අපිට අපි අපි අපේ හිත හොඳ වුණා කියලා අපි දේවල් කරලා එතනින් වැඩේ තව වණ වෙනවා නම් වැඩක් නැහැ. ওই රෝහල් සම්බන්ධයෙන් එහෙම තමයි.
15: අනිවාර්යයෙන්ම.
10: කොටහින්දු ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 3 ග්‍රෑම් 944ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස්

0: ද්‍රව්‍යමර්ශන ක්‍රියාත්මකයි. අලියෙකු කළ පහරදීමක් හේතුවෙන් පුද්ගලින් දෙදෙනෙකුට ජීවිත අද අහිමි වුණා. මෙම සිද්ධිය වාර්තා වුණේ රක්වාන ඔබේ තිලකාරාම විහාරස්ථානයෙන්. එම විහාරස්ථානයේ පෙරහැර සඳහා රැගෙන විත් සිටි අලියෙකු කුලප්පු වී කළ එම පහරදීමෙන් ඇඩ්ගොව්වා සහ ඔහුගේ ගෝලයා එලෙසමිය ගොස්සති බවයි පොලිසිය පැවසවේ. පෙරහැර පෙරේදා රාත්‍රියේ පැවැත්වුණා. අනතුරුව අලියා රැගෙන යාමට අද උදෑසන ලොරිය පැමිණ තිබූ අවස්ථාවේ අලියාට වතුර පෙවීම සඳහා රැගෙන යාමට කටයුතු කිරීමේදී මෙම පහර දීම සිදුව ඇත්තේ. ඇමරිකාව සහ ඉරානය අතර ස්විට්සර්ලන්තයේදී පැවති පළමු වටේ සාකච්ඡා ඉතා සාර්ථක සහ දිරිගන්වන සුළු ප්‍රගතියක් අත්කර ගනිමින් අවසන් වූ බව එම සාකච්ඡා සඳහා මැදිහත්කරුවන් ලෙස කටයුතු කළ කටාර් රාජ්‍යයේ සහ පාකිස්තානයේ පවසනවා. ඒක අබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔවුන් වැඩිදුරටත් පවසන්නේ ඉදිරි දින 60ක් ඇතුළත අවසන් එකඟතාවකට පැමිණීම සඳහා ක්‍රියාකාරී සැලැස්මකට මෙහිදී දෙපාර්ශවය එකඟ වූ බවයි. හෝමු සමුද්‍ර සන්ධිය හරහා නාවික ගමනාගමනයේ ආරක්ෂාව තහවුරු කිරීම සහ ලෙබනනී සටන් විරාමය ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමුව තිබෙනවා. කෙසේ වෙතත් සාකච්ඡා ආරම්භ වනවත් සමගම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෙබනනී ක්‍රියාත්මක ඉරානි හිතවාදී සන්නද්ධ කණ්ඩායම් වහාම පාලනය කරන ලෙස ඉරානයට අනතුරු ඇඟවීමක් කළ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. එසේ නොමැති වූහොත් ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරන බවට ජනාධිපති ට්‍රම්ප් අනතුරු ඇඟවීමක්ද කර තිබෙනවා. එහෙත් මෙම තර්ජන ඉරානයේ ප්‍රධාන සාකච්ඡාකරු මොහොමඩ් බග ගලිබාෆ් විසින් එකහෙලා ප්‍රතික්ෂේප කළ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මෙවැනි තර්ජනවලින් තමන් බියගැන්විය නොහැකි බවද ඔහු අවධාරණය කර තිබෙනවා. එසේ තිබීදී දෙපාර්ශ්වය අතර පවතින මතභේදාත්මක කරුණු නිරාකරණය කර ගැනීම සඳහා වන තාක්ෂණික මට්ටමේ සාකච්ඡා ඉදිරි සතිය පුරාමත් ස්විට්සර්ලන්තයේ අඛණ්ඩව පැවැත්වීමට නියමිතයි.
1: පාපන්දුවේ මහා මංගල්‍යය
2: FIFA World Cup 2026.
0: ජනගහනය ලක්ෂ 6කටත් අඩු රාජ්‍යයක් වන කේප් වර්ඩේ මෙවර පාපන්දු ලෝක කුසලන තරගාවලියේ තව දුරටත් පෙරලිකාර දක්ෂතා දක්වමින් සිටිනවා. ප්‍රබල උරුග්වේ කණ්ඩායම සමග මියාමිහිදී අද පැවති තරගයේ ගෝල 2-2 ලෙස ලකුණු සමව අවසන් කිරීමට ඔවුන් සමත් වුණා. මීට පෙර ප්‍රබල ස්පාඤ්ඤ කණ්ඩායම සමග තරගයේද ඔවුන් අවසන් කළේ ලකුණු සම කරමින්. අද තරගයේ 21 මිනිත්තුවේදී කේප් වර්ඩේ කණ්ඩායම සිය පළමු ගෝලය ලබා ගත්තා. කේප් වර්ඩේ වෙනුවෙන් මෙම ගෝලය ලබා ගත්තේ කෙවින් පිනා විසින්. ඉන් අනතුරුව උරුගුවේ කණ්ඩායම තරගයට ප්‍රබල ලෙස අවතීර්ණ වූ අතර මැක්සි අරවුජෝ සහ ඇගස්ටින් කැනෝබියෝ පළමු අර්ධය තුළම ගෝල 2 ලබා ගත්තා. එනුව පළමු අර්ධය නිබා වන විට ගෝල 2-1 ලෙස තරගයේ පෙරමුණගෙන සිටියේ උරුගුවේ කණ්ඩායමයි. කෙසේ වෙතත් දෙවන අර්ධයේදී තවත් ගෝලයක් ලබා ගනිමින් කේප් වර්ඩේ කණ්ඩායම නැවත ලකුණු සම කළා. කේප් වර්ඩේ වෙනුවෙන් මෙම ගෝලය ලබා ගත්තේ හීලියෝ වරේලා විසින්. තරගයේ අවසාන මිනිත්තු කිහිපයේදී උරුගුවේ කණ්ඩායම තවත් ගෝලයක් ලබා ගත්තා. එහෙත් නීති උල්ලංඝනය කිරීමේ හේතුවෙන් එම ගෝලය අවලංගු කෙරුණා. තරගයේ 2-2 ලෙස ලකුණු සමව අවසන් වූයේ ඒ අනුවයි. තරගාවලියේ අවසන් 32 වටේට පිවිසීමේ අවස්ථාව කණ්ඩායම් 2ම තවදුරටත් විවෘතව තිබෙනවා. මේ අතර අද පැවති තවත් තරගයකදී ගෝල 3-1 ලෙස නවසිලන්තයේ පරාජය කිරීමට ඊජිප්තුව සමත් වුණා. රට වෙලාගත් යුද ගැටුම් තවමත් පවතිද්දී ඉරාන පාපන්දු කණ්ඩායමද තවත් තරගයකට අද සහභාගී වූ අතර එහිදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ බෙල්ජියමයි. තරගයේ කිසිවක ගෝල නොලබා සමතත්වයෙන් අවසන් වුණා. නෙට් නිවුස් නිමාව. නෙට් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30. එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: ඔබ වෙත ගෙන ආවේ
4: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
5: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
6: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය
7: සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
8: බුද්ධගයාව
7: වේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 01

0: එකයි දෙකයි අටසේ හැටතුනයි තුන්සේ හැටතුන බිඳුව හැත්තෑ හයයි හත්සේ දහසය තිස්සටයි හැත්තෑ දෙක.
1: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
2: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 12 50.

වෙලාව 12යි විනාඩි 25යි. අපි දේදුණු මාවතේ අවසාන පැයට ඇවිල්ලා තියෙන්නේ. දැන් ඉතින් මන් දන්නවා කට්ටිය නම් කියනකම් බලන් ඉන්න කියලා. දැන් එළිය බැලුවට පස්සේ වැස්සත් පොඩ්ඩක් අඩු වෙලා. ඒ කියන්නේ දෙයනේ කියලා ඕෆ් වුණාට පස්සේ ගෙදර යන්න පුළුවන් තිබෙන්නේ නැතුව. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ පැතිවලටත් සමහර විට මේ වෙලාවේ වැස්ස අඩු වෙලා ඇති. මෙහෙමයි ඉතින්. වැහින්නේ නැති බලාත් ගන්න මන් දන්නේ නැහැ. මේ පැතිවලට කොහොමත් වහින්නේ නැහැ නේද ඉතින්. කොහොමත් කුඩයක් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ ගෙදරින් එළියට බහි. හරි, සින්දු අහන්න යන්න කලින් කට්ටිය එකතු කරගන්න ඕනි. නම් තියෙනවා බර ගානක් කියන්න. හරිද? ඒ කට්ටියකම නම් ටික කියන්න තමයි හදන්නේ. අයියේ ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න පුළුවන්ද? බෑ. චන්දන ඉලාරච්චි මහත්තයාගේ සින්දුවක් දෙන්න කියලා තමයි කුරුණෑගල ඉඳන් අපේ පුන්සිසි මැසේජ් එකක් දාලා තියෙන්නේ. මම පුන්සිසි ඔයාව එකතු කරගන්න. බදුල්ලේ කැටවල සැලුන් එකේ ඉඳන් අපේ සමන්ත අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. නෑ වැරදුනා. බදුල්ලේ කැටවල තියෙන සමන්ත සැලුන් එකේ ඉඳන් සමන්ත අයියා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. කේෂාන් ඉන්නවා. එතකොට හිරු තරු ස්ටෝස් එකේ ද අම්මා නිවාඩු දාලා. අම්මගේ නම විමලාවති. ඉන්නේ වයිෆ්. වයිෆ්ගේ නම නිසංසලා. ඊට පස්සේ දුවලා දෙන්න තරුන්දි සහ ඉරන්දි එකතු කරගන්න ඕනි. ඊළඟට අපිලවත් ලස්සන සින්දුවකට එකතු කර ගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. මේ ඇවිල්ලා හරි නමක් හොයා ගන්න නෑ. කොහොම හරි කියලා තියෙනවා අර කුඩේ වෙනුවට පාවිච්චි කරන අමුතු දේවල් වලට. අපේ බයිසිකල් වල යන අපේ සහෝදරයෝ නිතරම පාවිච්චි කරන්නේ රුපියල් 5 ෂොපින් කවර කියලා. ලස්සන සින්දුවක් දෙන්න ජනී චාමර වීරසිංහගේ සින්දුවක් නම් හොඳයි කියලා අපිට කියන්නේ. මේ යටියන්තොට ටයිටැනික් සැලොන් එක ඉස්සරහ තියෙනවනේ අපේ ත්‍රී වීල් පාක් එක. එතන තින්න ලසා බෝයි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඒගොල්ලෝ නම් වහිනකොට ඉතින් කුඩේ වෙනුවට අලකොල පවා උස්සගෙන යනවලු. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. එහෙම කියන්නේ ගල්ලේ සුජී විජේනායක ඔයාව එකතු කරගන්න. ඊට පස්සේ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ අපේ උපුල් කුමාර ඇතුළු සෙට් එක එකතු කරගන්න ඕනි. ලස්සන සින්දුවකට ඩිපෝ එකේ වැඩ කරන සියලුම දෙනා එකතු කරගන්න කියනවා. නදීත් මහත්තයා ඉන්නවලු, මේ කට්ටියම එකතු කරගන්නවා. ඊළඟට හයි කොහොමද ඔයාලට, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙන අපේ ගීතික. එයා බදුල්ලේ කෝට් එක ගොඩ තමයි ඉන්නේ. ආව ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා බොහොම ලස්සනට පිළිවෙලට මැසේජ් එකක් දාලා තියෙනවා. ආදරණීය හස්බන්ඩ් අසංක, මේ අපේ අසා නෙවෙයි, හරිද? චූටි බැටව් දෙන්න ඉන්නවා, සෙනු සහ චෙනු. ඊට පස්සේ අම්මා ශීලා, තාත්ති ජයන්ත, මල්ලිගි පවුලි හැමෝම, අක්කිගි පවුලි හැමෝම, මහියංගනේ ඉන්නවා අම්මා, ඊට පස්සේ මල්ලි, නංගි, නංගිගි පැටව් දෙන්න, මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ගුඩ් මෝර්නින් ජනි අයියේ, මං හිතුවේ අද ට්‍රිප් ගිහිල්ලා නිවාඩු දාලා එන්නේ නැහැ කියලා. හිම ඉතින් එන්නේ නැතු ඉන්නේ නැහැ. දේදුණු මාව තාමතක කරන්නේ නැහැ. වහිනවා අප්පා, මධ්‍යම රාත්‍රියේ පටන් ගත්ත වැස්ස තාම වහිනවා කියලා තමයි අපේ අකුරැසි යශෝ කියලා තියෙන්නේ. ඔයාව එකතු කරගන්නයි යශෝ. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා අපේ කළුතර පනාපිටියේ තියෙන චාමර ස්ටෝස් එකේ චාමර සහ තනූජ මැසේජ් එකක් දාලා තියෙනවා. ජනි අයියේ මාත් ඉන්නවා, මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපේ සීදුවේ ශෙසී නංගි එයා මැසේජ් එකක් දාලා තියෙනවා. හරි ලස්සන නමක් ශෙසීට තියෙන්නේ. කවුද දන්නේ? දැම්මේ අම්මද දන්නේ? ඇහැලියකොට රෝහලේ සේවක සේවිකාවන් හැමෝම එකතු කරගන්න කියලා අපේ ලාලනී අක්කා මෙසේජ් එකක් දාලා තිනවා. යවත් ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්න. ඊළඟට උපන්දිනයේ සුබ වේවා නිරෝධා කියලා අපිට මෙසේජ් එකක් දාලා තිනවා. කවුද මේ මෙසේජ් එක දාලා තින්නේ? දන්නේ. ඉතින් මං හිතන්නේ නෙෂ්කයා. අනේ මන්ද, මට හොයාගන්න බෑ නම. කොමාරි නිරෝධා කියලා කෙනෙකුගේ අද උපන්දිනයක් තියෙනවා ඇති කියලා මට හිතෙනවා. කොමාරි නිරෝධාට සුබ උපන්දිනයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. කවුරු කොහේ වුණා අපිවත් දේදුණු මාවතේ ලස්සන සින්දුවකට එකතු කරගන්න. මේ ඇවිල්ලා ප්‍රසාද් මෝටර්ස් එකේ සෙට් එක කහවත්තේ. අපේ විනීත අක්ක ඇතුළු සෙට් එකම මේ සින්දුවට මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා.

ෆ්‍රීලන් හෙළ මසාල පවුඩර් ගැන ඔයාට මතක් කරන්න හදන්නේ ෆ්‍රීලන් සන්නාමේ යටතේ එන නිෂ්පාදන පෙළ අතරට අලුතින් එකතු වුණේ ෆ්‍රීලන් හෙළ මසාල පවුඩර්. දැන් ඉතින් ගෙදර හදන කෑම වේල හරියට නිකන් ඉන්දියාවෙන් චෙෆ් කෙනෙක් ඇවිල්ලා මසාල රහට හදලා දුන්නා වගේ හදාගන්න ඔයාට පුළුවන් ෆ්‍රීලන් හෙළ මසාල පවුඩර් එක. ඒක ඉතින් එළවලු වලට මාළු වලට මස් වලට වෙන වෙනම හරි පාටින් ෆ්‍රීලන් හෙළ මසාල පවුඩර් එකතු කරගන්න ඕනේ. කොළ පාටින් එන ග්‍රීන් කරි මසාල ඔයා පාවිච්චි කරන්න ඕනි එළවලු ಜಾති මොනවා හරි හදනකොට බෝන්චි වැටකොළු පතෝල ඒ වගේ දේවල්. ඊට පස්සේ මාළු ಜಾති මොනවා හරි හදනවා නම් රෙඩ් කරි මසාල බ්ලැක් කරි මසාල එක තියෙන්නේ මස් ಜಾති වලට. හැබැයි පොලොස් වලට මස්රූම් වලට උනත් දාලා බලන්න ඒකේ රහ වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කියන්න ඕනි සෙවණ කළ කිරිබන් ආරභෝග හාන්දී තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර ගැන. ගොඩාක් අපේ රෝගී වුණු අම්මලා තාත්තලා ආච්චි අම්මලා සීයලා කමල් වන්දුල වීරප්පිරම වෙදමහත්තයා ගාවට තමයි යන්නේ ඒගොල්ලන්ගේ ලෙඩ රෝග සනීප කරගන්න. සමහර ධනහි සමාරු හැදුණු ආච්චි අම්මලා සීයලා හරියට ගෙදරවත් ඇවිදගන්න බැරුව තමයි කමල් වන්දුල වීරප්පිරම වෙදමහත්තයා හම්බ වෙන්නේ. හැබැයි ඔන්න හරියට ප්‍රතිකාර ටික කරාට පස්සේ සිරිපාදෙත් වැඳලෙන්. ඒ තරමට සුව වෙන්න නම් සෙවණගල කිරිබන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර තමයි ඔයාට යන්න තියෙන හොඳම තැන. යන්න කලින් කෝල් එකක් දෙන්න කියලා කියන්නේ ඒ තරමට කටි එතනට එන හන්ද. සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම සෙවණගල කිරිබන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර ඔබ වෙනුවෙන් විවෘතයි. 0777-347-300-743 කෝල් එකක් දීලා ඔයාට වෙලාව වෙන් කරගන්න පුළුවන්. රයිට් කට්ටිය මතක් කරන්න හදන්නේ මඩපාත ඉඳන් අපේ ලක්ෂ්මන් මැසේජ් එකක් දාලා තියෙනවා. තමරා, නිෂානි, චේතනා, තේජ අවූර්, පුංචි පුතා භාග්‍යවිෂ්ක, ඒ වගේම තමයි සේරුවාවිල KDA සමරසිංහ මේ කට්ටියම එකතු කරගන්නවා. අපේ මේ කිරුලපන සෝමාදේවි ප්ලේස් එකේ ඉඳන් රංගන අපි වහගෙන ඉන්නවනේ. පහුගිය ටිකේ කොල්ල අසනීප වෙලා හිටි. ඔන්න දැන් සනීප වෙලා. ගොඩක් ආදරෙන් අපේ කිරුලපන සෝමාදේවි ප්ලේස් එකේ ඉන්න රංගනව එකතු කරගන්නෝනේ. ඊට පස්සේ මාකොල ගල්පොත්ත හන්දියේ ප්‍රියන්ත සමරවීරයව එකතු කරගන්නෝනේ යාගේ යාළුව හැමෝමත් එක්කම. හයි ජනි මල්ලි සුබ දහවලක් වේවා. අපිට නම් තාම උදේ පාන්දර වගේ මීදුම දාලා කොහෙද බොලේ මේ ආමේ රත්නපුරේ සීතල ඉන්න ගමන් දේදුනුමාවත අහගෙන ඉන්නවා. තාත්තා බොතේජු, තාත්තා ලෙඩ වෙලාලු, තාත්තා රෙක්මන්ට හොඳ වෙන්න කියලා අපි කියමු. ඊට පස්සේ අම්මා චිත්‍රලතා, හස්බන්ඩ් චමීර, පුතා ශාක්‍ය, ඒ වගේම තමයි ශෂී තමයි අපිට මැසේජ් එක දාන්නේ මේ කට්ටියම එකතු කරගන්නවා. ජනි මටත් සින්දු ගොඩාක් ඕනි. එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ අපේ ලෂිනි. ලෂිනි දෙයක් කියලා තිනවා අපි යාට ඔෆිස් එකෙන් කෝල් එකක් ගන්න කියලා කියන්න. හයි ජනි පැටියෝ, කවුද බොලේ බටර් ගන්නෙ මේ? අපේ රමණි සුමේන. එයා අපි වහගෙන ඉන්නේ පස්සරේ ඉඳන්. නෑ නෑ නෑ නෑ නෑ නෑ, කළුතර ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. පස්සරේ ඉන්නවා දෙව්ලි, ශෂි, රංජි, මාලි, අකේන්‍යා, බාති මේ කට්ටිය. කළුතර ඉන්නවා තුසිත්, කල්හාරි එක්ක පුංචි එවි. කැනඩාවේ ඉන්නවා චන්න, ඇන්ජි, මිෂෙල්, ඒන්ජල්, ඊට පස්සේ ඒඩ්‍රියන්, පුංචි සොෆියා කට්ටියම එකතු කරගන්නවා. ඊට පස්සේ කුවේට් ඉඳන් අපි වහගෙන ඉන්නවා අපේ ප්‍රියන්ත, එයාගේ වයිෆ් කාන්තිවත් එකතු කරගන්න කියලා කියනවා. කුවේට් වලට දැන් වෙලාව ඇවිල්ලා 10:06. කොහොමද මන් දන්නව හරියටම වෙලාව? අනේ ජනි මටත් ලස්සන සින්දුවක් දෙන්න. එහෙම කියන්නේ නාවල පිටි ඉඳන් අපිව අහගෙන ඉන්න. නමේ වල නෑනේ. කොහොම හරි නාවල පිටි ඉන්න යාගේ මකර වැටියම එකතු කරගන්න කියලා කිව්වා. මට තේරෙන්නේ නෑනේ කවුරු මේක අහගෙන ඉන්නවද කියලා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුව.

0: FM 95 94.8 Net FM Divainapura වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
2: මිලියන 2කමාරක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට WhatsApp කරන්න
3: වේලාව 12:00 විනාඩි 46
1: අලුත් තැන අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක් ඔබත් අද මෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crip.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crip ශ්‍රී ලංකා.
5: meltdol හිසරතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. meltdol පැරසිටමෝල් විශේෂයකි.
1: මාතර ෆ්‍රීලෙන්ඩ් චීස් රස සෝයාක රස බලමුද? මාතර ෆ්‍රීලෙන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
6: කොකාකෝලා රස දෙන්න නොතිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් කූල් බීම් එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ කොකාකෝලා ස්ප්‍රයිට් ෆැන්ටා ඔරේන්ජ් ෆැන්ටා ක්‍රීම් සෝඩා නැත්නම් පෝටිලෝ එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම් ඉන්න අපි එන්නේ ජුනි 23 කැබතිගොල්ලෑම ජුනි 24 පරාක්‍රමපුර

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පුහෝදා.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසථය සමාදන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවින් දම්දෙසුම් අහන්න
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: පුසුන් පොහෝදා. අපි බණ්ඩාරවිලයමු, අපි බණ්ඩාරවිලයමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොළ ඉන්දානන්ද නාහිමේ.
0: සංවිධාන සවිය බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය.
2: ඕලෙවල් අවසන් කළ ඔබට වෘත්තීය ලෝකයට පිවිසීමට හොඳම අවස්ථාව AAT අදම ලියාපදිංචි වී ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න. ජූනි 30 වන දිනට පෙර ලියාපදිංචි වන්න. අමතන්න 0112 559 669.
3: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 536 636.
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
5: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් එනකම්.
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
7: වේලාව 12:44.
8: ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
0: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
3: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 536 636.
7: හරි, යන්න වෙලාව කෙට්ටුවටම ඇවිල්ලා තියෙන හන්ද ටග් ගාලා නම් ටිකක් කියලා කට්ටියව එකතු කරගන්න තමයි හදන්නේ. අලව්වේ කරුවක් අපිට මැසේ කෝල් එකක් දුන්න. රුක්මන් අමපානි දෙන්නව එකතු කරගන්න කිව්වා. අලව් අනුරාධපුරේ පුල්ලයාර් හන්දි ඉඳන් අපේ රංජිත් ප්‍රියංකර අයියා අපිට කතා කරා. සේනාරත්න සුපර් එකේ ඉන්න සේනාරත්න, ඉනෝකා, සංදීප, ඊට පස්සේ හර්ෂිකා, ලක්ෂිත, ලක්මාලි කට්ටියව එකතු කරගන්න කියලා කිව්වා. ඊළඟට අපේ නාරම්මල රාධක්කා කතා කරා. මහත්තයවයි, දුවවයි, පුතාවයි, අම්මවයි එකතු කරගන්න කිව්වා. කොටුවැල්ල චාන්දනියක කතා කරලා කිව්වා කෝසලා දුවවයි, පුතා පසින්දුවයි, හස්බන් සෙනවිරත්නවයි එකතු කරගන්න කියලා. ඊට පස්සේ ගාල්ලේ අක්මීමන අපේ ලක්ෂ්මී කතා කරා. දිර්ෂාන් මදුශංක පුතායි, දිශාන් මදුශංක පුතායි එකතු කරගන්නවා. නරම්මල රාධගෙන මං කිව්වනේ නේ ගාල්ලේ අක්මීමන යවත් කිව්වනේ. ජනි අභිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ඉංගිරියාවත්තේ තියෙන සකුන්තලා නෑ සංසෙලා ෆැෂන් එකෙනුයි, තැලිගම සංසෙලා ෆැෂන් එකෙනුයි අපිට මෙසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. රංජිත්, නිසංසලා, ඊට පස්සේ රන්දි, තවින්සා, යසිස්මා කට්ටියම එකතු කරගන්නවා. ඊට පස්සේ බුත්තල මැක් ගාමන්ටගේ සෙට් එක, සඳමාලි මිස්ව, ඊට පස්සේ ලාලනී, නිරෝෂා, නිලුම්, ඉන්ද්‍රා, පුෂ්පා, සේපාලි, සුජානි, අයියා ඉන්නවා, මෙතුජ, මේ කට්ටියම එකතු කරගන්න. ආ නෑ, මෙතුජ චූටි පුතාවත් එකතු කරගන්න අයියේ කියලා මෙසේජ් එක දාලා තියෙන්නේ. රුවන්තිකා තමයි මෙසේජ් එක දාන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ජනියෝ විදුලියසේ අලිය විදින් කියලා තමයි මටත් ඇහුනේ. හෝකන්දරින්දා රුක්මණී අපිට මෙසේජ් එක දානවා. Good afternoon ජනි, අපි රයිගම ඉඳන්, අපිට නම් හොඳටම වහිනවා. මම හසිත, අපිවත් සින්දුවකට එකතු කරගන්න. මහත්තයා විදුර, පුතා යුක්ති, ඒ වගේම තමයි අක්කා, අයියා, බිනූප පුතා, බිනාලි දුව, මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ඊට පස්සේ අපිට මැසේජ් එකක් දාලා තිනවා. අපි ගෙදර මේ වෙලාවේ ගොඩක් කටි ඔයව අහගෙන ඉන්නවා. අශෝක අයියව, ඊට පස්සේ එයාගේ වයිෆ් ඉන්දිකාව, එයාගේ ඊට පස්සේ ප්‍රියංගනීව, මේ හැමෝම එකතු කරගන්න කියනවා. විතුනි බබාවත් එකතු කරගන්න කියනවා. මැසේජ් එක දාලා තියෙන්නේ කවුද කියලා අපිට දාලා ඉවර නැහැ. චතුරංග, චතුරංග ඕපනායක නාරිස් ඉඳන් තමයි මැසේජ් එක දාන්නේ. මාපලගම පියල්ජේ අයියා ඉන්නවා. ජනි අයියේ කාලෙකට පස්සේ ඔයාට මැසේජ් එකක් දැම්මේ කියලා අපේ නැෂී ජායල ඉඳන් මැසේජ් එකක් දාලා තිනවා. එයා සින්දුවක් ඉල්ලලා තිනවා. අද නම් දෙන්න බැරි වෙයි. හෙට අනිවාර්යෙන් දෙන්නම්. අද වෙලාමදිනේ. අම්මා තමරාව එකතු කරගන්න කියනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ජනි අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තින්නේ මහවිල යටියන්තොට මහවිලින් දැන් සඳමාලි. ඔමාෂා දුව රනිද පුතා රසින්ද පුතා චුටි මැනික චෙනෝෂා හස්බන්ඩ් සුසන්තවත් එකතු කරගන්න කියලා තියෙනවා. මං එකතු කරගන්න. ජනි මමත් net අහගෙන ඉන්නේ. අනුරාධපුරේ ඉඳන් නිපුණි අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා අපිට මාලා මැසේජ් එකක් දාලා තියෙනවා. එයා අහගෙන ඉන්නේ අපිව තල්දුවේ තියෙන දුල්නිත් බේකරිය ඉඳන්. මහත්තයා සරත්වත් එකතු කරගන්න කියනවා. සුබම සුබ සතියක් වේවා ජනි. අපිට නම් වහිනවා. පන්නල කොටු ඇල්ලේ ප්‍රසංගියක්ක තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ටවුන් ගිහිල්ලා උදේ. ඊට පස්සේ ආපු ගාමම මාව අහන්න පටන් අරන්. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ අපේ උදයන් ඉන්නේ එතුමි. මාතර කිංකිණිවයි, චතුමිවයි, යසාරවයි, ඒ වගේම තමයි බණ්ඩාරවිල DD කාස්ටීරියෝ එකේ ඩිලාන් බබා බබාවයි මේ කට්ටියම එකතු කරගන්නවා. හයි හයි ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියන්නේ ෂර්මි, එයාගේ දුව ෂණුවත් එකතු කරගන්න කියනවා සින්දුවකට. කලවාණ ඉඳන් අපේ පුෂ්පක්ක මැසේජ් එකක් දාලා තිනවා. එයාගේ හස්බන්ඩ් ප්‍රියන්තවයි, දුවල දෙන්නවයි, මාවයි එකතු කරගන්නවලු. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ජනී මල්ලි, අපි දේදුරු මාවත සද්දටම හගෙන ඉන්නේ. මේ වෙලාවේ ඉඟුරු දාලා තේ බොනවා කියලා අපිට ඒ වෙලාව අනේ දැන් තමයි තේ බොන්නේ. අම්මෝ කටුබැද්දි නිශානි අක්කා. ජනී අපිවත් සින්දුවකට එකතු කරගන්න. වරුකාගොඩ අනුර ගාමන්ටගේ සෙට් එක බොස් ඉන්නවා. ඒ වගේම තමයි සඳුනි, ලක්ෂි, රමණි, සාම, සමන් මලි, තමරා, හිනුකි, දේවි මේ හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. අද නදී ඇවිල්ලා නැහැලු. එහෙම තමයි කියලා දෙන්නේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. LPT ඉඳන් පුන්සරා, ඔයත් කතා කරා කියලා අපිට මැසේජ් එක දාලා තියෙනවා. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා වැඩ කරන ගමන් අපිව අහගෙන ඉන්න රුවන්වැල්ලේ පූජා බණ්ඩ මං හිතන්නේ මැසේජ් එක දාලා තියෙන්නේ. ආලෝක ඒ කට්ටිය ඉන්නවා කියලා කියනවා. මට හරි අමාරුයි සමහර මැසේජ් කියව ගන්න. ජනි පැටියෝ, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මැසේජ් එක දාලා තින්නේ. මොරෙල්ලේ ටී ෆැක්ටරි එකේ වැඩ කරන සෙට් එක කට්ටියම එකතු කරගන්නවා.

ඇවිල්ල ඇවිල්ල ගින්දර කෙල්ල ඇවිල්ල තියෙන්. යන්න කලින් මතක් කරන්න ඕනි. නේත්‍රාභි වන්දනා මහා ධාතු නමස්කාරය මෙවර පැවැත්වෙන්නේ බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ ප්‍රේන්ද කරගෙන. ඒ වගේම තමයි මෙවර කසාගල එක්ක නෙත් FM අපි සංවිධානය කරන තේපැන් දන්සල පැවැත්වෙනවා එතනදී. ඉතින් ඒක හන්දා අපි හැමෝම මේ පාර පොසොන් එකට බණ්ඩාරවෙල යන්න වෙලාව වෙන් කරලා තියාගමු. ඒකනම් මතක් කරන ගමන් එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්න හදන්නේ මයිලපිටියේ අපි වහගෙන ඉන්නවා කියලා මේ වෙලාවේ සැලෝන් දිනේශ්‍රීගේ සෙට් එක මැසේජ් එකක් දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් මේ කට්ටියවත් මතක් කරන ගමන් තමයි යන්න හදන්නේ. අපි ආයෙත් හෙට උදේ 10ට දේදුණු මාවතෙන් හම්බ වෙමු. එතකම් පරිස්සමින් සන්තෝෂෙන් ඉන්න. ගිහින් එන්නම්.

0: FM Anupaha, FM Anuhatrai Dashma Ata, Net FM. Te Dunumavata, Te Dunumavata.
1: Brought to you by
2: Atunulake Namahubavana Ratapurama Rasa Ganayana, Aulesama Rasa Karakana, Mather Freela Noodles, Taste Ke Trustika.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
5: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 213 336.
6: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වනවා.
7: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
8: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
9: අලුත් තැන කාටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලි අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්. නුවණ දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කන්ද උඩ රට මහනුවර පොත් දැක්ම ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හේදී. සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර් නිල රේඩියෝව නෙත් FM.
10: රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි ගුවාවා, මයි ටැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල් වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
9: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.

0: ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක් TikTok YouTube Facebook WhatsApp ඇතුළු app 9කට non-stop data 40GB extra data unlimited calls SMS 1000ක් රුපියල් 1598කට Mobitel 1598
0: හයි වේලාව එකයි

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න crib ශ්‍රී ලංකා
1: බයෙන් බය අලුත් වන අලුත් පැයි දිවස්ම ඇත්නියුස්
5: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර ගත වූ පැය 24 තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 1069 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 47179ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා පැවසුවේ. සිදු ඇති සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 28ක්. රෝගීන් සංඛ්‍යාව මෙලෙස ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් මෙරට රෝහල්වල ධාරිතාවය මේවන විටත් ඉක්මවා ගොස් ඇති බවත් මෙය දිගින් දිගටම සිදුවහොත් සමස්ත රෝහල් පද්ධතියම කඩාවැටීමේ බරපතල අවදානමක් පවතින බවත් ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා වැඩිදුරටත් පැවසුවා. ඊළඟ net news පෙරවරු දෙකට පස්වරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය Serendip Green Plantation Private Limited.
6: Kindara Handava.
7: Brought to you by
8: Sumudu Matupita Nisa Endan Innat Pahasui Leak Wennet Na.
9: Fems Ayaka Oyata Oyawa Mage Arinne Na.
10: වැඩිවන ලීසිං බර සහැල්ලු කරන්න KD Rice අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KD Rice Leader 125 bike එකට ඩිස්කවුන්ට් එක රුපියල් 1,077,462,94 කතා කරන්න.
11: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540.
12: FM 95 94.8

0: Manupahen, Anu Hatarai Dashamaten, Kinder Handava Vidbashi.
1: Dawal lekhai vinari navayai velama. Api lage Kinder Handava hagini inna katiyawa ikutu karaganna thamai last vela. WhatsApp ekek sahena katiyak inna. Okkotama kalin kiyannone ada nikan 10 mat ekulahata wage. මාව බලන්න අපි නෝර පැටි කී හැටද කලින් දවසක් ඇවිල්ලා අයියෝ මාව හම්බ වෙන්න බැරුව හරියම දුකෙන් අම්මත් එක්ක හැරිලා ගිහින් තිබ්බා. හැබැයි අද ඔෆිස් ඇවිල්ලා මම ප්ලේලිස්ට් එක දදා ඉන්නකොට මට ඔෆිස් එකකින් කෝල් එකක් ඇවිල්ලා කියනවා මෙන්න භාෂාවට ලිස්න කෙනෙක් ඇවිත් ඉන්නවා කියලා. අනේ හරියම සන්තෝසයි. Thank you so much මාව බලන්න අවට. දෙක කාදරේ හැටද මං ඇවිල්ලා WhatsApp එකෙන් මෙහෙම මෙහෙම උඩින් පල්ලේ මෙසේජස් බලාගෙන යනකොට මට පේනවා හයි ගුඩ් ආෆ්ටර්නූන් වාෂි. අද අපි ඔබ බලන්නෙනෝ මයි වයිෆයි බබාල දෙන්නයි එන්නේ. වාට රස ටැග්කුත් අරගෙන එන්නේ. අනිවාර්යෙන් හතරට කලින් එනවා. ඒ හින්දා යන්න එපා අපි එනකන් කියලා කියනවා. අනේ දෙයනේ සෑහෙන දොර ඉඳලා මෙහෙම එනවා කියලා කිව්වහම කොහොම කියන්න දෙකට වචන නේද? කලබලයක් නෑ කීයට හරියන මම එනකන් ඉන්නම් හරිද? මම දෙකක් ආදරේ. පරිස්සමට එන්න හදිසියක් නෑ හොඳේ. හරි ඊට පස්සේ මෙන්න මේ කටියවත් අපි එකතු කරගමු. අපි ලගේ ගින්දර හැන්දෑවේ ඉන්න හැන්දෑව අහගෙන ඉන්න කටිය. හයි වස්තු ගුඩ් ආෆ්ටර්නූන්. අද අපිටත් වහිනව කමන්න දෙන්න ලස්සන සින්දුවක්. පස්සර ශම්මි තෙපලි දෙවලේ ශශි දානික බාතික සුමේදක්ක තමයි මෙසේජ් එක ගෙවලා තියෙන්නේ. කලුතර තුසෙත් කල්හරියක පුංචි විනෝත හගිරි ඉන්නවලු. කැනඩාවලින් ෂන් ඇන්ජි මිෂෙල් ඒන්ජල් ඒන්ඩ්‍රියන් නික පුංචි සොෆියා තිනවලු. අද නම් උමා දෙකක් ඕනි. හැමෝටම දෙනවා අපිට නෑලෝ. අන්න අඬ වරු කාරය හැමදාම දෙනවා. මන් තරහයි. දෙකම දෙක කාදරින් කැටියම එකතු කරගන්නවා. හරිද? ඊගාට භාෂියෝ ඔයා එන්නත් කලින් ඉඳලා අපි නෙත් අහනවා. ඒත් භාෂි ඔයාව අපි හැමෝටම හිත්වලට තදින් දැනුණා. ඉතින් ඔයාට මෙසේජ් නොකළත් ඔයා එනතුරු මග බලාගෙන ඉන්නවා. අපි මේ ලෝකෙට එද්දී කිසිම දෙයක් අරගෙන එන්නේ නැහැ. මේ ලෝකෙන් යද්දී හිත පුරවන් යනවා. යන් ඒත් ඔයා ගම්පහ DR ගම්මටිකේ මගේ ප්‍රියාණි අක්කා. ආදරේ ආදරේ මම ගොඩාක්. පහුගිය ටිකේ මෙසේජස් නැති වුණාම මම හිතුව මව අහන්න නැද්ද මාතික තරහ වෙලාවද්ද කියලා. හරියටම කියනවා නම් අර අපිට වැලි තලප ගිනල දුන්නට පස්සේ ඉඳලම ප්‍රියාණි අක්කගේ මෙසේජ් එකක් නැහැ. හරි දුකෙන් හිටිය මාව දැන් එපා වෙලාද කියලා. නෑ නෑ නෑ අහන් ඉන්නව නේද? ගම්පහ DR ගාමන්ට කිය වගේ ලොකු සර්වයි. පොඩි සර් ඩිලාන් එහෙම පරිස්සමෙන් ඉන්නවනේ නේද? ඊගාවට අපේ මිසොයි DR ගාමන්ට කිය වැඩ කරන ඔක්කොමලයි මම දෙක ආදරෙන් එකතු කරගන්නවා. ඔගලන්ට වඩුවක් කියන්න ඕනි. ගින්දර හන්දාවට අපු පළවෙනි තෑගාවේ ගම්පහ DR ගාමන්ට කිය කට්ටියකින්. ඉතින් මට තෑගේවන්න ඕනේ. හැබැයි ඉතින් ආදරේ දෙකෝ දෙකක් ආදරේ හරිද? සුබ දවසක් හදත් අහගෙන ඉන්නං කියලා දමිතය කියනවා. තැන්ක් යූ ආදරින් ඔවත් එකතු කරගන්නවා. හයි භාෂාක ගින්දර හැන්දෑව හන්න නැතුව පාලොයි රේඩියෝ එක කැඩිලා හදාගන්න දෙයෝ හදාගන්න. රම්පුතේ සුබ දවසක්. ගින්දර හැන්දෑව අපිත් අහගෙන ඉන්නවා. ලස්සන උමා දෙක දෙන්න ආදරේ හතරක් NSD ටේලර් ෂොප් එකේ මගේ අක්කා කියන්නේ ආදරේ නෙගතු කරගන්න දෙකක් ආදරේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහේලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
2: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට වට්ස්ඇප් කරන්න.
1: වේලාව දවල් 1යි විනාඩි 18යි.
3: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉදහරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
5: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබඩු නිෂ්පාදන. අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
6: Diva Fresh Daily Alert. එදිනදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනදා පැල්ලම් ඔබට ප්‍රශ්නයක්ද? එදිනදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strain Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට.
7: ජූනි 22 කිරිඳිවැල පොලාසල.
6: නව වැඩි දියුණු කළ Diva Fresh එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
8: ඉවසන මිනිස්සු අතහරින්නේ ඇත්තටමයි.
9: නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.

0: ධාතු නමස්කාරය.
1: උත්තම මුනිදා වඳින්නට, පොසොන් පොහෝදා පිළිවෙත් පුරන්නට
0: අපි බණ්ඩාර විල යමු. බණ්ඩාර විල යමු.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: AAT අදියර 1 සහ AAT අදියර 2 එකවර හදාරා. වසරක් තුළ AAT වෘත්තීය සුදුසුකම සම්පූර්ණ කර ඔබේ වෘත්තීය ගමන ෆාස්ට් ට්‍රැක් කරගන්න. අමතන්න 0112 559 669.
4: දැන් වෙලාව දවල් 1:20.

0: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 ඕකේ අදම කතා කරන්න 011126 636

தொள்ளாயிரத்தி விநாடி விசி துணை விளவ යටියන්ට තුෂාර අයියා ටයිටනික් සලෝනිකින් ආදරෙන් ඕව තෙකුතු කරගන්නවා අනේ උදේ ඉඳන් වැස්සලූ හැබැයි ඉතින් වැස්ස කියලා බලන්නේ කොල්ල වැඩ රොහන් අයියත් එක්කම දෙන්නවම ආදරෙන් නිකුතු කරගන්න ඔක්කොම වැඩ ලස්සන්ටම කරගෙන යන්න අර මම කියන විදිහට උතුරම් හරියන්න ඕනි මහත්තයෝ එවගේම තමයි තුෂාර අයියට අද අමතක වුණා හැබැයි ඉතින් සාමාන්‍යයෙන් නයි අර පීපල්ස් බෑන්ක් එක ගාව ට්‍රිවියල් පාකේ මගේ ටොක් ටොක් කොල්ල ටික අනිවාර්යෙන් එකතු කරගන්න කියලා කියනවා ඒ හින්දා ඔක්කොම ළම ආදරෙන් එකතු කරගන්නවා වැස්සේ තෙමි තෙමි අනේ හයර් දුවන ඔගොල්ලෝ කෝටවත් ඌතුරම් හරියන්න ඕනේ ඒ වගේම තමයි අපේ පැලන් පිටියේ හිරාණියකවත් අනිවාර්යෙන්ම තුෂාර අයව මතක් කරනවා ගාවට ආර අපේ රොටි කඩේ සෙට් එක අව ආදරෙන් එකතු කරගන්න මේ වැස්සේ නේද ඉංගුරු ප්ලේන්ටියක් එක්ක රොටි එකක් තිබ්බනම් හරි ගාවට මෙන්න මේ කටවත අපි දාගමු මේ සින්දු අහන්න යන සුබ වේවා ජය වේවා ගින්දර හඳාවට අපිත් එකතු වෙනවා කියලා මහරගම දුලානියක් කේනු ඊට පස්සේ පුසලාවි අනුරය ඔයාවත් එකතු කරගන්න බාෂි මන්දෙන් අවුරුද්දක විතර ඉඳන් ඔයාව අහනවා ඒක එදිනෙදා ජීවිතේ සාමාන්‍ය දෙයක් වෙලා හැබැයි ඔයා මේ ප්‍රෝග්‍රෑම් එක කරනවා කිව්වේ අනේ ඉතින් ලස්සන ළමයි ඔයාගේ ජීවිතේ තියෙන තියෙන පියවර සුබ වේවා හැමදාම සතුටින් ඉන්න දෙකක් ආදරේ උම්ම කෑගල නිදහස් මාවතේ කසුන් විරාජ් අනේ මම ආදරයයි ඔගලත් කරන කියන හැම දෙම ලස්සන්ටම හරියන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා මෙතන ඉන්න මෙතන ඉන්නේ ඔගල්ලා හයි බෝෂි අනේ ඔට කොහමද ලස්සන සින්දුව කෝනි කෝවනේ දැන් උම්ම නෑනේ පානදුරේ කුෂාන් අහන්නේ දැන් මෙච්චර වෙලා දුන්න ගින්දර මැණික අද තොහින ඔපි එකතු කරගන්න කියලා හැලීගොඩ චමිඳු මෝටර්ස් එකේ සෙට් එක කියනවා ජය වේවා වාශි ගැම්මට දෙහි අත කණ්ඩි අපි ඔව හගෙන ඉන්නේ අවුෂ් රම්බණ්ඩි බන්දලයි ගවට සචිනී මල්කාන්ති රත්නසිරි කටිය මාදරෙන් එකතු කරගන්න කියලා කියනවා අපේ මල්කාන්තිටයි සචිනිටයි රම්බොන්ඩිටයි උම්ම එකකු තෝනීලෝ සචින්ට නම් වෙනම එකක් ඕනීලෝ ඔයාගේ ආදරෙයි කියලා කියනවා අනේ වන්ද ඔන්න දෙකක් දෙන්න රණ්ඩු නොකර බෙදා ගන්න ඕනේ හරිද ඔච්චරයි පිරිමහ ගන්න හයි ගින්දර වාශි අපි චාමර ස්ටෝස් පනා පිටියේ කලුතර චාමර තනුජ කැටියවත ආදරෙන් එකතු කරගන්න හයි වහිනවනේ හොරගිරිය මොකක් සෙනසුරා දාවේ නැත්තේ කියලා අහනවා චූටි නිවාඩුවක් ගත්තා ඉතින් අපිටත් එහෙම වුව තියෙන්න පැයනේ ඔන්න ඔය සින්දුවකට මාවයි අම්මමයි මල්ලිවයි හිමියේ හිට ඔබා ගන්නලෝ අනනනේ මහිමි බබාවත් දාගන්නලෝ හුවත් දෙනවද කියලා අකුරැසි අශෝ අහනවා යකල මුදා නායක වෙළඳ සංකීර්ණයක් කොමලත් එකතු කරගන්නවා දෙකක් ආදරේ

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: දැන් වෙලාව දවල් 1යි විනාඩි 37යි.
3: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා

0: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
1: බය වෙන්න එපා වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක් තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක් කතා කරන්න 077 406 43 97
2: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන
3: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයමීට් වර්ණකාරකත් නෑ රසකාරකත් නෑ

0: happening, been a bit of a me. Happening, been a bit of a me.
1: Happy එකයන් ජනි එක දේ දුමාවත උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන්
2: හිත ඉල්ලන සින්දු ඇහෙන කින්දර හැන්දෑව විත්පාෂි
3: දවල් එකයි විනාඩි 39යි වෙලාව වල්පිට මුල්ල උපාලි අය කතා කළා හරියෝ මේ ඇයිට එක හුවයි උම්ම වැස්ස යෝනිලෝ ඔන්න එහෙනම් උම්ම වැස්ස ඔය ඇති පිරිමහ ගන්න හරිද ධම්මිතුෂන් විහිරංග කට්ටියත් එක්කම දෙකක් ආදරෙන් එකතු කරගන්නවා ලියුම එවන්න ඉති ඉක්මන්ට එවන්න යනකොට අරන් යන්න මට ඊට පස්සෙ වෙන මේ කටිව දාගමු සුද බෝලේ ලස්සන සින්දු ගොඩක් මට දෙන්න මලෝ පිටේ සුනිත් ග්‍රොසරි කෙනා එනකගේ මැසේජ් එක අම්ම පුතා තිසෝ නිගාවට හබි සුනිත් ගාල් ගෙදර හැමෝමයි මාමයි එකතු කරගන්නවා කියලා කියනවා නියමයි සුබ දහවලක් වාශි අපි තහගෙන ඉන්න ඔහන තිස්සපුර නිලන්තය දොයිසුරි ගාවට වයිෆ් සුමිත්‍රා කට්ටිය මාදරෙන් එකතු කරගනෝ මට ලියුම කිවලා අවුෂ් දෙකක ආදරේ තැන්කියෝ හයි ගිනි ගින්දරි අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න රිකිල්ල ගස්කඩ ලසන්ත වෝටර්ස් එකේ සුදර්ශන අයගේ මැසේජ් එක රිකිල්ල ගස්කඩ ත්‍රිවිල් පාකේ කොල්ලො කොමයි අපේ බරපිටිය වාරපිටිය සලෝනිකේ අයවයි කට්ටිය මේකතු කරගන්න අපිට උම්මා දෙකකු තෝනි හාද හාද හාද රණ්ඩු නොකර බෙදාගන්න හරිද ඊට පස්සේ රත්නපුරේ සතසේ සෙට් එකේ මෙච්චරකල් ඔයාට මැසේජ් එව්වේ මම තමයි මේ ඉන්නේ ඉතින් වාශි ආදරේ අපි ඔක්කොම හැමදාම අනේ ඇස්වහ කටවහක් නෑ ලක්ෂණ කෙල්ල මේක මගින් ඔයාට රත්නපුර සතසේ මැනේජර් මහත්තයවයි වැඩ කරන කොල්ලකෙ ලොක්කමයි දෙකව දෙකක් ආදරෙන් එකතු කරගන්න මෙන්න මේ සින්දු අයිතිරි ඔක්කොම ටිකයි අහන්න ඒ අතරේ ෆිම් සෑගෙනත් කියාගෙන යන්න ඔය මොන සුපර් මාකට් එකට ගියත් ෆාමසි එකට ගියත් ග්‍රොසරි ෂොප් එකට ගියත් අනිවාර්යෙන් මතක් කරලා මාසෙ බඩු ටික ගන්නකොට හරි කමන්නේ ෆිම්ස් ඇය අරගන්න හරිද පෑඩ්ස් අරගෙනම් ඕන තරම් වෙළඳපළේ තියෙනවා හැබැයි ඇඳගෙන ඉන්න පහසුව දෙන ඒ වගේම තමයි ලීක් වෙන්නේ නැති ගෙවන ගාන්ට උපරිම සාධාරණයක් කරන පෑඩ් එකක් තෝරගන්නවා නම් ෆිම්ස් ඇයම තමයි හරිද අනේ හින්ද තමයි මොංගෝගුල හැමෝටම කියන්නේ ගන්නකොට නම බලලා නම කියලා ගන්න කියලා එසලේ සයසෝ තත්ව සහතික දෙකත් එක්ක වෙන ෆෙම්ස් අය නියම කාලිටි අපි හැමෝටම දරන්න පුළුවන් ගානකට එන එකම සැනිටරි නැප්කින් එක

나와 레카 위나리 하탈리 사다이 빌라와 ඔයා බයික එකක් ගන්න හොයනවනම් මොංගලන්ටි කියනවා අර පෙට්‍රල් සුවඳට පවා දුවන කෙරි රයිස් ලීඩ් 1.5 පෙට්‍රල් බයික එක වාගේ කරගන්න මොකද මහතයෝ රුපියල් 7,95,500 වෙන බයික එක මේ දවස්වල ලක්ෂයක ඩිස්කවුන්ට් එකක් එක්ක 6,95,500 රට ගන්න පුළුවන් ඒ වගේම තමා ලීස් එකක් දාලා බයික එක ගන්නවනම් ලීසිංග ගාස්තු ඔක්කොම වැඩි වෙලා තියෙන වෙලාවේ ඩවුන් පේමන්ට් ඔක්කොම වැඩි වෙලා තියෙන වෙලාවේ ඒ වැඩි වෙච්ච ලීසිංග බර සහල් කරගන්න ඔලුවට ඔලුවට සහනයක් දෙන්න කෙඩි රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින් හිතා ගන්න බැරි සුවිශේෂී සහන රසක ගලන්ට දෙනවා මතකයිනේ කෙඩි රයිස් ලීඩර් 1.5 බයික එක කියලා කියන්නේ පෙට්‍රල් ඉතිරි කරන EFI ටෙක්නොලොජි එක කම්බයින් කළා 1.5 cc අධි බලත එන්ජින් එකක් දාලා හදපු නියම බයික් එකක් හදද ආගේ හන්ද තමයි මහතෙමික පෙට්‍රල් සුවඳට පවා දුවන්නේ ඉතින් ඒ නිසා පෙට්‍රල් ගිනි ගණන් වෙලා තියෙන වෙලාවේ තව ගණන් උස්සන්න කියලා අඩුම තෙල් ප්‍රමාණකින් ලකම දුරා කියන්න කෙඩි රයිස් වෙතින් ඔයත් මෙන්න මේ පෙට්‍රල් බයික් එක ගන්න මහතෙව ජපානෙට ටොයෝටා තියෙනවා ඉන්දියාවට ටාටා තියෙනවා ජර්මනියට බෙන්ස් තියෙනවා ලෝකේ හැම රටකටම ආඩම්බර වෙන බ්‍රෑන්ඩ් එකක් තියෙනවා අපිටත් තියෙනවා ඒ තමයි කෙඩි රයිස් ඊගාව පරම්පරාවටම දියුණු වෙමින් පවතින රටක් කියලා ලංකාව හඳුන්වන්න තියන්නේ නැතුව අපේ සල්ලි වලින් පිටරටවල් පෝෂණය කරන එක නවත්තලා අපේ රටේ සල්ලි අපේ රටේ මිතිරි කරමු. වැඩි විස්තර දැනගන්න වගේම ඔයාගේ බයික් එක තුග අවසන් වෙන කලින් ඉක්මනට වෙන් කරගන්න මෙන්න නම්බර එක කාල එකක් ගන්න 077 406 4397 077 406 4397 නුගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන් KD Rice Motor Company Private Limited වෙතින්.

දවල් ලෙඛා විනාඩි 52යි විලෝ. අපි ලගේ ගින්දර හඳාවේ පළවෙනි පැය ඉවර වෙන්න යන්නේ. හැමේ මට හොඳටම හති මම පොඩ්ඩක් දඟල දඟල හිටියේ. අපි මේ කොහොම කරන්නේ? මහතු ජීවත් වෙන කන්නේ නැන්ද? හැබැයි දඟලෙල්ල මාසෙකට එක දවසක් හරි නවත්ත ගන්න පොඩ්ඩක් ජීවිතයේ ඇත්ත කතාව තේරුම් ගන්න. පොඩ්ඩක් පන්සලකට ගියාට, පල්ලියකට ගියාට කිසි ගැටලුවක් නැහැ. හරිද? කෝවිලකට ගියාට කිසි ගැටලුවක් නැහැ. මනම් ભેදයක් නැතුව ඒ තුනටම යනවා. සාමාන්‍යයෙන් ජනවාරි පළවෙනිදා මම පටන් ගන්නෙ කොච්චි කඩේ චර්ච් එකටයි, එතන ඉස්සරහම තියෙන කෝවිලටයි, අපේ ගෙවල් ගාවම පන්සලටයි ගිහිල්ලා, එහෙම නැත්නම් බෙල්ලම් විලට ගිහිල්ලා. මං හිතන්නේ වාත් එහෙමයි. අන්න ඒ හින්දා මම උගලන්ට කියනවා මේ පාර පොසොන් එකට ආගම් ජාති ભેදයක් නැතුව අපි ඔක්කොමලා බණ්ඩාර වෙලා යමු. හද නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් දානේ 2026 බණ්ඩාර වෙලට තමයි අපි අරගෙන එන්නේ. මේ වැඩේට වැඩි පිටිපස්සේ ගොඩ දෙනෙක් කිනෝ විශේෂයෙන් මතක් කරන උරි බණ්ඩාර වෙල තරුණ බෞද්ධ සංගමේ, වගේම බණ්ඩාර වෙල පුෂ්පාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී ස්වාමීන් වහන්සේ, මේ සියලු දෙනා දායක සභාව සියලු දෙනා එකතු වෙලා තමයි නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් දානේ බණ්ඩාර වෙල පුෂ්පාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන පවත්වන සිළු වැඩ කටයුතු සූදානම් කරන්නේ. කවුරුත් දන්නවා ටවුන් එකේම තියෙන පන්සල කිව්වහම නේද? 26 වෙනිදා ඉඳන් 30 වෙනිදා වෙනකම්ම මේ පොසොන් දානයත් එකතු වෙන ඔයගලන්ට පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ නේත්‍රාභි වන්දනා ධාතු නමස්කාරය. ඊගවට ශ්වේත පූජා පොහෝදා වැඩසටහන් මාලාව, බැතිගී සරණියෝ, මේ හැම දෙයක් එක්කම එකතු වෙන්න පුළුවන්. වගේම පොසොන් තොරණ දන්සල් පහන් කූඩු සියල්ල දැක බලා ගන්න පුළුවන්. මිසෙන් ප්‍රතිපත්තියෙන් දෙයාකාරින්ම මුනිදු පුදන්න පොසොන් පොහොය වෙනුවෙන් අපි ඔබට ආරාධනා කරනවා බණ්ඩාර වෙල නේත්‍රාලෝක පොසොන් උදානයට එකතු වෙන්න කියලා. එතන ලංකාවේ දවන්තම සමාගමක් වන කසාගල සමූහ ව්‍යාපාරි ප්‍රධාන අනුග්‍රහය නෙතෆෙම් එක සංවිධාන කරන තේපන් දන්සල 28-29 දවස් දෙක පුරාවටම බණ්ඩාර වෙල පුෂ්පාරාම පූජා භූමියේදී පවත්වනු. ඉතින් ඇගේ පතේ විඩාව නිවා ගන්න තේ ආකාරයෙන් ඔයාලට පුළුවන්කම තියෙනවා. ඉතින් අපි හැමෝම පොසොන් එකට බණ්ඩාර වෙලා යමු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: දැන් වෙලාව දවල් 1:58.
4: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි කුවාවා මයි කැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතොස සුපිරි වෙළඳ සැල් වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
5: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට්. ඔබත් අදම රස බලන්න.
6: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.

0: තැන කාටම මෙලා කසාගල ග්‍රීන් සුප ශකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුලගම් පොළ කසාගල ග්‍රීන් සුප ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
1: Kiehl's within ඔබට සමදා හොඳම මිල සුදු සීනි කිලෝ එකක් දැන් රුපියල් 215යි මයිසූර් පරිප්පු කිලෝ එකක් දැන් රුපියල් 235යි අත්‍යවශ්‍ය භාණ්ඩ හා නැවුම් නිෂ්පාදන සඳහා හොඳම මිල Kiehl's within පමණයි කොන්දේසි සහිතයි
0: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773-273-540
2: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
3: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එක කතා අහන්න කියනවා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
0: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්
4: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වර
2: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
5: ක්‍රිස්ටිනා කෝටින් හනා එතන හිටපු එකම කාන්තා නියෝජකයින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ
2: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්
4: මේ අලුත් ඇපල් CEOට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
0: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
2: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් AlgoTowerට tune වෙන්න.
6: Brought to you by
0: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
7: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
2: Prime Residences වෙත නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo අදම කතා කරන්න 0710-777-333
8: සදාහරිත විවසායක සීනේට අත්ලක් සදාකාලික ආයෝජනයක්
2: දම්රු වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්
9: DFM Algo Town
10: ඉන්දර හැන්දෑව
6: Brought to you by
11: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
12: Fems ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ
13: වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන්න KD Rice අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක් තව KD Rice Lead 125 bike එකට discount එක රුපියල් 100,000ක් 0777-406-4997 කතා කරන්න
2: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540
14: ආ පැටියෝ කොහොමද
15: සින්දුවක් අහනවද
16: ඉතමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ ඉන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා
15: ආ මේක අපිලාගේ ගින්දර හැන්දෑව බ්‍රෝ
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
17: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක් TikTok YouTube Facebook WhatsApp ඇතුළු app 9කට non-stop data 4GB extra data unlimited calls SMS 1000ක් රුපියල් 1598කට Mobitel 1598
18: හයි වේලාව 2:02

0: ya. Oba weta gine inne.
1: Amma aadaren apita kavapu. Vakkadaka rasa. Divya kulubalu nishpadana. Ammage atgunaya. Serendi Brain Plantation Private Limited.
2: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
3: බයෙන් බය අලුත් වන අලුත් බය විමසුම at news.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ අභියාචනයක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නා. ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ හිටපු පාලක ලේකම් රේණුක පෙරේරා මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරී පත්වීමෙන් අනතුරුව ආනන්ද විජේපාල මහතා ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් කටයුතු කරන බවත් ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබුණා. මිලග net news පසාර තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news tutorial කී අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන ආවේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන

0: දිව අටින් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කින්දර හැන්දෑවා
2: brought to you by
3: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
4: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ
5: වැඩිවන ලීසිං බර සහැල්ලු කරන්න කේඩි රයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව කේඩි රයිස් ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100000ක් 077 462 94 කතා කරන්න
6: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 31 540
7: FM 95.

0: Det händer vad vi bashi.
1: හවස දෙකයි විනාඩි 7යි විලම අපි ලගින්දර හඳවහන දෙවෙනි පැය තමයි පටන් ගන්නෙ මේ පැයට තවට කෝල් කරලා WhatsApp එකේ chat එකට set වෙලා ඔය ඕනිම විදිහකින් සින්දුවකට කටිය dedicate කරන්න පුළුවන් අහතන මට කෝල් එකක් ආවා නම කිව්ව ජයරත්න ගමගේ කියලා මම කෙනෙක් කිසිම දෙයක් ජයරත්නයට ඇහුන්නේ ඉතින් අපිට කතා කරගන්න බැරුව එයා එහෙ නම කියනවා මං කියනවා ඔව් මට ඇහෙනවා කියනවා ආයි නම කියනවා ඔව් මට ඇහෙනවා කියනවා අඩුම ගම අතහගන්න බැරි වුණා කොමහරේ අනිවාර්ව ආදරෙන් එකතු කරගන්න කරන කියන වැඩ කොහොම සාර්ථක වෙන්න ඕනි උතුරන්න හරියන්න ඕනි මහතයෝ ජය වේවා ඉගාවට ගාල්ලේ සීතක සැහෙන කාලෙකට පස්සේ වුණා අද කතා කරා මුකුන්දරේ චන්දිමානෝ රසකේ ජයතිලකය වයි ස්ටාෆික කොම එකතු කරගන්න කෙලකිනෝ සින්දු ටිකක් අහන්න බොරලන්දේ මගේ කුසුමාවතී අම්ම කතා කළා අද යා මොනවද දන්නවද කන්න හදලා තියෙන්නේ දවල්ට කිරිකොස් හදලා මාළු හොදි හදලා මුකුණු වෙන්න මලවලා මේව කොහොමද දෙයනේ අහගෙන ඉවසගෙන ඉන්නේ මට ඕනි කටක් ආ අනේ ආදරෙන් එකතු කරගන්න කාලා වේලා පරිස්සමට ඉන්න ඕනේ හරිද ඔයා යෝගී දුවයි ගෙදර කොමලව මාදරෙන් මතක් කරනවා ඒ වගේම අපේ සූර්යවව මුවන් පැලස්සේ ලියන රචයියවත් එකතු කරගන්න කියලා කිව්ව සින්දුවක් අහන්න ඔන ලියන රචයියා ඔවත් ආදරෙන් දාගන්නෝ මේ පැයි ලෑස්ති කියලා තියෙන සින්දු ඔක්කොම ටිකම අහන්න ඉගාවට දුවයමු WhatsApp එකට අනේ ඔගලමට කොච්චර ආදරෙයිද නේද WhatsApp එක පිරෙන්න මෙසේජ් තියෙනවා බලමු කියලා ඉවර කරගන්න පුළුවන් වේද කියලා කැගල ශාන්ත ටේලර්ස්ලා අනේ ආදරෙන් එකතු කරගන්නවා ඒ වගේම කැගල නිදහස් මාවතේ සුපිරි බයිට් කඩේමගේ රාණියක් කැගල උපත් කඩේ සෙට් එක පලාතේ යන්න බරුව ඇති සුවඳ ඇතිනේ ආදරෙන් එකතු කරගන්නවා ගින්දරි අපි තහගෙන ඉන්නේ මාතර නෝමල් ටේලර්ස් ජය වේවා මිහිරි හඬකින් මුළු රටක්ම සනසන කුමරියයි ඒ හඬ අහන්නට මගේ හිතත් හැමදාම මග බලයි මයික්‍රෝෆෝනේ නිහාලුවට ඔබ ආඩම්බරයි ඒත් වාශි මගේ හදවතේ රිද්මය ඔබම විතරයි රේඩියෝවේ නැහෙනේ හඬට මම පෙම් කළා ඔබේ සිනහවෙන් මගේ පාළු ජීවිතය හැදුණා සජීවීව මගේ හිතේ හැමදාම ඔබ රැඳුණා මගේ ආදරේ ලොකුම තෑග්ග ඔබෙන් මට ලැබුණා හයි මණික හැමදාම වගේ ආදරේ කුවේට ඉඳන් අචිනියක තමයි මෙසේජ් එක වල තින්නේ ආදරේ කරන කොමලා ඔම ලංකාවෙන් දාලා ඔයා කුවේට් ගියේ සැප ගන්න නෙවෙයිනේ නේද හින හැබෑ කරන් ආපහු ලංකාවට එන්නනේ ජීවිතේට කරන්න නොහිතපු දේවල් කරන්න වෙනවා ඇති ඔය ගිහිල්ලා හැබැයි ඒ ගන්න මහන්සියට දවසක ප්‍රතිඵල ලැබෙන්න ඕනේ උතුරම් හරියන්න ඕනි මහත්තයා ආදරෙන් එකතු කරගන්න අචිනියක ඔයාව හරි ඊගවට ලක්ෂණ භාෂි කිම්ලේ තුදු නෝනේ රිවර් ටැනේ ඈ අනේ ආදරේ අනේ මේ පුංචි රටේ කොතැනක දී හෝ මතු කවදා හෝ යලිය පහමු වේවි අනිවාර්යෙන් අමතක කරන්න එපා අදත් ණයට හෙට මුදලට උම්මයි කෝනිනේ සීතල බණ්ඩාරවිල රංජන් රාමනායක අයියා නෙමේ රංජන් රත්නායක අයියා ආදරෙන් එකතු කරගන්නවා ඔයා එන්න පොසොන් එකට ටවුන් එකේ පන්සලට හොඳේ හෙලෝ ගින්දරි වාශි සුදු මැණිකේ සුබ සන්ධ්‍යාවක් අපි ගින්දර හැන්දෑව අහගෙන ඉන්නවලෝ මං ආදරෙයිනි හරිද ඔයාට උතුරන්න හරියන්න ඕනි මැණිකේ දිගම දිග උම්ම එකකු තෝනි හුවකු තෝනිලෝ නාරම්මල අඹගම්මන කැඳ කඩේ නිමල් අයියා දම්මියක් අයි පැටව දෙන්නයි තාදරෙන් එකතු කරගන්නෝ දිග ඇතිදෝ

Hi, Sudhakar. Vinadi da, hatarai vilava. Hi, Sudhu. Mama Korea vali nuan. Matat lasana sinduak dendi khele keno. Nuan aya adre nekutu karakannan jaya viva. Vadu endi April likhe magea. Nishant aya. Vedikarinu kumala maat. Adre nekutu karakannu alasti kele tene sindu seyrama tiko ahana jaya viva. Hi, Bashi api maharukuma janata maavate setika. Chamo chamara mirinda igavata rasanga. Milindaya, ni khatiya malasana sindhu ke tekatu kregana apilata umma dekaku thoni khela kiyeno. Aduna dena umma khavada dennada? Igaata, ane mage gindariyo. Mata lasana sindhu akone? Mage makkara patiyatai, mata umma deka khone. Namgam kiyanne pa adrei dekama deka. ඔයාටයි ඔයාගේ මකර පැටියටයි ඕක දෙකෙන් වැඩි කරලා ගන්න සුබ දහමදා ගම් පහට නම් ඊයර ඉඳලම ඇස ලස්සන සිංදුවකට අපිවත් එකතු කරගන්න කියලා ගම් පහ ජයන්ත ගෝල්ඩ් ක්‍රියේෂන්ස් එකේ කට්ටිය කතා කරනවා නෙමෙයි කියනවා දෙකක් ආදරේ දෙතොල් සලා හින හින විට ඔයා හරිම ලස්සනයි කතා කරන විට කටහඬ ඊට වඩා ලස්සනයි ගලා හැලින අදහස් නම් හරිම ලස්සනයි නෙත් FM හැඩ කරන භාෂ්‍ය ලස්සනයි අනේ අලුබෝමුලේ ජගත් රෝහණ ලෙන්නම් ලස්සනම ලස්සන සින්දු වක් නෙවෙයි සින්දු ගොඩාක් අපි තහගෙන ඉන්නේ මම උපනායක නරිසෙන් චතුරංග වයිෆ් ප්‍රියංග

ඉතින් වාශී ගින්දර හැඳවට අපිත් ආවා. කළුතර චන්දි අතලු ෆැමිලික ඔක්කෝම ආදරෙන් එකතු කරගන්නම් හරිද? ඒ ගාවට සුබ දහවලක් ගින්දරී. අදනම් ගින්දර ඉන්නක හොඳයිලු, මොකද දවසම වහිනවල. දෙමං හන්දේ නාලක ටේලස්ගේ බොස් නාලකේ වගේම රෝයි පත්තව පෙරුම් නිලංග මම නිශාන් හෙවවසම් සුබ දහවලක් ආදරෙන් ඔක්කෝම එකතු කරගන්නා. හයි වාශී, මම උඹලන්ටට බැමිනියන් වෙලා ධම්මයක් කානේ අපි තාම හගෙන ඉන්නේ. හැමදාම මෙසේජ්නකලට හගෙන ඉන්නවා. එකතු කරගන්න හස්බන්ඩ් වසන්ත පුතා මිනිදෝ ඒ වගේම තමයි අම්මවයි තාතවයි ස්පෙෂලි ඔයාමයි එකතු කරගන්නවා කියලා කියනවා. උතුරන්න හරියන්න ඕනේ ඉතින් ඈ. ජයෝ වේවා.

වාශිමැනික ඔව හැමදාම ඇහුවා. ඒත් ලියන්න බැරි වුණා සති තුනක් අසනීප වෙලා හිටියා. අද තමයි ෂොපික ඇරියේ ලස්සන සින්දුවක් දෙන්න මම කුරුණෑගල තෝර වතුරේ මාෂිකා ටේලර්සිකි උදේශිකා. ආදරෙන් එකතු කරගන්න අක්කා. දැන් කොහොමද ඔයාට සනීපෙන් ඉන්නවද? ඉතිරි චූටක් ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා දෙකක් ආදරේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට WhatsApp කරන්න.
1: දැන් වෙලාව හවස 2 විනාඩි 23යි.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තැඟි වැඩි වෙලා.
3: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
6: පහේ ශිෂ්‍යත්වය නිසක ජයගෙනෙන සතර ශිෂ්‍යත්ව ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. වෙනස වටහා ගන්න. අනුකරණවලින් ප්‍රවේශ සම්බන්ධ. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.
1: NVQ Level 5 පිළිගැනීම සහිත පාසල් කාලය තුළදීම අඩු කාලයකින් අඩු පිරිවැයකින් නිම කළ හැකි AAT වෘත්තීය සුදුසුකම සමග අදම ඔබත් ලියාපදිංචි වන්න. අමතන්න 0112 559 669.
7: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
8: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
9: ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයකේ සහත්යට දහඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ප්‍රශ්නයක්ද? එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම හොයාගෙන අපි එනවා ඔබේ වෙළඳ සැලට. ඔබත් වෙළඳ මහත්මයෙකු හෝ මහත්මයක් නම් අපේ net කණ්ඩායම දිනයේ උදේවරුේ ඔබේ වෙළඳ සැලට ගොඩ වෙලා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම මොකද්ද කියලා අහනකොට ඔබත් දීවා සැෂේ පැකට් එකක් හෝ ඕනෑම දීවා පැකට් එකක් ලබා දුන්නොත් ඒ වෙලේම ඔබට මුදල් තැගක් දිනා ගන්න පුළුවන්.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට WhatsApp කරන්න.
10: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන්

0: නමස්කාරය.
1: උතුම් බක්කුල මහසෑයේ වටා හිඳවෝ තථාගත මුනි ධාතුන් වහන්සේ.
0: බක්කුල සීවලී ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ.
1: තායිලන්ත සංඝ මහරජ පිරිනැමූ ධාතුන් වහන්සේ. ඔබේ නෙතින් දැක වඳින්න පුතන්න සාදු නාද දෙන්න.
0: ජූනි 27 28 සහ පොසොන් පොහෝදා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම මහා විහාර පින්බිමේදී
1: පොසොන් තොරණ, පහන් කූඩු, දන්සැල් ආදී ආමිස පූජාවන් පිරී නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානේ අසිරිය දැක සිත් නිවා ගන්න.
0: මේ පොසොන් පොහේට අපි බණ්ඩාරවිල යමු.
1: අනුශාසකත්වය පූජනීය පොල්කම්පුර ඉන්දානන්ද නාහිමි.
0: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය.
2: ප්‍රධාන අනුග්‍රහය
3: අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
1: අනුශාසකත්වය පූජනීය පොල්කම්පුල ඉන්දානන්ද නාහිමි.
0: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය.
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
5: A-Level වාණිජංශයෙන් හදාරන සිසුන්ගේ පළමු තේරීම AAT. අඩු කාලයකින් අඩු පිරිවැයකින් ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකම හිමිකර ගැනීමට අදම AAT සමග ලියාපදිංචි වන්න. අමතන්න 0112 559 669.
6: දැන් වේලාව 2:27.
1: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
7: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 ඕකේ. අදම කතා කරන්න 0112 536

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: දැන් වෙලාව 2:32.
3: අලුතෙන කාටම මිලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0112 627 787 87 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්.
4: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සෝයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
5: Coca-Cola රසද නොතිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 23 කැබතිගොල්ලෑම. ජුනි 24 පරාක්‍රමපුර.
6: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස, දිව්‍ය කුළුබඩු නිෂ්පාදන, අම්මගේ අත්ගුණය. සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
7: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
8: diva fresh daily alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම් වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
9: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව diva fresh වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව diva fresh.
10: මිරිස් කුඩු ස්වල්පයයි, තුන පහ කුඩු ස්වල්පයයි දාලා හොඳට මිශ්‍ර කරන්න.
11: ළමයි සෙල්ලම් කරන්න ගන්න දේව දැන් වෙළඳපළේ සුලභ වෙලා. ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්වයෙන්, රසයෙන්, ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම.
12: කෘතිම රසකාරක වර්ණක හා ලුණු වලින් තොර විජය තුන පහ. ලොව ස්තරම කොත්තමල්ලි සූදුරු උළුහාල් කුරුදු එනසල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම්ම නිපදවයි.
11: මුළු තැන් ගෙටම
12: විජය තුන පහ. අපේ රසය රටේ සැමට.

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පුහෝදා
1: නිත්‍යෆම් ශ්වේත පූජා ශ්වේත පූජා
0: බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ටාංග උපෝසතය සමාදන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවින් දම් දෙසුම් අහන්න
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න
1: නිත්‍යෆම් ශ්වේත පූජා ශ්වේත පූජා
0: පුසුන් පුහෝදා අපි බණ්ඩාරවෙල යමු අපි බණ්ඩාරවෙල යමු
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොල ඉන්දානන්ද නාහිමේ
0: සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය

ஹவசத காய் வினாடி தாய் விளம்பர் அனுராதபுரி நிமாலய கதாக்கலாம். திருஷா பாதித அப்பே ஆலோக்கும் ஆதரி நிகத்து கிடைக்கணும். தேங்க்யூ சோ மச் மாவா ஹகிரி இன்னொன்று கந்தைக்க பிறந்து திக்கம் திக்கா கொகுல கோட்டுவோம் மாமா ஆதரை உன ரெண்டு டுக்கரை பிதாகணும் நீ ஹரே. ගොඩා කටේ නෝ වට්සප් එක පැත්තේ ඒ හැමෝම එකතු කරගන්න කලේ මොගලන්ට ෆෙම්ස් අය ගැන මතක් කරන්න. පීරියඩ්ස් මන් දන්නවා ආට මාරම පේන්ෆුල් නේද? ඒ වේදනාව කොහොමද කියලා ඇත්තටම තේරුම් කරන්න තේරෙන්නේ නැහැ. ඒක හරිම කායිකවත් මානසිකවත් වේදනාව වරයි. හැදෙන්න කලිනුත් තමාරේ, හැදුනට පස්සේ තමාරේ. කොලි කොටින්ම කියනවා නම් සමනේ එදිනෙදා අපි ආසාවෙන් කරපු කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැති දවස් තමයි පීරියඩ්ස් කාලේ කියලා කියන්නේ. ආසාවෙන් කවපු දේවල්වත් කන්න හිතෙන්නේ නැහැ. මහා වියර්ඩ් ක්‍රේවිංස් එනවා. එක එක දේවල් ජීවිතේට කාල නැති එක එක ඒවා කාල බලන්න හිතෙනවා. එහෙම දේවල් වෙනවා. හරිද? ඔක්කොමත් හරි. කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නැති දවස් නෙමෙයි පහුවෙන්නේ පීරියඩ්ස් හදුනහම. ඉතින් එතකොට ඔය දවස්වලටම සෙට් කළා තමයි අපිට අපරාධ කියන්න බෑ. නේචර් එකෙන් එක්සෑම් සෙට් කරන්නේ හරිද? ඊගාවට මොනා හරි අපි ට්‍රිප් එකක් එහෙම යන්න ප්ලෑන් කරන් හිටියනම් ඔක්කොම සෙට් කරන ගාන්ට කාලෙ බලලා අන්න එහෙමයි හරිද? ඉතින් ඒ නිසා ඒ වගේ දවස්වලට උනාත් කිසිම වෙනසක් නැතුව ඩේ ටු ඩේ ලයිෆ් එකේ ඔක්කොම දේවල් ටික ලස්සනට කරගෙන යන නම් අර සපෝටිව් පාර්ට්නර් කෙනෙක් ඕනේ. ඒ කියන්නේ ලීක් වෙන්නේ නැති, ඇඳගෙන ඉන්නවාද කියලා තේරෙන්නේ නැති ගාන්ට හොඳට ඔයාට සපෝට් එකක් දෙන හොඳ පෑඩ් එකක් ඕනේ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය ගැන මතක් කරන්නේ. ෆෙම්ස් ඇය ඕනම ෆාමසි එකකින් ඕනම සුපර් මාකට් එකකින් ඔගලන්ටත් ගන්න පුළුවන්. හරිද? හයි භාෂි මැනිකේ, නංගේ අපි ඔයාගේ කටහඬට ආදරේ කරපු තරමක්. ඔයා උත්තරා ටීච වෙලා හිටපු කාලේ ඉඳන් අපි ඔයාට ආදරෙයි. සත්‍ය කතාව ඇහුවෙත් ඔයා හින්දා. අනේ අන්න ආයපාරක් උත්තරා ටීචර් මතක් කළේ යන්න. උත්තරා ටීච්ගේ දවසක් ඔවිනෝවින් සත්‍ය කතාව මතක් කරන හැමෝටම තාමත් මතකයි කියන්නේ නේද? නොකර යන්නම බෑ. ඔන්න බාතිය එක්ක තරහ වෙලාලු. හරිද? කෝල් එකකින් දැන් බාතියට බනිනවලු. හරි, බනිනව නෙමේ, දන්නත් උත්තරා ටීචර් ඇවිල්ලා මම වගේ නෙවෙයිනි, පුදුම තරම් අහිංසකයිනේ. එතකොට එයා මෙහෙමලු කතා කරන්නේ. හලෝ, ඇයි කෝල් කරේ? මං කිව්වනේ මට කතා කරන්න දෙයක් නැහැ කියලා. ඒ ඇති හැබැයි ඇත්තමයි උත්තරා ටීචර තාම ඔගොල්ලෝ ආදරේ. අනේ එයයි මායි බැලුවා මහසට පොළොව වගේ නේ. මට ජීවිතේට ඒ තරම් අහිංසක ආදරවන්තයක් වෙන්න නම් බැරි වෙයි. මං සෑහෙන නපුරේ. හරි, එතකොට කොහොම හරි යටියන්තට මහවිල සුදර්ශනියක් මං හිතනවා චූට්ටක් හරි ඔයාගේ ආසව මොමිෂ් කර ඉෂ්ට කරා කියලා. දුවල දෙන්න සඳසි ගිහංග මේ කටිය මේකත කරගන්න කියලා කියනවා. ඔයා අපේ හිතට ගොඩාක් දැනුණ කෙනෙක්, ෆැමිලි එකේ කෙනෙක් වගේ. අනේ මගේ දුවට උම්මා දෙකක් දෙන්න ආදරෙයි මැනිකේ. ඔයා අපේ මතකේ හැමදාම ඉන්නවා කියලා කියනවා. මගෙත් එහෙමයි. මං ඔගල කෝටුව දෙකම දෙකක් ආදරෙයි. ඊට පස්සේ ලස්සන ෆැමිලි එකක ෆොටෝ එකක් තියෙනවා. කාගෙද මේ කියලා තමයි මම බලන්නේ. ආ වෙයිනේ. අනේ මැනිකේ, අපි ඔයාට ආදරෙයි. මගේ දුවගේ ඊයේ බර්ත්ඩේ එක තිබ්බා කියලා මෙසේජ් එකක් එවලා තියෙනවා. ලස්සන ෆොටෝස් ටිකකුත් එවලා තියෙනවා. ලස්සන පවුලා හැමදාම ආදරෙන් ඉන්න මේ අපේ සයිප්‍රස්වල සුජීවක්කගේ ෆැමිලි එකේ කට්ටිය ආවනි මාව බලන්න නේද? දෙකම දෙකක් ආදරේ වගේ හැමදාම සන්තෝෂෙන් ඉන්න පවුල පිටින්ම සන්තෝෂෙන් ඉන්න සුජීවක්කටත් ඉක්මනට හිනොක්කුම හැබෑ කරගෙන ලංකාවට එන්න ලැබෙන කියලා මම ප්‍රාර්ථනා කරනවා. හරිද? අනේ සුදු පුතේ, මේ ටිකේ මාට මෙසේජ් කරන්න බැරි වුණා. හැබැයි හැමදාම අහනවා
ඒ උදේ 8ට විතර දැම්මහම අපි උදේ 8ට විතර දැම්මහම හවස තමයි ඕෆ් කරන්නේ. ඔයත් එක්ක අපි සතුටින් වැඩ කරනවා. අපි ප්‍රියංකර මල්ලි බූට් එක කාලා රැවුල කපලා. අයියෝ හරිම කතායලවා. ඉතින් අපි හඟුරන්ගෙත ශානි කටේ ලසගේ කට්ටිය. ඔයාට අපි ගොඩාක් ආදරේ පුතේ කියලා කියනවන. ඈ කොල්ලෝ බූට් කෑව කියලා රැවුල කපනවද? නේ හනිච්ච. අනේ කොලම ආදරේ ඉතින් ඈ. දෙකක් ආදරේ ඔයාට කවුරු ආදරේ නැතත් ඔයාට භාෂා ආදරේ. හැලව. ගින්දර හඳාව හගිරින්නේ අපේ සිංදුවකට එකතු කරගන්න ෆැමිලිකේ ඔක්කොම ආදරේ දෙකම දෙකක් භාෂා නංගියෝ කියලා මාළඹේ කාන්ති අක්ක කියනෝ. මමත් ඔගලන්ට දෙකෝ දෙකෝ දෙකෝ දෙකක් ආදරේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: හවස දෙකයි විනාඩි 45යි වෙලාව.
4: Ladies and gentlemen.
3: ආදරේ ආදරේ ආදරේ ආදරේ ආදරේ ආදරේ ගොඩාක් හොඳේ. මෙහෙම කියන්නේ මගේ පස්සර නදී අක්කා. මෙහෙට හොඳට ඕම ඇස ඔය පැත්තටත් එහෙමයි කියලා හනෝ. එහෙමයි එහෙමයි. හැබැයි ඔන්න දැන් නම් චූටක් පායල තියෙන්නේ. කොමහරියෝ තෙමින්නතෝ පරිස්සමට ඉන්න හරි. දෙකම දෙකක් ආදරෙන් එකතු කරගන්න. මම ගොඩක් හැටි ඉන්නව එකතු කරගන්න. ඒ අතරේ මං ඔගලන්ට කියනවා. ජපානට ටොයෝටා කියන තියෙනවා. ඉන්දියාවට අපේ අපේ ටාටා කියලා කියන එකක් තියෙනවා. ජර්මනියට බෙන්ස් තියෙනවා. ලෝක හැම රටකටම ආඩම්බර වෙන්න බ්‍රෑන්ඩ්ස් තියෙනවා. හැබැයි අපිටත් බය නැතුව ලෝකෙට කියන්න පුළුවන් නම් මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා බ්‍රෑන්ඩ් එකක් ගැන නේද? එහෙම එකක් දැන් තියෙනවා මහතියෝ. ඒ තමයි කේඩි රයිස්. අපිට දැන් වෙනස් වෙන්න කාලේ හරි. ණයබරින් නිදහසුණු අනාගතයක් අපේ දරුවන්ට හරි හදලා දෙන්න. අපේ රටේ කේඩි රයිස් අපි ආඩම්බරින් පාවිච්චි කරමු. අපේ රටේ සල්ලි අපි ඉතුරු කරමු. හරිද? කේඩි රයිස් හදනවා ඉලෙක්ට්‍රික් බයික් එකක්. ඒ වගේම පෙට්‍රල් බයික් එකක්. කායිකක ෆීල් එක උගලන්ට දෙන ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් එකක්. මේ වර්ග තුනම ලංකාව නිෂ්පාදනය කරන ප්‍රථම සහායක ආයතනය තමයි කේඩි රයිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් කියලා කියන්නේ. මේ දවස්වල අපි හැමෝටම කියනවා ලක්ෂයක ඩිස්කවුන්ට් එකක් ඇත්තේ කරගන්න කේඩි රයිස් ලීඩ 125 පෙට්‍රල් බයික් එක කියලා. මේක හදලා තියෙන ළමයි 125 cc අධි බලතල එන්ජින් එකක් පාවිච්චි කළා. ඒ වගේම තමයි පෙට්‍රල් ඉතිරි කරන EFI ටෙක්නොලොජි එක කම්බයින් කළා. ඒ හින්දා පෙට්‍රල් සුවඳට පවා මෙයාට දෝන්න පුළුවන්. අනිත් එක තමයි රුපියල් 796500ක් වෙන බයික් එක ලක්ෂක මිලඩුව මේ දවස් ලෝකලන්ට ලැබෙනවා රුපියල් 6,95,500කට. අට මේ බයික් එක ගන්න පුළුවන්. ඒ වගේම තමයි ලීසින් ඩවුන් පේමන්ට් ඔක්කොම වැඩි වෙලා තියෙන වෙලාවේ ලීස් කළ බයික් එකක් ගන්න ඔයාට. ඒ වැඩි වෙච්ච ලීසින් බර සැහැල්ලු කරගන්න කේඩි රයිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් එකෙන් දෙනවා හිතා ගන්න බැරි සුවිශේෂී සහන ගොඩක්. මේ ඔක්කොම එක නියම බයික් එකක් ගන්නවා නම් පෙට්‍රල් සුවඳට පවා දුවන එක. එහෙනම් කේඩි රයිස් ලීඩ 125 බයික් එක තමයි. ඉල්ලුම වැඩි හින්දා තොග අවසන් වෙන්න කලින් ඉක්මනටම ඔයාගේ බයික් එක වෙන් කරගන්න. මෙන්න කතා කරන්න 0676 406 47 97 0676 406 47 97 වැඩි විස්තර ස්පෙයා පාර්ට්ස් ලංකාව පුරා මූණ තරම් තියෙනවා ගන්න. දෙවිනපුර මාල විජාලයක් ඉන්නව සේවා නියෝජිතයින් ඉන්නෝ. ඉතින් ඒ නිසා කේඩි රයිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින් ඔයාගේ බයික් එකත් පට්ට පට්ට ගාල වෙන් කරගන්න.

හවස දෙකයි විනාඩි 52යි අපේ ලගේ ගින්දර හන්දාව අදට අහන දෙවෙනි පැය අන්තිම සින්දුව තමයි. මේ අහන්න ලෑස්ති කළා තියන්නේ. පොසොන් එකට මොකද කරන්නේ? බණ්ඩාර වෙලේ. ඔව් අපි බණ්ඩාර වෙලේ යමු. හරිද? මේ පාර ශ්වේත පූජා පොහෝදා වැඩසටහනත් එක්කම නේත්‍රා අභිවන්දනා ධාතු නමස්කාරය, වැතිගේ සරණිය, පොසොන් තොරණ, දන්සල් පහන් කෝරු මේ සියල්ල දකින්න බණ්ඩාරවිල නේත්‍රාලෝක පොසොන් උදානයට ඔයත් එන්න. බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමයේ වගේම බණ්ඩාරවිල පුෂ්පාරාම විහාරස්ථානයේ එක්ව සිදු කරන නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානය බණ්ඩාරවිල පුෂ්පාරාම විහාරස්ථානයේ කේන්ද්‍රගෙන තමයි අපි මේ පාර පොසොන් එකට පවා තවන්නේ. ටවුන් එකේම තියෙන පන්සල කිව්වම හැමෝම දන්නවා නේද? ඉතින් ඒ නිසා ඉතාම බැති සිතින් ආරාධනා කරනවා එන්න අපි ඔක්කොමලාම බණ්ඩාරවෙලට යමු. විශේෂයෙන් කියනෝනි ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවල සේවක මහත්ම මහත්මීන්, ඉස්කෝලේ යන මගේ නංගිලා මල්ලිලා, දහම් පාසල් වල නංගිලා මල්ලිලා මේ ඔක්කොම එකතු වෙන ජූනි මාසේ 26, 27, 28 දවස්වල වැතිගේ සරණිය පවත්වන සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් 26 වෙනි දිනන් 30 වෙනිද වෙනකන් විවිධ පුණ්‍ය කටයුතු සිද්ධ වෙනවා ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන. පොසොන් තොරණ, දන්සල් පහන් කෝරු මේ සියල්ල ආමිසින් වගේම ප්‍රතිපත්තියෙන් මොනිදු පුදනව නම් බණ්ඩාරවිල නේත්‍රාලෝක පොසොන් උදානයට එන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා. ඒ වගේම ලංකා විද්‍යාවන්තම සමාගමක් වන කසාගල සමූහ ව්‍යාපාරි ප්‍රධාන අනුග්‍රහයෙන් නෙතෆෙම එක සංවිධාන කරන තේපැන් දන්සල ජූනි මාසේ 28, 29 දින දෙක පුරාවටම බණ්ඩාරවිල පුෂ්පාරාම පූජා බොහොමේදී පැවැත්වෙනවා. ඉතින් අපි හැමෝම පොසොන් පෝයට බණ්ඩාරවිල යමු.

0: ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයසස් වූයේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 87 ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
1: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 0112 437 1250.
2: රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි ගුවාවා, මයි ටැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස්, කාගිල්ස්, ආපිකෝ, සතොස සුපිරි වෙළඳ සල් වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.

0: මාතර ෆ්‍රීලන් චීස් රස සෝයාකක රස බලමුද? මාතර ෆ්‍රීලන් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
1: තැන කටම මේලා කසාගල ග්‍රීන් සුප ශකා මාතල අතුර කිරිය මුල් ේරියාව ආරම්මල ගනි මුලකම් පොල කසාගල ග්‍රීන් සුප විතරක් නෙවේ ඔබ අති ඇති මුතල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1120777 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
2: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
3: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
4: හැමෝම බැහැගන්න රත්ති ත්‍රීන්වන්තේ බොන්න. රත්ති ත්‍රීන්වන්තේ විතරයි
5: මල්ලි. ඇයි රත්ති ත්‍රීන්වන්තේ කම බොන්න කියන්නේ?
4: කිරි, තේ, සීනි එක පැක් එකේ නෙස. කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි. අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ. කාලේ හරි වටිනවනේ සර්.
5: රත්ති ත්‍රීන්වන් පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා.
4: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්.
6: රත්ති ත්‍රීන්වන් දවස අතරතුරේ බොන කිරිතේ.
7: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
8: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
9: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
10: එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුබ කරගන්න.
11: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
10: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
12: ගින්දර හැන්දෑව
13: brought to you by
14: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
3: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
15: වැඩිවන ලීසිං බර සහැල්ලු කරන්න කේඩී රයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව කේඩී රයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100,000ක්. 0777 406 4497 කතා කරන්න.
16: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
17: ආ පැටියෝ කොහොමද?
18: සින්දුවක් අහනවද?
19: විදමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ එන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා.
18: මේක අපිලාගේ ගින්දර හැන්දෑව බ්‍රෝ.
20: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
21: හොඳම මිලට ක්වොලිටි 100%ට 300% වාසියක්. TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු ඇප් 9කට non-stop data, 4GB extra data, unlimited calls, SMS 1000ක්, රුපියල් 1598කට. Mobitel 1598.
22: දැන් වේලාව හවස 3යි.

0: ඔබ වෙත ගෙනෙන්නේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
2: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
3: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම at news.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල මොළගොඩ ප්‍රදේශයේ සිදු වූ රියනතුරකින් පුද්ගලිකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් දස දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා. පොලිසිය පැවසුවේ මහනුවර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ රථ 6ක ගැටී එම අනතුර සිදු වී ඇති බවයි. යානුව අදාළ බස් රථයේ තිරෝදත දෙකක් වෑන් රථ දෙකක් ලොරතයක් සහ යතුරු පැදිය කෙලස ගැටී තිබෙනවා. අනතුරෙන් තුවාල ලැබුවන් කෑගල්ල රෝහලට තුලත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ. බස් රථයේ දුරා කෑගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිලග net news පසරු 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news hotel කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ
1: අම්මා ආදරෙන් අපිට කවපු
5: ඔබට නිෂ්පාදනය

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් ගින්දර හැන්දෑවා
1: Brought to you by
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
3: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
4: වැඩියට ලීසිංග් බර සහැල්ලු කරන්න කේඩි රයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව කේඩි රයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක් 077 406 4497 කතා කරන්න
5: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540
6: FM 95 94.8

0: Dere hen der var vi bashi.
1: හවස තුනයි විනාඩි 5යි වෙලාව. මේ කෆි ලගේ ගින්දර හන්දෑව හංගින්න අන්තිම පැය.

අවසතුන විනාඩියටයි විලව. අපි ලැගිගෙදර හැඳවේ අන්තිම පැය. මේ පැයටත් කෝල් කළ වට්සප් එකේ චැට් එකට සෙට. ඉතින් කොමලාටම සින්දුවක් ඩෙඩිකේට් කරමු ඉතින් අහන්න. කෝල් කරපු මිදමෙයව දාගමු. පොරණ මාලනියම කතා කළා එයා අසනීපෙන් ඉන්න. වටි මොනින්ම සනීප වෙන්න කියලා. මං ආදරෙන් ආදරෙන් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා හරිද? අයවා මට හෙට කෝල් කරනකට අදර වඩා ගොඩාක් හොඳ වෙලා ඉන්න හරද? ඉගාවට සූරියවැව මුවන් පැලස්සේ ලියන රච්චි අයියා. අද කතා කරලා මගින් එක පාට අහනෝ. හැලෝ, මම මේ පැත්තෙන් හැලෝ, කවුද මේ කියලා හොම හදවතේ තාත්ත කතා කරන්නේ කියලා. මං දැන් කල්පනා කරනවා කවුද කවුද කවුද කියලා. ඔන්න මතක්නා ලියන රච්චි අයියා කියලා. අනේ මං ආදරේ, ඔයා තික්මන්ට සනීප වෙන්න ඕනේ හරිද? ආට දෙකම දෙකක් ආදරේ. ෆැමිලිකේ ඔක්කොම ලොමත ආදරෙන් මතක් කරනවා. ඒ වගේම ලියන රචයයේ කියන්නේ කිව්වා බොරලන්දි කුසුමාවති අම්මවයි, මාබිම කාන්ති අම්මවයි, ගාලේ සමන් මුදලාලිවයි කට්ටිය මාත ආදරෙන් මතක් කරන්නේ කියලා. ඔන්න එහෙනම් එකතු කරගන්නවා හරිද? හරි වැඩක් නෑනේ, මේගොල්ලෝ දැන් එකම පවුලක් වගේ. එහෙම කියනකොට ගොඩ පිටියේ කුසුමාවති අම්මවත් මට මතක් වෙනවා. වහිනවද? අද අඹගහයට ඉන්න විදියක් නැද්ද? වහිනවද? ආදරෙන් එකතු කරගන්නවා අනේ ඔයාව. හරි ඊට පස්සේ පැලන් පිටියේ හිරාණියක්ක කතා කළා. දැන් චුට්ට චුට්ට චුට්ට චුට්ට හිරාණියක්ක රිකව වෙන ගමන් ඉන්නේ. ඉතිරි ටිකත් ඉක්මනට සනීප වෙන මේ ඔක්කොම ලෙඩ වෙලානේ. උපාලි අයවයි දිනෙතුයි මගේ සුදු මහත්තයා නිතුමිනයි දිරිනි මාධවි කට්ටියම එකතු කරගන්න. එයා කියනවා දැන්වත් ආදරෙන් කතා කරන්න එපාලෝ, සැරෙන් කතා කරලා යන්නලු හිත හදාගන්න. ඔව් මම මෙතන ඉඳන් සැරම සැරයි. ආදරෙන් එකතු කරගන්නවා හරිද? ගින්දර භාෂි මැනිකා අපි තවම අහගෙන ඉන්නේ. සිංදු ගොඩාක් දෙන ෆැමිලිකෙ ඔක්කොමයි ඔයාව එකතු කරගන්නවා. දෙකම දෙකක් ආදරෙන් මම කටුනායක සුනේත්‍රාකා ආදරෙන් එකතු කරගන්නවා. අක්කා පරිසුමට ඉන්න අපි අටියන්තුට පීපල්ස් බෑක් එක ගාව ත්‍රිවිල් පාකිකි කොල්ල සෙට් එක ආදරෙන් එකතු කරගන්න හොඳේ. පරිසුමට ඉන්න ඕනි, ජය වෙන්න ඕනි හරිද? ඊට පස්සේ හයි හයි භාෂි අක්කා, ඔයාගේ වැඩසටහන අහගෙන ඉන්නේ. මට පුදුම සැනසීමක් දැනෙනවා එහෙම ඉන්නකොට. හැමදාම අරගෙන එන සිනා පිරුණ ඔයාගේ කටහඬ, ඒ ලස්සන වචන, අර දෙන උම්ම එක, අපිට දෙන ආදරයට ගොඩම ගොඩක් ආදරේ. අනේ මං ආදරේ අනේ. දැරණියගල රම්දේ, මං දැරණියගලින් රන්දි ඔයාට පිස්සු ඇටනු කියලා තමයි ඔයාලා තියෙන්නේ. ආදරේ කියලා ආගි ජීවිතේ කරන කෙන හැම දෙම හරියන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා හරිද? හරි ඔහොම ඉන්නකෝ. මං ඔයාගේ අන්තිමට මහපු ප්‍රශ්නයට උත්තරයක් ටයිප් කරලා එවන්නම් හරිද? හයි ඉන්ද්‍රි, පබෝටත් තියෙන ප්‍රශ්නම ඉන්න ඉන්න මම මේගලන්ට උත්තර දීලා එන්නම්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට වට්ස්ඇප් කරන්න.
1: වේලාව 3:16.
3: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්. ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්

0: ප්‍රශ්නයක්ද? එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම හොයාගෙන අපි එනවා ඔබේ වෙළඳ සැලට. ඔබත් වෙළඳ මහත්මයෙකු හෝ මහත්මයක් නම් අපේ net කණ්ඩායම දිනයේ උදේවරුේ ඔබේ වෙළඳ සැලට ගොඩ වෙලා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම මොකක්ද කියලා අහනකොට ඔබත් දීවා සැෂේ පැකට් එකක් හෝ ඕනෑම දීවා පැකට් එකක් ලබා දුන්නොත් එවෙල්ලේම ඔබට මුදල් තැගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම් ඉන්න.
1: ජූනි 24 ගම්පහ රතනැවතුම් පොලේදී.
2: නව දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
1: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න 0112125125 මතන්න BYD ගරුසරු කොන්දේසි සහිතයි.
3: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773 273 540.

0: happening when they love me. Happening when they love me.
1: හැපී එක යහන්න ජනි එක දේදුු මාවත උදේ දහයේ ඉඳන් දවල් එක වෙනකන් වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ඔබ ඒලෙවල් වලට කුමන විෂය ධාරාවක් තෝරගත්තද රැකියා ලෝකයට පිවිසීමේදී මූල්‍ය කළමනාකරණ දැනුම අතිශයින්ම වැදගත් AAT සමග ලියාපදිංචි වී ඔබේ සිහින සැබෑ කර ගැනීමේ පළමු පියවර තබන්න අමතන්න 0112559669
3: වේලාව 3:20
2: ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 ඕකේ අදම කතා කරන්න 0112 536 636
3: දවල් වෙනව නම් ආසයි දැන් හවස වෙලා. හවස 3:21 වෙලාව. අපේ රිකී ලගස්කඩ අරුණායේ කතා කළා. අරුණායේ කියනවා මොන වුණත් ඉතින් නේද? මගේ කැස්ස සනීප කරපු මිනිස්සයනේ. අනේ බයි තියාගන්න අරද කල්ලෝ. දෙකම දෙකක් ආදරෙන් ඉඟුතු කරගෙන ඔයාව. Thank you. හැමදාම මාව හංගින්න ඕනට කොච්චර හරි ට්‍රයි කළ ඇඟිලි රිද්දෙනකන් ඩයල් කළ කුමාරි කෝල් එකක් ගන්නවට හරිද ආදරින් එකතු කරගන්න. හරි ෆෙම්ස් ඇගෙනත් කියාගෙනම යන්න. ගැලමයිනේ පුරුද්දට ළඟ තියාගන්න එක හොඳ පුරුද්දක් හරිද? ඔගේ කායිකේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔෆිස් එකේ ලොකර් එකේ වෙන්න පුළුවන්, හෑන්ඩ් බෑග් එකේ වෙන්න පුළුවන්, ස්කූල් ගෙනියන බෑග් එකේ වෙන්න පුළුවන්, ක්ලාසස් ගෙනියන බෑග් එකේ වෙන්න පුළුවන්, ගෙදර කබඩ් එකක අල්මාරිය වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ටිකක් වැඩිපුර තියාගන්න. මොකද සමහර වෙලාවට අපි දන්නේ ඉවර වෙලානේ. ඇයි ඉතින් කවර හරි උදව්වකට ඉල්ලුවම දෙන්න වෙනවනේ. හදිසියක් වුණාම කවර හරි ගෑනළමෙක්ට ළඟ තියෙනවා නම් නොදී ඉන්න හිත දෙන්නේ නැහනේ නේද? ඉතින් දෙනවා. ඊට පස්සේ ආපහු රීෆිල් කරගන්න අමතක වෙනවා. එතකොට මොකද වෙන්නේ? තිබ්බටි කිවර වෙලා අයියෝ නෑ ඕන වෙලාවට නෑ. අනේ හින්ද තමයි කියන්නේ ස්ටෑන්ඩ් බයි ලෑස්ති පිට ඉන්න. සමහර වෙලාවට අපි ගොඩාක් ස්ට්‍රෙස්ෆුල් වුණාම, ඇඟ ගොඩාක් මහන්සි වුණාම පීරියඩ්ස් ඉක්මන් වෙන්න පුළුවන්, පරක්කු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා රූටින් එක වෙනස් වෙච්ච දවසකට වුණා අපහසුතාවයකට පත් නොවි ළඟම තියාගන්න කියලා තමයි මං ඔයාලට කියන්නේ. අනිත් එක තමයි ෆෙම්ස් ඇය කියලා කියන්නේ ලීක් වෙන්නේ නැතුව ඇඳගෙන ඉන්න පහසුවක්.

ISO තත්වසහතික දෙකත් එක්කම එන ගෙවන ගාන්ට උපරිම සාධාරණයක් කරන පෑඩ් එකක්. මීට වඩා ලාභදායී පෑඩ් එකක් තිබ්බොත් කියන්න ඕනි. හරි, අපි මෙන්න මේ කටිව දාගමු මේ සින්දුව අහන්න. මට මතක් වෙනවා අපේ සඳුනිව මෙයන්ගොඩ සඳුනිය ආසයි ප්‍රින්ස් සුදී ප්‍රියන්ත මහත්මයාගේ සින්දුව අයට ඔයා අහගෙන ඇති අද ආදරිනව එකතු කරගන්නවා. මට දිග මැසේජ් එකක් එවලා තියෙනවා. ඒ ටික මම මට විතරක් තනියෙන් කියවන්න කියලා තියෙන නිසා මං සද්ද කරලා කියන්නේ. කොමාරි. අනේ කුලියා පිටේ ජයන්ත අයියා. මං ඔයාට දෙකම දෙකෝ දෙකම දෙකක් ආදරේ. ආදරේ නෙගතු කර ගන්නව පරිස්සමට ඉන්න හරිද? හයි අක්කා, මට අද හරිම සතුටු ඔයාව බලන්න පුළුවන් වුණු එකට. ඔයාව දැක්කම මට මොනවද කතා කරන්න කියලා හිතා ගන්න බැරි වුණා. ආදරේ යකේ ගොඩක් මම නෝරා. සීරියස්ලි මේකෙල්ල මගේ දිහා බලාගෙන ඉන්නවා කිසිම දෙයක් කතා කරන්න. මං ඒත් ඇහුවා ඇයි මේ ලැජ්ජ වෙලා කතා කරන්න කියලා. මම දකින්න ආසයි කියලා පෙරුම් පුරුල වතාවක් ඇරිලා හම්බ වෙන්න බැරුව හැරිලත් ගිහිල්ලා දෙවෙනි වතාවෙත් ආවම බොම්මට්ටෙක් වගේ හිටිය කතා කරන්නේ කොලං කෙල්ල. අනේ මං දෙකම දෙකක් ආදරේ හරිද? ඔයාවයි අම්මවයි ආතරින් එකතු කරගන්නෝ මේ වැස්ස දවසේ. මාව බලන්නව ලස්සනම එයාගේ අතින් හදපු ලස්සන මල් බොකේකකුයි. ඉගාවට මන් දන්නේ ඇමටි කියන නම මොකද්ද කියලා. හැබැයි ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් වලින් මෙයාගේ අතින්ම හදපු එකක් මාර ලස්සනයි ඒක. ඉගාවට අම්මත් එයාගේ අතින්ම හදපු ලස්සන දෙයක් මට ගෙනල්ලා දුන්නා. Thank you so much දෙන්නටම. මට හැමදාටම ළඟ තියාගන්න පුළුවන් ඒවා.

ගොඩක් භාෂීමටත් ලස්සන සිින්දුවක් දෙන්න. මම අම්පාරේ කමලා. මගේ ෆොබලිකය කුමයි මෙතහර හැමෝම එකත කරගන්න කියල කෙනෝ සිින්දුටිකහන්න. අපේ තාදරී කියල කෙනෝ. තැංකෝ ආදරෙන් ඔක්කම එකතු කරගන්නයි. හයි භාෂයක් කිමැනිකා. අපිත් වැඩ කරන ගම ගින්දර හැඳෑවාහගරීම සිින්දුවක් කහන්න එකතු කරගන්න. ඉංගුරක් ගොඩ දම්මික මෝටසිකේ සාරංගය හේෂන් මල්ලේ නිමන්තමල්ලේ වගේ තාරකය පසන් මල්ලේ. දෙකම දෙකක් ආදරේ උම තුනක් කොණී කියලා කියනවා. දෙකක් ආදරේ නම් උම තුනක් මොකටද? උම දෙකක් ඉල්ලන්න දැනගන්න. දෙකක් ආදරේයි මා. හෙලෝ භාෂී, මාතාව හගිනිනේ සිංදුවකට එකතු කරගන්න මාතලේ රත්තට වසන්ත පෙරේරා. අනේ බොහොම ස්තුතියි අයියේ, මාත ආදරේ ආදරෙන් එකතු කරගන්න අයත් කරන කියන හැමදේම තුරන් හරියන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. හයි භාෂී, අපි කමරුමුල්ල රොටි කඩෙන්. මං සුජීවා, මගේ හස්බන්ඩ් අජිත්, ඒ වගේම අම්මවයි පුතාල දෙන්නවයි දෝල හතර දෙනවයි ඉන්දික මල්ලෙවයි ටයිටනික් සුනෝනිකේ තුෂාර අයවයි වැඩ කරන කට්ටියමයි ඔක්කොමලාම එකතු කරගන්න කියලා කෙනව සිඳුටිකහන්. ජය වේවා! ආට ගොඩක් ආදරේ, සතුටින් පරිසවින් ඉන්න හැමදාම. මම පානදුර ශ්‍රී සිරි ටයිල් ෂොප් එකේ චමින්දාය. මාත් දෙකම දෙකක් ආදරේ චමින්දාය. ආත් කරන කියන හැමදේම සාර්ථක වෙන්න හරියන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. මට ලැබුණු අමතක කරන්න බැරිම දේ තමයි ඔගලන්ගේ ආදරේ. ඉතින් ඒකට මං හැමදාම ණයයි. හයි භාෂෝ, මාතාව අහගෙන ඉන්න මාවත් එකතු කරගන්න. මම සීදුවේ ෂෙසී කියලා කියනවා. ෂෙසී මැනිකා, මාවත් ආදරෙන් එකතු කරගන්න. සුදු බෝලේ මම අනුෂක කෑගල්ලෙන්. අපිට වැහි දෙයියෝ දෙනවා. අවුලන්නේ අපි අත් එක්ක සින්දු අහගෙන ඉන්නවල. වැහි දෙයියෝත් එකතු කරගමලු සින්දු ටික අහන්න. ආදරේ යනේ ආදරෙන් ඔගල කොමලම එකතු කරගන්න. ඊ ගාවට හයි භාෂකා, ෆස්ට් ටයිම් තමයි මම මෙසේජ් එකක් දාන්නේ. සින්දුව කෝනි මටත්, මම දැරණිය ගල ශාන්ත. දෙකක් ආදරේ.

0: Deva with Bashi.
1: සතුන විනාඩි තෙස් දෙකයි වෙලාව අපි ලගකින්දර හැඳෑවි තව චෝටි බ්‍රේක එකක්.
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරලිය වයසසූයේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජනශක්ති ලයිව් අසූයේදීත් ඕකේ. අදම කතා කරන්න 0112 136 636.
3: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
5: විරැකියාවට තිත තබමින් හැකියාවට රැකියා ලබා දෙන සදා හරිත ප්ලාන්ටේෂන්. ඔබේ සිතැඟි පරිදි රැකියාවකට මෙන්න අවස්ථාව. එන්න අනාගත සුරක්ෂිතතාවයෙන් සැදුණු සදා හරිත ප්ලාන්ටේෂන් වෙත. සුදුසුකම් සපිරි ඔබ වෙනුවෙන් රැකියා රැසක් අප අතේ. ජීවිතය ජයගන්න තීරණය ඔබ අතේ.
1: වට්සප් කරන්න 0176 441 1648. ඊමේල් කරන්න careers@sadaharita.com. සදා හරිත සමග බැඳෙන්න.

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පොහෝදා.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ටාංග උපෝසතය සමාධන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවෙන් දම්දෙසුම් අහන්න
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: පුසුන් පොහෝදා. අපි බණ්ඩාර විලයමු, අපි බණ්ඩාර විලයමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොළ ඉන්දානන්ද නාහිමේ.
0: සංවිධාන සවිය බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය.
2: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
3: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එක කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
0: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්.
4: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වෙනවා.
2: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
5: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජකයින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
2: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්.
4: මේ අලුත් ඇපල් CEOට ලින්ක්ඩ්ඉන් අකවුන්ට් එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
0: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
2: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
6: Brought to you by
7: අලුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
8: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
2: Prime Residences වෙත නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo අදම කතා කරන්න 0710777333
9: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
10: දම්රු වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්.
11: FM Algo Town.

කල්පනායි විනාඩි 45යි වෙලාව. අදට අපිලගේ ගින්දර හඳා වහන අන්තිම විනාඩි ටික තමයි මේ යන්නේ. කටි ගොඩාක් ඉන්නව එකතු කරගන්න. කෝල් කරපු යාව තමයි මුලින්ම මතක් කරන්නේ. අයිෂා සඳමාලි මහනුවරින් කතා කළා ආවයි ෆැමිලි කේ ඔක්කොමයි එකතු කරගම. ඊට පස්සේ අපි කුලියා පිටි ජයන්තය. ඔයාට මම දෙකම දෙකක් ආදරේ කියලා දන්නවනේ නේද? ඒ ඇති ඒ ඇති. ඔය අවයි අම්මමයි එකතු කරගන්න ඉගාවට ගාල්ලෙ මල්කි. මගේ බුල්ට උතන කෙල්ල. උතුරම් හරියන්න ඕනේ ඉතින් හරිද? හැමදාම කතා කරා වුණාට මල්කි මට මේ වෙනකන් නොකියපු රහස දැන් දවස් දෙකකට තුනකට විතර කලින් කිව්වා. ඒක කිව්වම ඇත්තමයි පපුවම ඇවිල්ලා ගියා. අකා ඔයාට මෙච්චර කාලයක් කිව්වේ නෑ. හැබැයි මගේ ඇස් දෙකම පේන්නේ නෑ කියලා. ඇස් දෙකම පේන්නේ නැති හැබැයි මගේ කටහඬට ආදරය කරන ඔගොල්ලෝ කී දෙනෙක් නම් මම අහනවද නේද? ඉතින් මං ඔගොල්ලෝ හැමෝම වෙනුවෙන් හැමදාම කරන ප්‍රාර්ථනාවම අය අයත් කරනවා. කොම කොම හරි ජීවිතේ ගැට ගහගන්න මහන්සි ගන්න බුල්ට ඔතල හරි මොනවාම හරි ක්‍රමයකින් නේද ජීවිතේ උත්සාහ දරන ඔගොල්ලෝ කෝටම උතුරම් හරියන්න ඕනි මහත්තයෝ. ඒක තමයි මම හැමදාම කරන ප්‍රාර්ථනාව. මල්කි මම දෙකම දෙකක් ආදරේ නොවත් එකතු කරගන්නවා. හරි ඔය ඔක්කොම එකතු කරගෙන මං කැදල් එන්ටර්ප්‍රයිසස් ලගෙනත් මතක් කරනවා. ජීවිතේ නික ලේසි නෑ. ජීවිතේ හීන හැබෑ කරගන්න එකත් ලේසි නෑ. සමහර වෙලාවට සමහර හීන අපි ඇචීව් කරන්නේ අපි වෙනුවෙන්ම නෙමෙයි. සමහර හීන අපි ඇචීව් කරන්නේ එක්කත් අපේ දෙමව්පිය වෙනුවෙන්, එහෙම නැත්නම් අපේ දරුවෝ වෙනුවෙන් නේද? සමහර වෙලාවට ඒක අපේ යුතුකමක් වගකීමක් වගේ දැනෙන හින්දා ඒ දේවල් ඇචීව් කරගන්න කවදාවත් කන්න හිතපු නැති කටුත් අපි කන්න පෙළඹෙනවානේ. අන්න ඒ වගේ හීන දැකලා කටු කාලා චීටි ඩංකැල කරන්දාගත්තන දැන් වෙලාව හරියෝකි ගේ පොඩ්ඩක් හදාගන්න. හරිද? ලං ඔයාගේ අතේ මෙවිදි ලොකු සල්ලයක් නැති වෙන්න පුළුවන්. හැබැයි විශ්වාස කරන්න ඔයාගේ බජට් එකට හරියන්න ඔයාගේ අවශ්‍යතාවයට ගැලපෙන්න ඔයාට ඕන කාලෙදි ගෙදර වැඩ ෆිනිෂ් කරලා දෙනවා නම් තැනක් විශ්වාසවන්ත සේවාවක් සපයනවා නම් ඒ කැදැල්ල එන්ටර්ප්‍රයිසස්ලා. අපි හිතමු ගේ සම්පූර්ණ වියදම ගේ හදන්න යනවා 150. ඒ 150ම එකපාරව දෙන්න ඕනි නෑ. අතේ තියෙන ගානේ යන්නට දෙන්න. ඊට පස්සේ ඉතිරි ටික අට මාසික වාරික විදිහට පොලියක් නැතුවම ගෙවාගෙන යන්න ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙහෙම සේවාවක් සපයන්නේ කැදැල්ල එන්ටර්ප්‍රයිසස් විතරමයි. වෙන වෙන ව්‍යාජ ආයතන වලට රැවටෙන්නේ නැතුව මාර්ගම ඇල්හෙන රෝඩිකේ තියෙන කැදැල් එන්ටර්ප්‍රයිසස් එකට මෙන්න. එන්න කලින් අනිවාර්යෙන්ම අපොයින්ට්මන්ට් එකක් දාගෙන මෙන්න නම්බික කෝල් කරන්න. 0774-392-3250 ගන්න. ඒ නම්බික බිසී වගේ නම් අන්තිම ඉලක්කම විතරක් එක විදිහට වෙනස් කරලා 0774-392-3250 එකට ගන්න. එතකොට වැඩි විස්තර කොහොම ඔයගලන්ට දැනගන්න පුළුවන්. අපිටත් සිංදුවක් දෙන්න අපි කරන්න ඕගොඩ පූර්ණ රබ ඉන්ඩස්ට්‍රීස් එකේ රබ බුෂ් නිෂ්පාදනය කරන සමනයයි අජිත අයයි. ආදරේ නංගියෝ ගොඩක් කියලා කියනවා. ගොඩක් එපා දෙකක් ආදරේ වෙන්නමට ඒ ඇති. චෝටිවත් මහන්සියක් දැනෙන්නපා ඔය වැඩ කරන කාටවත්ම. හයි භාෂෝ අපේ දුව ඕලෙවල් පාස්. කිතුල් කළ චන්දනී අක්කා කියන්නේ. කැෂේම එක්සෑම් ගොඩ නේද? මම විශ් කරනවා ඕලෙවල්ස් ගොඩදාගත්ත වගේම කෙල්ලට ජීවිත ඉතිරි කඩේම ලස්සන්ටම කරගන්න ලැබෙන්න කියලා. මම ආදරෙන් එයාට විශ් කරා කිව්වා කියන හරිද? ඊගවට ආදරණීය භාෂේ නංගී සුබ හැන්දෑවක්. අනේ කවුද මේ මැසේජ් එකේ වන්නේ කියලා තමයි මට හිතාගෙන බෑ. බිරියානි කඩේ බියංකා අක්කා. අනේ ආදරෙන් එකතු කරගනෝ ඔයාවත්.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: හවස 3:48 යන්න වෙලාව ඇවිල්ලා. යන්න කලින් මං ඔගලන්ට කියනෝ ඕනම හදිස්සියකදී ඕනම ට්‍රැෆික් වෙලාවක රෝද දෙකක් තමයි ඉතින් පිහිටට ඉන්නේ නේද? ඔය ලොකු ලොකු වාහන පදින මොන මහත්තුරු ගාව බයික් එකක් නම් ගෙදර තියෙනවමයි. ඔය අලුතින් බයික් එකක් ගන්න හොයනෝ නම් දැන්වත් අපිට අපේ කියලා කියන්න පුළුවන්. මේඩ් ඉන් ශ්‍රී ලංකා එකක් ගමුද? මේක ඇවිල්ලා එක්ස්පෝර්ට් ක්වොලිටි බයික් එකක්. ස්පෙෂලි කියන්න ඕනි අපේ රටේ ඉලෙක්ට්‍රික් බයික් එකක්, ඒ වගේම පෙට්‍රල් බයික් එකක්, ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් එකක්, මේ වර්ග තුනම ලංකාවේ නිෂ්පාදනය කරන ප්‍රථම සහායක ආයතනය තමයි කෙඩි රයිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටෙඩ් කියලා කියන්නේ. ඉතින් අපේ රටේ සල්ලි අපේ රටේ මිතුරු කරන ගමන් පෙට්‍රල් සෝදට පවා දුවන මේ කාලෙට ඉතාම ලාභදායි බයික් එකක් පදිනවා නම් රුපියල් 6,96,500ක් දෙන බයික් එක ගමෝ. සාමාන්‍යයෙන් කෙඩි රයිස් ලීඩ 15 පෙට්‍රල් බයික් එකේ මිල වෙන්නේ 7,96,500යි. ලක්ෂික මිල අඩුවක් තියෙනවා. ඒ නිසා තමයි මං කියන්නේ 6,96,500කට ඔයගලන්ට මේක ගන්න පුළුවන් කියලා. අනිතක තමයි මේ දවස්වල ලීසින් ඔක්කොම වැඩි වෙලා තියෙන, ඩවුන් පේමන්ට් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා වැඩි වෙච්ච ලීසින් බර සහැල්ලු කරගන්න කෙඩි රයිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටෙඩ් එකෙන් හිතා ගන්න බැරි සුවිශේෂී සහන ගොඩක් උතුමට දෙනවා. ඔය ඔක්කොම වාසිත එක ගන්නවනම් බයික් එකක් කෙඩි රයිස් වෙතින් කෙඩි රයිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටෙඩ් එකට දැම්ම කෝල් එකක් ගන්න. 077-406-43-97 077-406-43-97 නුගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්. මට මෙසේජ් එකක් එනවා මෙන්න මෙහෙම. ඩිය ගින්දර ධෝනි, I felt you so much with your talk and especially your laugh. ඔහොම දිගම මෙසේජ් එකක් මට එවලා තිනවා. නිගම්බුවල ටෙක්ලාන්ටි, I love you so much. දෙකම දෙකක් ආදරෙන් ආවත් එකතු කරගන්න. අපරාධි කියන බෑ, රට වටින් මාදරය ලැබුණා ඉතින් මට. උඩල මත සමන් ස්ටෝස් එකේ සමන් අය, වයිෆ් ගීතානි දුව නිමේෂිකා දනුද්දර මාටින අය සහන මේ කට්ටියම එකතු කරගන්න උතුර රන්නම හරියන්න ඕනි ඔගලන්ට. ඊට පස්සේ හයි භාෂී, ගින්දර සිංදු දින ඔයාට ජය වේවා. මීගම ඔරලෝසු කනුව ගාව ජයසිරි බතික් ෂොප් එකේ ස්ටාෆ් එකත් එකතු කරගන්න. ඇහැලියගොඩ හොස්පිටල් එකේ ඊටියෝ එකේ කට්ටිය මාදරෙන් එකතු කරගන්න. ලාලනියක්ක තැන්ක් යූ මෙසේජ් එකේ වාට. වස්තුවේ ආදරයට මේ කියන්නේ සත්තයි. උම්ම දෙක තුන දීලා හු තිබ්බත් හුස්ම ටික පරිස්සම් කරගම්. හෝ කන්දර රුක්මනී අම්මා, ආදරේ දයසෙන් අංකල්වත් එකතු කරගන්න හරිද? කලවානේ දිලුක්ෂ, හයි හයි අහගෙන ඉන්නෝනේ ආදරෙන් එකතු කරගන්නයි. ගම්පහ රවිඳු, දෙකක ආදරේ ආදරෙන් ඕවත් එකතු කරගන්න. ලස්සන සින්දුවක් දෙන්න මම රාගම රෝසි, නිරෝමි පොඩි තනුෂි මේ කටියවත් එකතු කරගන්න කියලා කියන. ඊට පස්සේ වැලිමඩින් නිතීෂ, ආදරේ පන, ඔයාව වැලිමඩ ඉඳන් මාතර යන ගමන් අහගෙනලු ඉන්නේ. ජය වේවා. ගමනාන්තය වෙනකම් පරිස්සමට යන්න. දෙකම දෙකක් ආදරෙන් එකතු කරගන්නවා. මාතාව අහගෙන ඉන්නේ ලස්සන සින්දුව කෝණි කියලා අයේෂා කියන. මම අමීෂ නිගම්බවලින්. අද මගේ හොඳම යාළුවෙක්ගේ දුවගේ බර්ත්ඩේ එක. නම රෝරා. එයාට විශ් කරන්නේ 2005 ඕලෙවල් සෙට් එකේ අපි ඔක්කොම කියලා කියනවා. අරෝරා හැපි බර්ත්ඩේ. අනේ වගේ හිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන සුබෝම සුබෝ පන්දිනයක් වෙන්න කියලා මම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. හරිද? වැලිමඩ ලුණු අත්තේ සරත්, ඒ වගේම ළමයි ටික ඔක්කොමයි කටියම එකතු කරගන්නල. වයිෆ් සඳමාලි කුවේට ඉන්නේ, යවත් එතකතු කරගන්න කියලා කියනවා. ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ මං ඔයාට දෙකක් ආදරේ කියලා මං හිතන්නේ දිල්හානි චන්ද්‍රලේඛක්ක වෙන්න ඕනි මෙසේජ් එක එවලා තියෙන්නේ. අනේ ආදරේ, අනේ මේ මෙසේජ් එක වන්නේ තිලක් අයියා. ආදරෙන් ඔයාමත් එකතු කරගන්නවා. ඒ ගාවට භාෂ්‍යෝ, අපි මිරිස්ස උඩුපිලින්. අද මගේ ලොකු පුතා උමාල් පසින්දුගේ බර්ත්ඩේ එක. මල්ලි මල් නංගි යජිනි, ඔය කට්ටියම අම්ම මාධව ඇතුළ හැමෝම විශ් කරනවා කියලි කියන්නන. Happy birthday! ඔයාගේ හිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන සුබෝම සුබෝ පන්දිනයක් කෙනෙක් කියලා මම ආදරෙන් wish කරනවා. සමා වෙන්න birthday song එක කියන්න වෙලා මදි. ඒ නිසා එහෙම කෙටියෙන් කිව්වේ. හරි. ඊගාවට කටාණු කොංගස් හඳි අරෝෂ් ටේලර්ස්ගේ ප්‍රසන්න දම්මිකා ෂෙවෝන් තාරුක බෙවෝ නරෝෂ් කටියම ආදරෙන් එකතු කරගන්නවා. අයියෙම වහිනව මැණිකේ අදහන්න වෙන්නේ නැහැ කියනවා. කමන් නැහැ. කඩු ගන්නවෙ දඹුගට ලා. වයිෆ් කාන්ති සුදුදුව ෂනූෂි කට්ටිය වෙගතු කරගන්නද? හයි අක්කේ, මම උපාධ්‍යා. මවයි මල්ලි ඔකේ ට්වයි සිංදු ගොඩකට එකතු කරගන්න කෙනෝ බලංගඩින් තමයි ඒ මසේජ් එක එන්නේ. ඉගිරියා ඉගාවට ඉංගිරියාවත සන්සිල ෆැෂන් එකේ තලිගම සන්සිල ෆැෂන් එකේ ඔව සද්දට අහගෙන ඉන්නේ. රංජිත් නිසන්සලා රන්දි තවින්සයි අසිස්ම කුමලම එකතු කරගන්න උතුරන්න හරියන්ඩෝනි මහතයෝ. ඊට පස්සේ ගින්දර හැඳාවට මාත් ඉතින් අහගෙන ඉන්නවා කියලා කියන පුත්තල චමින්ද වෙනද වගේම එන්නේ සාරිස් ටෙක්ස්ටයිල් එකේ කොමලම එකතු කරගන්න කියලා කියනවා. නොමිලේ දෙන උම්ම දෙක දෙන්නල නොමිලේ දුන් නිසා මගේ කියලා තමයි කියන්න වෙන්නේ මට. අනේ සමා වෙනව නේද? අදත් කියවගන්න බරව ගොඩාක් මෙසේජස් එකතු වෙනවා. අපේ ලකි අයියත් මා වහගෙන හිටියා. අනේ සමා වෙන්න, අපි හෙටවත් ට්‍රයි එකක් දෙමු. එන මෙසේජස් ඔක්කොම කියවන්න නේද? එහෙනම් මං අදටත් ගිහින් එන්නම්. හෙටත් එනවා දවල් එකට. එතකන් ඔගොල්ලෝ මට දෙන ආදරේට මං දෙකක් ආදරේ.

0: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
1: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙත. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 01162 863 376 716 3672.
0: අලුත් තැන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 20 77 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
2: රස නහර පිනා යනු මයි කෝලා වෙතින්, මයි ගුවාවා, මයි චැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
3: නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.

0: සංස්කාරය
1: ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී
2: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ.
3: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මගෑරෙන්නේ නැහැ.
4: වැඩිවන ලීසිං බර සහැල්ලු කරන්න කේඩි රයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව කේඩි රයිස් ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100,000ක්. 077 406 4497 කතා කරන්න.
5: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540.
6: සුබ සන්ධ්‍යාවක්. හවස 4:01 දැන්.

0: ಯಾ ಒಬ್ಬ ವೆತಗಿನೇನ್ನಿ
1: ಅಮ್ಮ ಆತರೆನ್ ಅಪಿಟ ಕವಪು ಬಟ್ಕಟಕ ರಸ ದಿವ್ಯ ಕುಲುಬಳು ನಿಷ್ಪಾದನ ಅಮ್ಮಗೆ ಅತ್ಕುನಯ ಸೆರಂಡಿ ಗ್ರೀನ್ ಪ್ಲಾಂಟೇಶನ್ ಪ್ರೈವೇಟ್ ಲಿಮಿಟೆಡ್
2: ದಿವುನುವೆನ್ನ ನಾಯಕ್ ಗನ್ನ ಒಬ್ಬಟ ತಿಬಿನ ಹೊಂದಮ ಸುತುಸುಕಮ ಕ್ರಿಪ್ಸ್ಕೋ ಇಹಲ್ಲ ಕ್ರಿಪ್ಸ್ಕೋ ಆಗ್ಯಾಕ್ ಪವತ್ವಾಗೆ ನೀಮೆನ್ ಮೌಲ್ಯ ಆಯತನವಲಿನ್ ಪಹಸುವೆನ್ ನಾಯಲಭಾಗೆ ನಿಮಟ ಒಬ್ಬಟ ಅವಸ್ಥಾವ ಕ್ರಿಪ್ ಡೊಟ್ ಎಲ್ಕೆ ವಿತ ಪಿವಿಸ ಒಬಗೆ ನಾಯತುರುತುರು ವಾರ್ತಾವ ಲಭಾಗನ್ನ ಕ್ರಿಪ್ ಶ್ರೀಲಂಕಾ
3: ಪೇಯನ್ ಪೇ ಅಲುತ್ವನ ಅಲುತ್ ಪೇ ವಿಮಸ್ಮ ಎತ್ ನ್ಯೂಸ್
4: ಐಬೋವನ್ ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් සිය ධූරයෙන් ඉලාස්වන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා අග්‍රාමාත්‍ය ධූරයෙන් මෙන්ම පාලක ලේබර් පක්ෂයේ නායකත්වෙන් දිවත් වන බවයි ඔහු නිවේදනය කර ඇතී ලේබර් පක්ෂයේ නෙළවූ දැඩි දේශපාලන පීඩනය හමුවේ ඔහු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධූරයෙන් සහ ලේබර් පක්ෂයේ නායකත්වෙන් ඉලාස් වී ඇති බව විදේශ වාර්තාවල දැක්වෙනවා ලන්ඩන් නුවර ඩවුනින් වීදියේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිට සිට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් 63 හැවිරිදි ස්ථාම කියා සිටියේ ඊළඟ මැතිවරණයකදී ලේබර් පක්ෂයේ මෙහෙවීමට වඩාත්ම සුදුසු පුද්ගලයා තමන් ද යන්න පිළිබඳ පක්ෂය තුල ගැටලු මතු වූ බවයි මේ වන විටත් සිය ඉල්ලාස්වීමේ තීරණය තුන්වන චාල්ස් රජු වෙත දැනුම් දී ඇති බවද එහිදී ප්‍රකාශ කර තිබෙනවා ලබන සැප්තැම්බර් මාසයේදී නව පාර්ලිමේන්තු සැසිය ආරම්භ වීමට ප්‍රථම ලේබර් පක්ෂය සඳහා නව නායකයෙකු පත් කර ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරන ලෙස තමන් පක්ෂ විධායක කමිටුවෙන් ඉල්ලා අස්ව සිටි බව ස්ටාමර් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා. ඒ අනුව නව නායකයෙකු තේරී පත්වන තෙක් ඔහු අන්තර්කාලීන අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇති. මිලග net news පසවර පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
3: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ
1: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන

කතා කරන්න 0112 55 63 WhatsApp 0811 95 95 95

සුබ සඳාවක් හවස 4:29 වෙලාව අපි වාගේ මගේ බෝරින්න තිවිනින් ඩ්‍රයිව් එක 4 වටේ වැඩ පටන් ගන්න හදන්නේ දවස් දෙකක් ගෙදර නිවාඩු පාඩුවේ ඉඳලා සඳුදා දවසේ ආයෙත් සුපුරුදු විදියට වැඩට ආපු ඔයාට මහන්සියලා වැඩ කරන ගමන් හවස වරුවේ තේ කබ්බන ගමන් ආසම සින්දු ටිකක් අහන්න තියෙන ඔයාගේ මගේ පය දෙක තමයි මේක. ඉතින් ඒ නිසා ඔයා වැඩ කරන ගමන් හිටියත් ගෙදරට වෙලා හිටියත් ඔයා පාරේ යමින් යමින් ගමන් හිටියත් කඩේට වෙලා හිටියත් අහන්නේ මාව නම් ඔයාට අහගාලා WhatsApp message එකක් දාන්න 0711 95 95 95ට. හයි කොහොමද සර්, අපිත් මේ වෙලාවේ ඔයා වහගෙන ඉන්නවා. මෙන්න මේ කට්ටිය මේ වෙලාවේ ඔයත් එක සින්දුවක් අහන්න සෙට් වෙලා ඉන්නවා කියලා වාස සින්දුවක් තියෙනවා නම් මට ඒකත් එක්කම මැසේජ් එකක් දාන්න ඕනේ. හරිද? සඳුදා දවස නිසා ඔයාට හද මම වැඩිපුරම WhatsApp එකේ chance එක දෙනවා. ඒ විතරක් නෙමෙයි Facebook live එකකුත් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නේද? FM official Facebook page එකකින්. එතකන් ඔයාට chance එක තියෙනවා මට WhatsApp එකේ මැසේජ් කරන්න. හරි. ඒ නිසා ඇති තරම් මැසේජ් කරන්න අමතක කරන්න එපා. Right. ඊට පස්සේ world post එකක් දාලා තියෙනවා. නේද? FM official Facebook page එකට ගියාම ඔයාට world post එකට comment එකක් දියන්න පුළුවන්. අද comment කරන කට්ටියවත් මතක් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. මොකද සතියේ දවස් දෙකක්ම ඔයාව දකින්න නැතුව ඊට පස්සේ බලන්න නැතුව ඊට පස්සේ ඔයත් එක්ක කතා කරන්න බැරුව හිටපු නිසා අද පොඩ්ඩක් වැඩිපුරවත් එක කතා බහ කරන්න වෙලාව දෙනවා. හරි. ඒ නිසා ඉතින් ඩග්ගල මේ පැත්තට එන්න අපිට මතක් කරන්න දේවල් සෑහෙන්න තියෙනවා. දෙන්න සින්දු ගොඩක් තියෙනවා. ඒ නිසා ඔයා මේ පැත්තටම ඇවිල්ලා මට මැසේජ් එකක් දාලා හතර වටේ ළඟින්ම ඉන්න ඕනේ. දන්නවනේ මේක ඔයාගේ මගේ බෝරින්න තීවිනින් ඩ්‍රයිව් එක. හතර වටේ මම DJ Azar.

0: Atin, Sindu Ehina, Net FM, Hatarawate.
1: සබසනාව කේවන්සා යී අපිත් මේ වෙලාව ආව හගිරින් ඉන්නවා අපිට ලස්සන සින්දුවක් දෙන්න මම අනුරාධපුරේ නිපුණි thank you darling ඔව් ගොඩාක් ආදරෙන් ඔන්නද මුලින්ම සින්දුවකට එකතු කරගන්නම් ඊට පස්සේ මම සලාවෙන් චතු මගේ පෞල ගැටිය ඔක්කොම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තියෙනවා උදාරයි අනිවාර්යෙන් මම ආව එකතු කරගන්න ලස්සන සින්දුවක් දෙන්න අසා මම චමෝත් බටුවත්ෙන් ඔව හගිරින් ඉන්නවා කියලා තියෙනවා thank you ජය වේවා සබසනාව කේවයි අපිට සින්දුවක් දෙන්න කියලා අනුරාධපුර සලාවෙන් මැසේජ් එකක් දාලා තිනවා thank you අනුර ඔවත් මම ලෑස්ති කරගෙන තියෙන මේ සින්දුවට මම එකතු කරගන්න හවස 4 විනාඩි 14 ඔයාලට අද වැඩිපුරම මැසේජ් කරනවා නම් වැඩිපුරම chance එක තියෙන දවසක් ඉතින් ඒ නිසා 0711 95 95 95ට ටග්ගල මැසේජ් එකක් දාන්න

0: ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයසසුවේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 87 ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
1: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: දම් රෝගෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම් රෝ ප්‍රදර්ශනාගාරවලින්.
3: මං රපුන්සල් දුනාන කොණ්ඩේ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට බහිනා පේරගන්න කවුරුත් වෙනකම් බලන් ඉන්නේ නැහැ.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
4: Coca-Cola රසදේ නොතිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 23 කැබිතිගොල්ලෑම. ජුනි 24 පරාක්‍රමපුර
5: අලුතන කඩම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
6: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
7: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට් එදිනදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයගේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක්ද? එදිනදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම ස්ට්‍රෙන් ෆයිටර් තාක්ෂණය සමග එන නව දීවා ෆ්‍රෙෂ්. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ් ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට. ජුනි 18 වනදා මහරගම රත නැවතුම් පෙළේදී
8: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම. නුවණ දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කන්ද උඩරට මහනුවර පොත් දැක්ම ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හිදී. සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර් නිල රේඩියෝව net fm.

0: Happening been a bit of a me. Happening been a bit of a me.
1: හැපි එක යහන්න ජනි එක දේදුු මාවත උදේ දහයේ ඉඳන් දවල් එක වෙනකන් ඔලෙවල් අවසන් කළ ඔබ එලෙවල්වලට කිසිදු බාධාවක් නැතිව වෘත්තිය සුදුසුකමක් හැදෑරීමට අපේක්ෂා කරනවාද AAT උසස් පෙළට පෙර අවසන් කර ඔබේ වෘත්තිය සීනේ සැබෑ කර ගැනීමේ පළමු පියවර තබන්න අමතන්න 0112 559 669
2: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
3: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ අදම කතා කරන්න 0112 636 636
4: හතර අතෙන් සින්දු ඇහෙන net fm 4 වටේ

හවස 4යි විනාඩි 26යි වෙලාව. අපි හතරවට යහගෙන ඉන්න ගමන් මට WhatsApp එකේ message කරලා තියෙන set එක මතක් කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. Hi, good evening asa. අපි මේ වෙලාවේ ආව හගෙන ඉන්නවා. සෙන්ටිලගේ සින්දුව කිල්ලන්න හැදුවා විතරයි මෙන්න සින්දුව play වෙනවා කියලා තියෙනවා අකුරැස්සෙන් නියා show. මට වාගේ හිත කියවන්න පුළුවන් නේ darling. ඒ නිසා ඉතින් මන් දුන්නා. හරිද? ඊට පස්සේ hi කොහොමද සායි? හොඳින් ඉන්නව නේද කියලා අහලා තියෙනවා. මං ඉතාල හොඳින් ඉන්නවා. මොකද ඊයේ නිවාඩුනේ. ඊට පස්සේ පබු තමයි message එක දාලා තියෙන්නේ පවුලේ කට්ටියව එකතු කරගන්න කියලා. ඒ වගේම යටියන්තොට people's bank ළඟ wheel park එකේ කොල්ලෝ set එක. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා තියෙනවා. කොල්ලෝ set එකක්ම ඉන්නවා. දිනේෂ්, සංජීව, ඊට පස්සේ කාන්, ප්‍රියන්ත, ඒ වගේම සුනිල්, නිවල්, සුමුදු, කැලුම්, ෂෙල්ටන්, ෂේලි, ඊට පස්සේ බබා, සිසිර, ලක්මා, ලහිරු, ජගත් එක ලසන්ත තමයි අපිට message එකවල තින්නේ. Thank you ලසන්ත මං ආවත් එකතු කරගන්නම්. ලෑස්ති කරගෙන තියෙන මම ලෑස්ති කරගෙන තියෙන වාඩි ළඟට non stop එකක්. ඒකට මං අනිවාර්යෙන්ම ආව එකතු කරගන්නම්. හරිද? මහරංගල්ලෙන් සුරංජන් message එකක් දාලා තිනවා. අසයි අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. Thank you අනිවාර්යෙන්ම ආවත් එකතු කරගන්නම්. හරිද? Right. message කරපු නැති කට්ටිය ඉන්නවනම් 0711 95 95 95 තියෙනවා. වාට ටග්ගාලා message එකක් දාන්න පුළුවන්. ඔයා message එක දානකම් මම මේ වාට මතක් කරන්න හදන්නේ. කලර් ඔෆ් රූෆින් ෂීට් එක ගැන. හරිද? සාමාන්‍යයෙන් අපි අලුතෙන් ගයක් හදනවා නම් ඊට පස්සේ තියෙන ගේ රිපෙයාර් කරනවා නම් එහෙම ඔයාට තියෙන ලොකුම ප්‍රශ්නේ ගෙදර ලස්සනට හදාගන්නේ කොහොමද කියන එක. එතකොට දැන් ඔයා ගොඩක් වෙලාවට ගෙදර උළු අහු ජනෙල් විත්ති ඊට පස්සේ ගෙදර ටයිල් ටික ඊට පස්සේ ගෙදරට ගේන ගෘහ භාණ්ඩ ටික මේ හැමදේම කාලයක් පවතින විදිහට අද කාලයට ගැලපෙන විදිහටනේ අරගෙන ඉන්නේ නේද? ඒක ගේ ලස්සනට තියාගන්න බලපානවා කියලා ආ විශ්වාස කරන නිසා තමයි එහෙම කරන්නේ. ගොඩක් අයට මිස් වෙන දෙයක් තමයි ගෙදර වහලේ කියලා කියන්නේ නේද? එක එක්කෙනා කියන ඒවා අහලා ඔය තැන්තැන් වල තියෙන ෂීට් ගණන්ලා දාලා නම් වාට ඔය බලාපොරොත්තු වෙන ලස්සන වාගේ ගෙදර වහලේට අරගෙන ඉන්න බෑ. හරිද? දැන් අද කාලයට ගැලපෙන හොඳම රූෆින් ෂීට් එක තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නේ. දැන් සමහර වෙලාවට සමහර කට්ටිය ප්ලෑන් එක ඇඳලා ඔක්කොම කරලා වහලේ පළ දෙකකට තුනකට අද කාලේට ගැලපෙන විදිහට ඩිසයින් කරනවා. හරිද? හැබැයි ඊට පස්සේ ඔය මේ කලර් රූෆින් ෂීට් දානවා කියලා ගොඩක් අය වැරදි වැඩක් කරනවා. ඒ තමයි නිකන් රූෆින් ෂීට් එකක් අරගෙන ඇවිල්ලා වහලට දාලා තමන් කැමති විදිහට පේන්ට් කරගන්නවා. හැබැයි ඔකේ ප්‍රශ්නේනේ මාසයක් දෙකක් ගියාට පස්සේ බබා මොකද දන්නවද? මේක අවුවට වැස්සට අහු වෙනවන්නේ නේ. ලංකාව කියලා කියන්නේ නිතරම දේශගුණේ වෙනස් වෙන රටක්. ඉතින් එතකොට සමහර ලාට ඔය නිකම්ම පේන්ට් එකක් දැම්මට පස්සේ අවුවට මේක පිච්චෙන්න පුළුවන් කලයක. හරිද? ඊට පස්සේ වැස්සට හේදිලා යන්න පුළුවන්. ඊට පස්සේ ටික කාලයක් ගියාම අර අධික තාපයට ඔරොත්තු නොදෙන නිසා මේ පේන්ට් එකේ පතුරු ගැලවිලා යන්න පුළුවන්. ඔය සමහර වෙලාවට අපි දැකලා තින්නේ වහලවල් කළුම කළුපාට වෙලා තියෙනව නේද? ප්‍රශ්නේ මොකද්ද? ඊට පස්සේ මාස දෙකෙන් තුනෙන් ආයෙත් ඔයාලට පේන්ට් කරන්න වෙනවා. ජීවිත කාලෙම පේන්ට් කර කර තමයි ඉන්න වෙන්නේ. මං කියන්නේ ගයක් හදන්නේ එහෙම ජීවිත කාලෙම වියදම් කර කර හදන්න අලුත් වැඩියා කරන්න නෙමෙයිනේ. හැබැයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක දැම්මට පස්සේ ජීවිත කාලෙට මේකයි. මොකද මේක හදලා තින්නේම ලංකාවේ නිතර වෙනස් වෙන දේශගුණයට ඔරොත්තු දෙන විදිහට. මේකේ කලයක අවුවට වැස්සට ගියා කියලා එහෙම වෙනස් වෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ අර කලයකේ පොතු ගැලවිලා යන පේන්ට් එකේ පොතු ගැලවිලා යන ඒ ප්‍රශ්න මුකුත් නැහැ. අවුරුදු 5ක් මතුපිට තින්තාලේපනය සඳහා වගකීමක් දෙන්නේ කලර් ඔෆ් රූෆින් ෂීට් එකේ විතරමයි. මතුපිට තින්තාලේපනයට අවුරුදු 5යි ඊට පස්සේ ෂීට් එකට වසර 25ක වගකීමක් හම්බ වෙනවා. හරිද? අන්න ඒ නිසා තමයි මං වාට කියන්නේ ජීවිත කාලෙම වියදම් කරන්න නැතුව එකපාරම වැඩේ ගොඩ දා ගන්න නම් ඒක තාකර්ෂණීය පෙනුමක් පහළට හොඳ නිමාවක් අරගෙන එන්න නම් දෙපාරක් හිතන්නේ නැතුව ඔය කලර් ඔෆ් රූෆින් ෂීට් එක තමයි දාන්න ඕනේ. මොකද දැන් ගොඩක් කට්ටිය තෝරගන්නේ කලර් ඔෆ් රූෆින් ෂීට් එක තමයි.

0: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
1: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
2: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
3: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76787 WhatsApp කරන්න.
4: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් ඩම්ර ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් ඩම්ර ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
5: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න. BYD ගරුසරු. සේවයට පැසසීමක්, ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
6: වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib Sri Lanka.
7: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
8: ඉතින් Fems අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
9: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
10: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිති.
11: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0112 127 787 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
12: ආ කොහෙන්ද මේ JBL එක?
13: කීල්ස් එකෙන්
14: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක ෂොපින් කරන්න, Nexus app එකේ QR එක ස්කෑන් කරන්න, ස්පින් කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් වින් කරන්න, කීල්ස් එන්න ස්පින් කරන්න, වින් කරන්න. කොන්දේසි සනියම යන දලවේ
15: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක. ඔයාගේව කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට් ලව හම්බ වෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස් ලා ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලේ ඉන්නේ මහරගම ඇල්හේන රෝඩ් එකේ. වෙන කොහෙවත් නෑ, හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටෙන්නේ නැතුව මහරගම ඇල්හේන රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් ළම මුණ ගැහෙන්න. අද කාලේ වියදම් එක බලලා ඒගොල්ලෝ 150,000ක් වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සනට හදලා දෙනවා. 150,000කට කාමර දෙකක ගයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0.74 390 32 50. එහෙම නැත්නම් ගන්න 0.74 390 32 51.

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසොන් පොහෝදා.
1: මෙත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී.
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසතය සමාධන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවින් දම් දෙසුම් අහන්න.
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නෙත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: පුසන් පොහෝදා. අපි බණ්ඩාරවිලයමු, අපි බණ්ඩාරවිලයමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොල ඉන්දානන්ද නාහිමි.
0: සංවිධාන සවිය බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය.
2: අම්මා
3: ආදරෙන් අපිට කව

ගම්බුළු මගිරි වෙන පැත්තට ගියාම ඉන්දික සංජීවය ඉන්නවා දුලීෂවයි මනිෂවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තිනවා අනිවාර්යෙන් එකතු කරගන්නම් ඊට පස්සේ අසා කොහොමද ඔයාලට මමත් මේ වෙලාව ආව අහගෙන ඉන්නවා මට මැසේජ් එකක් එවලා තින්නේ මොනරාගල මේනක සඳරුවන් මම ආවත් එකතු කරගන්නම් ඊට පස්සේ මට ඔයාගේ ගමේ නම නම් පොඩ්ඩක් පැහැදිලි මදි ගාමිනී හරිද ඕක මං කියන්නේ කියොත් මම්මගේ දිව පටලව ගන්නවා හරි අපිත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා පෞලි කට්ටියවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා දිනවා අනිවාර්යෙන් එකතු කරගන්නම් ඊට පස්සේ දියතලාවෙන් නලින් සුජීව නොසලෙන් කඳුලක් දැසෙන් සින්දුව දෙන්න අසා කියලා තියෙනවා මම මේකෙන් පස්සේ try කරන්නම් සින්දුව දෙන්න හරිද thank you message කරාට සාමාන්‍යයෙන් මං විශ්වාස කරන දෙයක් තමයි අපිට අයිතියක් තියෙනවා රස කෑම වේලක් වගේම පෝෂදායි ආහාර වේලක් ගන්නත් අපිට පූර්ණ අයිතිය තියෙනවා නේද මොකද අපි සෑහෙන්න මහන්සි වෙලා හම්බ කරලා gedara ayeta ඊට පස්සේ දරුවන්ට ඊට පස්සේ අම්මා තාත්තට කන්න බොන්න ටික හරියට දෙන්නනේ අපිව සල්ලි හම්බ කරලා හැමදේම කරන්නේ නේද හැබැයි ඒ වුණාට අපි සල්ලි වියදම් කරලා අරන් යන දේවල් කඩෙන් අරගෙන යන දේවල් අපේ ඇඟට හොඳ නැත්තම් ඇත්තට මේක අපරාධයක් නෙහෙම අරන් යනවා කියන්නේ විශේෂයෙන්ම දැන් ගොඩක් වෙලාවට ওই ගොඩාක් ලෙඩ රෝගවලට හේතුව තමයි අපේ ශරීරයට හිතකර නොවන ආහාර ද්‍රව්‍ය අපි අනුභව කරන එක නේද කැමරට ගන්න එක. දැන් ගොඩක් ඔය ප්‍රශ්නේ ඉන්නේ වර්ණකාරක රසකාරක කෘතිම දේවල් ආහාර වලට අඩංගු කරලා තියෙන නිසා තමයි ගොඩක් වෙලාවට ලෙඩ රෝග ප්‍රශ්නේ ඉන්නේ නේද? හැබැයි උනාට දැන් ඔයාලට මතකද ඉස්සර අපේ අම්මා හදලා දෙන කෑමක එහෙම දේවල් නැහෙනි. මොකද අම්මා හැමදාමත් අපිට හොඳ දේවල් තමයි දෙන්නේ. අම්මගේ කෑමක එච්චර රස වෙන්නෙත් ඒකනේ නේද? තුන පහ මිරිස් ටික පුළුවන් තරම් ගෙදර හදාගෙනනේ අම්මා ඉස්සර කෑම ටික හදලා දෙන්නේ. අපි අදටත් ගමේ ගියාම අම්මගේ කෑම වේලක් කන්නාස ඒ නිසා තමයි නේද? අන්න ඒ නිසා තමයි මම මේ ඔයාලට කියන්න හදන්නේ. කොළඹ කාර්යබහුල ජීවිතේට කොටු වෙලා ඉන්න ඔයාට ගෙදර රස කෑම වේලක් කන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාට තමන්ගේ දරුවන්ට ඊට පස්සේ අම්මා තාත්තට පෝෂදායි ගුණදායි ආහාර වේලක් ගන්න දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාට ලංකාවේ තියෙන හොඳම කුළුබඩු ගැන තමයි මම මේ මතක් කරන්න හදන්නේ. ඒ තමයි දිව්‍ය කුළුබඩු. මොකද මේක වසර ගණනාවක් පුරාවටම පාරම්පරික වටෝරු සහ උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය යොදාගෙන 100%ක් ස්වභාවික දේවල් වලින් තමයි දිව්‍ය කුළුබඩු නිෂ්පාදනය වෙන්නේ. විශේෂයෙන්ම අර මං කිව්වා වගේ මේකට කල් තබා ගැනීමේ ද්‍රව්‍ය ඊට පස්සේ වර්ණකාරක රසකාරක කෘතිම කිසිම දෙයක් අඩංගු වෙන්නේ නැහැ. බය නැතුව ඔයාටත් පරිභෝජනයට ගන්න පුළුවන් දරුවන්ට අම්මා තාත්තට පවුලේ කට්ටියට උනත් කෑම වලට දාලා දෙන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. මේක මිරිස් නම් 100%ක් මිරිස්ම තමයි. හරිද? රතු පාට වෙන්න අනම්මනම් දාලා නැහැ, සැරේන්න අනම්මනම් දාලා නැහැ. ඊට පස්සේ කල් තියා ගන්න එක එක දේවල් දාලා නැහැ. ඒ වගේම තමයි දැන් තුන පහ වුණත් අරගෙන බලන්නකෝ දිව්‍ය කුළුබඩු වලින් තුන පහ ටිකක් ගත්තාම මුළු ගෙදරම සුවඳයි. ඒ කියන්නේ 100%ක් අවශ්‍ය අමුද්‍රව්‍ය ස්වභාවිකව තමයි මේකට ඇතුළත් කරලා තියෙන්නේ. අන්න ඒ නිසා තමයි සාමාන්‍ය කුළුබඩු වලට වඩා දිව්‍ය කුළුබඩු සෑහෙන්න වෙනස් වෙන්නේ. තේන නිසා තමයි මම ඔයාලට කියන්නේ ඇඟට වසවිස එකතු කරගන්න නැතුව රසට කැම වේලක් කන්න නම් ඔයා අනිවාර්යෙන් කඩේට ගියාට පස්සේ කුළුබඩු ගන්නකොට දිව්‍ය කුළුබඩු මිලදී ගන්න අමතක කරන්න එපා. අනිත් එක තමයි ලංකාව සෑහෙන ප්‍රසිද්ධයින වැනිලා වලට. ලෝකෙන් සෑහෙන ලොකු ඉල්ලුමක් තියෙනවා ලංකාවේ වැනිලා වලට. හැබැයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ලෝකේ ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්න ලංකාවේ ඒ දවස්වල හැකියාව ලැබුණේ නැහැ. හැබැයි ඒ වුණාට නුව වැනිලා එකත් එක්ක ලංකාවේ වැනිලා වලට හොඳ වටිනාකමක් අරන් දීලා ඊට පස්සේ හොඳ බ්‍රෑන්ඩ් එකක් විදියට ලෝකෙට අරගෙන යන්න වැනිලා නිෂ්පාදන හරහා නුව වැනිලා වලට හැකියාව ලැබුණා. ඒ නිසාම තමයි මං වාට කියන්නේ දැන් ලෝකේ මිල අධිකම කුළුබඩු අතරින් එකක් වෙන වැනිලා ලංකාවේ හොඳම වැනිලා විදියට එළියට යන්නේ නුව වැනිලා නිෂ්පාදන වලින්. එතකොට දිව්‍ය කුළුබඩු සහ නුව වැනිලා කියලා කියන්නේ සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ හරහා වාට එන ප්‍රොඩක්ට් එකක්. සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ අද කීයක ඉඳලා නෙමේ වසර 10ක් පුරාවට ලංකාවේ ඉහළින්ම වැජබෙන ව්‍යාපාර සන්නාමයක්, ව්‍යාපාර ජාලයක්. හැමදාමත් සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ හරහා ගුණාත්මක භාවය, පාරිභෝගිකයන්ගේ විශ්වාසය සහ පාරිභෝගික තෘප්තිය වෙනුවෙන් කටයුතු කරපු නිසා තමයි වසර 10කට අධික කාලයක් තිස්සේ ජනතාවගේ ඉහළින්ම තියෙන නමක් විදියට සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ ඉන්න හැකියාව ලැබුණේ. ඒ නිසා මේගොල්ලන්ට ලොකු උමනාවක් ලංකාව ලංකාවේ වැනිලා වලට ජාත්‍යන්තරයේ හොඳ ඉල්ලුමක්, ඒ වගේම ලංකාවේ ඇතුළේ හොඳ ඉල්ලුමක් හදලා දීලා, ඒ වගේම තමයි ලංකාවේ හොඳම කුළුබඩු නිෂ්පාදන මේගොල්ලෝ හරහා එළියට දෙන්නත් මේගොල්ලන්ට ලොකු උමනාවක් තිබ්බා. ඒ නිසාම තමයි නුව වැනිලා වගේම
දිව්‍ය කුළුබඩු නිෂ්පාදනත් එළියට එන්නේ. ඒ නිසා වා ඊට පස්සේ කුළුබඩු ගන්නවා නම් සුපර් මාකට් එකට ගියාම ඊට පස්සේ නැත්තම් ආ බඩු ගන්න කඩේට ගියාම මුදලාලිට නම කියලා මිල්ලන්න අපිට දිව්‍ය කුළුබඩු දෙන්න කියලා. මොකද වාගේ දරුවන්ට අම්මා තාත්තට හොඳම කුළුබඩු දාලා කෑම වේලක් හදලා දෙනවා කියලා කියන්නේ. ඒක වාගේ වගකීමක්. ඉතින් ඒ නිසා අම්මගේ අත්ගුණේ රසය වාගේ ආහාරයට එකතු කරගන්න නම් වා අනිවාර්යෙන් අරගන්න ඕන දිව්‍ය කුළුබඩුම තමයි. වැඩි විස්තර සඳහා වාට කතා කරන්න පුළුවන් 0744 411 0417 0744 411 නම්බරයකට කතා කරලා ඔයත් දිව්‍ය කුළුබඩු පිළිබඳව වැඩි විස්තර දැනගන්න පුළුවන්. 0711 95 95 95 ට ටග්ගාලා මැසේජ් එකක් දාන්නවා. මැසේජ් එකක් තාම දැම්මේ නැත්තම් මම ඔයාව මතක් කරන්නම්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: හවස 4:53 දැන්.
4: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
5: Coca-Cola රසදේ නොදිනන්නෝ. ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක්. වාසි රැසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ෙන් ඉන්න. අපි එන්නේ ජුනි 23 කැබිටිගොල්ලෑම. ජුනි 24 පරාක්‍රමපුර.
6: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
7: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
8: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
9: අලුතන කාටුම මිලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්.
10: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
11: ඒයි
10: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
11: ඒ කියන්නේ එයාලට යාලුවෝ මගහැරෙනවා.
10: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
12: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
13: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසිවලින්.

0: නමස්කාරය.
1: උතුම් බක්කුල මහා සෑයේ වටා හිඳ වූ තථාගත මුනි ධාතුන් වහන්සේ,
0: බක්කුල සීවලී ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ,
1: තායිලන්ත සංඝ මහරජ පිරිනැමූ ධාතුන් වහන්සේ ඔබේ නෙතින් දැක වඳින්න, පුතන්න, සාදු නාද දෙන්න.
0: ජූනි 27, 28 සහ පොසොන් පොහෝදා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම මහාවිහාර පින්බිමේදී
1: පොසොන් තොරණ, පහන් කූඩු, දන්සැල් ආදී ආමිස පූජාවන් පිරී නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානේ අසිරිය දැක සිත් නිවා ගන්න.
0: මේ පොසොන් පොහේට අපි බණ්ඩාරවෙල යමු.
1: අනුශාසකත්වය පූජනීය පොල්ගම්පොල ඉන්දානන්ද නාහිමි.
0: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.
2: ප්‍රධාන අනුග්‍රහය
3: අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
1: අනුශාසකත්වය පූජනීය පොල්ගම්පොල ඉන්දානන්ද නාහිමි.
0: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.

අවසහතරයි විනාඩි 58යි වෙලාව. අපි අලුත් පැයකට යන්න හදන්නේ. හැබැයි යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනේ ගොවිසෙතළ ලොතරැය ගැන. සතිය දවස් 7ම දිනුම් මදින රුපියල් කෝටි 6කින් සුපිරිතයාගේ ඇරඹෙන ගොවිසෙතළ ලොතරැය අරගත්තත් ඔයාගේ කෝටිපති සීනේ සැබෑ කරගන්න එක ඔයාලට දැන් මහලුකු හීනයක් නෙවෙයි. හරිද? මොකද ඔයාගේ කෝටිපති සීනේ හැමදාමත් හැබෑ කරපු NLB ලොතරැයි පත් හරහා රුපියල් කෝටි 6කින් ලැබෙන සුපිරි ත්‍යාගයක් එක්ක සතිය දවස් 7ම දිනුම් මදින ලොතරැය තමයි ගොවිසෙත ලොතරැය කියලා කියන්නේ. ඒ විතරක් නෙමෙයි, අපේ රටේ ජීවනාලිය බදු ගොවි පරපුර වෙනුවෙන් ශක්තිමත් සහයෝගයක් ලබා දෙන්න ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ලොකු දායකත්වයක් ලබා දෙන්නේ ගොවිසෙත ලොතරැය. ඊට අමතරව දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් සිදු කරන ගමන් ඔයාගේ ජීවිතේ කෝටිපති සීනේ හැමදාමත් සැබෑ කරේ ගොවිසෙත ලොතරැය. ඉතින් ඒ නිසාම තමයි ඔයාට කියන්නේ, ඔයා දකින දකින තැන, බලන බලන තැන, හැම තැනම ගොවිසෙත ලොතරැය වැඩි වැඩියෙන් අරගන්න සද්දිරම චෛනියත ගොවිසෙත ලොතරැය ගැන තමයි මේ විදිහට මතක් කරේ. ජීවිතේ සීනේට වාසනාව ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයේ මතක් කිරීමක් මේක. හරිද? ඒ ගැනත් මතක් කරලා අපි යන්න හදන්නේ ලස්සන සින්දුවක් එක්ක අලුත් පැයකට. හවස 4:59 වෙලාව අපි ළඟ පැයදී හම්බෙමු.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විපස්සුමා
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංක. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ අභියාචනයක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා. එහෙත් පෙත්සම් විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු වගඋත්තරකාර ආනන්ද විජේපාල අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම සහ ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම් පාර්ශ්වය කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළා. ශ්‍රී ලංකා පොද්‍යන පෙරමුණේ හිටපු පාලක ලේකම් රේණුක පෙරේරා මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරු අයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ. ජනක්ද සිල්වා, මේනක විජේසුන්දර සහ සම්පත් විජේරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුලක් ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලුණා. නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

සුබ සන්ධ්‍යාවක්. හවස 5 විනාඩි 10යි වෙලාව. අපි හතර වටේ අහගෙන ඉන්න ගමන් අපි දෙන්නගේ දෙවනි පැයට ඇවිල්ලා තියෙන්නේ. යලු හට්ටිය කින්නවා ප්‍රෝග්‍රෑම් එකේ මේ පැය පටන් ගන්නකොට මතක් කරන්න මාකෝල ගල්පොත්ත හන්දියෙන් ප්‍රියන්ත සමරවීර සින්දුවක් දෙන්න අපිවත් එකතු කරගන්න කියලා දිනවා. අනිවාර්යෙන් එකතු කරගන්න ඊට පස්සේ. ඉතින් කොහොමද සුදු මහත්තයා අපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා ගාල්ල චීන කොටුවෙන් යමුනා ලසන්ති ඊට පස්සේ බවුල කට්ටියවත් එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තමයි තියෙන්නේ. අනිවාර්යෙන් එකතු කරගන්න. ඒ වගේම සුබ සන්ධ්‍යාවක් වේවා සායී මම දිනිත ඊට පස්සේ විමුක්තිබය හර්ෂවයි හේමචන්ද්‍රවයි පවුල හැමෝම එකතු කරගෙන ලසන් සින්දුවක් අහමු කියලා දිනවා. අනිවාර්යෙන් ඔක්කොම එකතු කරගන්න. ඒ වගේම අනුරාධපුරෙන් සඳලි මැසේජ් එකක් දාලා දිනවා අයියේ මටත් ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා. අනිවාර්යෙන් මම ආවත් එකතු කරගන්නම්. ඒ වගේම මැදවච්චෙන් සශිනි thank you message කරාට. ඒ වගේම අසාමගේ නමත් කියන්නක චුට්ටක් කියලා දිනවා. හැබැයි වාගේ නමේ වල නැහැ. ඒතර මං කොහොමද වාගේ නම කියන්නේ? ටැග් ගාලා message එකට වාගේ නමත් එවන්න. හරිද? රයිට්. ආසම සින්දුරි එකක් අහගෙන හවස 6 වෙනකන් ඔයාලටමට ඉන්න තමයි තියෙන්නේ. ඒ නිසා මේ පැත්තට 0711 95 95 95ට මැසේජ් එකක් දාලා එන්නත් පුළුවන්. වෝල් පෝස්ට් එකක් දාලා තියෙනවා. ඒකටත් ඔයා ගිහිල්ලා කමෙන්ට් එකක් තියන්න අමතක කරන්න එපා. කමෙන්ට් කරන කට්ටියවත් මං හවස 6ට කලින් මතක් කරන්නම්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහේලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
2: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76780 වට්ස්ඇප් කරන්න.

0: ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජනශක්ති ලයිව් 87.ok. අදම කතා කරන්න 0112 636 636.
1: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
2: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 0774064397.
3: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමේ නැති කළම දාන්න පුළුවන්.
5: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
6: මාරයිනේ
7: ෆිනිෂින් වහලක් ලෙස කලරප් ලොව වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
8: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණය පෙනුම් සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112 125 125.
9: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම Slimline Door සහ Window Series එක Swiss Tech Slimline.

0: ධාතු නමස්කාරය
1: උත්තම මුනිදා වඳින්නට පුසුන් පොහෝදා පිළිවෙත් පුරන්නට
0: අපි බණ්ඩාර විල යමු බණ්ඩාර විල යමු
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: ඔබව ඔලෙවල් අවසන් කළායෙක්ද අඩු කාලෙකින් අඩු පිරිවැයකින් ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමිකර ගැනීමට අදම AAT සමග ලියාපදිංචි වන්න අමතන්න 0112 559 669
4: හතර වටේ
5: රයිට් වෙලාව හවස 5යි විනාඩි 21යි හතර වටේ අහගෙන ඉන්න ගමන් හයි කොහොමද සා අපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න උදේ ඉඳලා වහිනවා පැයුවෙම නැහැ අපිටත් ලස්සන සින්දුවක් අහන්න දෙන්න කියලා කලුතර චන්දි එක පවුලේ කට්ටිය මැසේජ් කරලා තියෙනවා තෙමෙන්න එපා හරිද මේ දවස්වල සෑහෙන්න වැස්ස වැඩි නේද කලුතර පැත්තතරම් කොහොමත් අනේ මන් දන්නේ දන්න දවස් ඉඳලා වැස්ස විතරයි හරි හංසිකා ජයවීර මැසේජ් එකක් දාලා තිනවා සයි අපේ ගෙදර අක්කවයි මාවයි අයියවයි අම්මවයි තාතවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මං අනිවාර්යෙන් එකතු කරගන්නම් තැන්කියු ඒ වගේම සින්දුවක් දෙන්නකොනේ අපි සිංගප්පූර් වල ඉඳලා වාම අහගෙන ඉන්නෝ සමිතයික යාගේ අලු සෙට් එක ඉන්නවා කියලා තමයි තියෙන්නේ තැන්කියු අනිවාර්යෙන් එකතු කරගන්නම් ඊට පස්සේ හයි කොහමද අපිත් මේ වෙලාවේ වාම අහගෙන ඉන්නවා සා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකේ වල තියෙන්නේ මේ වෙලාවේ කළුතරින් නමන්දි තැන්කියු අමන්දි ඔයාවත් මම ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවටම එකතු කරගන්නම් මම අද නන් ස්ටොප් එකක් වැඩිපුර වාට අහන්න දෙන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ මොකද සඳුදා දවස වා පොඩ්ඩක් ගැම්මෙන් වැඩ කරන දවසක් නේ ඉන්සයිට් ඒ ගැම්මටම හරියන්න ලස්සන සින්දුවක් වෙනුවට මම නන් ස්ටොප් එකක් දෙන්න තමයි ලෑස්ති වෙන්නේ හරිද රයිට් එහෙනම් ලෑස්ති කරගෙන තියෙන නන් ස්ටොප් එකට මේ කට්ටියවත් එකතු කරගෙන අපි යන්න හදන්නේ හැබැයි ඔයාලට හවස 6 වෙනකම් වෙලාව තියෙන නිසා මැසේජ් එකක් දාන්නත් පුළුවන් 0711 95 95 95ට වෝල් පෝස්ට් එකට කමෙන්ට් කරපු සෙට් එකව තමයි මම ඊළඟට මතක් කරන්නේ ඉන්සට් අක්ගල මැසේජ් එකක් කමෙන්ට් එකක් දාලා තියන්න මම මතක් කරන්නම් ඔයාව

0: ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
1: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් ඩම්ර ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් ඩම්ර ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
2: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. අදම කතා කරන්න 0710 777 333.
3: ඔබේ සිහිනයත් ව්‍යවසායකයෙක් වීමටද මසකට අවම රුපියල් 6000 බැගින් වාරික 60ක් වසර 5කින් ගෙවා වසර 25ක් දක්වා මාසිකව ප්‍රතිලාභ රසක් ලබා ගන්න වැනිලා අපනයනයේ රන් සලකුණ වන සදාහරිත ප්ලාන්ටේෂන් සමග ඔබත් එක් වී සාඩම්බරණීය වෙළෙඳ කොටස්කරුවෙකු වන්න. අවුරුදු 23ක අකණ්ඩ විශ්වාසය දිනාගත් සදාහරිත ප්ලාන්ටේෂන් සමග ඔබත් හිමි පෙත්තට යන්න. අපිට කතා කරන්න 0676 11600 0111 54 34 03.
4: කොකාකෝලා රසදේ නොතිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් කූල් බීම් එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ කොකාකෝලා, ස්ප්‍රයිට්, ෆැන්ටා ඔරේන්ජ්, ෆැන්ටා ක්‍රීම් සෝඩා නැත්නම් පෝටිලෝ එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ෙන් ඉන්න. අපි එන්නේ ජුනි 23 කැබතිගොල්ලෑම. ජුනි 24 පරාක්‍රමපුර
5: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වනවා.
6: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
7: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න 0112 125 125 මතන්න. BYD ගරුසරු කොදෙසි සහිතයි.
8: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. ඔබත් අදම රස බලන්න.
9: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
10: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
11: අලුතෙන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 011 20 77 87 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
0: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
12: හතර වටේ
13: brought to you by
9: කැඩුව දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
10: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
14: ලොතරැයි මණ්ඩලයේ කොවිසිත ලොතරැයි.
15: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
16: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබළු නිෂ්පාදන.

රයිට් වෙලාව හවස 5 විනාඩි 37යි. මම මේවට මතක් කරන්න හදන්නේ සරන්ඩි බ්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය ගැන. ලංකාවේ වසර 10කටත් අධික කාලයක් තිස්සේ ඉහළින්ම තියෙන ප්‍රමුඛ පෙළේ සන්නාමයක් තමයි සරන්ඩි බ්‍රීන් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. ඒතකොට දැන් මේක ඇවිල්ලා ව්‍යාපාර ජාලයක්. ඔයාලට අවශ්‍ය කරන සේවාවන් එදා ඉඳලා අද වෙනකන් හරියම විදිහට නියමිත ගුණාත්මකභාවයකින් විශ්වාසයකින් පාරිභෝගිකයන් තෘප්තිමත් වන ආකාරයෙන් සපයපු ව්‍යාපාර ජාලයක් තමයි සරන්ඩි බ්‍රීන් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. ඒතකොට ව්‍යාපාර ශාස්ත්‍රයේ විවිධ පැතිකඩයන් වලට හොඳම සේවාවන් සපයන ගමන් මේගොල්ලන්ට ලොකු උමනාවක් තිබුණා අලුතෙන්ම ලංකාවට හොඳම ක්වලිටි එකේ කොළුබඩු හඳුන්වලා දෙන්න. 100%ක් ස්වභාවික, ඒ වගේම કૃතිම රසකාරක, වර්ණකාරක, ඊට පස්සේ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිවක් අඩංගු කරලා නැති. ඔයාගේ පවුලටම සෞඛ්‍ය ආරක්ෂිතව සහ විශ්වාසදායක ලෙස ආහාර පරිභෝජනයට ගන්න පුළුවන් විදිහේ ප්‍රොඩක්ට් එකක් හඳුන්වා දෙන්න මේගොල්ලන්ට උමනාව තිබ්බා. අන්න ඒකත් එක්ක තමයි දිව්‍ය කොළුබඩු හඳුන්වා දුන්නේ. එතකොට දිව්‍ය කුළුබඩු ගැන කතා කරද්දී 100%ක් ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන ලංකාවේ අපේ දේවල් වලින්ම නිෂ්පාදනය කරන දිව්‍ය කුළුබඩු ඔයාගේ කෑම වේල ඇත්තටම රසවත් කරනවා. අනිත් එක තමයි මේක 100%ක් ගුණාත්මක භාවයේ ඉහළින්ම තියෙන නිසා පොඩි දරුවන්ට ඊට පස්සේ වැඩිහිටියන්ට මේ හැමෝටම බය නැතුව කෑම වලට එකතු කරන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් අර ගෙදර අපේ රසයට අම්මා හදන කෑම එකක් වගේ රසර කෑම වේලක් කන්න කවුද ආස නැත්තේනේ? හැමෝම ආසයිනේ. ඉතින් ඒ නිසා වාට ඒ වගේ රස කෑම වේලක් කන්න නම් ඔය කෑම වලට එකතු කරන කුළුබඩු හොඳම ප්‍රමිතියව වෙන්න ඕන නේද? ඒ නිසා ඒ ප්‍රමිතිය තියෙන්නේ ලංකාවේ හොඳම කුළුබඩු නිෂ්පාදන වන දිව්‍ය කුළුබඩු වල තමයි. අනිත් එක තමයි නුව වැනිලා එක ගැන කතා කරන්නම ඕන. උසස්ම ප්‍රමිතියට අනුව නිෂ්පාදනය කරන නුව වැනිලා ශ්‍රී ලංකාවේ වටිනාම සහ ගුණාත්මකම වැනිලා නිෂ්පාදන අතරින් එකක්. එතකොට දැන් ලෝකයේම පිළි අරගෙන තියෙන ලංකාවේ හොඳම වැනිලා නිෂ්පාදනය තමයි නුව වැනිලා කියන්නේ කියලා. ඒ නිසාම තමයි ලංකාවේ වැනිලා වලට හොඳ ඉල්ලුමක් හදලා දෙන්න නුව වැනිලා වලට හැකියාව ලැබුණේ. ඒ නිසා ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ පුරාම ව්‍යාප්ත වෙලා තියෙන නුව වැනිලා මේ වෙද්දී දැඩි ඉල්ලුමක් තියෙන ඉල්ලුමට හරියන්නේ සැපයුමක් දෙන්න සරන්ඩි ආයතනයේ සූදානම් වෙලා තින්නවා. විශේෂයෙන්ම දැන් ඔයාලට සරන්ඩි බ්‍රීන් ප්ලාන්ටේෂන් හරහා අවස්ථාව තියෙනවා මේ වැනිලා නිෂ්පාදනයේ කොටස්කරුවෙක් වෙන්න. අපි ඔයාලට ඉස්සරහට කොහොමද ඒක වෙන්නේ කියලාත් කියන්න. ඒ නිසා ඔයා මතක තියාගන්න ඔයාට ගෙදර ආයට ඊට පස්සේ අම්මා තාත්තා ඊට පස්සේ චොටි දුවල පුතාලාට උනත් වසක් විසක් නැතුව හොඳ කෑම වේලක් කන්න දෙන්න ඕනේ නම් අනිවාර්යෙන් කෑම වලට එකතු කරගන්න ඕනේ දිව්‍ය කුළුබඩුම තමයි. ඒ තරම් විශ්වාසවන්ත සන්නාමයක් තමයි දිව්‍ය කුළුබඩු කියලා කියන්නේ. සරන්ඩි බ්‍රීන් ප්ලාන්ටේෂන් හරහා තමයි මේක එන්නේ. ඔයාලට වැඩි විස්තර දැනගන්න ඕන නම් 0744411417 නම්බරයකට කතා කරොත් වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයාලට මතක් කරන්න හදන්නේ අලුතෙන් ගයක් හේම හදනවා නම් ගෙදර වහලේ කියලා කියන්නේ ගෙදර ලස්සනට බලපාන ප්‍රධානම සාධකේ. දැන් ගොඩක් කට්ටිය කලර් රූෆින් ෂීට් දානවනේ වහල ලස්සනට තියාගන්න නේද? හැබැයි වරද්ද ගන්න තැන තමයි මේගොල්ලෝ මේ සාමාන්‍ය රූෆින් ෂීට් එකක් දාලා පස්සේ නිකන් කිසිම ප්‍රමිතියක් නැති පේන්ට් එකක් ඕකට ගානවා ලස්සනට තියාගන්න කියලා. කමක් නැහැ. හැබැයි උනට ප්‍රශ්නෙ වෙන්නේ ඔයාලට ජීවිත කාලෙම අලුත් වැඩියා කරන්න වෙනවා නේද? මොකද සාමාන්‍ය නිකම්ම පේන්ට් එකක් ගෑවට පස්සේ ලංකාවේ නිතරම වෙනස් වෙන කාලගුණයත් එක්ක ඔයාලට මේකේ කල්පවැත්ම පිළිබඳව නම් තහවුරුවක් තියාගන්න බෑ. මොකද කලර් එක ෆේඩ් වෙන්න පුළුවන්. අවුවට වැස්සට අහු වුණාම ඊට පස්සේ අධික තාපයට ඔරොත්තු නොදෙන නිසා මේකේ පේන්ට් එකේ පොතු ගැලවිලා යන්න පුළුවන්. ඔය සමහර වෙලාවට අපි දකින්නේ වහලවල් කළු වෙලා තියෙනවා. ගෙදර ඇතුළත කොච්චර ලස්සනට තිබ්බත් ඉතින් බැලුවාම එහෙම වහල කළු පාට වෙලා තියෙනවා නම් කලර් එක ෆේඩ් වෙලා තියෙනවා නම් හරි කැතයි නේද? අනේ නිසා තමයි මම ඔයාලට කියන්නේ ගෙදර වහලේ අලුතෙන් ගහනවා නම් ඔයා දාන්න ඕන කලර් ඔෆ් රූෆින් ෂීට් එකම තමයි. දිගු කාලීන පැවැත්ම ස්ථිර කරලා තියෙන ඔයාගේ වහලේට හොඳ නිමාවක් එක්ක ආකර්ෂණීය පෙනුමක් දෙන්නේ කලර් ඔෆ් රූෆින් ෂීට් එක විතරමයි. ඒ නිසා ඉතින් වසර 5ක වගකීමක් හම්බ වෙනවා කලර් ඔෆ් රූෆින් ෂීට් එකේ මතුපිට තින් තාලේපණයට. ඒ විතරක් නෙමෙයි ෂීට් එකට වසර 25ක වගකීමක් හම්බ වෙනවා. ඒ නිසා බය නැතුව අනිවාර්යෙන් ගෙදරට ගැලපෙන කලර් එකෙන් තෝරගන්න ඔයාලට chance එක තියෙනවා. කලර් ඔෆ් රූෆින් ෂීට් එක 0115යි 748 738 0115 748 738 කතා කරොත් වැඩි විස්තර දැනගන්න පුළුවන්.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: හවස 5:47යි දැන්.

0: හොඳ මත්වැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට දහතුන ශ්‍රේණිය දක්වා සියලු වැඩ පොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 7336 36.
1: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසිවලේ.
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
0: අලුතෙන කාටම මෙල කසාගල ග්‍රීන් සුපර් ශාකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
4: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
5: එන්න පියල් 40.

0: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුම ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
1: දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්?
0: ඔව් මන් දන්නවා, ට්‍රැවල් නෙට්.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-076-716-1672.
2: අම්මා ආදරෙන්
3: අපිට කවපු
4: අම්මගේ අත්ගුණය

Right, velawa house pahai vinadi panahai api wede iwara karala yanda thona haba yanna kali matak karanna on govisathula otrayyo ay kotipati sine sabaya karana govisathula otrayyo wedi wediyen aragatta rupiyal koti 6 kin aramena subiritayaage vasanawanta jayagrahakaya wenno oata thawasthawa thiyena ithin e nisa dakina dakina tana balana tana aniwaryen owa miladi gannone govisathula otrayyema thamai oyage jeevithaye කෝටිපති සීනේ සැබෑ කරන ගමන් ගොවින්ගේ ජීවිතයේ වෙනුවෙන් හැමදාමත් සංවර්ධන කටයුතු රාශියක් සිදු කරන ගොවිසෙතල උතරයිය තමයි ඔයා අනිවාර්යෙන් අරගන්නම ඕන. හරිද? ඒකන මතක් කරලා අපි ඊළඟට කියන්න හදන්නේ දැන් ළඟ එන පොසොන් පුරපසලසක බොහෝ දිනේ වෙනුවෙන් ඔන්න නේත්‍රාලෝක ධර්මවිජය පොසොන් කලාපයේ ජූනි මාසේ 26 වෙනිදා ඉඳලා 30 වෙනිදා වෙනකම් බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී ඒ වගේම බණ්ඩාරවිල නගරයේ පුරාවට දවැන්ත වැඩසටහනක් දවැන්ත පින්කම් මාලාවක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් එතකොට ඒකට සමගාමීව පොසොන් පෙරහැර සර්වඥ ධාතු වන්දනාව ඒ වගේම බැතිගී සරණී ඒ වගේම පොසොන් තොරණ ඒ වගේම ශ්වේත පූජා පෝදින වැඩසටහන් මාලාව ඒ වගේම දන්සැල් ඒ වගේම තවත් වැඩසටහන් රාශියක් සුදානම් කරලා තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි අපි ඔයාලට නිරන්තරයෙන් මතක් කරන්නේ අනිවාර්යෙන් පොසොන් පොයේ දවසට බණ්ඩාරවිල එන්න අමතක කරන්න එපා කියලා. net fm පොසොන් කලාපයක එකහසු වෙන ඔයාලට වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා. මොකද ඔයාට අත්විඳින්න හම්බ වෙන දවැන්තම වැඩසටහනක් විදිහට තමයි පොසොන් කලාපයේ net fm අපි මේ වැඩසටහන සංවිධානය කරන්නේ. ඉතින් ඒකට විශේෂයෙන් මතක් කරන්න ඕන බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථාන තරුණ බෞද්ධ සංගමය බැතිබර දායකත්වයත් එක්ක ඒ වගේම කසාගල සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහක දායකත්වයත් එක්ක තමයි පොසොන් කලාපේ net fm පොසොන් කලාපේ අපි ඔබට අරගෙන එන්නේ. ඉතින් ඒ නිසා පොසොන් පොය දවසට ඔයා අනිවාර්යෙන් බණ්ඩාරවිල යන්න අමතක කරන්න එපා. ඒ ගැනත් මතක් කරන ගමන් අදට වැඩටි කිවර කරලා යන්න හදන්නේ. අපි ආයෙත් හෙට හවස 4ට හම්බ වෙනවා. ඔයාගේ මගේ බෝරින් නැති විනින් drive එක 4 වටේ. ඉතකම් පරිස්සමින් ඉන්න ගිහිල්ලා නංචා වේවා. මම DJ Asa. Good night.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80ේදීත් ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
1: කවදත් අලුත් කාගෙත් නෙත්.

නාත වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසා ගමු.

පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.

ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-076-716-7872.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: ආයුබෝවන්. අද 2026 ජූනි 22 සඳුදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News සමග මම තරංග රුක්ෂාන් ජයසේකර. ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර. සිරස්තල. පුද්ගලික බස් රථයක් කෑගල්ලේදී වාහන 6ක ගැටෙයි. කාන්තාවක් මරුට. ඇමති විජේපාලගේ മന്ത്രി ධුරය අභියෝගයට ලක් කළ පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර. ගම්මන්පිලගෙන් සිරිල් ගාමිණී පියතුමන්ට ප්‍රශ්න 10ක්. හිටපු ඇමති ලක්ෂ්මන් යාපාගේ නඩුවක් කල්යයි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාම අද එම ධුරය නිලාස් වුණා. ඒ රට දේශපාලනීය අස්ථාවරත්වයක් ඇති කරමින්. මේ අතර පිවිතුරු හෙරවනුමේ නායක උදේ ගම්මන්පිල මහතා අදත් මාධ්‍ය හමුවකදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා. ඒ අතර අද පළමු සත්‍යානාවරණය කෑගල්ලේ සිදු වූ බස් රථ අනතුර ගැනයි.
0: Net News. The truth people trust.
6: කෑගල්ල මොළගොඩ මංගලගම් ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් තවත් රථවාහන කිහිපයක ගැටීමෙන් අද පස්වරුවේ සිදු වූ රිය අනතුරින් කාන්තාවක් මියගොස් තිබෙනවා. අද පස්වරුවේ 1:15 පමණ සිදු වූ මෙම අනතුරෙන් තුවාල ලැබූ දස දෙනෙකු කෑගල්ල මහරෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ. මහනුවර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මගී ප්‍රවාහන පුද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි රථවාහන 6ක පමණ ගැටි අනතුර සිදුව ඇති බවද පොලිසිය පැවසුවා. අදාළ බස් රථයේ වෑන් රථ දෙකක, ත්‍රිවිධ රථ දෙකක, ලොර රථයක සහ යතුරු පැදියක ගැටී තිබෙනවා. රියදුරු පුහුණු පාසලකට අයත් රථවාහන කිහිපයක්ද අනතුරට ලක් වූ වාහන අතරට අයත්. සිද්ධි ඇසින් දුටුවන් පුද්ගලයන් කිහිප දෙනෙකු මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි. අනතුර සම්බන්ධයෙන් කෑගල මුලස්ථාන පොලිස්ථානයේ රථවාහනංශයේ වැඩිදුර විමර්ශන සිදු කරනවා. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ අභියාචනයක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා. එහෙත් පෙත්සම් විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු වග උත්තරකාර ආනන්ද විජේපාල අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම සහ ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය විසින් කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළා. ශ්‍රී ලංකා පොද්ජන පෙරමුණේ හිටපු පාලක ලේකම් රේණුක පෙරේරා මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ. ජනක් ද සිල්වා, මේනකා විජේසුන්දර සහ සම්පත් විජයරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුලක් ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලුණා.
7: අනන්ත විජේපාල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩල ප්‍රධානියා වශයෙන්ද කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දරමින් සිටියේදී රාජ්‍ය සේවයේ තනතුරක් දැරීම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නුසුදුසුකමක් බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොත් යන පෙරමුණේ හිටපු පාලක ලේකම් රේණුක පෙරේරා මහතා විසින් මීට පෙර අභියාචනා අධිකරණයට රිට් පැත්සමක් ඉදිරිපත් කර තිබුණා. එමරිට් පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී අභියාචනා අධිකරණය හමුවේ මීලක මූලික විරෝධතා මතු කළ නීතිපතිවරයා අදාළ පෙත්සමේ වගඋත්තරකරුවෙකු වශයෙන් ජනාධිපතිවරයා නම් කර නොමැති නිසාත් වගඋත්තරකාර අමාත්‍යවරයා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානියා වශයෙන් කටයුතු කළද ඔහුරාජයෙන් කිසිදු වැටුපක් ලබාගෙන නොමැති නිසාත් එම් පෙත්සම් පවත්වාගෙන යාමට නොහැකි බවට කරුණු දක්වා තිබුණා. ඉන් අනතුරුව එම මූලික විරෝධතා පිළිගත් අභියාචනා අධිකරණය ආනන්ද විජේපාල අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ රෙඩ් පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ඉකුත් වසරේ තීන්දුව කර තිබුණා. ඉන් අනතුරුවයි පෙත්සම් කාර රේණුක පෙරේරා මහතා විසින් එම අභියාචනා අධිකරණය තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කළේ. එම පෙත්සම අද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල ඉදිරියේ සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම් කාර රේණුක පෙරේරා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විශ්ව විමුක්ති මහතා අධිකරණයට කරුණු දක්වමින් ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරීපත් වන පුද්ගලයෙකුට රාජ්‍ය තනතුරක් දැරීමට කිසිදු නීතිමය සුදුසුකමක් නොමැති බව පෙන්වා දුන්නා. එහෙත් වගඋත්තරකාර ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දරන අතර වාරයේ ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩල ප්‍රධානියා වශයෙන්ද පත් කර තිබෙන බව පෙන්වා දුන් නීතිඥවරයා එය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට ආණ්ඩුකම් ව්‍යවස්ථා ප්‍රකාරව නුසුදුසුකමක් බව තර්ක කළා. එහෙත් වගඋත්තරකාර ආනන්ද විජේපාල අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්න මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් පෙත්සම් පාර්ශ්ව ඉදිරිපත් කළ තර්කය තරයේ ප්‍රතික්ෂේප කළා. රජයේ සේවකයෙකු වශයෙන් පිළිගැනීමට නම් යම් පුද්ගලයෙකු රජයෙන් කිසියම් ගෙවීමක් වැටුපක් ලැබිය යුතු බවත් පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ආනන්ද විජේපාල මහතා කිසිදු අවස්ථාවක ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානියා වශයෙන් රජයෙන් වැටුපක් ලබාගෙන නොමැති බවත් පැවසුවා. ඔහු ඉටු කර තිබෙන්නේ ගරු සේවයක් බවත් රජයෙන් කිසිදු වැටුපක් ලබාගෙන නොමැති නිසා ඔහු නීති ඉදිරියේ රාජ සේවකයෙකු ලෙස පිළිගත නොහැකි බවත් ජනාධිපති නීතිඥවරයා තර්ක කළා. එම නිසා ආනන්ද විජේපාල මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට කිසිදු ආකාරයක නුසුදුසුකම කාණ්ඩුකම් ව්‍යවස්ථාවට අනුකූලව උද්ගත නොවන බවත් ජනාධිපති නීතිඥ අලගරත්න මහතා ප්‍රකාශ කළා. ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රාජීව පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් රාජ්‍ය සේවකයෙකු වීම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නුසුදුසුකමක් වන්නේ ඔහු පාර්ලිමේන්තුවට තේරීපත් වන අවස්ථාවේදී එම තනතුර දරුණු ලැබුවහොත් පමණක් බව සඳහන් කළා. එහෙත් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවට තේරීපත් වන අවස්ථාවේ කිසිදු රාජ්‍ය තනතුරක් දරා නොමැති බවත් ඒ අනුව ඔහුට පාර්ලිමේන්තුවට තේරීපත් වීමට අසුන් ගැනීමට හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට බාධාවක් හෝ නුසුදුසුකමක් නොමැති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රේයා පෙන්වා දුන්නා. කෙසේ වෙතත් සියලු පාර්ශ්ව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩල ඒකමතිකව තීරණය කළේ මෙම අභියාචනය සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට අධිකරණය තීරණය කරන බවයි. යනුම මෙම අභියාචනය නොවැම්බර් මස 3 වෙනිදා විභාගයට ගන්නා බවත් එම තීන්දුවේ සඳහන් වුණා. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව අලස් කොමිස විසින් ගොනු කළ නඩුව අද කොළඹ මහාධිකරණයේ හමුවේ විභාගයට ගැනුණා. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවල මහතා ඉදිරියේ. එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු වුණා. ඉන් අනතුරුව වැඩිදුර විභාගයේ ජූලි මාස 30 වනදා කැඳවල ලෙස විනිසුරුවරයා නියෝග කළා. මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන ප්‍රදේ ප්‍රාප්තිය වෙනුවෙන් 2014 වසරේ නොවැම්බර් මාස 19 වනදා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල් වලින් පුවත්පත් 11ක් අතරේක දැන්වීම පළ කිරීම තුලින් රාජ්‍යයට රුපියල් 1,48,877ක මුදලක් පාඩු කිරීම තුලින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදු කර ඇතැයි චෝදනා කරමින් අලස් කොමිස විසින් හිටපු අමාත්‍ය ලක්ෂ්මණ යාපා අබේවර්ධන මහතා ඇතුළු දෙදෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා. පවිතුරු හෙළවරුමේ නායක උදේ ගම්මන්පිල මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළා. ඒ කතෝලික සභාවේ අගරදුගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමන් වෙත ප්‍රශ්න 10ක් ඉදිරිපත් කරමින්
8: මේ පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රතිලාභියෙක් ඉන්නවා. මැල්කම් රංජිත් කාඩිනල්තුමන් 2022 නොවැම්බර් මාසේ 15 වෙනිදා කොළඹ අගරදුගුරු පදවියෙන් විශ්‍රාම ලැබිය යුතු තිබුණා. නමුත් පාස්කු ප්‍රහාරයේ පිටුපස රටේ ප්‍රබල පිරිසක් ඉන්නවාය. ඒ අයව නීති හමුවට පැමිණීමට මම තනතුර දැරිය යුතුයයි වතිකානුවට දැනුම් දෙමින් කාදිනල්තුමා හතර වතාවක් මේ වන විට සේවා දිගුවන් නැත්නම් රීලෝඩ් දාගෙන තියෙනවා. ඒ නිසා හැරිලා බලද්දී පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රතිලාභය වෙලා තියෙන වෙන කවුරුවත් නෙවෙයි කාදිනල්තුමා. එහෙමනම් පාස්කු ප්‍රහාරයේ පිළිබඳ වගකීම එහි සැබෑ ප්‍රතිලාභියා වන මැල්කම් රංජිත් කාදිනල්තුමා මත ඔබතුමා පටවන්නේ නැත්තේ ඇයි? ප්‍රශ්න අංක 2. 2021 ඔක්තෝබර් 13 වෙනිදා ප්‍රසිද්ධ සාකච්ඡාවකදී පාස්කු ප්‍රහාරයේ මහමුලකරු මේජර් ජෙනරල් සුරේෂ් සලේ මැතිතුමායි කියලා සිරිල්ගාමිණී පියතුමා පවසනවා. මේ ප්‍රකාශය සිදු කරන්නේ ඔබ ප්‍රකාශ කිරීමට පදනම් කරගත්ත සාක්ෂි රට ඉදිරියේ ප්‍රසිද්ධ කරනවාද? ප්‍රශ්න අංක 3. පාස්කු විමර්ශන නැවැත්වීමට ආණ්ඩුවට බල කරන විපක්ෂයේ දේශපාලකයන්ගේ නම් මොනවාද?
7: එහිදී වැඩිදුරටත් දස් දැක්වූ උදේගම්මන් පිළ මහතා.
8: ප්‍රශ්න අංක 4. මේජර් ජෙනරල් සුරේෂ් සලේ මැතිතුමා ඔහුගේ ජංගම දුරකථනයේ සහ පරිගණකයේ මුරපද රාජ් පොලිසිය ලබා දිය යුතුයි කියලා ඔබතුමා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. යම් විමර්ශනයක සැකකරුවෙකුට එම විමර්ශනයට සහාය දෙන මෙන් බලකිරීම නීති විරෝධී බව ඔබතුමා දන්නවාද? ප්‍රශ්න අංක 6. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් රාජ් පොලිසියේ අධ්‍යක්ෂක තනතුරෙන් ශානි අබේසේකර මහතාව ඉවත් කළ බව දනිමින් විමර්ශනය කලින් කළ අයටම විමර්ශනය යලි බාර දෙන්නයි ඔබතුමා ඉල්ලා සිටින විට නැවත රාජ් පොලිසියේ අධ්‍යක්ෂක වන්නේ පාස්කු ප්‍රහාරයේ චුදිතයෙකු වී සිටින ශානි අබේසේකර මහතාම බව ඔබ නොදැන සිටියාද?
7: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් සිය ධූරයෙන් ඉල්ලා සිටින බව නිල වශයෙන් අද ප්‍රකාශයට පත් කළා. අග්‍රාමාත්‍ය ධූරයෙන් මෙන්ම පාලක ලේබර් පක්ෂයේ නායකත්වයෙන් දිවත්වන බවයි ඔහු නිවේදනය කර ඇතේ. ලේබර් පක්ෂයේ නෙළ වූ දැඩි දේශපාලන පීඩනය හමුවේ ඔහු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධූරයෙන් සහ ලේබර් පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා සිටි ඇති බවයි විදේශ වාර්තාවල දැක්වෙන්නේ. ලන්ඩන් නුවර ඩවුනින් වීදියේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිට සිට විශේෂ ප්‍රකාශයක් කරමින් 63 හැවිරිදි ස්ථාම කියා සිටියේ මිළඟ මැතිවරණයකදී ලේබර් පක්ෂයේ මෙහෙවීමට වඩාත්ම සුදුසු පුද්ගලයා තමන් දයන්න පිළිබඳ පක්ෂය තුල ගැටළු මතුවූ බවයි. තම පක්ෂය සගයින්ගෙන් ඊට ලැබුණු පිළිතුර තමන් ඉතාමත්ම ගෞරවයෙන් යුතුව පිළිගන්නා බවද ඔහු සඳහන් කළා. තමන් මෙතෙක් ගනු ලැබූ සෑම තීරණයක්ම තමන් බෙහෙවින් ආදරය කරන බ්‍රිතාන්‍ය රාජ්‍ය වෙනුවෙන්ම ගනු ලැබූ ඒවා බව පැවසූ ඔහු මේ වන විටත් සිය ඉල්ලාසීමේ ලිපිය තුන්වන චාර්ල්ස් රජු වෙත දනුම් දී ඇති බවද එහිදී ප්‍රකාශ කර තිබෙනවා. ලබන සැප්තැම්බර් මාසයේදී නව පාර්ලිමේන්තු සැසිය ආරම්භ වීමට ප්‍රථම ලේබර් පක්ෂය සඳහා නව නායකයෙකු පත්කර ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරන ලෙස තමන් පක්ෂ විධායක කමිටුවෙන් ඉල්ලා සිටි බව ස්ටාම මහතා පවසනවා. යනු නව නායකයෙකු තේරී පත්වන තෙක් ඔහු අන්තර්කාලීන අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇති. සිය කතාව අවසානයේ තරමක් සංවේදී වූ කී ස්ටාම මහතා දුකේදී මෙන්ම සැපේදී තමන්ට ශක්තියක් වූ තම ආදරණීය බිරිඳ වික්ටෝරියාට සහ දරුවන්ට විශේෂ ස්තුතියක්ද පිරිනැමුවා. මෙතෙක් කල් රටේ ඉහළම දුවේ දරුවෝ තමන් මෙන් ඉදිරියට තම බිරිඳට හොඳම ස්වාම පුරුෂයෙකු සහ දරුවන්ට හොඳම පියකු වීමට වැඩි කාලයක් වෙන් කරන බවයි ඔහු කියා සිටියේ. කීර් ස්ටාමර් මහතාගේ මෙම ඉල්ලාසීමත් සමග ගත වූ වසර 10ක කාලය ඇතුළත බ්‍රිතාන්‍යයට පත්වන 7 වන අග්‍රාමාත්‍යවරයා සඳහා වන දේශපාලන වටපිටාව මේ වන විට නිර්මාණය වී තිබෙනවා. net news නිමාව net news මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
3: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලේ
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
9: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
10: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
5: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-76-716-3672
9: FM 95 94.8 Net FM Divaina Pura
5: Uttamo Dambadiva Vandanava Sampurna Vennanam Ahara නවාතැන් බස්රථය පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
10: Mobitel within Samsung Galaxy A06 smartphone එක රුපියල් 15160 කට පුද්ගලික සහ රාජ්‍යංශයේ සියලු සේවකයන් හට දැන් ලබා ගත හැකි. වැඩි විස්තර සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න. 17017 අමතන්න. කොන්දේසි සහිතයි.
11: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
12: කොහෙන්ද මේ JBL එක?
13: කීල්ස් එකෙන්
14: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක ෂොපින් කරන්න, Nexus app එකේ QR එක ස්කෑන් කරන්න, ස්පින් කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, ස්පින් කරන්න, win කරන්න. කොන්දේසි සම්පූර්ණ නදලවේ.

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසොන් පොහෝදා.
1: නෙත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසථය සමාධන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවෙන් දම් දෙසුම් අහන්න.
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නෙත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: පුසන් පොහෝදා. අපි බණ්ඩාරවෙල යමු, අපි බණ්ඩාරවෙල යමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොල ඉන්දානන්ද නාහිමි,
0: සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.

FM 아누바헨 아누하드라이 다시마 아텐 넷.

0: පරසතයායි පිපෙන මල් අයිති දෙවියන්ට. දෙවියන් කොහෙද ඉන්න කියලා කල්පනා කරාම දෙවියෝ ඉන්න ගෙදර. එහෙම කිව්වම ඔබ මගේ මොන දිහා බලන්න එපා. දෙවියෝ ඉන්න ගෙදර තමයි ඒ අම්මයි තාත්තයි. එතකොට සමහරුන්ගේ ගෙවල්වල හිටපු දෙවිවරු මේ වෙලාවෙ ඉන්නේ දිව්‍ය ලෝකවල. ඊයේ ලෝක පියවරුන්ගේ දිනය. බොහෝ අය තාත්තලව ආදරෙන් සැමරුවා. කකුල් දෙක අල්ලලා වැන්දා. වඳින්න බැරි වෙච්ච පිරිසකුත් ඉන්නවා. මම වගේ. එක්ක තාත්තා විශ්වයට නික්ම ගිහින්, එහෙම නැත්තම් තාත්තා පිට රටක ඈත දුර පළාතක රැකියාවේ ඉන්නවා. එහෙම දරුවොත්, මෙහෙම දරුවොත් හැමෝම තාත්තලට ආදරෙයි. එක තාත්තා කෙනෙක් අපේ තාම ගෞරවණීය ආරාධනෙන් වැඩසටහනට එනවා. ඒ තාත්තට ලොවක් ආදරය කරනවා. ඒ තාත්තා ලෝකයට කියා දෙනවා, පිය සෙනෙහස මේකයි, මව සෙනෙහස මේකයි, ආදරය කියන්නේ මේකයි දුවේ පුතේ කියලා. පොලිසිය කියලා කිව්වහම තිබුණු සමහර කබුළු පැල්ලම් ඒ කාකි නිල ඇඳුම නිසා නැති වෙනවා. පොලිස් පරීක්ෂක මදුමාලගමගේ එහෙම කෙනෙක් අපේ වැඩසටහනට ඇවිල්ලා අපිත් එක්ක ගත කරපු ඒ සුන්දර මන්දාරම් රාත්‍රියේ හෝරා දෙක ඇතුළේ කතා කරපු සමහර තැන්වල තමන්ගේ දියණිය ගැන කියද්දි සංවේදී වෙන තාත්තේ ගැස්වල කාන්තිය මන් දැක්කා. ඒ කාන්තිය රක්ත වර්ණයට හැරෙනවා. මම සජීවීව වින්දා ඇස්වලින්. ඒ නිසාම මං ඒ තාත්තට එන්න කියලා කිව්වා. තනියම නෙමෙයි දුවත් එක්ක. දැන් නිල ඇඳුම ඇඳගෙන ආවට අද යහපැත්ත දුව වාඩි වෙලා ඉන්නවනේ මැදිරිය. මොකද හිතන්නේ ඔබට?
1: අද ඉතින් ලස්සන දවසක්. ඉතින් මම රට පුරාම ගිහිල්ලා ආදරණීය දරුවෝ ගැන දෙමාපියන්ට කතා කරනවා, දෙමාපියෝ ගැන දරුවන්ට කතා කරනවා. ඉතින් මේ දුවන ගමන ඇතුලේ මටත් පොඩි නවාතනක් ලැබුණා කියලා හිතනවා අද දවස.
0: තාත්තගේ යහපැත්තට වෙලා කවුද මේ ඉන්න රෝසමල? මොකද්ද මගේ මැණිකගේ නම?
2: දහම්සා රණුමිත සිත්මා.
0: දහම්සා
2: රණුමිත සිත්මා.
0: ආ, සුදු මැණිකට වයස කීයද පුතා?
2: මගේ වයස නැන්දි 9යි.
0: අවුරුදු 9යි නේද? දැන් කියන්නකෝ. තාත්ති ගෙදර නැති වෙලාවට 15යිද?
2: ඔව් නැන්දි, මට ගොඩාක් 15යි.
0: එතකොට මොකද කරන්නේ? තාත්තට කෝල් එකක් කරන් දෙනවද?
2: තාත්ති නැති දවස්වලට අපි හැමදාම රැට අම්මගේ ෆෝන් එකෙන් වීඩියෝ කෝල් එක ගන්න අප්පච්චිට.
0: අප්පච්චි කියලාද කියන්නේ පුතා?
2: ඔව් නැන්දි, මම තාම තාත්තට කියන්නේ අප්පච්චි කියලා.
0: තාත්තා කියන්නේ ලොකු නමද? ඔව්ද? දැන් කියන්නකෝ අප්පච්චි, ටීවී එකෙන් එහෙම දකිනකොට පුංචි දෝනිට මොකද හිතෙන්නේ?
2: ගොඩක් සතුටයි මට.
0: ඉතින් යාළුව කියනවාද මේ ඔයාගේ තාත්තා අපි දැක්ක කියලා?
2: ඔව්, මං ඉස්කෝලේ යනකොට මගේ යාළුව කියනවා අපේ තාත්තා මේ ටීවී එකේ යන දවස්වලට මං දැක්කා කියලා කියනවා මගේ තාත්තව.
0: අනේ, මගේ තාත්තා ගැන එහෙම කියනකොට මගේ මැනිකට මොකද හිතෙන්නේ?
2: ගොඩක් සතුටේ, මං ඉස්කෝලේ ගොඩක් ආඩම්බරෙන් ඉන්නේ.
0: ඇයි පුතේ ආඩම්බරෙන් ඉන්නේ? තාත්තා නිසා කියන්න. තාත්තගේ දුව නිසා නේද?
2: ඔව් නැන්දි.
0: වචන හොයනවා, වචන හුලනවා. තාම පුංචි රජිනක්. හැබැයි ඕනෑම දියණියකට රජින කියන කිරුල අයිති වෙන්න පියසෙනෙහසත් එක්ක කියලා මට හිතෙනවා. දූල රජිනිය වෙලා ඉන්නේ තාත්තා ගාවිද්දි කියලා මට හිතෙනවා. තාත්තලා වගේම ආදරය කරන ප්‍රිය ස්වාමි පුරුෂීන් මේ මහපොළොවට ඉන්නවා නෑ නෙමෙයි. ඒත් තාත්තෙ ළඟ දුවෙක් ගෙවන ඒ මහා සැනසිරිදායක ආරක්ෂිත ජීවිතය තුළ ඇය රජිනක් වෙනවා. ඊට පස්සේ තාත්තලා තාත්තල දියණියක නිසා රජ්ජුරුවන් බවට පත් වෙනවා. මට හිතෙනවා මේ ලෝකේ නිවන කරා යන පිරිමේකට තියෙන ලොකුම බාධකය කියලා. දියණි සෙනෙහස නිවන කරා යන දියණියකට තියෙන ලොකුම බාධකය පිය සෙනෙහස.

0: තාත්තෙකුගේ දුවෙකුගේ ආදරයට මැදි වෙලා ඉන්න මගේ නොස්ටැල්ඩියානු පිය සෙනෙහස අවදි වෙන මොහොතක්. මට මතක් වෙනවා මිදුලේ වැලි මාලිගාවේ සින්දුව මාත් ගෙදර එලිපත් උඩට වෙලා ගායනා කරපු විදිය. අන්තිමට රජිනක් වෙලා තාත්තගේ ජීවිතේ බොහෝ දේවල් හොයා බලපු විදිය. අද තාත්තෙක් විදිහට ඊයේ පියවරුන්ගේ දිනය සමරපු මේ මොහොතේ නිශ්චිතව තාත්තලාට දවස් ඕනේ නෑ. ඒත් අපි ඒ හින්දානේ නිමිත්ත කරගෙනන මේ අද ආවේ මේ වගේ ලස්සන රෝස මලකට තාත්තා කෙනෙකුණු එක ගැන ඔබට හිතෙන්න මොකද්ද කියලා කියන්න සහෝදරයා.
1: හරිම සතුටුයි. ඒ කියන්නේ සාමාන්‍ය තාත්තා කියලා කියන්නේ කෙනෙකුට රජෙක් නෙති. මට මගේ අපච්චිව රජෙක් වගේ අපච්චි යන පාර ගියා. ඒ කියන්නේ තාත්තා කියලා කියන්නේ චරිතයක්ම තමයි ඕන කෙනෙකුට. පුතෙක් හිතන්නේ දවසක තාත්තා වගේ කෙනෙක් වෙන්න ඕනේ කියලා. දුවෙක් හිතන්නේ දවසක තාත්තා වගේ කෙනෙක් විවාහ කරගන්න ඕනේ කියලා. එහෙනම් ඒ තාත්තා වතුරු විදුරුවක් වගේ පිළිසිදු වෙන්න ඕනේ. එකන දුවෙක්ගේ මුළු ජීවිතේම රැඳිලා තියෙන තාත්තා වගේ කෙනෙක් එක්කන. ඒකනේ මට ඉතින් මෙයා හොයන ආදරය මොන වගේද කියලා කොච්චර විඩාබර වුණත් ජීවිතේ මොන දේ නැති වුණත් අවසානට මේ රූපේ නැවෙනකොට හිතනවා මෙයා ජීවිතේ මේ ළඟ ඉන්නවනේ කියලා.
0: සුද්ද මැනිකට තාත්තා කිව්ව දේවල් තේරුණාද පුතේ?
2: නැන්දි
0: මොනවද කිව්වේ තාත්තා? තාත්තා දුවට ගොඩක් ආදරෙයි කියලා ඒ කිව්වේ. දුව තාත්තට කොච්චර ආදරෙයිද පුතේ?
2: අහස තරම්. ඇයි නැන්දි? අහස කෙලවර නැන නැන්දි. ඒ වගේ තමයි අපච්චිගේ මගේ ආදර කෙරවලන්න.
0: අපච්චිට තරහ යන්නේ නැද්ද පුතේ?
2: නෑ නැන්දි.
0: අපච්චි සැර කරලම නැද්ද මයි අම්මට? දැන් අප්පච්චි ළඟ නැති දවසට නිින්ද යනවද?
2: අප්පච්චි නැති දවසට මට හැමදාම හීනෙන් පේනවා. අප්පච්චිමයි කොම්පිට්ටු හදනවා.
0: මැනික්. ඉතින් කියන්නකෝ ඒ කොම්පිට්ටු සෙල්ලම ගැන තව ටිකක්.
2: සමහර දවස්වලට මම තමයි කොම්පිට්ටු වලට මල් ගහලා සරසන්නේ. සමහර දවස්වලට අප්පච්චි තමයි කොම්පිට්ටු වලට මල් ගහලා සරසන්නේ.
0: ඒ කියන්නේ හරියට ගත්තොත් අප්පච්චි ළඟ නැති දවසටත් හීනෙන් අප්පච්චි එනවා පුතව බලන්න නේද?
2: ඔව් නැන්දි.
0: අපච්චිගෙන් අහන්න එදාට හීනෙන් එනවද ඇත්තටම පුතාව බලලා යන්න කියලා?
1: අනිවාර්යයෙන්ම මම ඉන්න තැන ඉඳන් ඔයා ගැන හිතනවානේ. එතකොට ඔයාට හීනෙන් පේනවා ඇති.
0: පුතා අපච්චිත් එක්ක කොම්පිට්ටු ඇත්තටත් හදනවද?
2: ඔව් නැන්දි. අපච්චිට නිවාඩු දවසේ හැමදාම මම අපච්චිත් එක්ක කොම්පිට්ටු හදනවා. අපච්චිට නිවාඩු දවස්වල වුණත් සමහර වැඩ තියෙද්දි ඒ පුළුවන් චූටි වෙලාවේ හරි අප්පච්චි මාත් එක්ක කොම්පිට්ටු හදන්න හරි මාසයි.
0: රසයි මේ කොම්පිට්ටු. කොච්චර අවංකයිද පුංචි, රසයි කියලා කියන්න බෑනේ. කොම්පිට්ටු කන්නේ නෑනේ නේද? මගේ පුතා තාම කෑම හදලා නැද්ද? සෙල්ලම් බත් උයලා නැද්ද? ඇත්තට
2: තාම නම් උයලා නෑ. හැබැයි අම්මට උයන්න නම් උදව් කරලා තියෙනවා.
0: මොනවද කරන උදව්?
2: අම්මට ලුණු සුද්ධ කරලා දෙනවා. අම්ම කැරට් හදන වෙලාවට මම තමයි ෆ්‍රිජ් එකෙන් කැරට් අලගෙන
0: දෙන්නේ. නෑ, කොච්චර හොඳ බබෙන්ද මේ ඇවිත් ඉන්නේ.

0: තන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාවන ආරම්භල ගනි මුලකම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2777 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින් වසර 23ක අසම සම සදා හරිත රැකවරණය මිහි පිට ඇති කළ සදා හරිත ප්ලාන්ටේෂන් 24 වන වියට පා තබන්නේ රටටම රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් ඇති කරමිනුයි. අසම සම වැටොප් දිරිතීමනා කොමිස් මෙන්ම දක්ෂතාවන්ට සරිලන තනතුරු සමග ජීවිතය තෘප්තිමත් කරන රැකියාවකට ආරාධනා.
1: WhatsApp කරන්න 076 441 1048 ඊමේල් කරන්න careers@sadaharita.com වෙත. සදාහරිත සමග බැඳෙන්න.
2: ප්‍රයම් කොලම්බෝ කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයෙහි ඉදිවන ද ප්‍රයිම් කොලම්බෝ. අදම කතා කරන්න 0710 777 333.
3: ප්‍රයිම් කොලම්බෝ.
4: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්.

0: මිනිහෙක්ට පුළුවන් ද අපේ ඔහොම තමන්ගේ පපුවක් විකුණලා හිනා වෙන්න?
1: බෑ.
0: මිනිහෙක්ට හිනා වෙන්න බෑ. ඒත් තාත්තේ කියන මිනිස්සුන්ට පුළුවන් තමන්ගේ පැටව වෙනුවෙන් තමන්ගේ පණගේ හෙන පපුව විකුණලා මට ආයෙත් ඕක ඕනේ නෑ කියලා කියන්න. මේ ඔක්කොම කරලා ඒ තාත්තා කියන මිනිස්සු කියනවලු නවටිනා මාව මතක් කරන්නත් එපා කියලා. තාත්තලා ඒ තරම් දේවල් අතාරිනවා. වලාකුළු ආදරවන්තගේ සටහන තමයි ඒ අපි කිව්වේ. පොලිස් පරීක්ෂක මදු මාල්ගමගේ ඒ වචන පේරිය හෙද්දි මොකද කියන්න තියෙන්නේ?
2: ඇත්තටම මේ වචන ටික ඇහෙනකොට ගොඩක් සමහර දැන් වල ළමා නිවාස වලට ගිහිලා ආදරණීය දියණියන්ට කතා කරනකොට ඒ හරි අපූර්ව අත්දැකීම් මතක් වෙනවා. තාත්තා නැති දුවෙක් කියන්නේ තාත්තව දකින්නේ පොයි දවසට කියලා. ඒ පොයි දවසට තාත්තා තමයි හඳ තාත්තව දකින්නේ පොයි දවසට. එතකොට තාත්තා මොන වගේද කියලා ඇහුවම තාත්තට ආදරේද කියලා ඇහුවම තාත්තට වැඳලා තමයි ඉස්කෝලේ යන්නේ. ඒ කියන්නේ තාත්තගේ ෆොටෝ තුනක් ළඟ තියෙනවා. ඒ වගේ දේනියන් හම්බ වෙලා තියෙනවා. තරංගක්කේ මට මේ ළඟදී හරි ඇත්තටම සංවේදී සිදුවීමක් වුණා. මේ ළඟදී දේනියන් ඉන්න ළමා නිවාසයකට ගියා. ඒ ළමා නිවාසයේ ඇතුළට ගිහිල්ලා මම එළියට වාහනේ අරන් එනකොට මම දැක්කා ඒ ළමා නිවාසයේ ගේට්ටුවට අර පීලි තියෙන ගේට්ටුවක්. ඒ පීලි තියෙන ගේට්ටුවේ තනිකර කළු පාටින් තින්ත ගාලා තියෙන. නමුත් ඒ ගේට්ටුව ඇතුල් පැත්තෙන් සමහර තැන්වල තින්ත නැහැ. මට හිතුණා එක පොඩි දෙයක් මේ හේතුවද කියලා. මගේ ළමා නිවාසයේ පාලකතුමියගෙන් ඇවිල්ලා කතා කරලා ඇහුවා ඇයි මේ තැන්වල මේ තින්ත නැත්තේ සමහර තැන්වල මේ පීලිවල එක එක තැන්වල කියලා. මට හිතුණ දේ හරියටම හරි රංගක්කේ. මොකද ඒ දරුවන්ව ඒ දියණියන්ව එක්කන් යන වාහනයකින් උදේට ඉස්කෝලේට ආයි නැවත වාහනයෙම ළමා නිවාසයට එක්කන් එනවා. එක්කන් ඇවිල්ලා එක්කන් ආපු ගමන් අර සුදු ගවුම් පිටින්ම ඇවිල්ලා ගේට්ටුවේ අත් දෙකින් අල්ලගෙන ගේට්ටුව දිහා බලන් ඉන්නවලු අර ඉස්කෝලේ ඇරිලා යන තාත්තලත් එක්ක යන දුවලගේ දිහා. ඒ තැන්වල තින්ත යන තරමටම බලන් ඉන්න තරම් හිතන්නකෝ. ඒ කියන්නේ අද දැනෙන්න ඕනේ තාත්තා කෙනෙකුට දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවගේ ජීවිතේ කොච්චර ශක්තියක් වෙන්න ඕනේද කියලා. මොකද තාත්තව දැකපු නැති දරුවෝ ළමා නිවාසවල උද්ධිකාරව ගාතාව ඉවර වෙනකම් වදිනවා. තාත්තව දැකපු නැති දරුවෝ හිතන්නේ ඒ කියන්නේ කොච්චර බබු වලට දැනෙන්න නැතිද අද තාත්තලා ඉඳලත් ජීවිතේ සමහර තැන්වල ආදරය කරන්න නැතිනම් මොන වගේද කියලා හිතන්නකෝ.
0: ඔබ එහෙම කියනකොට මල්ලි මට මෙහෙමත් හිතෙනවා. ඒ කියන්නේ ඒ කියන්නේ පැත්ත තාත්තල ඉන්න දරුවන්ට ඒක ඒ හැඟීම මේ විදිහටම දැනෙනව ඇතිද කියලා. සමහරලාට තාත්තලාගේ වචන වලට පිටුපාද්දී අනනොතකද්දී තාත්තෙක් ඉන්නවා කියන අගේ සමහර විට ගේ ඇතුලේ දැනෙන්නේ නැති අවස්ථා දරුව පහු කරනවානේ.
2: හරියටම හරි. මම ඒක තමයි කඳුළු වැටෙද්දි තාත්ත ගැන කතා කරන්න ගිහිල්ලා. මොකද යාර මම අර එක තැනක කියනවා අර එක තැනක කියනවා හිතනකොට හිතන දේ ගිනල්ලා ගෙදර සාලේ මේසෙ උඩින් තියනවනම් ඒ වෙන දෙවි කෙනෙක් නෙවෙයි ඒ තමයි තාත්තා. දකින්න ඇස් දෙකෙන් දකින්න දෙවි කෙනා. උදේට අම්මගේ මොනව හරි ඉල්ලනකොට තාත්තා අහක බලාගෙන ගියාට තාත්තා අනිවාර්යෙන් හවසට ඒක ගිනල්ලා සාලේ මේසෙ උඩින් තියනවා.
0: ඒකනේ ඒකනේ ඔබේ දියණිය කියන්නේ. අප්පච්චි ගෙදර එන්නේ නැති දාට රෑහීනෙන් මං අප්පච්චි එක කොම් පිට්ටු හදනවා කියලා. ඊට වැඩිය වචන ටිකක් තියෙනවා. තාත්තගේ හුස්ම ටිකක් ගේ ඇසේ කොහේ හරි ඉතුරු වෙලා තියෙනවා නම් මේ අම්මලා ගැනත් එක්ක තමයි කියන්නේ. අද පියවරුන් ගැන විශේෂයෙන් කිව්වට හුස්ම පරිස්සම්.

තරංගක්කේ පණ ගැහෙන එකම එක පපුවත් විකුණලා සින්නක් කරේට ආයේ ඕනේ නෑ ඕක කියලා ආඩම්බරෙන් හිනාවනාලු මිනිහෙක්.

0: ආර්ථිකයේ වචනයකට කොච්චර දරුව ගරු කරන්න ඕනේද පොලිස් පරීක්ෂකතුමනි?
1: ඔව් ඇත්තටම. ඒකනේ තාත්තා කියන චරිතය අගේ දරුවෙකුට දැනෙන්න ඕනි. මොකද දුවෙක්ගේ අර චූටි කාලේ අර පාට කොණ්ඩ බූල් එකේ ඉඳන් අර ලොකු වෙනකන් කසාද බඳිනකම් ඇඳුම දක්වාම අඳින ගවුම දක්වාම තාත්තා අරන් දෙන්නේ හරි ආදරෙන් ගෞරවයෙන්. දුවෙක් ඉපදෙන දවසමයි ඒ දුවගේ ආත්ම ගෞරවය ගැන තාත්තා කෙනෙක් හිතන්නේ. උදේ හතහමාරට ඉස්කෝලේ යනකොට දුවෙක් තාත්තා යන දාඩි දාගෙන වැඩ කරන්නේනේ. දුවගේ මූණ මතක් වෙනකොට ඒ දහඩියේ හිඳෙනවා. තාත්තා කෙනෙක් ඒ දුවෙකුට දැනෙන්න ඕනි තාත්තා ඒ විදිහට. මොකද අර එකයි මම අඩද්දි අඩද්දි දියණියන්ට ගිහිලා කතා කරන්නේ පාසල්වල විශ්වවිද්‍යාලවල කතා කරන්න වෙලා තියෙන්නේ අද. මොකද ඒක දැනෙන්නේ නැහැ දරුවන්ට අද වෙනකොට. දැනෙන්නේ ජීවිතේ වැඩුණාට පස්සේ. මොකද අර ළඟදී පරිවාසයකට ගිහිල්ලා දරුවෝ වඩන් ඉන්න දරුවන්ට කතා කළා වම. දරුවෝ වඩන් ඉන්න දියණියන්ට කියනවා පාසලට අඩු දියණියන්. තව දරුවෝ වඩාගෙන දරුවෝ හම්බෙලා. ඒගොල්ලන්ට කතා කරලා එනකොට මට හරි පුදුමයි. සමහර තාත්තල ඉන්නව ගේට්ටු ගාව කොළ කැඳේ ගතේ තියාගෙන. දුවට දෙන්න බලාගෙන ඇවිල්ලා. ඉතින් ඒ වගේ ඉතින් දරුවෙකුට විශේෂයෙන් දියණියෙකුට ඒ දක්වන චූටි කාලේ නම් දක්වන ආදරේ දැනෙන්න ඕනේ පපුවටම. දවසක යුතුයකම් තියනවා නේද ඊට ගොනන්න. දවසක කියලා මොකද තාත්තලා ඉන්නවා තමන්ගේ ඇස් දෙක පවා දුවලට උන තාත්තලා ඉන්නවා.
0: ඔය ඇත්තද?
1: ඇත්තම දරුවන්ට ඒවා වීඩියෝ පෙන්නනවා දරුවන්ට පාසල්වල ගිහිල්ලා දැනෙන්න. එතකොට තාත්තට හයියෙන් කතා කරපු වචන සමහර දියණියන් ඉන්නව සමහර දියණියන් පුතාලා දෙගොල්ලෝ තාත්තා හවස වැඩවල එනකොට ෆෝන් එක ඔබ ඔබ ඉන්නව කකුල් දෙක උඩ තියන් ඉන්නව ඉන්න දුවලා ඉන්නව ලොකු දුවලා තාත්තලා වැඩවල හවස එනකොට තාත්තලා කියනවා මම තාත්තගෙන් මහන්සිද තාත්තේ කියලා අහන් අමතක විච්චය ජීවිතේ හැමදාම අර මොනවාරි කඩදාසි කොලේ කොටාගෙන ඉස්සරහ දොරෙන් ගේදුරට තාත්තා එනවනේ නමුත් දවසක හතර දිනක්ගේ කර උඩින් ගිනල්ලා සාලේ මැදින් තියනකොට කොච්චර ඇඬුවත් වැඩක් නෑ අක්කේ.
0: ඒ වගේ අපි එදාට අඬන්නේ නැතුව ඉන්න නම් තාත්තල වෙනුවෙන් අපි කොහොමද කල්පනා කරන්න ඕනේ?
1: ඒ යුතුකම ඉටු කරන්න ඕනි තාත්ත කෙනෙක් වෙනුවෙන්. දරුවෙකුට දැන් දෙදර අර අද්දගේ තියෙන කරගැට දැකපු නැති දුවෙක් නම් අර කකුල් පැලිච්ච දැකලා නැත්නම් ඒව දකින්න ඕනේ. ඒව දකින්නකොට දවසක තාත්තගේ අතින් අල්ලගෙන යන්න තිනේ. මම අවසාන දේශනේ අවසානට කියන කතාව තමයි තාත්තගේ අතින් අල්ලගෙන ගියපු ගුරුපාරේ දවසක තාත්තව ඉස්සරහ ෂීට් එකේ වාඩි කරන් යන දවසක් කියේ විවාහනේ. අන්න එදාට තාත්තගේ යාළුවන්ට අත වනාගෙන යයි දුව ගැන කියපු කතා පුතා ගැන කියපු කතා එදාට වැටෙන කඳුළු වලින් සතුරු වෙන්න පුළුවන් ඕන දරුවෙකුට.
0: අනේ ඔබ ඔහොම කියනකොට මටත් මතක් වෙනවා මගේ ගොවි තාත්තයාගේ අත් ට්‍රැක්ටරේ ඉස්සරහ සීට් එකේ අත් ට්‍රැක්ටරේ තාත්තා එළවෙන ගමන් මැද ඔඩොක්කුවේ මාව තියාගෙන කුඹුරට ගිය විදිය ඒව මහ පුදුම ලස්සන මතක.
1: ඒ වාරින් පුදුමයි. ඒ කියන්නේ මටත් මතකයි ඉතින් මගේ අප්පච්චි පුරසයිකලේ විතරයි තිබ්බේ අප්පච්චිට. අප්පච්චි ඉතින් මාවයි අයියා දෙන්නවයි අම්මවයි වැඩිපුර මගින් රැගෙන යාම තමයි පුට්සයිකලේ. ඒ කාලේ තිබ්බේ ඒ පුට්සයිකලේ අපි තුන්දෙනාම තියාගෙන අම්මවත් තියාගෙන යනවා. සාමාන්‍යයෙන් මාව එක්කන් යන දවසට මට හොඳටම හදවතට දැනෙන දෙයක් තමයි කන්දක උනත් බස්සන්නේ නැහෙනේ. කන්දෙත් වාඩි කරගෙන තල්ලු කරගෙන යන ඒ තාත්තා කෙනෙක් කියලා කියන්නේ අප්පා කෙලවර ජීවිතයේ අවසාන කෙලවර වෙනකම් ඉන්න තාත්තලා ඉන්නවා. සමහර තාත්තලා ජීවිතයේ දරුවෝ ගැන දැනුම් නැතුනාට මේ ළඟදි මට අර අධිකරණයේ මහත්තයෙක් කියනවා කතා කළාක්කේ එක තාත්තා කෙනෙක් ඇවිල්ලා උසාවියේ ඉන්නවලු යන්නේ නැහැලු උසාවියේ ඔක්කොම කට්ටිය බැහැලා ගියාලු. මොකද ඒ පුතා මද්ද්‍රව්‍යයට අහුවෙලා ඉන්නවා අධිකරණයේ අර සිරමැදිරිය ඇතුළේ ඉන්න බන්ධනාගාරයේ බස් එකේනකන් අරන් යන්න. මේ තාත්තා ගේට්ටු ගාවට ඇවිල්ලා ඉන්නවා බන්ධනාගාරයේ බස් එකේනකන්. ඒ කියන්නේ පුතා මද්ද්‍රව්‍යයට පොලිසිය අත්රඟුඩු ගන්නකොට දුවත් සෙරප්පු දෙක දාලා තමයි දුවලා තියෙන්නේ. සරප්පු දෙක නැතුව තමයි අර අධිකරණ ඉන්නවා තාත්තා දැකලා මේ තාත්තා ඉන්නවා තාත්තගේ රබර් සරප්පු දෙක අතින් අරගෙන වන්දනාගාරේ බස් එකේ ගෙනගෙන ඉන්නවා පුතාට දීලා යන්න. අද දරුවෙකුට ඒ දේවල් දැනෙන්නේ නැත්තේ ඇයි? තාත්තා පයින් යන බලන් ඉන්න අර පැලිච්ච කපුල් දෙකෙන් ඒක දැනෙන්න එපයි දරුවෙකුට.
0: කොයි තරම් තරවටු කරලා ඇතිද හැබැයි ඒ වුණාට පුතා සරෙප්පු දෙක දාලා ගියාට පස්සේ තමන්ගේ සරෙප්පු දෙක දෙන්න මග බලාගෙන ඉන්නවා.
1: ජීවිතේ දිනනකොට වගේම අක්කේ ජීවිතේ පරිදුනත් තාත්තා ළඟ ඉන්න අර බන්ධනාගාරයේ අර තාප්පේ කොච්චර උස වුණත් දෙන්නේ නැති වුණත් සමහර තාත්තලා මට කතා කරලා කියනවා පුතා බන්ධනාගාරය ඇතුලේ ඉන්නේ සර් මම ඉර තාප්පෙන් එළිය නිදාගත්තේ පුතා මතක් කරගන්න ගෙදර නින්දයක් නැහැ කියලා.

0: મંદારમ રે હતાઈ વિનાડી 41
1: વેલાવ ઓબ વેત ગેને એન્ને
2: સિન્ડરેલ્લા વગે મન્નં ઇન્ને મામા બેલ ગાન્ન કવરુત તનકં
3: અપે દરુવાન અપટ વડા ઇદિરેન ઇતિન એગે કથાવ લિયન્ન એયટ ઇદ હરિન્ન કમર્શિયલ ક્રેડિટ
4: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනය මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.

0: Happening when they love me. Happening when they love me.
1: හැපි එක යහන්න ජනි එක දේ දුමාවත උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන්.

0: ධාතු නමස්කාරය
1: උත්තම මුනිදා වඳින්නට පුසුන් පොහෝදා පිළිවෙත් පුරන්නට
0: අපේ බණ්ඩාර විල යමු
2: බණ්ඩාර විල යමු

0: මේරට ඇතුලේ හුඟක් දරුවන්ට ඔබ කතා කරනවා. අයිපී මදුමල්ගමගේ ගෞරවනීය සන්නාමයක් අපේ රට ඇතුලේ. එහෙම තාත්තෙක්ට දියණිය වෙච්ච දහම්සා රණුමි තසිත්මා ගමගේ. චුටි කාලේ අපි ආසම දේ තමයි නම කියන එක. ලස්සන ඉනාවක් මූණේ ඇඳුනත් ඇත්තටම හරි ලස්සන සිඟිති දියණියක්. අපි තව ටිකකින් ෆේස්බුක් ලයිව් වෙන්නත් ලෑස්ති වෙලා ඉන්නවා. අද මැසේජ් තීරේ පිරීලා තියෙන සමාවෙන්න මං ඉඩ තියෙන හැටියට ඒ මැසේජස් කියවන්නම්. හැබැයි එක්කටම කලින් මං හිතනවා හැමෝම අසවෙයි කියලා චූටි දෝණිගෙ පොයම් එක අහන්න. ඒ ලස්සන පොයම් එක කියමුද පුතේ? කියමු.
1: Good evening everyone. I speak about English poem. When I am in my bed at night, between the blinds I see the dearest little twinkle star who comes to peep at me. I know he stays all the night, but at the break of day I cannot see him anywhere. Why does he go away? I wonder if the reason's death. Perhaps goes from me the feet of the little girls in line across the sea. Thank you everyone.
0: Wow, pronunciation wala lassana. Then kawuda mechchara lassana the English pronounce karanna kiyala den mage patiyada?
1: Appachi.
0: Appachi. Appachi veeraya neda onige. Then me welawae appachi diha balagena අපච්චිට ආදරේ කියලා කියන්න කිව්වත්, අපච්චි ගැන පුංචි රචනාවක් වගේ දෙයක් කියන්න කිව්වත් මොකද්ද කියන්නේ අපච්චිට? අපච්චිගේ ආදරේ කොහොමද පුතාට දැනෙන්නේ?
1: අහසතර
0: අහසතර අනන්තයක් අපච්චිට ආදරේ. දැන් අද මේ වැඩසටහනෙන් පස්සේ ආයි දැන් හෙට අපච්චි යනවා නේද දුරක? ඒ අනකට කවුද බෑග් එක හදලා දෙන්නේ? අප්පච්චි.
1: අප්පච්චිට හදලා තියලා යන්නේ.
0: අප්පච්චිට බෑග් එක හදලා දෙන්න බබා නේද? චුටි දෝණි නේද? මොනවද අප්පච්චිගේ බෑග් එකට දාන්න ඕනේ බඩු?
1: ටූත්පේස්ට් එක. බ්‍රෂ් එක. බ්‍රෂ් එක. රේසර් එක. පවර් බැංක් එක. තවල් එක.
0: හැමදේම හොයලා බලන සිංගිති දියණියක්.
2: මම බෑග් එක හදන දවසක මොකක් හරි අඩුපාඩුවක් වෙනව මගේ අතින්. මම බෑග් එක හදන දවසට. නමුත් මෙයා බෑග් එක හදන දවසට කිසි අඩුවක් පාඩුවක් නැහැ. එයා කොලේක ලියාගෙන හැමදේම ටික් කරගෙන බෑග් එක හදන්නේ. ඒ බෑග් එක හදලා දැන් අපච්චි අරන් යන්න කියලා මම බලන්නවත් නෑ. ඇත්තටම මේ බෑග් එක හදුවට පස්සේ මම හදුවට පස්සේ
0: පුතා කොලේකට ලියා ගන්නවද මැනික? ඇයි තාත්තා අපච්චිගේ බෑග් එක ඒ තරම් ආදරෙන් හදලා දෙන්නේ? මොනව හරි අපච්චිට මිස් වුණත් නේද? ඒකයිද
1: අපච්චිගේ පවර් බෑග් එක හීරෙනවට මම හැමදාම මම එක කොලේක ලියා ගන්නවා. බෑග් එකට දාන්න ඕනේ දේවල්. අනේ දේවල් ඇතුලෙ හැමදාම ලියා ගන්න මොකක්ද ටිෂු පේපර් උඩ තමයි පවර් බෑග් එක තියන්න ඕනේ කියලා. හීරෙනවනේ නැත්තම්.
0: ඕනේ ඕනේ. දෝනි මෙහෙම හදලා දෙන බෑග් එක අවුට් ස්ටේෂන් ගිහිල්ලා අරිනකොට අප්පච්චිට මොකද හිතෙන්නේ?
2: මට ඉතින් ගොඩාක් දේවල් හිතනවා නේවත. හැරිලා ගෙදර එන්න හිතනවා. මොකද කරන්නේ ඉතින්? අපි ඉතින් පොලිස් නිලධාරීන් වශයෙන් ඒ යුතුකම් වගකීම් වලට බැඳිලා ඉන්නේ. ඉතින් ඒක අර පැය 24ම රාජකාරියට එළඹිලා ඉන්නේ. ලංකාවේ ඕන තැනක දිවේනේ රාජකාරී කළ යුතුයි. ඉතින් ඒ හැම තැනකදීම ඉතින් තියෙන සතුට තමයි ඉතින් දරුවෝ. ඒ දරුවෝ ගැන හිතනකොට දවසේ මහන්සිය පීඩාබර ගතිය නැකිල යනවා.
0: අර බෑග් එක අරිනකොට දියණී සුවඳ දැනෙන්නේ නේ?
2: අනිවාර්යයෙන්ම
0: දියණී සුවඳ. මේ තමයි තාත්තටයි දුවටයි දැන් මන් දෙන සින්දුව.

0: කියන එක හරීම වේගෙන් ගලාගෙන යන්නේ අපි කැමතිම දේවල් සිද්ධ වෙනකොට. තාත්තා, අප්පච්චි මේ නම කියන්නේ මේ ලෝකේ හුඟක් දරුවන්ගේ ආසම වචන වලින් එකක්. අර එක කවියක ලියලා තිබුණා වගේ තමන්ගේ පපුව කඩලා දීලා කමක් නැහැ මට ආයෝක එපා කියලා කියන්න ලෝකෙ කෙනෙක් ඉන්නවා නම් ඒ අප්පච්චි. පොලිස් පරීක්ෂක මදුමාල් ගමගේ සමග ඔහුගේ ලස්සන රෝසමල් සිඟිති දියණිය අද දවසේ අපේ මැදිරියට ඇවිල්ලා තියෙන්නේ. දැන් මම මේ හීනයට ඔබ වරගෙන යනවා. ලෝකෙ හුඟක් දරුවන්ගේ ඇස් පාදන්න ඔබ සෑහෙන වෙහෙසක් ගන්නවා සහෝදරයා. දැන් ඇස් දෙක පියාගෙන මම එක මොහොතකට ඔබට උපකල්පනය කරන්න කියනවා. දවසක ඔබේ දියණිය විවාහපත් වෙන දවස ඔබට අනුමාන කළ හැකිද එදාට ඔබට දැනෙන හැඟීම?
1: ගහක තියෙන ලස්සනම මල ගහෙන් කවුරුහරි කඩා ගන්නකොට ඒ ගහේ මුදු මුලටත් දැනෙන ඔලුවක්. බෙල්ලෙකුට තියෙන වටිනාම ලිය තමයි ඒ බෙල්ලගේ මුතු. ඒ මුතු ගන්නකොට ඒ බෙල්ල ජීවිතේ දාලා යන ඔලු. ඉතින් ඒ වගේ මත් රෝස මලක් නිර්මාණය කරන්න ඉතින් නමුත් දවසක වෙනත් අතකට දෙන්න වෙනව. නමුත් එදාට ඉතින් වැටෙන කඳුළු ගැන කොහොමද හිතන්නේ? නමුත් ජීවිතේ අර දුර්ගාව තාත්ත කෙනෙක් ඉන්න ඕනි. මම නම් හිතන්නේ විවාහ වුණාට පස්සෙත් දුවෙක් එක තාත්තා ඉන්න ඕනි. ජීවිතේ මොකද කියන්න බැරි දෙයක් නැහැ. තාත්ත කෙනෙකුට කියන්න බැරි දෙයක් නැහැ. මං කිව්වේ ඒකයි. අර දවස් අර එක ලියුමක ලියලා තිබුණේ තාත්තේ මගේ ඇස් දෙක පේන්නේ නැහැ, තාත්තට පුළුවන් ද කණ්ණාඩි දෙකක් අරන් එන්න. බන්ධනාගාරය ඇතුලේ තාත්තා ඉන්නේ. ඒ තාත්තල දුවලිය පුලියුම ඇතුලේ තිබුණේ. ඒ ලියුමේ තියෙනවා තාත්තේ මම මේක අම්මටවත් කිව්වේ නැහැ කියලා. දැනග අම්මටත් කියන්නේ නැති ගොඩාක් දේවල් දේනියන් ගාව තාත්තට කියන්නේ තියෙන දේවල් තියෙනවා. ඒ කියන්නේ දැන් මගෙන් අහපු ප්‍රශ්නෙටදී මම පෞද්ගලිකව කොහොමද උත්තර දෙන්නේ? ඉතින් ඒ දවස ගැන හිතන්න ගොඩාක් අමාරුයි අක්කේ. ජීවිතේ ඉතින් අපි හොඳ අප්පච්චි වගේ කෙනෙක් හම්බ වෙන එකක් නෑ කවදාවත්. අප්පච්චි වගේ කෙනෙක් කවදාවත් මගේ දුවට ලැබෙන එකක් නෑ. නමුත් මම ජීවත් වෙලා ඉන්න තාක්කල් දුවගේ ජීවිතේ සර්ණමය යුගය කරනවා කියන එක මම එයාට උපදින දවසෙම පොරොන්දු වෙලා ඉවරයි.
0: මතකද ඒ උපදින දවස?
1: අනිවාර්යෙන්ම උපදින දවසේ 2017 දෙසැම්බර් 7 තමයි මගේ ජීවිතේ වෙනමම එළිය වුණ දවස. මොකද මගේ ජීවිතේට මම මදුමල් ගමගේ කියන ඒ චරිතෙට ලැබුණු ලොකුම වටිනාකමක් ලැබුණේ එදා තමයි. මට
0: ඔබට මොකද හිතුනේ තා
1: එදාට? ඉතින් හැම තාත්තා කෙනෙකුටම වගේ මටත් හිතුණා තියෙන මගේ දුව ආරක්ෂා කරගන්න ඕනේ. මම කොහොමද ආරක්ෂා කරගන්න, කොහොමද ආදරය කරන්න ඕනේ? ඉතින් ජීවිතේ දින්නහා සමානයි. ඉතින් ඒට වැඩිය ජීවිතේ දිනන්න දෙයක් නෑ තාත්තා කෙනෙකුට.
0: ඔබට මතකද ඔබේ බිරිඳව පෝරු මස්තකේ විවාහ ප්‍රාප්ත කරලා දෙද්දි ඒ ඔබේ බිරිඳගේ තාත්තගේ ඇස් දෙක?
1: අනිවාර්යෙන්ම තාත්තා ගොඩක් අසනීපෙන් හිටියේ ඒ වෙලාවේ. නමුත් ඉතින් තාත්තා පෝරුව ළඟ හිටගෙන හිටියා. ඉතින් ඒක ඒ ඇස්සල තිබුණ දේවල් ඉතින් මොනතරම් දේවල්ද ඒ ඇස්සල තිබුණේ. ඒ කියන්නේ යාගේ හදපු චූටි කාලේ දැන් හදපු රෝස මල මම අද වෙනකම් මගේ බිරිඳට මම සැරෙන් වචනයක් කතා කරලා නැහැ. මම තමුස කියලා කියන වචනේ මං යාට පොරොන්දුලා ඉන්නේ අවදාවත් මම ඔයාලට කියන්නේ නැහැ කියලා. මොකද එහෙම කිව්වොත් වැඩක් නැහැ. ඉතින් අන්න ඒ වගේ අද වෙනකම් රණ්ඩු වෙලා නැහැ. ඉතින් මට මං හිතන්නේ එයා තමයි වාසනාවන්තම යාමට දුවෙක් අඳලා දුන්නේ.
0: වාසනාවන්ත තාත්තා කෙනෙක්. ඒකනේ මිය යන මොහොතකට කලිනුත් ඔබව හෙව්වේ.
1: අනිවාර්යෙන්ම මිය යන මොහොතකට කලිනුත් මාව හෙව්වේ. ඒ ඇස් වලින් කිව්වේ මගේ දුවව ආදරෙන් බලා ගන්න කියලා. ඉතින් ඒ කියපු දේවල් ඉතින් ඒ වගේම මම ඉදු කරනවා. ඉතින් අදට ඉතින් මට ඒ තාත්තා මට දුන්නේ ලොකුම ඉතින් මැනික් ගල තමයි ඉතින් මගේ බිරිඳ. ඉතින් ජීවිතේ අද කොච්චර මේ රට පුරා කොච්චර විද්දත් ඉතින් මගේ තියෙන වටිනාම සම්පත මම ගෙදර තියලා යන්නේ මගේ දුව. ඉතින් එයාගේ හිත රිදෙන්න තියෙන චුට්ටක්වත් එයා බලාගෙන ඒ හැම යුතුකමක් මේ පාඩම් වල ටික ඔක්කොම කරගෙන ඒක තමයි මට තියෙන ලොකුම ශක්තිය. ඉතින් මට දැනනවා ඉතින් බිරිඳව ගොඩාක් ලොකුවට. මොකද අම්මා මට බෙදර දුන්න කෑමක කෑ වගේම අද මම මට මගේ බිරිඳ උතල දෙන කෑමක ගිහිල්ලා දිගාරිනකොට මට හිතන දෙයක් තියෙනවා. ඒ කෑමක එළවලු බෙදෙන බෙදලා තියෙන විදිහ, බත් එක බෙදලා තියෙන විදිහ දකින්නකොට මේ කොච්චර ආදරයක්ද ඒක ඇතුළේ තියෙන්නේ. අර අම්මගෙන් ලැබුණ ආදරයම ඕන පිරිමියෙක් තමන්ගේ බිරිඳගෙන් බලාපොරොත්තු වෙනවා. ඒ ලැබෙන එකත් මම ලැබෙනවා. මම හිතනවා මම වාසනාවන්තයි.
0: වාසනාවන්තයෙකුට වාසනාවන්තියක හිමිවීම චූටි මැණිකේ කියන්න අප්පච්චි අම්මයි ගැන මොකද හිතෙන්නේ කියලා. ගඩක් හොඳයිද? ගඩක් හොඳයි. අප්පච්චි ගැන සින්දුවක කොටසක් කියමුද අපි? මතක් වෙන්නේ අප්පච්චිට දව කරයිනේ කියමුද? වතුර චුට්ටක් ඉල්ලනවනේ අප්පච්චි, වතුර චුට්ටක් දෙන්න. සින්දු කියනකට එහෙමනේ වතුර චුට්ටකෙන් බියනේ සින්දු කියන්නේ.

0: ඔබේ මයි
1: ඔබටම කදී තෙන්නේ ඒ පුංචි කතාවෙන්
2: අල්ලගෙන හිටියේ මගේ මොකද ඒ තමයි සතුටක් ජීවිතේ දින ඒ ඇත්ත හොඳටම ජීවත් වෙන
1: දෝලගේ වීරයා අප්පච්චි අල්ලන් ඉන්න පුළුවන් තාක්කල් තදින් අත අල්ලගන්න

0: අත්තු දව් දෙන්න ගියත් රුපියල් 3500ක් වැඩිය හම්බ වෙනවා. ඉතින් අද එක මත්පැන් බෝතලයක් ගන්නකොට 3500ක් 8000ක් එකට විඳන් කරනවා නම් එක දවසකට එයාගේ දුවට එයාගේ පුතාට සපත්තු දෙකක් කරන් දුන්නොත් අවුරුද්දක් ඒ සපත්තු දෙක ඉස්කෝලේ දායි.
1: ඔව්.
0: බෑග් එකක් කරන් දුන්නොත් අලුත් බෑග් එකක් රුපියල් 3500කට විතර. අවුරුද්දක් ඒ බෑග් එක යාළුවන්ට පෙන්නපෙන් ඉස්කෝලේ අරගෙන යයි. ඉතින් එතකොට දැනෙන්න ඕනි දරුවන්ට දරුවන්ගේ යුතුයකම ඉටු කරලාද මම මේ වෙන ජීවිතයේ කර වේන්නේ සතුරක් පස්සේ යන්නේ කියලා. දැනෙන්න ඕනි.
1: දැන් තාත්තගේ කතා කාලයට පුඩි විරාමයක් ඉල්ලනවා නේද සිඟිති රෝසමල තාත්තගේ අතේ දෙවිටි දෙවිටි චූටි රහස් කතාවක්. අපි ගීතයට ගිහින් එමු.

0: තැන කඩම මේලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදල අතුර කිරිය මුල් ේරියාවන අරම්මල ගනි මුලකම් පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින් ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
1: මගේ නෝනාගේ නංගී ජනනිකා කොහොම එයාට බඩේ දෙලිය මගේ ඔපරේෂන් කරන්නේ. ඉන් පස්සේ කැන්සර්යක් කියලා. මම ඇලිබිකේ නැලේවි අපිට වැඩ කරන්නේ. මම ගොඩක් දුර අහනවා නෙට්ටෙට්ටේ මේ වැඩ කරා විශ්වාස කරන විදුහත් වගේ. සංගීතංගාව මේ සමාජය ගාවට. ඉතින් දවස් 10 දෙහෙත් දුන්නා. ඊට පස්සේ මාර්ගමත ගින්නින් පස්සේ කිව්වා

0: කතා කරන්න කමල් බඳල වෛද්‍යතුමාට 0777-3940.
1: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
2: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
1: එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුභ කරගන්න.
2: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
1: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන් ලෙහන්සා. WhatsApp 0711 95 95 95 Net FM Facebook Live.

0: නමස්කාරය ධාතු නමස්කාරය
1: උතුම් බක්කුල මහසෑයේ වටා හිඳවෝ තථාගත මුනි ධාතුන් වහන්සේ
0: බක්කුල සීවලී ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ
1: තායිලන්ත සංග මහරජ පිරිනැමූ ධාතුන් වහන්සේ ඔබේ නිතින් දැක වඳින්න පුතන්න සාදු නාද දෙන්න
0: ජූනි 27 28 සහ පොසොන් පොහොදා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම මහා විහාර පින්බිමේදී
1: පොසොන් තොරණ පහන් කූඩු දන්සැල් ආදී ආමිස පූජාවන් පිරි නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානේ අසිරිය දැක සිත් නිවා ගන්න
0: මේ පොසොන් පොහේට අපි බණ්ඩාරවිල යමු
1: අනුශාසකත්වය පූජනීය පොල්කම්පොල ඉන්දානන්ද නාහිමි
0: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය
2: ප්‍රධාන අනුග්‍රහය
3: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුලකම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් අනුශාසකත්වය පූජනීය පොල්කම්පොල ඉන්දානන්ද නාහිමි
0: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය
3: තැන කටම මේලා කසාගල ග්‍රීන් සුප ශකා මාතල අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනි මුලකම්පොල කසාගල ග්‍රීන් සුප ඒ විතරක් නෙවෙයි ඔබ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
4: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100% ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා

ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පුහෝදා.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසථය සමාධන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවින් දම් දෙසුම් අහන්න.
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: පුසුන් පුහෝදා. අපි බණ්ඩාරවෙල යමු, අපි බණ්ඩාරවෙල යමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොල ඉන්දානන්ද නාහිමි,
0: සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.

0: නවය
1: ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී
2: රපුන්සල් වගේ මං නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්

0: ಪೊಲೀಸ್ ಪರೀಕ್ಷಕ ಮಧು ಮಾಲ್ಗಮಗೆ ಮಧು ಮಾಲ್ಗಮಗೆ
1: ಹರಿ
0: ಹರಿ ಹೇಮಾಯ್ ಮಧು ಮಾಲ್ಗಮಗೆ ಮೇ ನಮ್ಮ ತಿವೆ ಅಮ್ಮದ ಅಪ್ಪಚ್ಚಿದ
1: ಅಮ್ಮ ತಿಬ್ಬ ಕೇಳಿದ್ರೆ ಅಮ್ಮ ಅರಿ ಆಡಂಬರಿ
0: එතකොට අම්මගේ අප්පච්චිගේ නම් කියන්න බැරි වුණානේ අපිට.
1: ඔව් අම්මා මේ මට එනකොටත් අද කිව්වා අම්මා කියන්න කියලා මේ අම්මා ගැන අම්මා බදුල්ල විශාඛා විද්‍යාලේ තමයි අම්මා
0: ගියේ.
1: අම්මා ගම්පලගේ සුනන්දා පොන්සේකා තමයි අම්මා. විශාඛා විද්‍යාලේ යාළුවෝ අම්මා ගැන දැනගත්තොත් අම්මා කතා කරයි කියලා හරි ආඩම්බරෙන් බලාපොරොත්තු වෙමින් ඉන්නවා.
0: නේ.
1: 1976 තමයි අම්මා අවුට් වෙලා තියෙන්නේ.
0: හා හා.
1: ස්කෝලින්. හරි ආදරේ ආසයි අම්මා ඒ ගැන කියන්න අම්මා බදුල විශාඛකේ කියලා කියන්න හරි ආඩම්බරෙන් කියන්න ඔයේ ඉස්කෝලේ ගියේ කියලා කියන්න අම්මගේ ඉස්කෝලේට මට තාම යන්න බැරි වුණා නමුත් මං හිතනවා හෙට අනිද්දාට ආරාධනාවක් ලැබෙවි කියලා නමුත් දින ටික මේකට කරගන්න බෑ මම මේක අවස්ථාවක් කරගන්නම් මේ අක්කේ මොකද ලංකාව පුරාම ගොඩක් අය මගෙත් එක තරහ වෙනවද දන්නේ නැහැ මොකද අගෝස්තු 7 වෙනකන් නිවාඩු ඉස්කෝලේ නිවාඩු දෙනකම්ම දිනයක්වත් මගේ කැලෙන්ඩරේ නැහැ. අද වෙනකොට ඉතින් ඒකට ස්තුතිය පුද කරන්න ඕනි. මොකද දරු ඒ එච්චර ආරාධනා ගණනාවක් ලැබෙද්දිත් මගේ රාජකාරිය පොලිස් ශිෂ්‍යබට කොට්ටාෂේ රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කටයුතු කරන්න. ඉතින් ඒකට මට හයියක් කරන සබරගම් පළාත් සම්බන්ධීකරණ පොලිස් පරිශක නුවන් මහතා ස්ථාපත්තු අනිලන්ද මේවලත්තුමා ඒ වගේම මගේ අධ්‍යක්ෂකතුමා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පෙරේරා මහතා ඒ වගේ මගේ නියෝජ්‍ය පොලිස් පෙත්තුමා මගේ මේ ජගත් නියෝජ්‍ය පොලිස් ජගසේරම් මැතිතුමා එයාගේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා සම්පත් කුමාර ලියනගේ මැතිතුමා සහ ගරු පොලිස්පතිතුමාගේ ඉඳන් මට ලබා දෙන අවස්ථාවට මට හරි ලොකු ශක්තියක් ඒක මම යන හැම පොලිස් වසමකටම පොලිස් ස්ථාපතිවරුන් මාව ආදරයෙන් ගෞරවයෙන් පිළි අරගෙන ඒ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සහකාර පොලිස් අධිකාරීතුමාලා ඒක ලොකු ගෞරවයක් මට මේක
0: ඔබට දෙන ඒ සහයෝගයට අපිත් එතුමන්ලට ස්තුතිවන්ත වෙනවා මොකද අපිත් මාධ්‍යයේ ඉන්න අය විදිහට දැන් ඔබේ පැමිණීම මං හිතනවා මේ මොහොත අපිට හරි සුවිශේෂී මොහොතක් ඔබ වැනි කෙනෙක්ට ඒ නිදහස ලබා දීම හින්දානේ අද අපේ වැඩසටහන ලස්සන වෙන්නේ මේ
1: අනිවාර්යෙන්ම ඒ ස්තුතිය පුද කරන්න ඕනේ පොලිස් මාධ්‍ය කොට්ටාෂේ අධ්‍යක්ෂකතුමා සහකාර පොලිස් අධිකාරී බුඩ්ලමතුමා මට නිතරම කතා කරන එතුමා වැඩසටහන් වලට යනකොට ශක්තියක් වෙනවා කතා කරලා වචන ඒ වචන මට ලොකු ශක්තියක් මට කතා මගේ නියෝජ්‍ය පොලිස්පතිතුමා මට නිතරම කතා කරනවා ජගසේරම් මැතිතුමා එතුමා මගේ වැඩසටහන් වලට එන්න දැන් සූදානම්ින් ඉන්නවා ඉදිරියට එතුමා ආදරෙන් ගෞරවයෙන් පිළිගන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඒක ලොකු ශක්තියක් ඒ වචන එතුමා ලියපු අතින් රචිත සමහර කෘති වල තියෙන දේවල් මම යොදා ගන්න මම ඉදිරියට ඒවා එලි දක්වන්න බලන් ගන්න ඉන්න දේශන වලදී ඉතින් අර අන්න එතනින් දැන් ආපු ගමන් මගක් තමයි මේ ගමන් මග අකහපු ප්‍රශ්නෙත් මට පොඩ්ඩක් ආයි අමතකුණා
0: නෑ මං අහන්න යන්නේ තාත්තලාටයි ඇඳෙන්නේ නැත්ති කියලා
1: ඇඳෙන්නේ papu ඇතුලෙන් ඇඳෙන්නේ තාත්තලාට කඳුළු වලින් නෙවෙයි තාත්තලා ඒක පිට කරන්නේ ඒක කඳුළු වැටෙනකොට ගොඩක් හිත සංසුන් වෙනවා නමුත් ඒ වැටෙන්නේ නැති කඳුළු ටික papu ඇතුලේ තෙරපෙනකොට හදවත කොච්චර තෙරපෙන නැතිද කියලා හිතන්නකෝ papu ඇතුලේ ගොඩක් තාත්තලා මම මේ දැක්ක ඊයේ පෙරේදත් දුවගේ විවාහ උත්සවයේ දවසේ තාත්තා papu අමාරු හැදලා මැරෙනවා තාත්තා එතකොට මොනතරම්
0: අඬන්නේ නැහැ හැබැයි papu අමාරු හැදලා මේ
1: යනවා මරනෝ ඒ රුජරේ මේ ලේ ගමනේ නැවතිලා එතකොට ඒ තරම් ආදරේ මොකද තාත්තා කෙනෙක් දන්නව අනිවාර්යෙන් තා දැන් මගේ නෝනට එයාගේ තාත්තා වගේ මට ආදරේ කරන්න බෑ ඒක ඇත්ත කතාව. එයාගේ තාත්තා යාට ආදරේ කරා වගේ මට යාට ආදරේ කරන්න බෑ. ඉතින් ඒ මං ආදරේ කරાવી නමුත් අර විදිහේ ආදරයක් දෙන්න බැරි වෙයි. ඉතින් මගේ දුවට මං වගේ ආදරේ කරන කෙනෙක් මේ ලෝකේ කවදාවත් හම්බ වෙන්නේ නැහැ. එයාට. ඉතින් ඒ වගේ තමයි ඉතින් මේ ජීවිතේ ඉතින් අර
0: තාත්තා. අකේලේ හම් අකේලේ තුම් ජෝ හම් තුම් සංග හේතු පිරකියා හම් ඔයත් තනියම මාත් තනියම අපි දෙන්නට අපි දෙන්න පිළිසරණ මිසක් වෙන මොකද්ද තාත්තෙකුයි පුතෙකුයි ගයන හරිම ලස්සන සංවේදී ගීතය මේක පියවරුන් වෙනුවෙන් උදා වෙච්ච ලස්සනම මන්දාරම් රාත්‍රිය හැඩ කරන්න ආව ආදරබර තාත්තයි දියණියයි මේ ගීතයට පස්සේ අද වැඩසටහනේ අවසන් කතා කාලයයි උදා වෙන්නේ

0: මේ හැනෑන ගීතය හරිම සුවිශිෂ්‍යයක. තාත්ත කෙනෙක්ගෙන් මන්ද මෙහෙම අහනවා. දියණියව මලක් හැටියට ඉඹින්න කලින් රැවුල කපනවා නේද? එතකොට ඇය වඩා ගන්න කලින් දියපුතු කපනවා නේද? තාත්තලා
1: ඔව් අනිවාර්යෙන්ම රැවුල කපනවා කියලා කියන්නේ තිය ඇත්තටම දැන් මෙයාත් ළඟ ඉන්නවනේ. වඩාගෙන සමහර වෙලාවට ඉඹිනකොට ඉතින් අපච්චි රැවුල යනනවා කියලා කියන. ඉමඩු දවසට ඉතින් රැවුල කපන්නේ නැහැ නේ ගොඩක් දුරට. දැන් තාමත් දැන් ඒ කියන්නේ නමුත් ඒ ආසයි සමහර වෙලාවට.
0: ඔව් දුලාසයි මට මතක් වෙනවා තාත්තගේ රැවුල මගේ මූණේ වැදුණු විදිය.
1: එයාගේ මේ පිටේ එහෙම සමහර තැන්වල කසනකොට රැවුලෙන් කසන්න කියලා කියන්නේ මූණෙන් කසන්න. එයාගේ අත කසන්න කියනවා මගේ මූණෙන් රැවුලෙන්. යාරි ආදරණීය සුන්දර බැඳීම්. ඉතින් මට මගේ දුව වගේම තමයි තා හැම තාත්ත කෙනෙකුටම එයාගේ දුවෙක් පුතෙක් කියලා කියන්නේ හැම නැත්තම් පුතාලා ඉන්න තාත්තලා.
0: ඔව්.
1: ඒතරදී මොකද තාත්ත කෙනෙක් පුතෙක්ව හදන්නේ දවසක රජ
0: කරන්නේ.
1: ලොකු පුතෙක්ගේ දැන් තාත්තලා කියනම ලොකු 13 වසරේ පුතාගේ ඈට නිදාගෙන ඉන්නකොට ගිහිල්ලා සර් මම තමයි බෙෂීට් එක පොරවලා ඉන්නේ කියලා. හ්ම්. පුතක් ඉන්න තාත්ත කෙනෙකුත් රජ තමයි දැන් දුවෙක් ඉන්න තාත්ත කෙනෙක් වගේම.
0: දෙයනේ.
1: ඔව්. ඔව්.
0: ධෝනි. ධෝනි. පුතේ අපි දැන් ඔන්න වැඩසටහන ඉවර කරන්න යන්න. ඔන්න අපි කියනවා මෙහෙම දෙයක්. මොකද උනේ අතට? හරි. දැන් ඔන්න මං කියනවා ලෝකෙට මැහෙන්න මගේ පුතාගේ තාත්තා ගැන කියන්න දෙයක් තියනවා කියලා කිව්වොත් මොනවද කියන්නේ? මගේ පුතාගේ තාත්තා ගැන මුළු ලෝකෙම අහන් ඉන්නවා දැන්.
2: මට තාත්තා මගේ ලොකින ලොකුම වීරයා වගේ තමයි මට දැනෙන්නේ. එක
0: තව
2: සමහර දවස් වලට මගේ අප්පච්චි කියනවා මට එයාගේ පිටම සර්ච් කරන්න කියලා. එතකොට එහෙමම නිින්ද යනවා. සමහර දවස් වලට මම පොඩි කාලේ එයාගේ උකුල උඩ තමයි නිදාගන්නේ. එයා වාඩි වෙලා මට හොඳටම නිින්ද යනවා. ඊට පස්සේ මම තමයි එයාට බෙෂීට් එක පුරවලා එයාගේ පිට අත ගාලා උම්ම කද්දීලා එයාගේ කම්බුල මෙඩිකල නිදාගන්නේ.
0: තව
2: අප්පච්චි හැමදාම එනකොට මට මොකක් හරි අරන් ඉන්නේ. සෙල්ලම් බඩුවක් හරි අයිස්ක්‍රීම් එකක් හරි මොකක් හරි දෙයක් අරන් එනවා. අප්පච්චිගේ අතේ රුපියල් 5ක් තිබ්බත් පර්ස් එකේ තියෙන රුපියල් 5යි. ඒ රුපියල් 5ට තියෙන මොකක් හරි ටොපියක් හරි මට ගේනවා අප්පච්චි ගෙදරට. මං අපා කියද්දී අප්පච්චි මට ගොඩක් දේවල්
0: කියනවා. තව මොනවා හරි කියන්න තියෙනවද මැනික?

0: ඇස්සල කඳුළු වැද.
1: ධෝනි ගෑස් වලට කඳුළු ඇවිත්.
0: ඒක තමයි. ධෝනි
1: ගෑස් වලට කඳුළු ඇවිත්.
0: මට නොකියපු කතාව ගොඩක් අද කියනවා ඔයා. මගේ ඉස්සරහා ඉඳගෙන. මගේ ඇස් වලට කඳුළු එනවා ඉතින්. අද වෙනකන් එයා අවුරුදු 9ක් වෙනකන් ඇත්තටම යාට මං ආදරේ දීලා යාට දැනුණා කියන මට අද දැනෙනවා. ඒ වාර ගොඩක් ස්තුතියක් මේ අවස්ථාවට අපි මාව තනියෙන් ගෙන්නලා නැතුව මගේ දුවවත් ගෙනල්ලා ඉතින් ඒ අවස්ථාව අමතක නොවන ජීවිතය අවස්ථාව බවට පත් කරාට
1: ගොඩක් ස්තුතියි ආදරණීය සහෝදරයා පොලිස් පරීක්ෂක මදුමාල්ගමගේ ඒ වගේම දහම්සා රණුමි තසිත් මාගමගේ
2: අප්පච්චි අප්පච්චිට කවුරු හරි හැමදාම අප්පච්චි ලෙක්චර්ස් වලට යනකොට අප්පච්චිට රයිස් එක දුන්න කියලා කියනකෝ. ඒක අප්පච්චි කන්නේ අප්පච්චිට හීනෙන් පේනවා මගේ බඩගින්න. අප්පච්චි දන්නවා මට බඩගිනියි කියලා. අප්පච්චි දන්නවා මම මේවට කැමතියි කියලා. අප්පච්චිට බඩගිනි වුණත් අප්පච්චි කන්නේ නැතුව හැමදාම මට ගෙදරට ගේනවා. අනිත් අප්පච්චි හැමදාම ආසයි මට කියා බත් කව ගන්න. මම යාට බත් කවනවා. එයාට වතුර වීදුරුවක් ගෙනත් දෙනවා. මං යාට ගොඩක් ආදරේ මගේ පණතරම්.
1: වෙන මොනවද කියන්න තියෙන්නේ?
0: ඊට වැඩි මොනවද නෑක්?
1: ඊට වැඩි තාත්තෙක්ට මොනවද? මටත් ආසෙ හිතුණා. මටත් අතීතයට යන්න පුළුවන්කම තිබුණා. ඒක නිසාම මං ධෝනිගේ අප්පච්චිට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. දුවෙක් ඊට වැඩි තෑග්ගක් නෑ පුතේ ලෝකෙ. අද මේ අවුරුදු 9ට තාත්තා ගැන අප්පච්චි ගැන කියද්දි පුංචි ඇස්වල කඳුළු පිරුණා කියන්නේ ඔබේ තාත්තා අවුරුදු 100ක් ජීවත් වුණත් ඔබට මදි කියන එක. දරුවන්ට එහෙම තමයි. තාත්තලා අම්මලාට දීර්ඝායුෂ ලැබෙන එක තරම් දරුවන්ට ඊට වැඩිය දෙයක් නැහැ. අපි යන්න ඕනේ සහෝදරයා.
0: අනිවාර්යෙන්.
1: ආයෙත් එන්නත් ඕනේ.
0: අනිවාර්යෙන්ම. මම මේ මට අපේ අධ්‍යක්ෂකතුම අපි CEO
1: Mr. Nishant කේ බහනායක.
0: Nishant. ඔව් එතුමා මට කතා කරා දැන් දවස් දෙකකට කලින්. ඉතින් එතුමා කතා කරලා ලොකු බලාපොරොත්තු වෙනවාක් ඉතින් එතුමාගේ තියෙනවා. මොකද දරුවෝ වෙනුවෙන් එදා වැඩසටහන මැදදිත් එතුමා මට කතා කරා. මම ලොකු ශක්තියක් ඒක. එතුමාට ඒ වෙලාවෙත් මතක් කරා. එතුමා ඒ නැවත වතාවක් මාව සම්බන්ධ කරගෙන වැඩසටහන ගණනාවක් පාසල් දරුවන්ට දෙමාපියන්ට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම ඒවට ශක්තියක් වෙනවා කියලා එතුමාට මම දැනුම් දෙන්න කැමති මේ වෙලාවේ. ඔබත් එක්කතු වෙලා
2: නැන්දි මං එක කතාවක් කියන්න දෙයක මං තම අප්පච්චිට කිව්වනේ.
1: කියන්න පුතේ.
2: මම CIB එකේ යන ගමන් දැක්ක ලස්සන සෙල්ලම් බඩුවක්. මට එදා කඳුළුත් ආවා. අප්පච්චිට සල්ලි ඉවර වෙයි කියලා එක 2500ක් වුණා. මං ඒක දිහා ගොඩක් වෙලා දුකෙන් බලන් හිටියා. අප්පච්චිට සල්ලි ඉවර වෙයි කියලා. හැබැයි අප්පච්චි කොහේ හරි නම් ඒක බලන් හිටියා. මං ඉස්කෝලේ ඇවිල්ලා ගෙදර එනකොට අප්පච්චි මට සර්ප්‍රයිස් කළා. ඒ 2500 සෙල්ලම් බඩුව මට අතට ගෙන දුන්නා. මට එදා ගොඩක් සතුටු හිතුණා. මං අප්පච්චිව බදාගත්ත. අප්පච්චි මාව වඩාගෙන මට ගොඩක් උම දුන්නා. එදා මට හරිම ලස්සන සිදුවීමක්. මං හරිම ආසයි ඒ දවසට.
1: ඒ වගේ දවස් උතුරන්න මගේ මැනිකට ලැබෙන්න ඕනේ පුතේ. ආයි දවසක අපි හම්බ වෙමු. භාගවිට ඊළඟ පියවරුන්ගේ දිනේ. එතකට මීටත් වැඩිය ඔය ලස්සන හිත සංවේදී වෙලා තියෙයි. මං දන්නවා මේ වෙලාවේ මගේ රත්තරන් අසන්නන් රත්තරන් දෙමව්පියන් ගැන හිතමින් විශේෂයෙන් තාත්තලා ගැන කතා කරපු නිසා දූලගේ හිත්වල පියවරුන් පිළිබඳ ඡායා මාත්‍රයන් ඇඳෙමින් ඇති බව. ඉතින් අද මේ වැඩසටහන ඉවර කරන්නට සූදානම් මේ ලස්සන දුවටයි තාත්තටයි. ඒ වගේම අම්මා අපේ මැදිරි සංකීර්ණයෙන් පරිබාහිර ප්‍රදේශයේ බලාගෙන ඉන්නවා සතුට සමරන්න ඉන්න. මගේ අම්මත් ගෙදර ඉඳන් අහන් ඇති. ඔබේ අම්මලා තාත්තලත් ඔබේ ළඟ ඇති භාගවිට. ඔබෙන් දුරස්වත් ඇති භාගවිට මගේ තාත්තා වගේ විශ්වයට නික්ම ගොස් ඇති. ඉතින් ඒ හැම තාත්තෙක්ම වෙනුවෙන් මේ

0: ධාතු නමස්කාරය.
1: උත්තම මුනිදා වඳින්නට, පුසුන් පොහෝදා පිළිවෙත් පුරන්නට
0: අපි බණ්ඩාර වෙල යමු. බණ්ඩාර වෙල යමු.
2: අශෝක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
4: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
3: එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුබ කරගන්න.
4: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
3: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිත්

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පුහෝදා.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: මණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසථය සමාදන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවෙන් දම් දෙසුම් අහන්න.
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: පුසුන් පුහෝදා. අපි බණ්ඩාරවිලයමු, අපි බණ්ඩාරවිලයමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොල ඉන්දානන්ද නාහිමි,
0: සංවිධාන සවිය බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය.

අයිබෝවන් සියලු දෙනාට වාසනාවන්ත සුවදායි රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ නෙතෆම් රේඩියෝවේ සඳුදා ධර්ම දක්ෂිනා ධර්මදේශනාව ආරම්භ කරන්න. මේ උතුම් ධර්මදේශනාවට යොමුවන්න පෙර ඔබට අපි සතුටින් සිහිපත් කරන්නට ඕනේ 2026 වර්ෂයේ පොසොන් පුරපසළොස්වක පොහෝ දිනය නිමිති කරගෙන නෙතෆම් රේඩියෝව ඔන්න මෙවර සීතල බණ්ඩාර වෙලපුරවරයේ තමයි රැඳී සිටින්නේ. නේත්‍රාලෝක ධර්මවිජය පොසොන් උදානයේට සමගාමීව පින්කම් රාශියක් සිදු කිරීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ අතර විශේෂයෙන්ම අපි සිහිපත් කරන්නට ඕනේ ජූනි මාසයේ 26 වනදා සිකුරාදා දිනයේදී හැමෝටම එන්න කියලා ආරාධනා කරනවා බණ්ඩාරවෙලට. බණ්ඩාරවෙල පොසොන් මහා පෙරහර වීථි සංචාරය කිරීම රාත්‍රී 7ට සිද්ධ වෙනවා. එවගේමයි 27 වනදා සෙනසුරාදා සවස 4ට නේත්‍රාභී වන්දනා මහා ධාතු නමස්කාර පින්කම් මාලාව ආරම්භ වෙනවා. එතෙන් ලෞතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සර්වඥ අස්ති ධාතුන් වහන්සේ ඔබට නමස්කාර කරන්නට පුළුවන්කමක් තිබෙනවා. එවගේමයි බකුල මහා චෛත්‍ය රාජාණන් වහන්සේ උදෙසා බුරුමදේශයෙන් පූජා කරන්නට යෙදුණු ඒ උතුම් ධාතුන් වහන්සේ දැක බලා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේමයි තායිලන්ත දේශයේ සංගරාජ මහානායක ස්වාමින් වහන්සේ පූජා කරන්නට යෙදුණු ඒ උතුම් සර්වඥ අස්ති ධාතුන් වහන්සේලාත් ඔබට දැක බලා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම සීවලි මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ, බක්කුල මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ ඇතුළු මහරහත් ධාතුන් වහන්සේලා දැක බලා ගන්න අපි ඔබ සියලු දෙනාට පැමිණෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් 27 වනදා සවස 4:00 සිට 29 වනදා පොසොන් පුරපසළොස්වක පොහෝ දා මධ්‍යම රාත්‍රී 12 දක්වාම නේත්‍රාභී වන්දනා මේ මහා ධාතු නමස්කාර පින්කම් මාලාව තුලින් ඔබට ධාතුන් වහන්සේ නමස්කාර කරන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ අතර ශ්වේත පූජා වැඩසටහන පොසොන් පුරපසළොස්වක පොහෝ දිනයේදී උදෑසන 6:00 සිට රාත්‍රී 9:00 දක්වා විකාශය කිරීම සජීවී ලෙසින් සිද්ධ කරන්නේ බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම ධර්මවිජය පිරිවෙන් විහාරස්ථ පුණ්‍ය භූමියේ සිටයි. අතිපූජනීය පොල්ගම්පොළ ඉන්දහනන්ද නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි මේ සියලු කටයුතු සාර්ථක කරගන්නට බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමයේ තමයි අපිට සංවිධාන ශක්තිය ලබා දෙන්නේ. ඉතින් උදෑසන 6:00 අෂ්ටාංග සීලය සමාදන් කරවීමෙන් ආරම්භ කරන මේ ශ්වේත පූජා වැඩසටහන තුල උදෑසන 8:00 සජීවී ධර්මදේශනාවත්, ඉන් අනතුරුව 9:15 ආරම්භ වන සජීවී ධර්ම සාකච්ඡාවත් පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය මොළමුරේ සුජාත ස්වාමීන් වහන්සේ. පස්වරු 2:00 දහවල් ධර්මදේශනා පැවැත්වීම සඳහා විශේෂයෙන්ම ධාතුන් වහන්සේ වන්දනාමාන කිරීමේ වටිනාකම පිළිබඳව ඔබට උතුම් ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්නට පුළුවන්. අතිපූජනීය මාතලේ කුසල ධම්ම ස්වාමීන් වහන්සේ තමයි ඒ උතුම් ධර්මදේශනාව පවත්වනු ලබන්නේ. ඉන් අනතුරුව සවස 4:00 සවස ධර්මදේශනාව පැවැත්වීම සඳහා අතිපූජනීය ගලපිටගල ප්‍රේමරතන ස්වාමීන් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. පස්වරු 5:30 ආශිර්වාද බෝධි පූජාව මෙවර පැවැත්වීම සඳහා අතිපූජනීය මැදිරිගිරියේ පුඤ්ඤසාර ස්වාමීන් වහන්සේ වැඩමවනවා. රාත්‍රී 7:00 අතිපූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ වැඩමවා සජීවී ධර්ම දේශනාව පවත්වන අතර රාත්‍රී 8:00 අදිෂ්ඨාන බුදුගුණ මහා පහන් පූජාවක් පවත්වනවා. ඉතින් ධාතුන් වහන්සේ වන්දනාවත් සමගින් තමයි මේ උතුම් වූ පූජාව පවත්වන්නේ. ලෝකයටම ආශිර්වාද කරලා අතිපූජනීය මීදනීය විනීත ස්වාමීන් වහන්සේ තමයි ඒ උතුම් පූජාව පවත්වනු ලබන්නේ. එනිසා අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා ජූනි මාසයේ 26, 27, 28 සහ 29 කියන දිනයන්වල මේ සියලු පින් කටයුතු සමගින් එක්කාසුවන්න බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම ධර්මවිජය පිරිවෙන් විහාරස්ථානයට පැමිණෙන්න කියලා. ඒ වගේම අපි ඔබට සිහිපත් කරන්න ඕනේ පොසොන් තොරණ, පොසොන් නිර්මාණ, සැදැහැගි මේ සියලු දේවල්ද ඔබට දැක බලා ගන්නට පුළුවන් කමක් තිබෙනවා. එනිසා අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා මේ පාර පොසොන් පොහොය වෙනුවෙන් පවත්වන නේත්‍රාලෝක ධර්මවිජය පොසොන් උදානය සියසින් දැක බලා ගන්න පින්කම් මාලාවන් සමගින් එක්කාසුවන්න සීතල බණ්ඩාරවෙල පුරවරයට පැමිණෙන්න කියලා. අපි ආරාධනා කරමු ධර්මදේශනාව ඔබ වෙනුවෙන් දේශනා කරන්නට අතුරුගිරිය තිසරමාවත ශ්‍රී සදහම් පදනමේ නිර්මාතෘ හොරණ දික්කේනපුර සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානීය අනුශාසක අතිපූජනීය ගලිගමුවේ ඥානදීපපේ හාමුදුරුවන් වහන්සේට අවසරයි ස්වාමින් වහන්ස. සාදුහු සාදුහු සාදුහු.

නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද සඳුදා ධර්ම දක්ෂිනා උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නයි ඔබ හැම දිනෙකම සූදානම් වෙන්නේ. අද ධර්මානුශාසනාවේ පින්බර දායකත්වය දරන්නේ නොම්බර 237A ශ්‍රී සෝභිතපාර නාගොඩ කළුතර ලිපිණේ පදිංචි H.W. මාලනී මහත්මිය සහ H.W. කල්යාණි මහත්මිය විසින්. ඒ වගේමයි අද ධර්ම දේශනාවේ තවත් පින්බර දායකත්වයක් දරනවා නොම්බර 128B මාතලාන නිට්ටඹුව ලිපිණේ පදිංචි විතාරණගේ නිරෝෂා නිල්මාලි සහ මාතර කන්කානම්ගේ ඥානවතී කියන පින්වත් පිරිස. ඒ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කරන ලක්වාසි ලොවාසි හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා මුලින්ම ආශිර්වාද කරනවා. පින්වත්නි, වෙසක් පුන් පොහොය අවසන් වෙලා තව නොබෝ දිනකින් උදා වෙන්නේ මේ ලංකා භූමිය අපි කාටත් ඉතාම වැදගත් පුන්පොහෝ දවසක්. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා මේ ලංකා සම්බුද්ධ ශාසනය ආරම්භ කරපු පොසොන් පුන්පොහොයයි උදා වෙන්නේ. ඒ නිසා ශ්‍රී ලාංකිකයන් හැටියට පොසොන් පුන්පොහොය කියලා කියන්නේ අපිට ඉතාම වැදගත් පුන්පොහෝ දවසක්. අපි කවුරුත් මිහිඳු මහරහතන් වහන්සේව හඳුන්වන්නේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ හැටියට. ඒකට හේතුව අපේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා 9 මාසේ එදා මයංගනේට වැඩම කරලා යක්ෂයන්ගෙන් මේ රටේ මිනිස්සු ආරක්ෂා කරලා අනාගතේ තථාගත ධර්මයේ පිහිටන මේ භූමිය ආරක්ෂා කරලා ලංකා භූමිය වටා 3 අහසේ ප්‍රදක්ෂිනා කරලා මේ භූමිය ආරක්ෂා කරා. ගිරි දිවයින නමින් දූපතක් මවලා එදා මේ රටේ හිටපු මේ යක්ෂ පිරිස ඒ දූපතට යවලා මේ ලංකා භූමියෙන් ඈතට උන්වහන්සේගේ අදිෂ්ඨානයෙන් ඒ ගිරි දිවයින මේ භූමියෙන් ඈත් කරපු බව අපිට ඉතිහාස පොත්වල ඒ ග්‍රන්ථවල උන්වහන්සේගේ ලංකා ගමනේ ගැන අපි කියවන ඒ ඉගෙන ගන්න පොත්පත්වල සඳහන් වෙනවා. එදා තමයි සුමන සමන් දෙවියන් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා උතුම් සෝවාන් මඟ ඵල ලැබුවේ. තථාගතයන් වහන්සේගෙන් පූජනීය දෙයක් ඉල්ලපු වෙලාවේ උන්වහන්සේ හිස පිරිමැදලා කේශ ධාතු මිටක් ලබා දෙනවා. ඒ කේශ ධාතුන් වහන්සේලා තථාගතයන් වහන්සේ වැඩ සිටිමින් දහම් දෙසපු තැනම තැන්පත් කරලා එදා ඉදි කරපු චෛත්‍ය තමයි මයංගන මහා සෑය. ඊට පස්සේ සරබෝ මහරහතන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ශ්‍රී දේහේ ආදාහණී වෙලාවේ උන්වහන්සේගේ 이르ති බලෙන් රන්දිනේ මේ බෙල්ලේ තියෙන අස්ති ධාතුන් වහන්සේලා 7 ග්‍රීවා ධාතුන් වහන්සේලා රැගෙන අහසින්ම වැඩම කරලා මේ මයංගන මහා සෑ ගර්භේ ග්‍රීවා ධාතුන් වහන්සේලා තැන්පත් කරලා නාග ලෝකේ නාග වර්ණ පාෂාණ ගෙනහල්ලා ඒ චෛත්‍ය තවත් විශාල කරලා බැඳලා ආපහු උන්වහන්සේ වැඩියා කියලා සඳහන් වෙනවා. ඊළඟට අපේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයෙන් 5 වර්ෂයේ තමයි නාගදීපේට වැඩම කරන්නේ. ඒ චූලෝදර මහෝදර නා රජවරු අතර මිලි පළඟක් නිසා යුද්ධයක් ඇති වෙන්න ගිය වෙලාවේ මේ ආරවුල සංසිඳවන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් 9 මාසේ මයංගනේට වැඩම කරපු ගමනේවත් අපේ රටේ බුද්ධ ශාසනය ස්ථාපිත කරලා ආපහු වැඩියේ නැහැ. අනාගතේ බුද්ධ ශාසනය වෙනුවෙන් අවශ්‍ය පරිසරය හැදුව පමණයි. දෙවනි වතාවේ නාගදීපේට වැඩම කරපු වෙලාවේ චූලෝදර මහෝදර නා රජවරු අතර ආරවුල සංසිඳවල ඕන්නේ මිනි පළඟ තථාගතයන් වහන්සේට පූජා කරා. ස්වාමීනි, මේ මිනි පළඟ ඔබ වහන්සේම
පිළිගන්න. ඔබහන්සේට අපි පූජා කරනවා. ඒ මත වැඩ ඉඳලා දහම් දෙසලා උන්වහන්සේ පරිහරණය කරපු පාරිභෝගික වස්තුවක් හැටියට ඒ මිනි පළඟ තවත් පූජනීයත්වයට පත් වුණා. ඒ මිනි පළඟ තැන්පත් කළ චෛත්‍යයක් ඉදි කරන්න කියලා උපදෙස් දීලා ආපහු උන්වහන්සේ දඹදිවට වැඩියා. ඒ තථාගතයන් වහන්සේ දෙවනි වතාවේ ලංකාවට වැඩම කරපු ගමනේවත් අපේ රටේ සම්බුද්ධ ශාසනයේ පිහිටවීමක් සිද්ධ වුණේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කරන්නේ බුද්ධත්වයෙන් 8 වෙනි වර්ෂේ. ඒ කැලණියට වැඩම කරන්නේ මණියක්හික නාග රජුරුවන්ගේ ආරාධනය මත. හැබැයි ඒ ගමනේ බුදුරජාණන් වහන්සේ කලින් වතාවල වගේ තනියම වඩිනව නෙමෙයි. 500ක් මහරහතන් වහන්සේලා පිරිවර

කිහිරි වනයේ තථාගතයන් වහන්සේ ඇතුළු 500ක් පිරිස පිළිගන්න ආසන පනවල සූදානම් වුණා. ඊළඟට නමුණුකුල කන්දට අරක් ගත්ත ඉන්දක දෙවියන් ඒ ආරාධනය මත බුදුරජාණන් වහන්සේ එතනටත් වැඩම කර අද මුතියංගන මහා සෑය පිහිටලා තියෙන. තථාගතයන් වහන්සේ ඉන්දක දෙවියන්ට දහම් දෙසපු භූමිය. කතරගම කිරිවෙහෙර චෛත්‍ය රාජානන් වහන්සේ පිහිටලා තියෙන. ඒ තුන්වෙනි වතාවේ ලංකාවට වැඩම කරපු ගමනේ මහසෙන් රජතුමාට දහම් දෙසපු භූමිය. අනාගතයේ බුද්ධ ශාසනය වෙනුවෙන් පූජනීය සෑයවල් ඉදිවෙන ඒ උතුම් පුණ්‍ය භූමියේ පිහිටන තැන්වලටත් තථාගතයන් වහන්සේ වැඩම කරලා 500ක් මහරහතන් වහන්සේලා සමග සමාපත්තියෙන් වැඩ ඉඳලා ඒ භූමි පූජනීයත්වයට පත් කරලා අර වැඩම කරපු සියලුම මහරහතන් වහන්සේලා කැටුව ආපහු දඹදිවට වැඩියේ. ඒ තුන්වෙනි ගමනේවත් බුද්ධ ශාසනයේ පිහිටවලා ස්ථාපිත කරලා උන්වහන්සේ වැඩියේ නැහැ. ඒකට හේතුව අනාගතයේ ඒ කාර්ය කරන්න මිහිඳු මහරහතන් වහන්සේ වඩින බව බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කා. තථාගතයන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 230 ගණනකට පසුව තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පසුව මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා මේ ලංකා භූමියට වැඩම කරලා ඒ තථාගත ධර්මයේ මේ රටේ ස්ථාපිත වෙන බවත් සම්බුද්ධ ශාසනයේ බොහෝ කාලයක් මේ ලංකා භූමිය මුල් කරගෙන ලෝකයට ආරක්ෂා වෙන බව බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් ලංකාවට වැඩම කරත් අනාගතයේ මිහිඳු මහරහතන් වහන්සේට බුද්ධ ශාසනයේ පිහිටවන්න අවශ්‍ය පරිසරයේ පසුබිම සකස් කරලා උන්වහන්සේ ආපහු දඹදිවට වැඩියා මිස භික්ෂු භික්ෂුණී පිරිස මේ රටේ නවත්තල සම්බුද්ධ ශාසනය ස්ථාපිත කරලා උන්වහන්සේ වැඩිය නොවේ. ඒ නිසා තමයි පොසොන් පුන් පොහෝ දවසක අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පසුව ධර්මාශෝක රජතුමා කල්පනා කරා මේ ලෝකේ අනෙක් රටවලටත් මේ ධර්මය ව්‍යාප්ත කරන්නට ඕනේ. අන්න එහි ප්‍රතිඵලයක් හැටියට තමයි මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා පිරිස පොසොන් පුන් පොහෝ දවසේ මේ ලංකා භූමියට වැඩම කරලා අපේ රටේ අපි අනුබුදු මිහිඳු හාමුදුරු හැටියට සලකන් මේ ලංකා සම්බුද්ධ ශාසනය ආරම්භ කරන්න මුල්ුණේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. උන්වහන්සේ අපේ රටේ සම්බුද්ධ ශාසනයට සිදු කරපු ඒ කාර්ය මෙතකයි කියලා අපිට ප්‍රමාණ කරන්න පුළුවන්කමක් නැහැ. ඒ තරම් අපරිමිත සේවාවක් සිදු කරලා ධර්මයේ ස්ථාපිත කරලා භික්ෂු භික්ෂුණී පිරිස උපාසක උපාසිකා සිව්වණක් පිරිස මේ රටේ පහළ කරලා ධර්මයේ ස්ථාපිත කරලා ධර්මයේ අනාගත පරපුරට අරගෙන යන්න ඒ අයට කටපාඩම් කරවලා ඒවේ අර්ථ විස්තර සිංහලෙන් උගන්වලා ඒවට අපි කියනවා සීහල අට කතාව කියලා. ධාතුන් වහන්සේලා පවා දඹදිවෙන් වඩම්මලා දේවානම්පියතිස් රජතුමා ලවා ථූපාරාම මහාසෑය කරවලා මේ ලංකා භූමිය පුරාම යොදුනෙන් යොදුන ධාතුන් වහන්සේලා තැන්පත් කරපු වෙහෙර විහාර ඉදිකරවන්න ඒ දඹදිව ධර්මාශෝක රජතුමා ළඟ ඒ වෙනකොට වැඩ හිටිය සර්වඥ ධාතුන් වහන්සේලා තථාගතයන් වහන්සේ දානේ වළඳපු පාත්‍රා ධාතුන් වහන්සේට පුරවලා සුමන සාමණේරයන් වහන්සේ අත ලංකාවට වැඩම්මුවා කියලා අපේ ඉතිහාස පොත්වල සඳහන් වෙනවා. ඒ වගේම සංඝමිත්තාව ඇතුළු රහත් භික්ෂුණීන් වහන්සේලා ලවා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ අපේ රටට වැඩම කරවලා පෙර බුදුරජාණන් වහන්සේලාගේ බෝධීන් වහන්සේලා පිහිටපු තැනම අනුරාධපුර මහමෙවුනා උයනේ ඒ උතුම් පිම්බිමේම අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච ඒ උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ පිහිටවල අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵල බෝධීන් වහන්සේලා මේ ලංකා භූමිය පුරාම ඒ ජයශ්‍රී මහා බෝධී ආශිර්වාද ලැබෙන විදිහට බෙදා දීලා අපේ රටේ බුද්ධ ශාසනය ස්ථාපිත කරා වගේ

0: ඒම සැදැහැති ජනයාට මේ රට පුරාම ඒ තුනුරුවන්ගේ ආශිර්වාදී ජයිශ්‍රී මහා බෝධී ආශිර්වාදී ලැබෙන විදිහට හෂ්ඨඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵල බෝධීන් වහන්සේලා බෙදා දීලා ධාතුන් වහන්සේලා ලංකා භූමිය පුරාම වෙහෙර විහාර ඉදිකරන් අවශ්‍ය විදිහට බෙදා දීම් කටයුතු සිදු කරලා අපේ රටේ සම්බුද්ධ ශාසනයේ වෙහෙර විහාර ගොඩනගලා ශාසනයේ බබලවන්න මුල් වෙච්ච ඒ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සිහි කරන පොසොන් පුන් පොහොය තව නොබෝ දිනකින් උදා වෙනවා. විශේෂයෙන් ඒ මුල් කරගෙන නෙත්තෙෆෙම් ගුවන් විදුලිය බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම ධර්ම විජය පිරිවෙන් විහාරස්ථානය මුල් කරගෙන උත්තම ධාතු වන්දනා මහා පින්කමක් මේ ජූනි මාසේ 27 වෙනිදා හවස 4 සිට සූදානම් කරලා තියෙනවා. බදුල්ල බණ්ඩාරවිලේ ප්‍රදේශවල අයටත් ඒ වගේම උත්තම ධාතුන් වහන්සේලා සියසින් දැකලා වන්දනා කරගෙන පින් කරගන්න කැමති ඔබ හැම දෙනාටම ඒ උතුම් අවස්ථාව ඔබේ ජීවිතේ ලැබෙනවා. ඔබ දන්නවා මේ රටේ චෛත්‍ය රාජයන්න් වහන්සේලා අතර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉදිවෙච්ච බොහෝ චෛත්‍ය රාජයන්න් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ අතර මේ තුන් ලෝකේ වැඩිම ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ ඉන්නේ ස්වර්ණමාලි මහා සෑය. බුදුරජාණන් වහන්සේගේ ඒ ශ්‍රී ශරීරේ දරාගෙන වැඩ හිටිය සියලුම ධාතුන් වහන්සේලාගෙන් එක් ඩ්‍රෝනයක් අටින් එකක් ඔබ දන්නවා ධාතුන් වහන්සේලා බෙදෙන වෙලාවේ ඩ්‍රෝන බමුණා සමසේ ධාතුන් වහන්සේලා බෙදද්දී උන්වහන්සේගේ බුද්ධ අදිෂ්ඨානින් බිඳිලා විසිරීලා ගියේ උත්තම සර්වඥ ධාතුන් වහන්සේලා උඩාම ප්‍රමාණයට බිඳී ගිය ධාතුන් වහන්සේලා අබෑට ප්‍රමාණින් යුක්තයි. අර රන් ඇලියෙන් පුරෝල 6ක් තිබුණා. මධ්‍යම ප්‍රමාණයට බිඳී ගිය ධාතුන් වහන්සේලා කඩසහල් ප්‍රමාණින් යුක්තයි. ධාතුන් වහන්සේලා බෙදපු රන් ඇලියෙන් පුරෝල 5ක් තිබුණා. විශාලම ප්‍රමාණයට බිඳී ගිය අස්ථි ධාතුන් වහන්සේලා මොම් පියලි ප්‍රමාණින් යුක්තයි. ධාතුන් වහන්සේලා බෙදපු භාජනයෙන් පුරෝල 5ක් තිබුණා. මේ ඔක්කොම 16ක් තිබුණා. පුරවල දෙකක් එක ඩ්‍රෝනේ බැගින් ඩ්‍රෝන 8කට බෙදලා තමයි එදා ධාතුන් වහන්සේලා බෙදෙන වෙලාවේ ධාතුන් වහන්සේලා ඉල්ලගෙන ආපු රජවරු සමගි කරලා සමසේ ඩ්‍රෝනේ බැගින් ධාතුන් වහන්සේලා බෙදලා දුන්නේ. ඒ ලබා දීපු ධාතුන් වහන්සේලාගෙන් බුදුරජාණන් වහන්සේගේ අම්මගේ පැත්තේ ඥාතීන් කෝලිය වංශිකයන්ට රාමගාම නගරේ කෝලිය වංශිකයන්ට ලබා දීපු ධාතුන් වහන්සේලා ඩ්‍රෝණිය තමයි අද මේ තුන් ලෝකේ පූජනීය මහා සෑය ස්වර්ණමාලි මහා සෑය තුල අදටත් බුදුරුව මවාගෙන උතුරට හිසලා සිංහ සෙයියාවෙන් සැතපීලා ඉන්න ඉරියව්වෙන් සෑ ගර්භය තුල ඒ සකස් කරන ලද ඒ පිරිනිවන් මංචකයේ තුල බුදුරුවක් මවාගෙන ධාතුන් වහන්සේලා වැඩයි. ඒ උතුම් මහා සෑය අද තුන් ලෝකේ පූජනීයම මහා සෑය මේ ලංකා භූමියේ අපට උරුම වෙච්ච පූජනීය මහා සෑය. පින්වතුනි බුදුරජාණන් වහන්සේ හැම බුදු කෙනෙක්ම ධාතුන් වහන්සේලා විසිරෙන අදිෂ්ඨාන කරන්නේ. දීර්ඝායුෂ ඇති බොහෝ බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පෑවට පසුව ඒක ඝනව සියලුම ධාතුන් වහන්සේලා ඒක ඝනව පැවතුනා කියලා අපි දහම් පොත්පත්වල අහලා තියෙනවා. ඒ නිසා ඒ ධාතුන් වහන්සේලා විසිරෙන අදිෂ්ඨාන නොකරපු දීර්ඝායුෂ තිබූ බොහෝ බුදුරජාණන් වහන්සේලාගේ පිරිනිවන් පෑමෙන් පසු එකම ධාතු තැන්පත් සෑයයි ඒ ශාසන තුල ඉදි කරන්න වෙලා තිබිලා තියෙන්නේ. ඒ කාලවල මිනිස්සුන්ට ධාතුන් වහන්සේලා අද වගේ ධාතු වන්දනා හැටියට ඇස් දෙකින් දැකලා වඳින්න ඒ කාලවල අවස්ථාවක් නැහැ. සියලුම ධාතුන් වහන්සේලා එකතු කරලා ඒක ඝනව තියෙනකොට එක සෑයක් ඒ ධාතුන් වහන්සේලා තැම්පත් කළ ඒ ශාසනේ පුරාම ඉදි වෙලා තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේලා බුද්ධ අදිෂ්ඨානෙන් ධාතුන් වහන්සේලා විසිරෙන්න අදිෂ්ඨානයක් කරොත් පමණක් අන්නේ බිඳී විසිරී ගිය ධාතුන් වහන්සේලා වෙන්වෙන්ව දෙවියන්, බ්‍රහ්මයන්, මිනිසයන් සද්ධාවන්ත නාගයන් නාලවට පවා ධාතුන් වහන්සේලා වඩම්මලා ධාතු මන්දිර මවාගෙන වන්දනාමාන කරනවා. ඒ ඒ සක්වලින් පැමිණි දෙව් බඹුන් ධාතුන් වහන්සේලා අරගෙන ගියා කියලා අපේ ධාතු විවන්න කට්ට කතාවල සඳහන් වෙනවා. ඒ වගේම අපි චෛත්‍යයක් කරවද්දී ඒ සර්වඥ ධාතුන් වහන්සේලා සෑ ගර්භෙ තැන්පත් කරනවා. සමහර බුද්ධ ප්‍රතිමා වහන්සේලාගේ ශීර්ෂයේ මත ධාතුන් වහන්සේලා තැන්පත් කරනවා. ධාතු මන්දිර හදලා ධාතු කරණුන් වහන්සේලා තුල ධාතුන් වහන්සේලා තැන්පත් කරනවා. ඒ අතර ඒ උතුම් ධාතුන් වහන්සේලා සමහර වෙලාවට අවුරුද්දකට වතාවක් අවුරුදු කීපයකට වතාවක් සැදැහැවතුන්ට දැකලා සියසින් හිත පහදවාගෙන අනේ මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය දරාගෙන හිටිය උත්තම ධාතුන් වහන්සේ නමක් නේද මම මේ දකින්නේ කියලා හිත පහදවාගෙන වන්දනා කරලා පින් රැස් කරගන්න අවස්ථාව ලබලා දෙනවා. අපි දකිනවා බොහෝ වෙලාවට වෙසක් පෝය, පොසොන් පෝය විශේෂිත පුන් පොහොයක් මුල් කරගෙන අපේ රටේ බොහෝ පුණ්‍ය භූමිවල ඒ උතුම් ධාතුන් වහන්සේලා දැකලා වන්දනා කරගන්න සැදැහැවතුන්ට අවස්ථාව ලැබෙනවා. වසර ගණනාවකට වතාවක් බුදුරජාණන් වහන්සේගේ නොකැඩී නොබිඳී නොවිසිරි අදටත් වැඩ සිටින එදා සූවසූ දහසක ධර්මස්කන්ධී ස්පර්ශ වෙච්ච දහම් දෙසද්දි බුදු කෙනෙක් සිනහ පහල කරද්දි සුදු බුදුරැස් විහිදිච්ච ඒ උතුම් සතර දළදා වහන්සේලා අතරින් වාම යටි දළදා වහන්සේ අද මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඒ කරඩු හතක් තුල වැඩ සිටින ඒ රම් කොපුවක බහා වැඩ සිටින ඒ උතුම් දළදා වහන්සේ මීට කාලෙකට පෙර අපේ රටෙත් සැදැහැවතුන්ට සියසින් දැකලා වන්දනා කරගන්න ලැබුණා. ඊට අවුරුදු ගණනාවකට පෙර අවස්ථා ගණනාවක අපේ රටේ විටින් විට ඒ උතුම් දළදා වහන්සේ දළදා ප්‍රදර්ශනයක් හැටියට සැදැහැවතුන්ට දැකලා වන්දනා කරගන්න හිත් පහද ගන්න අවස්ථාව ලබා දෙනවා. පිංගතුනි ධාතුන් වහන්සේ නමක් දකිද්දී ජීවමාන බුදුරජාණන් වහන්සේ මම මේ සියසින් දකිනවා නේද කියන හිත පහදවා ගැනීමෙන් ඔබට අප්‍රමාණ පිනක් රැස් කරගන්න පුළුවන්. ඒ නිසා අපිට ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා මිහිඳු මහරහතන් වහන්සේ ගැනම අපි හිතමු. මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටට වැඩම කරලා පළවෙනි වස් කාලේ ගත කරලා, ඒ කියන්නේ පොසොන් පෝය දවසේ ලංකාවට වැඩම කරලා මාසයකට පසු ඇසළ පුන් පෝයට තමයි වස් සමාදන් වීම සිදුවේ. පළවෙනි මාසයේ ඇතුළත මිහිඳු මහරහතන් වහන්සේගෙන් බණ අහලා අපේ රටේ සිංහල අය අතරින් 60 දෙනමක් රහත් වුණා කියලා. උන්වහන්සේලා පැවිදි භික්ෂූන් වහන්සේලා බවට පත් වුණා. ඉන්දියාවෙන් වැඩම කරපු ඒ රහතන් වහන්සේලා පිරිසත් සමග 68 නමක් පළවෙනි වස් කාලේ මිහින්තලේ, අද අපි කියන අටසැටලෙන් කියලා, ඒ ගල්ලෙන් 68ක් තුල වස් සමාදන් වෙලා වස් කාලේ ගත කරා. එදා දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු රාජකීය පිරිස උන්වහන්සේලාට ඒ අවශ්‍ය වෙන විදිහට ගල්ලෙන් සුද්ධ පවිත්‍ර කරලා වැඩින් අවස්ථාව සලසලා සිව්පසෙන් අප උපස්ථාන කටයුතු උන්වහන්සේලාගේ උපදේශ පරිදි උන්වහන්සේලාට බාධාවක් නොවන විදිහට ඒ වස් කාලය තුල සිදු කරා. වස් කාලේ අවසන් වෙලා වස් පවාරණය කරපු දවසේ දේවානම්පියතිස්ස රජතුමා මල් වට්ටියක් අරගෙන මිහිඳු මහරහතන් වහන්සේව දකින්න වන්දනා කරන්න යන. උන්වහන්සේට වන්දනා කරපු වෙලාවේ මිහිඳු මහරහතන් වහන්සේ කියන රජතුමනි, අපි දැන් මේ ලංකා භූමියට වැඩම කළ බොහෝ කාලයක්, ඒ වෙනකොට මාස 4ක් පමණ ගත වෙලා, අපට බොහෝ කාලෙකින් අපේ ශාස්ත්‍රුන් වහන්සේව දකින්න බැරි වුණා. අපට බොහෝ කාලෙකින් අපේ ශාස්ත්‍රුන් වහන්සේට වන්දනා කරගන්න බැරි වුණා. ඒ නිසා දඹදිවට ගිහින් ආ යුතුයි කියලා සිහිපත් කරා. මේ කාරණේ මෙහෙම කියද්දී දේවානම්පියතිස්ස රජුරු කල්පනා කරා, උන්වහන්සේ කියන දේ අර්ථය මොකක්ද? අහනවා, ස්වාමීනි, ඔබ වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දැන් පිරිනිවන් පාලා බොහෝ කාලයක්, ඒ වෙනකොට අවුරුදු 236කටත් වඩා ඉක්ම ගිහිල්ලා, දැන් කොහොමද බුදුරජාණන් වහන්සේව දකින්නේ? දැන් කොහොමද බුදුරජාණන් වහන්සේට වන්දනා කරා? ස්වාමීනි, මට ඒ කාරණේ පහදන්න කිව්වා. ඒ වෙලාවේ මිහිඳු මහරහතන් වහන්සේ කියන රජතුමනි, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා දඹදිව වැඩ ඉන්නවා. ඒ ධාතුන් වහන්සේලා දැකීම ජීවමාන බුදුරජාණන් වහන්සේව දැකගත්තා හා සමානයි. ඒ ධාතුන් වහන්සේලාට වන්දනා කිරීම ජීවමාන බුදුරජාණන් වහන්සේට වන්දනා කරගත්තා හා සමානයි කියලා. අන්න බලන්න මිහිඳු මහරහතන් වහන්සේගේ අදහස. සර්වඥ ධාතුන් වහන්සේලා සියසින් දැකීම ජීවමාන බුදුරජාණන් වහන්සේව දකිනවා හා සමානයි. ඒ උත්තම සර්වඥ ධාතුන් වහන්සේලාට වන්දනා කිරීම ජීවමාන බුදුරජාණන් වහන්සේට වන්දනා කරගත්ත හා සමානයි. කවුද මේ කියන්නේ? මිහිඳු මහරහතන් වහන්සේ. ඒකට හේතුව පින්වතුනි, ඒ උතුම් ධාතුන් වහන්සේලා වෙන කාගේවත් ශාරීරික කොටසක් නෙමෙයි. ඔබ මම සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේගේ අස්ථි ශරීරේ ශ්‍රී ශරීරේ දරාගෙන වැඩ හිටිය ඒ උතුම් ධාතුන් වහන්සේලා. ඒ ධාතුන් වහන්සේලා ලැබෙන්නේ බුද්ධ අදිෂ්ඨානයක් මතයි. ඒ ධාතුන් වහන්සේලා තුළ බුද්ධ ශක්තියක් පිහිටවලයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ. ඒ ශක්තිය ධාතුන් වහන්සේලා තුළ වැඩ ඉන්න නිසායි බුදුහාමුදුරුවන්ට පමණක් කළ හැකි යමාමහ පෙළහර පෑම. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පසුවත් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා මහා සෑයි ධාතු තැන්පත් වෙන වෙලාවේ කරඬුවෙන් අහසට පැන නැගලා බුදුරුවක් මවාගෙන අහසේ යමාමහ පෙළහර පාලා සෑ ගර්භේ වැඩ සිටියා කියලා අපි අහලා තියෙනවා. මේ බුද්ධ ශාසනය තුළ ඉර්ධිවන්තයන්ගෙන් අග තැන්පත් මුගලන් මහරහතන් වහන්සේටවත් යමාමහ පෙළහර පාන්න බෑ. කිසිම මහරහතන් වහන්සේ නමකට මොනතරම් ඉර්ධියක් තිබුණත් යමාමහ පෙළහර පාන්න බෑ. එහෙමනම් බුදු කෙනෙකුට පමණක් කළ හැකි යමක මහා ප්‍රාතිහාරය බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවත් ඒ උතුම් ධාතුන් වහන්සේලාගෙන් බුදුරුවක් මැවිලා බුද්ධ අදිෂ්ඨානය මත ඒ බුදුරුව යමාමහ පෙළහර පෑමක් සිදු වුණා කියලා අපේ දේශනාවල කීප වතාවක් අපි අහලා තියෙනවා. ථූපාරාම මහා සෑය දකුණු අකුධාතුන් වහන්සේ තැන්පත් වෙන වෙලාවෙත් ඔය විදිහටම බුදුරුවක් මවාගෙන ඒ බුදුරුව දකුණු අකුධාතුන් වහන්සේගෙන් මැවිච්ච බුදුරුව පෙළහර පාල සෑ ගර්භේ පිහිටිය. ඒ වගේම රුවන්වැලි මහා සෑය දා දුටුගැමුණු රජතුමා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කරන සූදානම් වෙන වෙලාව ඒ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාගෙන් අහසේ බුදුරුවක් මැවිලා ඒ බුදුරුව ගිනි දැල් විහිදෝමින් ජල දහරා විහිදෝමින් යමාමහ පෙළහර පාලා සෑ ගර්භේ බුදුරුව ධාතුන් වහන්සේලම් ගෙන් සකස් වෙච්ච බුදුරුව සෑ ගර්භේ තුල පිරිනිවන් මංචකයක් සකස් කරලා තිබිච්ච පිරිනිවන් මංචකයේ තුල උතුරට හිසලා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා සහිත බුදුරුව සිංහසෙයාවෙන් සැතපීලා වැඩ හිටියා කියන. අදටත් ඒ බුදුරුව මවාගෙන පිරිනිවන් පාපු ඉරියව්වෙන් වැඩ ඉන්න ධාතුන් වහන්සේලාගෙන් මැවිච්ච බුදුරුව මහා සෑ ගර්භී ඒ ස්වරූපේම වැඩ ඉන්නවා කියන කාරණේ අපිට දහම් ග්‍රන්ථවල මුණ ගැහෙනවා. එහෙමනම් අපිට පේනවා මේ ධාතුන් වහන්සේලා තුළ මොනතරම් බුද්ධ ශක්තියක් පිහිටලද බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ. අපේ බුදුහාමුදුරුව පිරිනිවන් පාලා අද අපි මේ බණහන කාලෙ වෙනකොට අවුරුදු 2570ක් ඉක්ම යන. තව අවුරුදු 2400 ගණනක් යනතෙක් මේ ධාතුන් වහන්සේලා තුළ දෙව්ලෝ වැඩ හිටියත්, බඹලෝ වැඩ හිටියත්, මනුලෝ වැඩ හිටියත්, නාලෝ වැඩ හිටියත්, සෑ ගර්භයක වැඩ හිටියත්, බුද්ධ ප්‍රතිමාවක ශීර්ෂයේ ධාතු කරඬුවක වැඩ හිටියත්, ධාතු මන්දිරයක වැඩ හිටියත් ඒ බුද්ධ ශක්තිය පවතිනවා. ඒ ධාතුන් වහන්සේලා බුදුහාඳුරු පිරිනිවන් පාල අවුරුදු 5000ක් වෙන වෙසක් පෝය දවසේ මේ ලෝකේ යම් තැනක අබෑට ප්‍රමාණය හෝ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවද, ඒ සියලුම ධාතුන් වහන්සේලා ඩ්‍රෝන් අටකින් යුක්ත බුදු සිරුරේ වැඩ හිටිය ඒ මුළු ශාරීරික සියලුම අස්ථි ධාතුන් වහන්සේලා එකට එකතු වෙලා බුද්ධ ගයාවට ඉහළ අහසේ බුදුරුවක් මැවිලා ඒ බුදුරුවේ ධාතුන් වහන්සේලා පිහිටි තැන්වල මස්ති ශරීරයේ ධාතුන් වහන්සේලා සියල්ලම මේ විශ්වයේ කොහේ තිබුණත් එකතු වෙලා ඒ අස්ති ශරීරේ නිර්මාණය වෙලා ධාතු පරිනිර්වාණය සිදුවෙන ආකාරය ගැන ධර්ම ග්‍රන්ථවල ඔබ අහලා ඇති. ඒ ධාතු පරිනිර්වාණය වෙන තැන දක්වාම මේ ලෝකේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා බුද්ධ අධිෂ්ඨානය ඇතිව. ඒ නිසායි මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාට කියන රජතුමනි, ඒ උතුම් ධාතුන් වහන්සේලා සියසින් දැකීම ජීවමාන බුදුරජාණන් වහන්සේව දැකගත්ත හා සමානයි. ඒ උතුම් ධාතුන් වහන්සේලාට වන්දනා කිරීම ජීවමාන බුදුරජාණන් වහන්සේට වන්දනා කරගත්ත හා සමානයි කියලා. ඒ උතුම් අවස්ථාව ඔබට ජීවිතයේ කීප වතාවක් ලැබිලා ඇති. එවැනි අවස්ථාවක් ඔබට ලැබෙනකොට යොදුන් ගානක් දුර ගෙවාගෙන හරි දවස් ගානක් පෝලිමේ ඉඳලා හරි බුදු ගුණ සිහි කර කර ඔබට ඒ ධාතුන් වහන්සේලා සියසින් දකින්න පුළුවන් නම්, ඒ ධාතුන් වහන්සේලාට සාදුකාරයක් දීලා හදවතින් වන්දනා කරගන්න පුළුවන් නම්, ඒ තුලින් ඔබට රැස් වෙන්නේ අප්‍රමාණ පිනක්, ජීවමාන බුදුන් දැකගත්තසේ පිනක්. තේ අවස්ථාව ඔබට මේ ලැබෙන 27 වෙනිදා හවස 4 සිට බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම ධම්මවිජේ පිරිවෙන් විහාරස්ථානයේදී නෙත් ආයතනය මගින් සූදානම් කරලා තියෙනවා. විශේෂයෙන් ඔබ දන්නවා මේ ලංකා භූමියේ බක්කුල මහරහතන් වහන්සේ වෙනුවෙන් අපි ඉදිකරලා අඩි 130කට ආසන්න සුවිශාල චෛත්‍යයක් හැටියට මේ ලංකා භූමියේ බක්කුල මහරහතන් වහන්සේගේ ශ්‍රී නාමයට ඉදිවෙච්ච එකම සෑරජානන් වහන්සේ හොරණ බක්කුල මහා සෑ මහා විහාරේ වැඩ ඉන්න බක්කුල මහා සෑ. මේ බක්කුල මහා සෑ ඉදිකරගෙන යද්දී අපට ලැබිච්ච ඒ උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා, මහරහත් ධාතුන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් ඒ සෑ ගර්භය වෙනුවෙන් අපිට ලැබුණා. අපි බක්කුල මහා සෑය කොන්ක්‍රීට් වලින් නිර්මාණ වලින් බොහොම අලංකාරවත් ප්‍රතිමා වහන්සේලාගෙන් අලංකාර සෑයක් හැටියට ගොඩනැගුවා පමණක් නොවේ, චෛත්‍යක පූජනීයත්වයේ තියෙන්නේ නිර්මාණ කැටයන් අලංකාර උස විශාලත්වයේ තුල පමණක් නෙවේ, මේ සෑය තුල තැන්පත් වෙන උත්තම ධාතුන් වහන්සේලාගේ පූජනීයත්වයේ තුලයි. අන්න ඒ නිසා ඔබ දන්නවා අපි මේ රටේ වසර ගණනාවක් පුරා මේ ධාතුන් වහන්සේලා ගැන දහම් දෙසමින් ධාතුන් වහන්සේලා ගැන හිත පහදවමින් ලක්ෂ ගණනක් සැදැහැවතුන් මහා සෑයවල් ළඟට එකතු කරලා ඒ චෛත්‍ය රාජානන් වහන්සේලාගේ පූජනීයත්වය ගැන ඔබේ හිත පැහැදෙව්වා. ඒ චෛත්‍ය වැඩ ඉන්න ධාතුන් වහන්සේලා ගැන, ඒ ධාතුන් වහන්සේලාගේ පූජනීයත්වය ගැන අපි ලංකාවේ බොහෝ චෛත්‍ය රාජානන් වහන්සේලා අටමස්ථාන 11මස්ථාන ඇසුරු කරගෙන සෑ වන්දනා පින්කම් සිදු කරමින් ලක්ෂ ගණනක් සැදැහැවතුන්ගේ හිත් ධාතුන් වහන්සේලා ගැන පැහැදෙව්වා. ඒ වගේම ධාතුන් වහන්සේලා ගැන දහම් කරුණු එකතු කරමින් මහරහත් ධාතුන් වහන්සේලා, සර්වඥ ධාතුන් වහන්සේලා ගැන ඔබේ හිත් පහදවමින් ඔබේ හිත් තුළ සද්ධාව ඇති කරවන්න අපි දහම් දෙසුවා. ඒ වගේම අපි මේ ලංකා සම්බුද්ධ ශාසනයේ පූජනීය චෛත්‍ය රාජානන් වහන්සේලා අතරට බක්කුල මහා සෑය නමින් සුවිශාල චෛත්‍යයක් ගොඩනගලා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් දායාද කරා. ඒ චෛත්‍ය ගොඩනගාගෙන යද්දී ඒ චෛත්‍ය පූජනීයත්වයේ තවත් වැඩි වෙන විදිහට අපි කල්පනා කරා. එකක් තමයි මේ තුන් ලෝකේ පූජනීයම ධාතුන් වහන්සේලා අතර සර්වඥ ධාතුන් වහන්සේලා අපි එකතු කරලා බොහෝ ධාතුන් වහන්සේලා මේ බක්කුල මහා සෑ ගර්භය තුල, හතරැස් කොටුව තුල සෑ ගර්භයේ වැඩ ඉන්න කරඬුන් වහන්සේලා තුල තැන්පත් කරා. ඒ තුලින් චෛත්‍යයට පුදුමාකාර වටිනාකමක් ලැබෙනවා. ඒ අතර අපි අපේ රටේ රජ මහා විහාර පූජනීය ධාතුන් වහන්සේලා වැඩ ඉන්න පුණ්‍ය භූමියේ මුල් කරගෙන ඒ අපි ඉතාම සද්ධාවෙන් කරපු ඉල්ලී මනු අපිට ලැබිච්ච ධාතුන් වහන්සේලා අතර සර්වඥ ධාතුන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක්, කඩසහල් ප්‍රමාණින් යුක්ත, අබෑට ප්‍රමාණින් යුක්ත, මුම්පියලි ප්‍රමාණින් යුක්ත ඒ උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා අපිට බක්කුල මහා සෑ ගර්භය තුළ තැන්පත් කරන්න වාසනාව ලැබුණා. ඒ අතර සෑයේ මැද පිහිටි ඒ කරුණුන් වහන්සේ තුළ තැන්පත් වැඩ ඉන්න උතුම් ධාතුන් වහන්සේලාගේ සර්වඥ ධාතුන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් අපි සැදැහැවතුන්ට වසර කීපයකට වතාවක් හරි එළියට වඩම්මලා සියසින් ඒ උතුම් ධාතුන් වහන්සේලා දැකලා වන්දනා කර ගැනීම පිණිස අපි වෙනම කරඬුවක තැන්පත් කරා. ඒ උතුම් ධාතුන් වහන්සේලා අපි කීප වතාවක් සැදැහැවතුන්ට සියසින් දැකලා වන්දනා කරගන්න අවස්ථාව සැලසුවා. ඒ නිසා මේවර බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම ධම්මවිජේ පිරිවෙන් විහාරස්ථානයට වැඩම කරන ඒ උතුම් ධාතුන් වහන්සේලා අතර බක්කුල මහා සෑ ගර්භයේ වැඩ ඉන්න උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් අපි නෙත් ආයතනයත් එක්ක බණ්ඩාරවිල ඒ පුෂ්පාරාම ඒ පිරිවෙන් විහාරස්ථානයට වැඩම කරවනවා. ඔබට සියසින් දැකලා ජීවමාන බුදුරජාණන් වහන්සේ දැකගන්නවා සේ අප්‍රමාණ සද්ධාවෙන් වන්දනා කළ පින් රැස් කර ගැනීම පිණිස. ඒ වගේම බක්කුල මහා සෑ ඉදිකරගෙන යනකොට තායිලන්තයෙන් අපි ඉල්ලීම් කරා ලංකාවේ මේ වගේ පූජනීය මහා සෑයක් ඉදි වෙනවා. අපි ඒ ඉල්ලීම් කරේ අපේ රටේ වැඩහිටිය පූජනීය මහානායක ස්වාමීන් වහන්සේලා ලවා අපි රාජතාන්ත්‍රික විදිහට තානාපති කාර්යාල හරහා ඒ රටේ වැඩ ඉන්න සංඝරාජ නායක මාහිම්පාණන් වහන්සේ තායිලන්තයේ ඒ බෞද්ධ ප්‍රධානීන්ගෙන් අපේ රාජ්‍ය මට්ටමින් ඉල්ලීමක් කරා මේ බක්කුල මහා සෑය වෙනුවෙන් තායිලන්තයට ලංකාවත් අතරේ පවතින ඒ බෞද්ධ ඒ සහයෝගිතාවේ වෙනුවෙන් උතුම් ධාතුන් වහන්සේලා නිදන් වස්තු බක්කුල මහා සෑයට ලබා දෙන්න කියලා 2018 වර්ෂයේ අපිට ඒ උතුම් අවස්ථාව සැලසුණා. තායිලන්තයේ සංඝරාජ නායක මාහිම්පාණන් වහන්සේ විසින් ඒ අවස්ථාව අපිට ලබා දීලා උන්වහන්සේ මුණ ගැහෙන්න අපිට අවස්ථාව ලබා දීලා උන්වහන්සේගේ ඒ පුණ්‍යවන්ත හස්තයෙන්ම බක්කුල මහා සෑය වෙනුවෙන් වටිනා නිදන් වස්තු වගේ උතුම් ධාතුන් වහන්සේලා අපිට ලබා දුන්නා. මේ ලෝකයේ විශාලම භාවනා මධ්‍යස්ථානයක් හැටියට අද පවතින ලක්ෂ ගානකට එකට භාවනා කරන්න පුළුවන් භාවනා ශාලාවක් නැති දස දහසකට අධික සංඝ පිරිසක් වැඩ සිටින තායිලන්ති ධම්මකාය භාවනා මධ්‍යස්ථානයේ අපි කරපු ඉල්ලීමක් අනුව ඉතාම සුවිශේෂී ගෞරවනීය පින්කමක් උත්සවයක් සංවිධානය කරලා ශ්‍රී ලංකාවෙන් වැඩම කරපු අපි ඇතුළු ඒ ශ්‍රී ලාංකික පිරිස ගෞරවයෙන් පිළිගෙන උතුම් ධාතුන් වහන්සේලා ඇතුළු නිදන් වස්තු බොහොමයක් බක්කුල මහා සෑය වෙනුවෙන් පරිත්‍යාග කරන්නට යෙදුණා. ඒ උතුම් ධාතුන් වහන්සේලා අපි බොහොම ගෞරවයෙන් පෙරහැරින් අපේ රටට වැඩම කරවලා බක්කුල මහා සෑ ගර්භය තුළ ධාතුන් වහන්සේලාගෙන් කොටසක් තැන්පත් කරා. ඒ වැඩම කරපු තායිලන්තෙන් අපිට ලැබිච්ච උත්තම ඒ ධාතුන් වහන්සේලාගෙන් කොටසක් අපි සැදැහැවතුන්ට වසර ගණනාවකින් හරි සියසින් දැකලා වන්දනා කර ගැනීම පිණිස සෑ ගර්භයේ මැද වැඩ සිටින ඒ කරුණුන් වහන්සේ තුල තැන්පත් කරන්නට යෙදුණු අන්නේ ධාතුන් වහන්සේලාත් මෙවර මේ ජූනි මාසේ 27 වෙනිදා හවස 4:00 සිට ජූනි 28 29 පොසොන් පුන් පොහොය දක්වා දින 3කට ආසන්න කාලයක් ඔබට බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම ධම්මවිජේ පිරිවෙන් විහාරස්ථානයේට නිත් ආයතනයත් එක්ක අපි වඩම්මවල ඔබට වන්දනා කරලා ඔබට හිත පහදවා ගන්න ඒ උතුම් ධාතුන් වහන්සේලා සියසින් දැකලා අප්‍රමාණ පින් රැස් කරගන්න ඒ උතුම් තායිලන්තයෙන් බක්කුල මහා සෑයට ලැබිච්ච ධාතුන් වහන්සේලාගෙන් ධාතුන් වහන්සේලා කොටසක් අපි මේ පින්කමට සූදානම් කරලා තියෙනවා. ඒ වගේමයි මීට වසරකට එකහමාරකට පමණ පෙර අපිට ඉතාම සුවිශේෂී අවස්ථාවක් සැලසුණා මියන්මාරේ බුරුමේ මේ ලෝකේ වැඩිම කේශ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න සෑය හැටියට ලෝකෙ පිළිගන්නේ ස්වේදගෝන් මහා සෑය. පින්වතුනි මේ තුන් ලෝකේ වැඩිම සර්වඥ ධාතුන් වහන්සේලා එක තැනක වැඩ ඉන්න සෑය තමයි අපේ රටේ ස්වර්ණමාලි චෛත්‍ය රාජානන් වහන්සේ. ඒ වගේම මේ ලෝකේ කේශ ධාතුන් වහන්සේලා අතරින් වැඩිම කේශධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩඉන සෑය හැටියට පිළිගැනෙන්නේ බුරුමේ ස්වේදගෝන් ඒ චෛත්‍ය රාජානන් වහන්සේ. ලංකාවේ අපිට රුවන්වැලි මහා සෑය යම්සේ වටිනවද, බුරුම ජාතිකයන් ස්වේදගෝන් මහා සෑය පිළිගන්නෙත් ඒ විදිහටමයි. විශාල පිරිසක් දිනපතා වන්දනාමාන කරන, එදා අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා හත්වෙනි සතියේ තපස්සු බල්ලුක වෙළඳ සොහොයුරන්ට හිස පිරිමැදලා කේශ ධාතු 8 මිටක් ලබා දුන්නා කියලා දහම් ග්‍රන්ථවල අපි අහලා තියෙනවා. ඒ කේශ ධාතුන් වහන්සේලාගෙන් 7 මිටක්ම තැම්පත් වැඩ ඉන සෑය හැටියට පිළිගැනෙන්නේ බුරුමේ ස්වේදගෝන් මහා සෑය. ඒ උතුම් පිම්බිමේ අපිට අවස්ථාව සැලසුණා. මීට අවුරුදු ගණනාවකට පෙර තමයි අපි ගෞරවණීය විදිහට බුරුම රටෙන් ඉල්ලීමක් කරේ බක්කුල මහා සෑය වෙනුවෙන් උත්තම ධාතුන් වහන්සේලා නිදන් වස්තු අපිට ලබා දෙන්න කියලා. ඊට අවශ්‍ය පරිසරය අපිට වසර ගණනාවකට පෙර සූදානම් වුණා. නමුත් ඔබ කවුරුත් දන්නවා බුරුමේ ඇති වෙලා තියෙන ඒ යුද ගැටුම්, ඒ වගේම බුරුමේ හමුදා පාලනයක් එක්ක රටේ යම් යම් කෝලහල ඇතිවෙච්ච යුගයක් පසුගිය අවුරුදු ගණනාව. ඒ නිසා අපි ඒ පින්කම් සංවිධානය කරත් අවස්ථා දෙක තුනකදීම අපිට ඒ ධාතුන් වහන්සේලා පිළිගන්න රාජ්‍ය මට්ටමින් ඒ රටට වැඩම කරලා ඒ පින්කම් උත්සව සංවිධානය කරන්න අපිට යම් යම් බාධාවල් ඇති වුණා. ඉතින් අපි කොහොම හරි ඒ ලැබිච්ච ධාතුන් වහන්සේලා ඒ නිදන් වස්තු ඒ සුදුසු අවස්ථාව ලැබෙන තෙක් අපි බලාගෙන ඉඳලා මීට වසර එකහමාරකට දෙහිකට පෙර අපි බුරුමේට වැඩම කරලා ඒ ස්වේදගෝන් මහා සෑ භූමියේදීම අපේ ශ්‍රී ලාංකික බුරුම තානාපති කාර්යාලයේ නිලධාරීන්, ඒ වගේම බුරුමේ වැඩ ඉන්න පූජනීය මහා සංඝරත්නය උන්වහන්සේලාගේ සුරතින් අපිට ස්වේදගෝන් මහා සෑ භූමියේදීම බුරුම රටෙන් අපිට උත්තම ධාතුන් වහන්සේලා, සර්වඥ ධාතුන් වහන්සේලා, මහරහත් ධාතුන් වහන්සේලා ඇතුළු ධාතුන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් බක්කුල මහා සෑ චෛත්‍ය රාජානන් වහන්සේ වෙනුවෙන් බුරුම රටෙනුත් අපිට ලැබුණ. ඒ ලැබිච්ච ධාතුන් වහන්සේලාගෙන් ධාතුන් වහන්සේලා කීප නමක් අපි මෙවර මේ ජූනි මාසේ 27 වෙනිදා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම ධම්මවිජේ පිරිවෙන් විහාරස්ථානයේ නෙත් ආයතනයේ සිදු කරන ඒ උත්තම ධාතු වන්දනා පින්කමටත් ඔබට සියසින් දැකලා වන්දනා කර ගැනීම පිණිස වෙන් කරලා බණ්ඩාරවෙලට වැඩම කරවන්න සූදානම් කළා තියෙන. ඒ වගේමයි බක්කුල මහරහතන් වහන්සේගේ මහරහත් ධාතුන් වහන්සේලා දෙනමක් ඒ උතුම් ධාතු වන්දනා පින්කමේදී ඔබට මහරහතන් වහන්සේලා සියසින් දකිනවාසේ කිත පහදවාගෙන වන්දනා කරගන්න අවස්ථාව ලැබෙන. සීවලී මහරහතන් වහන්සේගේ මහරහත් ධාතුන් වහන්සේලා සීවලී මහරහතන් වහන්සේ සියසින් දකිනවාසේ හිත පහදවාගෙන වන්දනා කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා මෙවැනි උතුම් අවස්ථාවක් ජීවිතේ ලැබෙනකොට බලන්න මිහිඳු මහරහතන් වහන්සේ එදා දේවානම්පියතිස්ස රජතුමාට ධර්මානුකූල විස්තර කරපු ආකාරය, රජතුමනි සර්වඥ ධාතුන් වහන්සේලා සියසින් දැකීම ජීවමාන බුදුරජාණන් වහන්සේව දැකගත් හා සමානයි. ඒ සර්වඥ ධාතුන් වහන්සේලාට වන්දනා කිරීම ජීවමාන බුදුරජාණන් වහන්සේට වන්දනා කරගත් හා සමානයි. එහෙමනම් අපි යම් තැනක ධාතුන් වහන්සේලා දකින්න ලැබෙනවද, ඒ ධාතුන් වහන්සේලාට වන්දනා කරන්න ලැබෙනවද, අපි ඒ ධාතු වන්දනා පින්කමට යන්නට ඕනේ වැනි හැඟීමකි. මම අද බුදුන් දකින්න යනවා, බුදුරජාණන් වහන්සේට වන්දනා කරගන්න යනවා කියන සද්ධාවේ ඒ යන පියවරක වටිනාකම මෙපමණයි කියලා සීමා කරන්න පුළුවන් කමක් නැහැ. අනාථ පිණ්ඩික සිටුතුමා බුද්ධ කියන වචනේ අහපු වෙලාවේ ඉඳන් බුදු ගුණ සිහි කරන්න සිහි කරන්න බුදුන් ඇස් දෙකෙන් දකින්න කලින්ම හිත සමාධිමත් වෙලා සමාධි ආලෝකයක් පහළ වුණා. එදා මහ රාත්‍රී සමාධි ආලෝකයේ තුල ඇස් ඇරිලා නිින්දෙන් අවදි වුණා. සමාධි ආලෝකයේ නිසා පරිසරයේ මෙලිය වෙලා බුදු ගුණම සිහි කර කර සූදානම් වෙලා බුදුහාමුදුරුවෝ දකින්න වේළු වනයේ පිටත් වුණා. ඒ යන ගමනේ පියවරක වටිනාකම දෙවියන් අහසින් ඉඳන් ගාථාවකින් කියනවා, සතං අස්සී සතං අස්සා සතං අස්ස ශරීරත සතං කඤ්ඤා සහස්සානි ආමුත්ත මණිකුණ්ඩල ඒකස්ස පද වීතිහාරස්ස කලණ්ණාග්ගන්ති සූලසේ. කෙනෙක් ඒ කාලේ වටිනා වටිනා දේවල් හැටියට රජවරු රජවරුන්ට තෑගි භෝග ලබා දුන්නු. ආභරණ වලින් සරසපු ඇතෙක් තෑග්ගක් හැටියට දන් දෙන. ආභරණ වලින් සරසපු අස්වේ අස්ව රතය ආභරණ පුරෝල රන් රිදී මුතුමැණික් පුරවපු අස්ව රතය. ඒ වගේම සර්වාභරණේ සරසපු කන්‍යාවක් තවත් රජ කෙනෙකුගේ අන්තඃපුරයට තෑගි කරන රාජකීය ශාස්ත්‍රීය කාන්තාව. එතකොට මේවා ඒ කාලේ රජවරු අතර හෝමාරු වෙච්ච වටිනා කියන තෑගි භෝග. බුදුහාමුදුරුවෝ ගැන බුදුන් දකින්න යන ගමනක වටිනාකම දෙවියන් අහසේ ඉඳන් කියනවා ඒව දහස් ගණනින් ආභරණ වලින් පුරවපු ඇත්තු දහසක් අස්සයෝ දහසක් අස්වරත දහසක් කන්‍යාව දහසක් මේවා දස දහස් ගණනින් ලැබුණත් ඒ සියල්ලේ වටිනාකම එකතු කරත් බුදු කෙනෙක් දකින්න යනවා කියලා බුදු ගුණ සිහි කරගෙන ඉදිරියට තබන පියවරකින් සොලොස් කලාවෙන් එකක් 16 පංගුවක්වත් ඒව වටින්නේ නැහැ කියන. එහෙමනම් අපිට පේනවා බුදු ගුණ සිහි කරමින් බුදුන් දකින්න යනවා කියන සද්ධාවේ ඔබ ධාතුන් වහන්සේලා දකින්න සෑයක් වඳින්න බුදුහාමුදුරුව දකින්න යන ගමනක වටිනාකම කොයිතරම් පිනක් ඔබේ ජීවිතේ රැස් වෙනවද. ඒ නිසා ඔබ රුවන්වැලි මහා සෑයට වේවා, ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වේවා, චෛත්‍යයක් වඳින්න වේවා. අද ත්‍රිවිධ චෛත්‍ය කියන්නේ බුදුහාමුදුරුව වෙනුවට බුදුගුණ සිහි කරගෙන අපිට වන්දනා කරගන්න මේ බුද්ධ ශාසනය ලැබිච්ච උතුම්ම දායාද. ඒ නිසා ඒ ශාරීරික ධාතුන් වහන්සේලා වැඩ ඉන්න සෑයක්, බුදු කෙනෙක් පරිහරණය කරපු පාරිභෝගික ධාතුන් වහන්සේලා වැඩ ඉන්න සෑයක්, ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වේවා, බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වේවා, ඔබ දකින්න වඳින්න යනකොට ඔබ තබන පියවරක වටිනාකම මෙපමණයි කියලා සීමා කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා ඔබට ජීවිතය අප්‍රමාණ පින් රැස් කරගන්න ලැබෙන උතුම් අවස්ථාව. ඒ වගේමයි මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා උන්වහන්සේලාගේ ශරීරයේ ඒ වැඩ හිටි අස්ථි ධාතුන් වහන්සේලා මහරහත් ධාතුන් වහන්සේලා මේ බුද්ධ ශාසනයේ සෝභමාන කළපු ඒ උතුම් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා 80 මහ ශ්‍රාවකයන් වහන්සේලා අතර ප්‍රත්‍තිලාභී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රයි සීවලී මහරහතන් වහන්සේ. උන්වහන්සේට මහ පුදුමාකාර ලැබීමක් තිබුණි. ඒ මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් සියසින් දකින්න ලැබෙනවා කියලා කියන්නේ මොනතරම් පිනක්ද ජීවිතේ අද වගේ කාලෙක. ඒ වගේම මේ සම්බුද්ධ ශාසනය තුල අවුරුදු 160ක් නිරෝගීව රෝගයක් කියන වචනේ සංසාරේ පුරා මේ ජීවිතේ විතරක් නෙමෙයි සසරේ පාරමී පුරාගෙන ආපු සංසාර ජීවිතේම කුඩා වූද මහත් වූද රෝගයක් කියන වචනේ මට මං ගැන අහන්නවත් නොවේවා කියන ප්‍රාර්ථනෙන් තමයි බක්කුල මහරහතන් වහන්සේ සසර පුරා ගිලාන උපස්ථාන සිදු කරමින් ඖෂධ බෙහෙත් පූජා කරමින් ගිලනුන්ට අප උපස්ථාන කරමින් බුදුරජාණන් වහන්සේ පවා ගිලන් වෙච්ච සසරේ යම් යම් අවස්ථාවල විපස්සි බුදුරජාණන් වහන්සේ ඇතුළු ලක්ෂයක් සංඝයා විපුෂ්පක කියන රෝගයකින් සංඝ පිරිස ගිලන් වෙච්ච වෙලාවේ එදා බුදුරජාණන් වහන්සේත් අගසව් දෙනමත් ඇර සියලු සංඝයා ඒ විස සහිත පුෂ්පයන්ගේ පරාග ආග්‍රහණය කිරීමෙන් පීනස් රෝගයක් වගේ හුස්ම ගැනීම අපහසු රෝගයක් වැළඳුණා. එදා ඉරදිමත් තාපසේක් වෙච්ච බක්කුල තාපසයන් වහන්සේ ඒ සියලු සංඝයාට තමන්ගේ මතින් බෙහෙත් එකතු කරලා කොටලා අහසින් ගිහිල් ඖෂධ හොයාගෙන ඇවිල්ලා ප්‍රතිකාර කළ සූපත් කරා. ඒ වගේම කල්ප ලක්ෂයකට පෙර උදරාබාධයක් හැදිච්ච වෙලාවේ පියුමතුරා බුදුරජාණන් වහන්සේට බෙහෙත් කරලා ප්‍රතිකාර කරලා ප්‍රාර්ථනා කරේ මට නිවන් දකින්නතේ කුඩා වූද මහත් වූද රෝගයක් කියන වචනේ මට මං ගැන අහන්නවත් නොවේවා. සසර පුරාම නිරෝගී සම්පත්තිය ලැබකු තමන් ගැන කුඩා වූද මහත් වූද රෝගයක් කියන වචනේ අහන්නවත් නොලැබිච්ච මේ බුද්ධ ශාසනය තුල අවුරුදු 160ක් කිසිම රෝගයක් නැතුව නිරෝගීව වැඩ ඉඳලා දීර්ඝායුෂ වින්දනය කරපු අල්පාබාධ ඇති භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානෙ ලැබපු බක්කුල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඔබට සියසින් ඇස් දෙකෙන් දකින්න ලැබෙනවා කියන ජීවිතේ මොනතරම් පිනක්ද? ඒ පින ඔබට ලැබෙනවා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම පිරිවෙන් විහාරස්ථානයේදී මේ ජූනි මාසේ 27 වෙනිදාවස 4 සිට ජූනි 28 29 පොසොන් පෝය දක්වා නිත් ආයතනයේ සිදු කරන මේ උත්තම ධාතු වන්දනා පින්කමට බක්කුල මහා සෑයේ වැඩ ඉන්න ඒ උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා, ඒ වගේම තායිලන්තෙන් ලැබිච්ච ඒ උතුම් ධාතුන් වහන්සේලා, බුරුමෙන් අපට ලැබිච්ච උතුම් ධාතුන් වහන්සේලා, සීවලී මහරහතන් වහන්සේගේ මහරහත් ධාතුන් වහන්සේලා, බක්කුල මහරහතන් වහන්සේගේ මහරහත් ධාතුන් වහන්සේලා කියන මේ උතුම් මහරහත් ධාතුන් වහන්සේලා දින 3කට ආසන්න කාලයක් බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරයට වැඩම කරවලා සිදු කරන ඒ උතුම් ධාතු වන්දනා පින්කමට අපි ඔබ හැම දිනාට ආරාධනා කරනවා ඒ උතුම් ධාතුන් වහන්සේලා සියසින් දකින්න ජීවමාන බුදුන් දකින වාසේ සාදුකාර දීලා හදවතින්ම ඒ පින එකතු කරගන්න. මහරහත් ධාතුන් වහන්සේලා දකිද්දි ඒ උතුම් මහරහතන් වහන්සේලාගේ ගුණ උන්වහන්සේලාව සියසින් දකිනවානේ කියන හැඟීමෙන් වන්දනා කරගන්න ඒ පින ඔබ හැම දිනාටමත් අපටත් මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් බක්කුල මහා සෑය වගේ අසිරිමත් මහා සෑයක් ගොඩනගලා ලක්ෂ ගණන් සැදැහැවතුන්ට නිරෝගී සම්පත්තිය වෙනුවෙන් වන්දනා කරන් හොරණ බක්කුල මහා සෑය මහා විහාරය තුල වැඩ ඉන්න ඒ උතුම් අසිරිමත් බක්කුල මහා සෑය නිර්මාණය කරලා මේ තුන් ලෝකේ පූජනීය ධාතුන් වහන්සේලා, සර්වඥ ධාතුන් වහන්සේලා, මහරහත් ධාතුන් වහන්සේලා අපේ රටේ පූජනීය පුණ්‍ය භූමි තුලින් පමණක් නෙවෙයි තායිලන්තයේ, බුරුමය, ඉන්දියාවේ, දඹදිව පූජනීය පුණ්‍ය භූමි වලින් බොහෝ නිදන් වස්තු බක්කුල මහා සෑය වෙනුවෙන් අපිට ලැබුණා. සතර ස්ථාන, ඒ වගේම දඹදිව පුණ්‍ය භූමි මුල් කරගෙන බොහෝ පින්කම් කරලා ඒ උතුම් නිදන් වස්තු ධාතුන් වහන්සේලා දඹදිවින් පවා අපි වැඩමු. ඒ නිසා බක්කුල මහා සෑය අද අපේ රටේ වැඩ ඉන්න පූජනීය මහා සෑයවල් අතර අසිරිමත් මහා සෑයක් බවට පත් වෙලා ලක්ෂ ගණන් සැදැහැවතුන් වඳින පුදන මහා සෑයක් බවට පත් වුණා. ඒ මහා සෑයේ වැඩ ඉන්න බක්කුල මහා සෑය වැඩ ඉන්න උතුම් ධාතුන් වහන්සේලා ඔබට වන්දනා කරගන්න ලැබෙන ඒ උතුම් අවස්ථාවට එකතු වෙන්න කියලා අපි ඔබ හැම දිනාටම මේ ධර්ම දේශනාවෙදි සිහිපත් කරන පිංගතුනි, අද මේ ධර්මානුශාසනාවෙන් ඔබ රැස් කරගත් සියලු පිං සියලු දෙවියන්ට අපි අනුමෝදන් කරමු. දෙවියෝ සාදුකාර දිවීමේ පිං අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ආරක්ෂාව ඔබ හැම දිනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද ධර්මානුශාසනාවේ පිම්බර දායකත්වය දැරුවේ නොම්බර 237 සෝභිත පාරණාගොඩ කළුතර පදිංචි H.W. මාලනී මහත්මිය සහ H.W. කල්යාණි මහත්මිය විසින්. ඒ අයගේ උතුම් අරමුණු අතර සඳහන් වෙන්නේ දෙවිනුවර සිංහාසන පාරේ නොම්බර 244 නිවසේ පදිංචිව සිට පරලෝ සැපත් ප්‍රේමසිරි හෙන්නා විතාරණ ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කිරීම, ඒ වගේම සුජීවත් සිටින පවුලේ දූ දරුවන් මොනුබුරු මිනිබිරියන් පවුලේ හැම දෙනාට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා කියන ආශිර්වාදය, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන ඒ දරුවන්ගේ අනාගතය සාර්ථක කරගන්න තුනුරුවන්ගේ ආශිර්වාදයම සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනය ඒ පිංවතුන්ගේ උතුම් අරමුණු අතර සඳහන් වෙනවා. ඒ වගේමයි අද දායකත්වයෙන් සම්බන්ධ වෙනවා නොම්බර 128B මාකලාන නිට්ටඹුව ලිපිනේ පදිංචි විතාරණගේ නිරෝෂා නිල්මාලි සහ මාතර කංකානම්ගේ ඥානවතී කියන පින්වත් පිරිස. ඒ අයගේ උතුම් අරමුණු අතර සඳහන් වෙන්නේ ජූලි මාස 22 දින 18 වෙනි ජන්මදිනයේ සමරන GA ජනුදි අනුජනා ජයරත්න දියණියට තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා කියන ආශිර්වාදය, 2027 උසස් පෙළවේ විභාගයේට පෙනී සිටින බලාපොරොත්තු වෙනී දියණියට
1: තුනුරුවන්ගේ ආශිර්වාදයේ සියලු දෙවියන්ගේ පිහිට රැකවන සැලසේවා. ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න ආශිර්වාද සැලසේවා කියන ආශිර්වාදේ. මාතර කංකානම්ගේ ඥානවතී මෑණියන්ට නිදුක් නිරෝගී සම්පත්තිය. තුනුරුවන්ගේ ආශිර්වාදයේ සියලු දෙවියන්ගේ පිහිට රැකවන සැලසේවා කියන ආශිර්වාදය. ජී ඒ ඨතික මිත්සර පුතණුවන්ගේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනේ පුතණුවන්ට ආශිර්වාද කිරීමත්, ජී ඒ සමල් ජයරත්න ස්වාමි පුරුෂයාට තුනුරුවන්ගේ ආශිර්වාදයේම සැලසේවා කියන ආශිර්වාදය. මීට වසර 32කට පෙර මිය පරලොව ගිය විතාරණගේ සිරිපාල පියාණන්ට, ඒ සැමියාගේ දෙමාපියන් වන රූපාතපත්තු මෑණියන් වන ජී ඒ ජයරත්න පියාණන් ඇතුළු පරම්පරාගත මිය පරලොව ගිය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙලා ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සසර දුකින් අත මිදේවා කියලා මිය ගිය ඥාතීන්ට පින් දීමත්, සුජීවත්ව සිටින සහෝදර සහෝදරියන් ඇතුළු පවුල්වල දූ දරුවන් ඇතුළු හැම දෙනාටම ආශිර්වාද කිරීමත්, W.N. නිරෝෂා නිල්මාලි ආදරණීය මෑණියන්ට තුනුරුවන්ගේ ආශිර්වාද ඉක්මන් සුවපත් භාවයේ සැලසේවා කියන ආශිර්වාදය පිංගතුන්ගේ අරමුණ. ඉතින් එහෙමනම් ඒ හැම දෙනාටමත්, බණැසුව හැම දෙනාමත්, නිත් කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත්, සියලු දෙවියන්ගේ පිහිට තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා. ඔබ හැම දිනාටම සුවසේ උතුම් ධර්ම අවබෝධයේ පිණිස, මේ ධර්ම දානමේ පිණත්, ධර්ම ශ්‍රවණමේ පිණත් ඔබ හැම දිනාටම ආශිර්වාදයක්, පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
2: සාදුහු සාදුහු සාදුහු. අද මේ උතුම් ධර්මදේශනා පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු අතිපූජනීය ගලිගමුවේ ඥානදීප අපේ හාමුදුරන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදුහනක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. එලෙස ප්‍රාර්ථනා කරමින් ඔබට අපි විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕනේ 2026 වර්ෂයේ පොසොන් පුරපසළොස්වක පොහෝ දිනය නිමිති කරගෙන නෙත FM රේඩියෝව ඔන්න මෙවර සීතල බණ්ඩාරවෙල පුරවරයේ තමයි රැඳී සිටින්නේ. නේත්‍රාලෝක ධර්මවිජය පොසොන් උදානයට සමගාමීව පින්කම් රාශියක් සිදු කිරීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ අතර විශේෂයෙන්ම අපි සිහිපත් කරන්නට ඕනේ ජූනි මාසයේ 26 වනදා සිකුරාදා දිනයේදී හැමෝටම එන්න කියලා ආරාධනා කරනවා බණ්ඩාරවෙලට. බණ්ඩාරවෙල පොසොන් මහා පෙරහර වීථි සංචාරය කිරීම රාත්‍රී 7ට සිද්ධ වෙනවා. එවගේමයි 27 වනදා සෙනසුරාදා සවස 4ට නේත්‍රාභී වන්දනා මහා ධාතු නමස්කාර පින්කම් මාලාව ආරම්භ වෙනවා. එතෙන් ලෞතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සර්වඥ අස්ති ධාතුන් වහන්සේ ඔබට නමස්කාර කරන්නට පුළුවන්කමක් තිබෙනවා. එවගේමයි බකුල මහා චෛත්‍ය රාජාණන් වහන්සේ උදෙසා බුරුමදේශයෙන් පූජා කරන්නට යෙදුණු ඒ උතුම් ධාතුන් වහන්සේ දැක බලා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේමයි තායිලන්ත දේශයේ සංඝරාජ මහානායක ස්වාමින් වහන්සේ පූජා කරන්නට යෙදුණු ඒ උතුම් සර්වඥ අස්ති ධාතුන් වහන්සේලාත් ඔබට දැක බලා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම සීවලි මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ, බක්කුල මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ ඇතුළු මහරහත් ධාතුන් වහන්සේලා දැක බලා ගන්න අපි ඔබ සියලු දෙනාට පැමිණෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් 27 වනදා සවස 4:00 සිට 29 වනදා පොසොන් පුරපසළොස්වක පොහෝ දා මධ්‍යම රාත්‍රී 12 දක්වාම නේත්‍රාභී වන්දනා මේ මහා ධාතු නමස්කාර පින්කම් මාලාව තුලින් ඔබට ධාතුන් වහන්සේ නමස්කාර කරන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ අතර ශ්වේත පූජා වැඩසටහන පොසොන් පුරපසළොස්වක පොහෝ දිනයේදී උදෑසන 6:00 සිට රාත්‍රී 9:00 දක්වා විකාශය කිරීම සජීවී ලෙසින් සිද්ධ කරන්නේ බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම ධර්ම විජය පිරිවෙන් විහාරස්ථ පුණ්‍ය භූමියේ සිටයි අතිපූජනීය පොල්ගම්පල ඉන්දහනන්ද නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි මේ සියලු කටයුතු සාර්ථක කරගන්නට බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමයේ තමයි අපිට සංවිධාන ශක්තිය ලබා දෙන්නේ. ඉතින් උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන් කරවීමෙන් ආරම්භ කරන මේ ශ්‍රේත පූජා වැඩසටහන තුළ උදෑසන 8ට සජීවී ධර්ම දේශනාවත් ඉන් අනතුරුව 9:15ට ආරම්භ වන සජීවී ධර්ම සාකච්ඡාවත් පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය මොළමුරේ සුජාත ස්වාමීන් වහන්සේ. පසරු 2ට දහවල් ධර්ම දේශනා පැවැත්වීම සඳහා විශේෂයෙන් ධාතුන් වහන්සේ වන්දනාමාන කිරීමේ වටිනාකම පිළිබඳව ඔබට උතුම් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට පුළුවන් අතිපූජනීය මාතලේ කුසල ධම්ම ස්වාමීන් වහන්සේ තමයි ඒ උතුම් ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ. ඉන් අනතුරුව සවස 4ට සවස ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අතිපූජනීය ගලපිටගල ප්‍රේමරතන ස්වාමින් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. පසරු 5:30ට ආශිර්වාද බෝධි පූජාව මෙවර පැවැත්වීම සඳහා අතිපූජනීය මැදිරිගිරියේ පුඤ්ඤසාර ස්වාමින් වහන්සේ වැඩමවනවා. රාත්‍රී 7ට අතිපූජනීය වල්පොල ගෞතම ස්වාමින් වහන්සේ වැඩමවා සජීවී ධර්ම දේශනාව පවත්වන අතර රාත්‍රී 8ට අදිෂ්ඨාන බුදුගුණ මහා පහන් පූජාවක් පවත්වනවා. ඉතින් ධාතුන් වහන්සේ වන්දනාවත් සමගින් තමයි මේ උතුම් පූජාව පවත්වන්නේ. ලෝකයටම ආශිර්වාද කරලා අතිපූජනීය මීදනීය විනීත ස්වාමින් වහන්සේ තමයි ඒ උතුම් පූජාව පවත්වනු ලබන්නේ. එනිසා අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා ජුනි මාසයේ 26, 27, 28 සහ 29 කියන දිනයන්වල මේ සියලු පින් කටයුතු සමගින් එක්කාසුවන්න බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම ධර්ම විජය පිරිවෙන් විහාරස්ථානයට පැමිණෙන්න කියලා. ඒ වගේම අපි ඔබට සිහිපත් කරන්න ඕනේ පොසොන් තොරණ, පොසොන් නිර්මාණ, සැදැහැගි මේ සියලු දේවල්ද ඔබට දැක බලා ගන්නට පුළුවන් කමක් තිබෙනවා. එනිසා අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා මේ පාර පොසොන් පොහොය වෙනුවෙන් පවත්වන නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානය සියසින් දැක බලා ගන්න පින්කම් මාලාවන් සමගින් එක්කාසුවන්න සීතල බණ්ඩාරවෙල පුරවරයට පැමිණෙන්න කියලා. පුරපසළොස්සක පොහෝ දිනයන් වල ලංකාවේ වැඩිම භික්ෂුන් වහන්සේ ප්‍රමාණයක් වැඩමවා වැඩිම ගුවන් කාලයක් විකාශය කරන ශ්‍රේත පූජා සජීවී වැඩසටහනක් ඔබේ ගමේ, නගරයේ, ආයතනයේ, විහෙර විහාරස්ථාන තුල, විදේශ රටක හෝ සංවිධානය කරන්නට කැමැත්තක් දක්වනවා නම් මෙන්න මේකයි අපේ දුරකථන අංකය 0712-41-52-77 0712-41-52-77 තමයි දුරකථන අංකය. ඔය දුරකථන අංකයටම කතා කරලා ඔබ සමහර විට අටමස්ථාන වේවා, සොළොස්මස්ථාන වේවා, ඔබ ප්‍රදේශයේ විහාරස්ථානයක වේවා, ඕනෑම සජීවී ආගමික වැඩසටහනක් විකාශය කර ගැනීම සඳහා ඇමතුමක් ලබා දෙන්නට පුළුවන් කමක් තිබෙනවා. විශ්වාසවන්තව දඹදිව සියලු සිද්ධස්ථාන ඉතාමත්ම සැදැහැතියෙන් ගෞරවයෙන් වන්දනාමාන කරන්න, ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන්න, විශ්වාසවන්තව වන්දනාමාන කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබ අත්වැල් බැඳගන්නට ඕනේ ට්‍රැවල් නෙත් ආයතනය සමගින්. කාර්යශූර කාර්යමණ්ඩලයක සේවාව සමගින් සියලු සිද්ධස්ථාන ඉතාමත්ම පැහැදිලි කර දෙමින් ඔබට අවශ්‍ය කරන ගමන් පහසුකම් සලසා දෙමින් දඹදිව සියලු සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම් සිදු කරන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 0112-863-363 එවැගේම 0767-163-872 0767-163-872 තමයි දුරකථන අංක. අපි කෙටි විරාමයක් ලබා ගන්නට සූදානම් වෙන්නේ. විරාමයෙන් අනතුරුව නැවත මුණ ගැසෙන්නේ සඳුදා නෙත් FM ධර්ම දක්ෂිණා ධර්ම සාකච්ඡාව සමගින්.

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස්සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: හොඳයි, එසේනම් අපි නැවත වතාවක් සියලු දෙනාට උතුම් වූ තෙරුවනේ ආශිර්වාදය ජීවිතවලට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එලෙස ප්‍රාර්ථනා කරමින් ඔබ දන්නවා සඳුදා දිනයේදී NetFM ධර්ම දක්ෂිණා ධර්ම දේශනාවෙන් අනතුරුව ධර්ම සාකච්ඡාව ඔබට සමීප කරන වග. ඉතින් අද දවසේදීත් මේ සූදානම් වන්නේ සඳුදා NetFM ධර්ම දක්ෂිණා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න. වෙනදා මෙන් අද දවසේදීත් මේ උතුම් ධර්ම සාකච්ඡාව පවත්වන්නට අද වැඩමවීම සිද්ධ කරන්නේ අතුරුගිරිය තිසරමාවත ශ්‍රී සදහම් පදනමේ නිර්මාතෘ හොරණ දික්හේනපුර සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අතිපූජනීය ගලිගමුවේ ඥානදීපාපේ ස්වාමින් වහන්සේ. අපි මුලින්ම ගෞරවයෙන් නමස්කාර පූර්වකව අපේ හාමුදුරන් වහන්සේ පිළිගැනීම සිද්ධ කරමු. අවසරයි අපේ හාමුදුරනේ.
2: හැම දිනාටම නැවත වතාවක් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඔබ හෝරාවක් පුරා ඔබේ ජීවිතයට ඉතාම වැදගත් සද්ධාව ඇතිවන ධර්මදේශනාවක් ශ්‍රවණය කළ අවසානයේ ධර්ම සාකච්ඡාවටත් සූදානමෙන් ඉන්න මොහොත. මේ ධර්ම සාකච්ඡාව තුලත් ධර්ම දේශනාවේ කතා කරපු බොහෝ සද්ධාව ඇතිවන ධාතුන් වහන්සේලා, මේ ත්‍රිවිධ චෛත්‍ය ධාතුන් වහන්සේලා වන්දනා කිරීමේ වටිනාකම ආදී කාරණා රැසක් අපි සාකච්ඡාව තුලත් ධර්ම කරුණු ආශ්‍රයෙන් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සාකච්ඡාවත් ඔබ හැම දිනාටම සද්ධාදී ගුණ වැඩෙන නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා සාකච්ඡාව ආරම්භයේදී ඔබ හැම දිනාටම නැවතත් හදවතින් අපි ආශිර්වාද කරනවා.
1: ඒ ආශිර්වාදය අපි සාදු සිතින් සතුටු සිතින් හැමදාමත් අනුමෝදන් වෙනවා වගේම අද දවසේදීත් අනුමෝදන් වෙමු. එලෙස අනුමෝදන් වෙන ගමන් ඔබට සිහිපත් කරන්නට ඕනේ අතිපූජනීය ගලිගමුවේ ඥානදීපාපේ ස්වාමින් වහන්සේ බොහෝ ශාසනික සේවාවන් වෙනුවෙන් තමන් වහන්සේ තුළ තිබෙන නිර්මාණශීලීත්වය, හැකියාවන් සහ ධර්මඥානය ප්‍රගුණ කරන්නට අවශ්‍ය කරන දහම් දැනුම ලබා ගනිමින් සහ වැඩිදුර අධ්‍යාපනය හදාරමින් කාලය ගත කරන අතරතුරයි මේ විදිහට වැඩමවීම සිද්ධ කරලා ඔබට ධර්ම කරුණු පැහැදිලි කර දීමත් සිද්ධ කරන්නේ. ඉතින් ඒ නිසා අපේ හාමුදුරන් වහන්සේ සිද්ධ කරනු ලබන සියලු සමාජීය ආගමික සේවාවන් වෙනුවෙන් ඔබට යම් ආකාරයකින් දායකත්වයක් එක්කාසු කරනවා නම් මේ දුරකථන අංක දෙක පැහැදිලිව සටහන් කරගන්න. 0234-226-2782 එවගේම 0234-226-3646 තමයි දුරකථන අංක. ඉතින් අද අපේ හාමුදුරන් වහන්සේ ඔබ වෙනුවෙන් දේශනා කරන්නට යෙදුණු ඒ උතුම් ධර්ම දේශනාව තුළ පැහැදිලි කරන්නට යෙදුණා එළඹෙන 27 වනදා සෙනසුරාදා සවස 4 සිට බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම ධර්ම විජය පිරිවෙන් විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන උතුම් වූ ධාතුන් වහන්සේ නමස්කාර කරන්නට ඔබට අවස්ථාව උදාවන වග ඒ NetFM රේඩියෝවේ නේත්‍රා බී වන්දනා මහා ධාතු නමස්කාර පින්කම් මාලාව යටතේ. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා බක්කුල මහා චෛත්‍ය රාජානන් වහන්සේගේ ධාතු ගර්භයේ තැන්පත් කර තිබෙන ලෞතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සර්වඥ අස්ති ධාතුන් වහන්සේ වගේම තායිලන්තයේ සංඝරාජ අපේ නායක ස්වාමින් වහන්සේ බක්කුල මහා චෛත්‍ය රාජානන් වහන්සේ උදෙසා පූජා කරන්නට යෙදුණු ඒ සර්වඥ අස්ති ධාතුන් වහන්සේ වගේම බුරුම දේශයෙන් පූජා කරන්නට යෙදුණු සර්වඥ අස්ති ධාතුන් වහන්සේ ඔබට මෙහිදී නමස්කාර කරන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේමයි බක්කුල මහා රහතන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේ වගේම සීවලී මහා රහතන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේත් ඔබට නමස්කාර කරන්නට පුළුවන්කමක් තිබෙනවා. ඉතින් කාලයකට පස්සේ තමයි බණ්ඩාරවෙල පුරවරයේ සියලු සදහැවතුන්ට මේ උතුම් වූ අවස්ථාව උදා වෙලා තියෙන්නේ. අපි දන්නවා මීට පෙර ධාතු නමස්කාර පින්කම් මාලාව පැවැත්වෙන මොහොතේ NetFM රේඩියෝවේ නේත්‍රාභී වන්දනා මහා ධාතු නමස්කාරය වෙනුවෙන් සිංහල නැත්නම් බෞද්ධ වේවා වෙනත් ආගමික අපේ දමිළ හිතවතුන් ඒ වගේ මුස්ලිම් හිතවතුන් මේ සියලු දෙනා දන්සල් ලබා දුන්නා, අවශ්‍ය කරන කටයුතු සංවිධානය කරන්නට ශක්තිය ලබා දුන්නා, ඒ වගේම මඟ පෙන්වීම කරා ඉතාම ඉතාමත්ම සහයෝගයෙන් කටයුතු කරන්නට යෙදුනා. ඒ නිසා අපි ආරාධනා කරනවා බණ්ඩාරවිල නගර මැදියේ ව්‍යාපාරික කටයුතු කරන සියලු දෙනාට වගේම සියලු දෙනාට බණ්ඩාරවිල වෙන්න පුළුවන්, ඒ වගේම බදුල්ල වෙන්න පුළුවන්, හපුතලේ වෙන්න පුළුවන්, මේ আদি හැම දිනාටම මේ පණිවිඩය අරන් යන්න 27 වනදා සෙනසුරාදා සවස 4ට තමයි මහා ධාතු නමස්කාර පින්කම් මාලාව ආරම්භ වන්නේ. ඉන් අනතුරුව 29 වනදා පොසොන් පුර පසළොස්වක පොහෝදා මධ්‍යම රාත්‍රී 12 දක්වාම මේ උතුම් ධාතුන් වහන්සේ ඔබට දැක බලාගෙන වැඳලා නමස්කාර කරලා පින් කුසල් රැස් කරගන්නට පුළුවන් කමක් තිබෙනවා. ඉතින් බක්කුල මහා චෛත්‍ය රාජානන් වහන්සේගේ ධාතු ගර්භයේ සිට මේ උතුම් ධාතුන් වහන්සේලා පිටතට වැඩමවා සියලු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමෙන් අනතුරුව පිරිස් සූත්‍ර දේශනාවන් සජ්ජායනා කරලා ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුවයි අපි බණ්ඩාරවෙලට ධාතුන් වහන්සේ වැඩම වීම ඉතාමත්ම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් සිද්ධ කරනු ලබන්නේ. එනිසා ඔබට තමයි අපි ආරාධනා කරන්නේ සියලු දෙනා දැනුවත් කරන්න 27 වෙනිදා ඉඳලා 29 වෙනිදා මධ්‍යම රාත්‍රී 12 දක්වාම බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම ධර්ම විජය පිරිවෙන් විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා මේ උතුම් වූ නේත්‍රාභී වන්දනා මහා ධාතු නමස්කාර පින්කම් මාලාව සමගින් එක්කාසුවන්න. අපේ හාමුදුරුවනේ ධාතුන් වහන්සේ නමස්කාර කිරීම සහ මේ ධාතුන් වහන්සේගේ බෙදී යාම සහ ධාතුන් වහන්සේලා කොයි විදිහටද අපට ලැබෙන්නේ, මේ සියලු කාරණාවන් පැහැදිලි කරන්නට යෙදුණා. ඔබ වහන්සේගෙන් අසන පළවෙනි ප්‍රශ්නේ හැටියට නැත්නම් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් මුලින්ම ඇහුවොත් හොඳයි කියලා හිතුණා. දැන් අපි ධාතු නමස්කාර පින්කම් මාලාවක් වේවා වෙනත් පින්කම් මාලාවක් වේවා මේ පින්කම් මාලාවන් නැත්නම් මේ උතුම් කටයුතු මහා පින් වැඩෙන කුසල් වැඩෙන කටයුතු, මේ වෙනුවෙන් කෙනෙක් යොමු කිරීම කොයි වගේ පිනක්ද ඒ යොමු කරන කෙනෙකුට අත් වෙන්නේ, සහ මේ දුර්ලභ

හරියට ඕසදී තාරකා වගේ අනිත් දෙවිවරුන්ගේ ආලෝකයේ අභිබවාගෙන ශරීරෙන් විශාල ආලෝක විහිදෙනවා කියන. ඒ වෙලාවේ මුගලන් හාමුදුරුව අහනවා, පින්වත් දෙවිය, ඔබ මේ තරම් සැප සම්පත් ලැබුවේ මොන වගේ පිනක් කරලාද? ඔබ මනුස්ස ලෝකෙදී මොන වගේ පින්කන්ද කරගත්තේ කියලා. අන්න ඒ වෙලාවේ කියනවා, ස්වාමීනි, මම පෙර මනුස්ස ලෝකෙ හිටියේ. හැබැයි මං බොහොම පොහොසත්, දන් දෙන්න පුළුවන්, පින්කමක් කරගන්න පුළුවන්, අඩුම ගානේ තමන්ගේ එදා වේලවත් හම්බ කරගන්න පුළුවන් මට්ටමක ජීවත් වෙච්ච කෙනෙක් නෙමෙයි. ඉතාම දිලිඳු පවුලක කෙනෙක්. හැබැයි ඒ නිවසට ටිකක් නුදුරින් සිටු නිවසක් තිබිලා තියෙනවා. ඒ සිටු නිවසේ දානපති කෙනෙක් ඉන්නවා. ඒ කෙනා මොකද කරන්නේ? ආහාර පාන සකස් කළා, දුගී මගේ යාචකයන්ට දන්සැල් දෙනවා. එහෙම දන්සැල් දෙනකොට මිනිස්සු හොයාගෙන එනවා. එහෙම මිනිස්සු හොයාගෙන එනකොට සමහර වෙලාවට පාර වැරදිලා මේ පාරේ එනවා. එතකොට මේ කෙනාගේ ස්වභාවය තමයි එළියට ගිහිල්ලා ඉන්නවා මිනිස්සුන්ට පාර පෙන්නන්න. ඒක තමයි ඔහු කරලා තියෙන පින. එළියට වෙලා ඉඳලා එන මිනිස්සුන්ට කියනවා, කොහෙද මේ අර දන්සැල පැත්තටද යන්නේ? ආ, මෙන්න මේ පැත්තෙන් යන්න කියනවා. මෙන්න මෙතනින් හැරිලා යන්න කියනවා. අන්න අර අසවල් තැන තමයි මේ දන්සැල තියෙන්නේ. ගිහිල්ලා ඒ දෙන දේවල් ලබා ගන්න කියනවා. අනේ, ඔයාට ගොඩාක් පින් කියලා මේ මිනිස්සු ඒ පාර ගිහිල්ලා අර දන්සැලට යනවා. එතකොට තමන්ට දන් දෙන්න සල්ලි නැහැ. තමන්ට හැකියාවක් නැහැ. හැබැයි තමන් කරපු එකම දේ තමයි දන්සැලට යන පාර පෙන්නවා. මිනිස්සුන්ට දන්සැලට යන්න මඟ පෙන්නවා. අන්නේ පින තමයි කියනවා මගේ ජීවිතේ මං කරගත්ත පින. ඒ පිනෙන් තමයි කියනවා මේ තරම් සැප සම්පත් ඇති දිව්‍ය තලයක පහළ වෙලා මම මේ සැප සම්පත් විඳින්නේ. එතකොට බලන්න, කෙනෙකුට සමහර වෙලාවට ලොකු පින්කමක් කරගන්න බැරි වෙයි. හැබැයි තමන්ට ඒක බැරි වුණත් තව කෙනෙක් කරන පිනකට ඒ මඟ පෙන්වීම, පාර පෙන්වීම, මෙන්න මේ පැත්තෙන් යන්න, මේ විදිහට සම්බන්ධ වෙන්න, අන්න අතන තමයි දන් දෙන්නේ. ඒ වගේ තව කෙනෙක්ව ඒකට යොමු කිරීම තුළ විශාල පිනක් ජීවිතේ රැස් වෙනවා. ඒ වගේමයි ඔබ සමහර වෙලාවට මේ වැඩසටහන් ධාතුන් වහන්සේලා ගැන, ධාතු වන්දනාවක් ගැන, ඇත්තට මේ මහා පින්කමක කෙනෙක්ගේ ඇස් දෙකින් ජීවමාන බුදුහාමුදුරුව දැකගත්තසේ පින් කරගන්න ලැබෙන අවස්ථාව. බුදුරජාණන් වහන්සේට වන්දනා කරගත්තසේ සාදුකාර දීලා දෑත් එකතු කරලා වන්දනා කරත් ඒ වගේ විශාල පිනක් ජීවිතේ රැස් කරගන්න ලැබෙන අවස්ථාවක්. මහරහතන් වහන්සේලා දැකගත්තසේ, මහරහතන් වහන්සේලාට වන්දනා කරගත්තසේ තමන්ගේ ජීවිතේ විශාල පිනක් කරගන්න ලැබෙන අවස්ථාවක්. එතකොට තව කෙනෙකුට ඒ වෙනුවෙන් පාර පෙන්නනවා, මඟ පෙන්න. සමහරලාට කෙනෙක් ඉන්නවා යන්න විදිහක් නැහැ, යන්න ආසයි. මේක ආරංචි වෙච්ච වෙලේ ඉඳන් අනේ අපිටත් ගිහිලා ධාතුන් වහන්සේලා දැක ගන්න තියෙනවනම්, අනේ අපිටත් ගිහිලා මේ ධාතුන් වහන්සේලා වන්දනා කරන්න තියෙනවනම් හිත හිත ඉන්න. හැබැයි යාගන්න කෙනෙක් නැහැ, යන්න පුළුවන්කමක් නැහැ. හැබැයි ඔබට පුළුවන් නම් එකතු වෙලා ඒ වගේ අයව එක්කරගෙන යන්න. අපි දන්නවා සමහරලාට අපි කොච්චරනම් net එක්ක එකතු වෙලා මේ රටේ සදහැවතුන්ගේ පින මතුවෙන විදිහ පින්කම් කරාද? අපි ධාතු වන්දනා පින්කම්, සය වන්දනා පින්කම් බොහෝමයක් මේ රටේ පසුගිය කාලේ සිදු කරා. එවැනි අවස්ථාවල් වල අපි දකිනවා සමහර අය ඉන්නවා, ඒ අයගේ කටයුත්තම තව පිරිසකට ඊට අවස්ථාව සලසලා දෙන එක, එක්ක දන්සැල් දෙන එක. එවැනි පින්කමක් කරනකොට පිරිස එකතු කරගෙන ඇවිල්ලා දන්සැල් දෙනවා. අර එන අයට සා පිපාසාව නිවා ගන්න උදව් උපකාර කරනවා. ඊට දවස් දෙක තුනකට කලින් ඇවිල්ලා පාරවල් හෝදනවා, සුද්ධ පවිත්‍ර කරනවා, ධාතුන් වහන්සේලා වඩම්මනකොට සම්පූර්ණයෙන්ම පිරිත් පැන් ඉහලා පාරවල් සුද්ධ කරලා කොඩි සේසත් නංවලා ඒ බුදුහාමුදුරුව වෙනුවෙන් ගෞරව දක්වනවා, ධාතුන් වහන්සේට ගෞරව දක්වනවා. ඊළඟට එන අයගේ ආරක්ෂාව සපේන. සමහර අය ඉන්නවා ඒ අය කරන්නේ එන්න අපහසු අය. සමහරලාට වැඩිහිටි නිවාසික ඉන්න අම්මලා වෙන්න පුළුවන්. සමහරලාවට එවැනි ගමක ඉන්න දුප්පත් සද්ධාවන්ත අය වෙන්න පුළුවන්. ඒ අය එකතු කරගෙන සමහරලාට බස් එකක් කතා කරගෙන ගමේම එකතු කරගෙන එක්කන් ඇවිල්ලා වන්දනා කරවලා ආපහු ගිහින් ඇරලනවා. ඒක තමයි යා කරගන්න විශාලම පින. ඉතින් ඒ නිසා පින්කමක් සංවිධානය වෙද්දී ඒ ප්‍රදේශෙම ඉන්න පිරිසට විශාල පින්කම් කරගන්න, පින් අස්වැනු නෙලා ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා මෙවර මේ පොසොන් පුන් පෝයේ මුල් කරගෙන net fm ආයතනයේ මේ සංවිධානය කරන මේ උත්තම ධාතු වන්දනා මහා පින්කම් මාලාව බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම ධම්මවිජේ විහාරස්ථානයේ සිදුවෙන පින්කමත් එක්ක අපි දන්නවා බණ්ඩාරවිල, බදුල්ල, නුවරඑළිය ඔය ආසන්නයේ ඔය ප්‍රදේශවල ඉන්නේ බොහෝම සද්ධාවන්ත විශාල පිරිසක් ඉන්න. අපි ඔය ප්‍රදේශවල ගොඩාක් ධර්ම දේශනා

0: දහම් වැඩසටහන් භාවනා වැඩසටහන් පින්කම් කරලා තියෙනවා. ඒ නිසා ඒ ප්‍රදේශවල ඉන්න බොහෝ පිරිසකට ධාතුන් වහන්සේලා වන්දනා කරන්න විතරක් නෙමෙයි, ඒ එන අයට පහසුකම් සලසන්න, ඒ ණය වෙනුවෙන් තවත් උදව්පකාර කරන්න, මල් දන් සැල් දෙන්න, ඒ ණයට අවශ්‍ය පහසුකම් සපයන්න, මේ හැම ආකාරයකින්ම ඒ පලාති මයට බොහෝ පින් කරගන්න ලැබෙන අවස්ථාවක් තමයි මේ පොසොන් පෝයත් එක්ක ඉදිනේ දින දෙක තුන තුළ ඒ සිදු කරන උත්තම ධාතු වන්දනා පින්කම් මාලාවත් එක්ක ලැබෙන අවස්ථාව. ඒ නිසා ඔබ ඔබේ ජීවිතේ ලැබෙන හැම මොහොතකම තව කෙනෙකුට මල් ටිකක් කඩලා දීලා හරි, තව කෙනෙක්ගේ හිත පහදවලා හරි, සමහර වෙලාවට අපි දන්නව සමහරව අපි ওই ධාතු වන්දනා පින්කම් අපේ බක්කුල මහාසෑය, අපේ සීලසුවාන පුණ්‍ය භූමිය මුල් කරගෙන සිදු කරපු අවස්ථාවල සමහරලාවට අපි ඒ අය දැකලා තියෙන්නේ ඒ වෙලාවේ විතරයි. දවස් දෙක තුන ඇවිල්ලා නිදාගන්නෙත් නැහැ, වෙන කිසිම අවශ්‍යතාවයක් කෑම බීමක් ඒ කිසිම දෙයක් ගැන උවමනාවකුත් නැහැ. අර එන පිරිසට, පෝලිං වල එන පිරිසට බොහොම ආදරෙන් කතා කරලා, ඒ අයට සද්ධාව ඇති කරවලා, ධාතුන් වහන්සේලා පෙන්නලා වන්දනා කරවලා, ඒ නායගේ අඩුම ගානේ සෙරිප්පු ටික හරි කොහේ හරි නැති වෙයි කියලා හිතනවනේ, ඒවා පිළිවෙලකට අරන් තියලා සමහරට පොඩි දරුවෝ වඩාගෙන ඉනවනම් ඉක්මනින් ඒ අයට වන්දනා කරවන්න, ලෙඩ වෙච්ච අය ඉන්න පුළුවන්, ගිලන් අය ඉන්න පුළුවන්, ඒ අයට පහසුකම් සපයන්න. ඒ අයගේ සමහරලාවට අර දවස් දෙක තුනම කැප වෙන්නේ අනිත් අය වන්දවන්න, ඒ අයට අවශ්‍ය පහසුකම් සලසලා දෙන්න. ඒ නිසා මේ වගේ පින් කරගන්න අයට තමන්ගේ ජීවිතේ නොඑක අයුරින් පින් කරගන්න පුළුවන් ඉදිරි දින කීපයක් තමයි ජූනි මාසයේ 27 වෙනිදා හවස් වරුවේ ඉඳන් 28-29 පොසොන් පුන් පෝය දවසේ රාත්‍රිය දක්වාම ඔබට බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී සූදානම් කරලා තියෙනවා.
1: ඉතින් අපි සියලු දෙනාට ආරාධනා කරන්නේ කාලෙකින් තමයි බණ්ඩාරවිල පුරවරයේ මේ වගේ මහා ධාතු නමස්කාර පින්කම් මාලාවක් සිද්ධ වන්නේ. අපෙන් බොහෝ දෙනෙක් මේ පින්කම් මාලාව සිද්ධ කරන මොහොතේ ඇහුව කාරණාවක් තිබ්බා, අපේ ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ වඩිනවද කියලා. ඇත්තටම හාමුදුරුවන් වහන්සේ ඕස්ට්‍රේලියාවේ තමයි මේ වෙද්දී කාලය ගත කරන්නේ. මොකද වැඩිදුර අධ්‍යාපනය හදාරණ අතරතුර ධර්මඥානය බෙදා දීමේ උතුම් කටයුතු, නැත්නම් ධර්ම ප්‍රචාරය කිරීමේ උතුම් කටයුත්තත් සිද්ධ කරනවා. ඒ වගේම ලංකාවේ අපේ හාමුදුරුවන් වහන්සේගෙන් සිද්ධවන්නට ඕන ඒ සමාජ සත්කාරක වැඩසටහන්ද ක්‍රියාත්මක කරනවා. ඉතින් අපි ඒ නිසාවෙන්ම තමයි මෙවර බක්කුල මහා චෛත්‍ය රාජානන් වහන්සේගේ ධාතු ගර්භයේ වැඩ සිටින උතුම් වූ ධාතුන් වහන්සේ ඉතාමත්ම ගෞරවයෙන් පිටතට වැඩම කිරීම සිද්ධ කරලා බණ්ඩාරවෙල නගර මැදියේ ඉඳලා අලංකාරවත් පෙරහරකින් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ විශේෂයෙන්ම සකස් කරන ලද ධාතු මන්දිරයට මේ උතුම් වූ ධාතුන් වහන්සේලා වැඩමවා තැන්පත් කරලා ඉනනතුරුව සියලු පුද පූජාවන්, සත්කාර, ශබ්ද පූජාවන් ඇතුළු සියලු පූජාවන් නොවඬුව සිද්ධ කිරීමෙන් අනතුරුව ධාතු වන්දනා මහා පින්කම් මාලාව ආරම්භ කරන්නේ. එදින අපි නැවතත් සිහිපත් කරන්නේ 29 වනදා පොසොන් පුරපසළොස්වක පොහෝදා මධ්‍යම රාත්‍රී 12 දක්වා පැවැත්වෙනවා. ඒ අතර 26 වෙනිදා ඔබට පෙරහර දැක බලා ගන්නට පුළුවන් බණ්ඩාරවෙල පොසොන් මහා පෙරහර බණ්ඩාරවෙල නගර මැදියට පැමිණියොත් එහෙම. ඉන් අනතුරු 27 වෙනිදා සවස 4 ඉඳලා උතුම් වූ නේත්‍රාභි වන්දනා මහා ධාතු නමස්කාර පින්කම් මාලාව පැවැත්වෙනවා. ඒ වගේම 29 වනදා පොසොන් පුර පසළොස්වක පොහොය දවසේ උදෑසන 6ට ශ්වේත පූජා වැඩසටහන ආරම්භ වෙනවා. රාත්‍රී 9 දක්වාම පැවැත්වෙනවා. ඉතින් ලංකාවේ චිර ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලා ඒ සඳහා වැඩම වෙනවා. ඒ වගේමයි පොසොන් තොරණ, පොසොන් නිර්මාණ, සැදැහැගේ, ඉතින් ආමිස කලාපයේ වෙනම උතුම් කටයුතු සිද්ධ වෙනවා. ඒ වගේමයි ප්‍රතිපත්ති කලාපයේ තමයි ඔබට මේ උතුම් වූ නේත්‍රාභි වන්දනා මහා ධාතු නමස්කාර පින්කම් මාලාව සිදු කරන්නේ. ඒ නිසා ඔබේ නෑදෑ හිතවත් ලොකු කුඩා සියලු දෙනාට පාසල්වල දුවා දරුවන්ට, දහම් පාසල්වලට, ඒ වගේම රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, මේ සියලු දෙනාට ආරාධනා කරන්න මේ දින කීපයේදී බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම ධර්ම විජය පිරිවෙන් පුණ්‍ය භූමියට පැමිණිලා නේත්‍රාභි වන්දනා මහා ධාතු නමස්කාර පින්කම් මාලාව සමගින් එක්කාසු වන්න කියලා. එතර අපේ හාමුදුරනේ අපි දැන් ගොඩක් වෙලාවට කරඬුවක් තුල වැඩ සිටින උතුම් වූ ධාතුන් වහන්සේ නමස්කාර කරනවා. ඇතැම් වෙලාවට අපේ නිතින් දැක ගන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. හැබැයි බණ්ඩාරවෙල නේත්‍රාභි වන්දනා මහා ධාතු නමස්කාර පින්කම් මාලාව තුල මේ සියලු ධාතුන් වහන්සේලා නිතින් දකින්නට අවස්ථාවක් තිබෙනවා. නැත්නම් අපේ සදහැවතුන්ගේ S2කින්ම දැකලා වන්දනාමාන කරන්නට පුළුවන් කමක් තිබෙනවා. ඒ අතර අපිට විශේෂයි අපේ හාමුදුරනේ බුරුම දේශයෙන් බක්කුල මහා චෛත්‍ය රාජානන් වහන්සේට මේ උතුම් වූ සර්වඥ අස්තිධාතුන් වහන්සේ පූජා කරන්නට යෙදුණා. ඒ වගේමයි බොහෝ කැපකිරීම් සිද්ධ කරලා තායිලන්ත දේශයේ නැත්නම් තායිලන්තයේ සංඝරාජ මහානායක ස්වාමින් වහන්සේ බක්කොළ මහා චෛත්‍යරාජ අනන් වහන්සේ උදෙසා සර්වඥ අස්තිධාතුන් වහන්සේ පූජා කරන්නට යෙදුණා. මේ උතුම් වූ ධාතුන් වහන්සේ ඇතැම් විට දැන් අපි කෙනෙක් ගත්තාම පෞද්ගලිකව අපිට තායිලන්තයට ගිහිල්ලා මේ වගේ උතුම් වූ ධාතු නමස්කාර පින්කම් මාලාවක් සමගින් එක්කාසු වන්න තියෙන ඉඩකඩ ඉතාම අඩුයි. ඒ වගේම බුරුම දේශයට ගිහිල්ලා නැත්නම් බුරුම රටට ගිහිල්ලා මේ උතුම් වූ ධාතුන් වහන්සේලා නමස්කාර කරන්න තියෙන ඉඩකඩ ඉතාම අඩුයි. නමුත් ලංකාවේදී ඔන්න ඔබට දැන් අවස්ථාව තිබෙනවා මේ බක්කුල මහා චෛත්‍යරාජානන් වහන්සේ අති පූජනීය ගලිගමුවේ ඥානදීප අපේ හාමුදුරන් වහන්සේ නිර්මාණය කරන්නට යෙදුන නිසා අපේ හාමුදුරන් වහන්සේටත් පිනක් තිබ්බ නිසා මේ උතුම් වූ ධාතුන් වහන්සේ ලංකාවේ බක්කුල මහා චෛත්‍යරාජානන් වහන්සේ වෙනුවෙන් පූජා කරන්නට යෙදුණා. ඉතින් රයිගම් පුරවරයේ තිබෙන මහා සෑය තමයි බක්කුල මහා සෑය කියලා කියන්නේ. ඒ නිසා ඒ උතුම් වූ සෑයේ ධාතු ගර්භයේ වැඩ සිටින ධාතුන් වහන්සේ නමස්කාර කරන්නටයි අවස්ථාව උදා වෙලා තියෙන්නේ. ඒ නිසා අපේ හාමුදුරනේ මේ තායිලන්ත දේශයේ වගේම නැත්නම් තායිලන්ත රටෙන් වගේම බුරුම දේශයෙන් ලැබිච්ච නැත්නම් පූජා කරන්නට යෙදුණු සරචාසි ධාතුන් වහන්සේලා දැක බලා ගන්න අපේ නෙත කොයිතරම් පින් කරලා තිබෙනවද? අපි මේ පින ගැනත් පැහැදිලි කිරීමක් සිද්ධ කරමු අපේ හාමුදුරනේ.
0: ඔව්, ඇත්තටම දර්ශන අපිටත් ජීවිතේ ලැබිච්ච අදහාගත නොහැකි උතුම්ම අවස්ථාවක් තමයි අපිට තායිලන්තේ බුරුමේ වගේ රටවලින් ඒ උත්තම ධාතුන් වහන්සේලා බක්කුල මහා සෑය වෙනුවෙන් ලබා ගන්න අපිට ලැබිච්ච වාසනාව. ඇත්තටම තායිලන්තයේ 2018 අපිට ඒ උතුම් අවස්ථාව සැලසුනේ. ඒකට විශේෂයෙන්ම මුල් වෙලා අපිට ඒ සියලු අවස්ථාවල් සලසලා දෙන්න මූලිකත්වය අරන් කටයුතු කරේ අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර නිකායේ වැඩ සිටි උත්තරීතර මහානායක ස්වාමින් වහන්සේ, කොටුකොට ධම්මාවාස පූජනීය මහානායක ස්වාමින් වහන්සේ. ඇත්තටම උන්වහන්සේට තිබිච්ච ඒ ජාත්‍යන්තර සම්බන්ධතා මුල් කරගෙන මම කීප වතාවක් උන්වහන්සේ මුණ ගැහිලා මේ බක්කුල මහා සෑය ගැන උන්වහන්සේ දැනුවත් කළ උන්වහන්සේ හරහා තමයි තායිලන්ත සංඝරාජනායක මාහිපාණන් වහන්සේට, ඒ වගේම ඒ තායිලන්ත තානාපති කාර්යාලය හරහා අවශ්‍ය නිලධාරීන්ට අවශ්‍ය ලිපි ලේඛන සකස් කරලා ඒ අවස්ථාව සලසගත්තේ. සාමාන්‍යයෙන් දැන් ඔබ හිතන්න, දැන් අපේ රටේ ප්‍රධාන නිකායවල් කීපයක් එක්ක මල්වතු, අස්කිරි, රාමාඤ්ඤ මහනිකාය, අමරපුර මහනිකාය, මේ වගේ මහානායක ස්වාමීන් වහන්සේලා කීප නමක් ඉන්නවා. දැන් අපේ රටේ ස්වාමීන් වහන්සේලා සාමාන්‍යයෙන් 35,000ක් 40,000ක් වගේ පිරිසකට ඒ මහානායක ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නේ. තායිලන්තේ සාමාන්‍යයෙන් 1,03,000 එහා සංඝ පිරිසක් වැඩ ඉන්නවා. ඊට අමතරව නිරන්තරයෙන් මාස 3 මාස 6 පැවිදි වෙන අර තාවකාලික පැවිද්දත් එක්ක සාමාන්‍යයෙන් ගත්තොත් 1,06,000 ආසන්න සංඝ පිරිසක් වැඩ ඉන්නවා. ඒ සියලුම සංඝයාගේ ඒ වෙන වෙනම පරිපාලන ක්‍රම තිබුණාට ඒ හැමෝගෙම ප්‍රධාන කෙනෙක් හැටියට සංඝරාජ කියන අපේ රටේ තිස්සර ඉඳලා තියෙනවා සංඝරාජ නායක හාමුදුරන් වහන්සේ. එතකොට උන්වහන්සේ තමයි සියලු සංඝයාගේ ප්‍රධානම නායකත්වය දරන්නේ. ඒ සංඝරාජ හාමුදුරු මුණ ගැහෙන්න අවස්ථාවක් ලැබෙනවා කියන එක ඒක ඉතාම දුර්ලභ අවස්ථාවක්. ඉතින් ඇත්තට මේ අවස්ථාව සැලසුනේ කොටුකඩ, ඒ කොටුකඩ පූජනීය මහානායක ස්වාමින් වහන්සේ, කොටුකඩ ධම්මාවාස පූජනීය මහානායක ස්වාමින් වහන්සේත් අපිත් එක්ක ඒ ගමනට වැඩම කරන්න තමයි ඒ මොහොතේ උන්වහන්සේ වඩිනවා කියලා ඒ ලිපි සියල්ල සකස් කරලා ඒ කටයුතු ඔක්කොම සූදානම් කරලා තිබුණේ. නමුත් ඒ වෙනකොට උන්වහන්සේට ඒ ඇතිවෙච්ච අසනීප තත්ත්වයන් නිසා වැඩම කරන්න බැරි වුණත් ඊට අවශ්‍ය ලිපි ලේඛන සියල්ල උන්වහන්සේ සකස් කරලා දුන්නා. උන්වහන්සේ වෙනුවෙන් නියෝජිතයෙක් හැටියට අපට ගිහිල්ලයි මහානායක ස්වාමීන් වහන්සේ, සංඝරාජ නායක හාමුදුරන් වහන්සේ මුණ ගැහෙන්නේ. ඉතින් ඒ නිසා අපිට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමකින් අපිට ඒ ධාතුන් වහන්සේලා ලබා ගත්තා වගේම ඇත්තටම ඒ රටේදී අපිව පිළිගත්ත හැටි, අපිට ගුවන්තොටුපොළේ ඉඳන්ම අපිට විශේෂ පිළිගැනීමක් කළ ඒ ධාතුන් වහන්සේලා වඩම්මගෙන එනකොට පවා ඒ විශේෂ ගෞරවයක් ඇතුව අපේ රටට වඩම්මලා ඒ ධාතුන් වහන්සේලා අපිට පුළුවන් වුණා අපිට ශ්‍රී ලංකාවේ එයාපෝර්ට් එකේ ඉඳන්ම පෙරහැරකින් වඩම්මලා බොහොම ගෞරවණීය විදිහට බක්කුල මහා සෑ පිම්බීමට වඩම කරවන්න. ඒ වගේම තායිලන්තයේ තියෙන විශාලම භාවනා මද, ඒක තායිලන්තෙට විතරක් නෙමෙයි අද මුළු ලෝකෙම ගත්තොත් 1,10,000 එකවර වාඩි වෙලා භාවනා කරන්න පුළුවන් භාවනා ශාලාවක් නැති විශාලම භාවනා මධ්‍යස්ථානි වඩ්දම්ම කාය කියන භාවනා මධ්‍යස්ථාන. එතකොට ඒ උතුම් මධ්‍යස්ථානිනුත් අපිට ධාතුන් වහන්සේලා නිදන් වස්තු මේ බක්කුල මහා සෑය වෙනුවෙන් සැලසුණා. ඉතින් මේ වගේ අපිට ඇත්තටම ඒක ඒ චෛත්‍යයේ තිබිච්ච ආශ්චර්යයක්. අපි බක්කුල මහා සෑය ඉදි කරගෙන යන කාලේ එවැනි පුදුමාකාර සම්බන්ධතා යමක් අපි හිතුවා නම් මෙන්න මේ විදිහට අපිට කරගන්න ඕන කියලා ඒ අවශ්‍ය පරිසරය අපිට හිතාගන්න බැරි විදිහට සැලසුණා. හැබැයි ඒ වෙලාවේ අපි ඒ කාලෙම තමයි සෑයේ හතරැස් කොටුවේ නිදන් වස්තු ධාතුන් වහන්සේලා තැන්පත් කරන වෙලාවේ බුරුමිනුත් ඔය විදිහටම ඉල්ලීම් කරා. බුරුම රජයේ සම්බන්ධ කරගෙන ඒ තානාපති කාලයාදී මුල් කරගෙන අපි ලිපිලේඛන සකස් කරලා ඒ රටේ වැඩ ඉන්න පූජනීය නායක හාමුදුරන් වහන්සේලා මහානායක ස්වාමීන් වහන්සේලාට ඒ අපිට මේ බක්කුල මහා සෑය අපි විශේෂයෙන්ම ඉල්ලීමක් කරේ මේ රටවල් අතර තියෙන බෞද්ධ සහයෝගිතාවය, මේ බෞද්ධ සම්බන්ධය තවදුරටත් මේක පුළුල් කර ගැනීම පිණිස මේ ඉදිකරන බක්කුල මහා සෑයට තැන්පත් කරන වටිනා නිදන් වස්තු හෝ ඒ රටේ වැඩ ඉන්න ධාතුන් වහන්සේ නමක් අපිට ලබා දෙන්න කියලා. ඉතින් ඒ අනුව බුරුමිනුත් අපිට ඒ කාලෙම ඊට අවශ්‍ය ලිපිලේඛන ලැබිලා කටයුතු සූදානම් වුණා. නමුත් අවාසනාව කියන්නේ ඒ වෙනකොට ඔබ දන්නවා බුරුමේ රටේ ඇති වෙච්ච යම් යම් කෝලහල නිසා බුරුමේ හමුදා පාලනයකට ගියා. රටේ යම් යම් කෝලහල ඇති වුණා. තවමත් පිටින් විට යම් යම් ප්‍රශ්න කෝලහල ඇති වෙනවා. ඔය නිසා අපි බුරුමෙට වැඩම කරන්න අවස්ථා තුනකදී විතර කණ්ඩායම් සූදානම් කරලා ඒ ධාතුන් වහන්සේලා පිළිගන්න විශේෂ උත්සව සංවිධානය කරත් අවසාන මොහොතේ අපිට ඒ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිවෙන ප්‍රශ්න නිසා අපිට ඒ ගමන යන්න බැරි වුණා. නමුත් අපි බක්කුල මහා සෑයේ අපි 2023 හතරැස් කොටුවේ නිදන් වස්තු තැන්පත් කළ බක්කුල මහා සෑයේ සම්පූර්ණයෙන්ම සාසනීයට පූජා කරා. නමුත් මීට අවුරුදු එකහමාරකට කලින් අපිට අර ලැබිච්ච අවස්ථාව අනුව අපිට ආයෙමත් ඒ රටේ පරිසරයේ සාමාන්‍ය තත්ත්වයට පත් වුණාට පස්සේ මොකද අපි චෛත්‍ය හදලා විවෘත කරා කියලා ඒ ලැබෙන අවස්ථාව අතහැරියේ නැහැ. මොකද අපිට ඉතාම වටින දෙයක් තමයි ඒ බුරුමෙන් අපට ලැබෙන ඒ උත්තම ධාතුන් වහන්සේලා නිදන් වස්තු පිට බක්කුල මහා සෑය වෙනුවෙන් වඩම්මලා සෑ ගර්භේ පවා අපිට වෙනත් ධාතු මන්දිරි හරි තැන්පත් කරගත්තාම අපිට ඒකේ තියෙන වටිනාකම අපි දන්නවා. අපිට ඒක මිල කරන්න බැරි වටිනා දෙයක්. තේ අනුව අපිට පුළුවන් වුණා මීට අවුරුදු එකහමාරකට පෙර අපේ බුරුම රටට වැඩම කරලා ඇත්තටම අපිට රුවන්වැලි සෑය වගේ බුරුමේ බුරුම ජාතිකයන්ට පූජනීය සෑයක් හැටියට ඒ රටේ පිළිගන්නේ ස්වේදගෝන් කියන චෛත්‍ය රාජානන් වහන්සේ වැඩිම මේ විශ්වයේ කේශ ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් එකතැන වැඩ ඉන සෑයක් හැටියටයි මේ ස්වේදගෝන් මහා සෑය ඒ රටේ පිළිගන්නේ. ඉතින් ඒ උතුම් පිම්බිමේදීම අපේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරී ඒ බුරුමේ ඒ පිරිස ඒ ස්වාමින් වහන්සේලා එකතු වෙලා බොහොම ගෞරවාන්විතව ඒ ස්වේදගෝන් මහා සෑය අභියසදිම අපිට බොහොම ගෞරවාන්විතව ඒ උත්තම ධාතුන් වහන්සේලා බක්කුල මහා සෑය වෙනුවෙන් අපිට ලැබුණා. ඒ ධාතුන් වහන්සේලා අපි බොහොම ගෞරවයෙන් ලංකාවට වැඩැම්මුවා. ඉතින් මේ නිසා ඇත්තටම අපිට ඒ තායිලන්තයේ බුරුමේ වගේ රටවලින් බක්කුල මහා සෑය වෙනුවෙන් ඒ තරම් පූජනීය ධාතුන් වහන්සේලා නිදන් වස්තු අපේ රටට වැඩම කරවලා බක්කුල මහා සෑය තැන්පත් කරන්න අපිට වාසනාව සැලසුණා. ඉතින් ඒ වැඩම කරපු ධාතුන් වහන්සේලාගෙන් බොහෝමයක් අපේ චෛත්‍ය හතරැස් කොටුවේ සෑය ගර්භේ මත වැඩ ඉන්න කරඬුන් වහන්සේ තුල තැන්පත් කරා. වගේම අපේ අවුරුද්දකට වතාවක් සමහරලාට අවුරුදු කීපයකට සැරයක් සැදැහැවතුන්ට සියසින් දැකලා හිත් පහදවා ගන්න මම මේ බුදුහාමුදුරෝ දකිනවා නේද කියන හැඟීමේ සර්වඥ ධාතුන් වහන්සේ නමක් දැකලා සාදුකාර දීලා වන්දනා කරත් අනේ මේ මිනිස්සුන්ට කොච්චර නම් පිනක් සිද්ධ වෙනවද. අන්නේ නිසා අපි ඒ උතුම් ධාතුන් වහන්සේලාගෙන් කොටසක් සැදැහැවතුන්ට වන්දනා කර ගැනීම පිණිස වෙනම වෙන් කරලා සෑ ගර්භයේ මත වැඩ ඉන්න කරුණුන් වහන්සේ තුල මංජු ශාවක තැන්පත් කරලා තියෙනවා. ඉතින් ඒ උතුම් ධාතුන් වහන්සේලා තමයි අපි මෙවර net fm ආයතනයේ මේ සිදු කරන නේත්‍රාභි වන්දනා උත්තම ධාතු නමස්කාර පින්කම වෙනුවෙන් බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම ධම්ම විජේ විහාරස්ථානයේ වෙත වැඩම කරවන්නේ. ඉතින් ඒ නිසා ඔබට ජීවිතේ ලැබෙන උතුම්ම අවස්ථාවක් ඒ තායිලන්තෙන් ලැබිච්ච උත්තම ධාතුන් වහන්සේලා, බුරුම රටින් ලැබිච්ච උතුම් ධාතුන් වහන්සේලා වගේම සර්වඥ ධාතුන් වහන්සේලා, බක්කුල මහරහතන් වහන්සේ, සීවලී මහරහතන් වහන්සේ ඇතුළු ඒ උතුම් මහරහත් ධාතුන් වහන්සේලා සියසින් දැකලා වන්දනා කරගන්න ලැබෙන උතුම්ම අවස්ථාවක් තමයි ඔබට ඉදිරියේ ලැබෙන්නේ.
1: ඉතින් අපේ හාමුදුරන් වහන්සේ සිහිපත් කරන්නට යෙදුනා කොයිතරම් වටිනාකමක් කොයිතරම් පිනක් තියෙන්නට ඕනද මේ උතුම් ධාතුන් වහන්සේ අපේ ලංකාවට පූජා කරන බක්කුල මහා චෛත්‍ය රාජානන් වහන්සේ වෙනුවෙන් පූජා කරන්නේ. එලෙස පූජා කරන ලද සර්වඥ අස්ති ධාතුන් වහන්සේලා ඔබට 27 වනදා සෙනසුරාදා සවස 4 ඉඳලා 29 වනදා පොසොන් පුර පසළොස්වක පොහෝ දා මධ්‍යම රාත්‍රී 12 දක්වා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථ ධර්මවිජය පිරිවෙන් විහාරස්ථානයේදී ඔබට වන්දනාමාන කරන්නට පුළුවන් කමක් තිබෙනවා. ඒ නිසා සියලු දෙනා දැනුවත් කරන්න, පුළුවන් හැමෝම දැනුවත් කරන්න, එන්න පුළුවන් හැමෝටම එන්න කියලා ආරාධනා කරන ඔබේ ඥාතීන්ට, හිතවතුන්ට, කල්යාණ මිත්‍රයන්ට, ලොකු කුඩා සියලු දෙනාට ආරාධනා කරන්න මේ උතුම් වූ අවස්ථාව සමගින් එක්කාසු වෙලා ධාතුන් වහන්සේලා ඔබේ නෙතින්ම දැකගෙන නැත්නම් ඇස් දෙකින්ම දැක බලාගෙන වන්දනාමාන කිරීමේ අවස්ථාවට සහසම්බන්ධ වෙන්න කියලා. අපේ හැමතුරුනේ ඔය අතරේ අපිට ඇහෙන කතාවකුත් තියෙනවා. මොකද ධාතුන් වහන්සේලා මේ ආකාරයෙන් මේ දැක බලාගෙන වන්දනාමාන කිරීම ධාතුන් වහන්සේලාගේ ගෞරවයට හානියක් සිද්ධ වෙනවගත් ඇතම් සුළු පිරිසක් ප්‍රකාශ කරන ආකාරය අපි දැකලා තියෙනවා. ඒ අතර වැඩිම පිරිසක් ඉන්නේ අපේ හැමතුරුනේ අනේ අපේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මේ නමස්කාර කරලා ඇස් දෙකින්ම දැකලා අපිට මිය යන්නට අවස්ථාවක් තිබෙනවා නම්, ඒ වගේම මහරහතන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා අපේ ඇස් දෙකින්ම දකින්න අපි පින් කරලා තියෙනවා කියන සිතුවිල්ල ඇති කරගන්නට පුළුවන් කියලා. එහෙම බලපුවම අපේ හාමුදුරුවනේ ඇත්තටම ධාතුන් වහන්සේලා නමස්කාර කිරීම අර සර්වච ධාතුන් වහන්සේලාගේ වටිනාකම නැත්නම් මේ විදියට මේ නමස්කාර පින්කම් මාලාව යටතේදී සර්වච අස්ධාතුන් වහන්සේ වේවා, මහරහතන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේ වේවා දැක බලාගෙන වන්දනාමාන කිරීමෙන් මේ සර්වඥ අස්ති ධාතුන් වහන්සේලාට සහ මහරහතන් වහන්සේලාට තිබෙන ගෞරවයේ අඩුවීමක් සිද්ධ වෙනවද? මේකට දෙන්න පුළුවන් පිළිතුර කොයි වගේද අපේ හාමුදුරනේ?
0: ඔව්, ඇත්තටම අපි ඒ ධාතුන් වහන්සේලා වන්දනා කරන වැඩසටහනක පින්කමක පව ධාතුන් වහන්සේලා එළියට වඩම්මන්නේ, ඒ ධාතුන් වහන්සේලා වැඩම කරවන්නේ, ඒ ධාතුන් වහන්සේලා තැම්පත් කරලා ඒ වන්දනා කරන දවසක් වේවා, දෙකක් වේවා, තුනක් වේවා, ඒ ධාතුන් වහන්සේලා ඒ කරුණුන් වහන්සේලා තුළ තැම්පත් කරලා මිනිස්සුන්ට වන්දනා කරගන්න සලස්සන්නේ, ඒ ධාතු වන්දනා වැඩසටහනක් අවසන් කරද්දී කටයුතු අවසන් කරලා ආපහු වැඩම කරවන්න, මේ සියල්ල කරවන්න ඉතාම ගෞරවේ. ඒ නිසා කිසිම අගෞරවයක් ඇතිවෙන විදිහකට නෙවෙයි අපි ඉකනේ ආවට ගියාට එක එක්කෙනාට ඕන ඕන වෙලාවට අපි එහෙම ඇරලා පින්නන්නේ. අපි ධාතුන් වහන්සේලා ඒ ප්‍රධාන කරඬුවෙන් එළියට වැඩමුවත් අපි හේවිසි ශබ්ද පූජා සිදු කරලා විශේෂ පිරිස සජ්ජහායනා කරලා වන්දනා කරලා බොහොම ගෞරවාන්විතව තමයි ප්‍රධාන කරඬුන් වහන්සේකින් ධාතුන් වහන්සේලා වඩම්ම. ඒ වඩම්මන වෙලාවට පවා ඒ ස්වාමින් වහන්සේලා බොහොම ලස්සනට එතන මලින් සරසලා මල් පූජා කරලා ගෞරවාන්විතව මුතු කුඩ අරගෙන මල් සරසලා බොහොම ගෞරවාන්විතව තමයි මේ මංජුසාවල් වල තැන්පත් කළ ධාතුන් වහන්සේලා වඩම්මන්නේ. ඔබ දකින්න ඇති පෙරහැරෙන් තමයි ධාතුන් වහන්සේලා මේ ධාතු වන්දනා කරන තැනකට වඩම්මන්නේ. එතකොට මේ පෙරහැරක බලන්න මොනතරම් ගෞරවණීය පුද සත්කාර ගෞරව මල් ඉසිමින් ගෞරවින් තමයි මේ ධාතුන් වහන්සේලා වඩින්නේ. මේ ධාතුන් වහන්සේලා වන්දනා කරන තැනක වේවා නිකන් ඔහේ මේසයක් උඩ තියලා මෙන්න එන්න ධාතුන් වහන්සේලා බලන්න කියලා පෙන්නනව නෙමෙයිනේ. මොනතරම් ලස්සනට අපි මල් වලින් සරසලා උඩු වියම් බැඳලා ඉතාම ගෞරවාන්විතව ඒ අතරතුර පවා ඒ දින දෙක තුන පවා උදෑසන කිරියාහාර පූජාවල්, ඊළඟට සම්බුද්ධ පූජාවල්, හවස ගිලම්පස පූජා, ශබ්ද පූජා, පිරිස සජ්ජායන, ඒ ධාතුන් වහන්සේලා වෙනුවෙන් අප්‍රමාණ ගෞරවේ ඒ ධාතුන් වහන්සේලා වන්දනා කරන කාලය තුල ඒ භූමිය අවශ්‍ය පින්කම් කෙරෙනවා. ඒ පින්කම් කරලා ධාතුන් වහන්සේලා වන්දනා කළ අවසන් වෙලා ආපහු ධාතුන් වහන්සේලා වැඩම කරවද්දි පවා ඒ අවශ්‍ය වත්පිළිවෙත් ගෞරව සත්කාර ඒ සියල්ල සිදු කරලා තමයි ධාතුන් වහන්සේලා ආපහු වඩම්මලා ගෞරවාන්විතව අපි මේ මංජුසාවේ ධාතුන් වහන්සේලායි කරඬුන් වහන්සේලා තුල ආපහු තැම්පත් කරන්නේ. ඒ නිසා ඒ වත්පිළිවෙත් කරන පින්කම් කෙනෙක් දකිනවනම් අන්න එතකොට යාට තේරෙයි මොනතරම් ගෞරවයෙන්ද මේ ධාතුන් වහන්සේලා ගැන පුද පූජා සත්කාර සිදු වෙන්නේ කියලා. හැබැයි අපි දකිනවා බොහෝ වෙලාවට සමහර ධාතුන් වහන්සේලා තැම්පත් චෛත්‍ය වේවා, සමහරලාට ඔහේ අතු ගන්න කෙනෙක් නැහැ, මලක් පූජා කරන්න කෙනෙක් නැහැ, බුදුන් වඳින්න කෙනෙක් නැහැ, සමහරලාට තීන්ත ටිකක් ගාලා එතන චෛත්‍ය රාජානන් වහන්සේලා තුල වන්දනාමාන කරන්න පින්කමක් කරන්න කෙනෙක් නැහැ. සමහර ධාතු මන්දිරවල කරඬුවක් තියෙනවා. සමහරලාට ඒ කරඬුව පිහලා සුද්ධ කරලා මල් ටිකක් පූජා කරලා සුවඳුන් ටිකක් අල්ලලා පිරිත් ටිකක් කියලා නැහැ සමහරලාට කාලෙකින්. එතකොට ඒ නිසා ධාතුන් වහන්සේලාට වේවා තුනුරුවන් උදෙසා කරන පින්කම් වල ඒ නිතර වඳිනකොට මල් පූජා කරනකොට ගෞරව දක්වනකොට පිරිස් සජ්ජායනා කරනකොට අන්න එතකොට තමයි ඒකේ ගෞරවයේ ආශිර්වාදයේ ආරක්ෂාවේ සියල්ල ලැබෙන්නේ. ඒ නිසා අපි පින්කම් කරන්න ඉතාම ගෞරවයක් ඇති වෙන විදිහට දැන් බලන්න අපි පින්කමකට කලින් මේ ධර්ම දේශනාව මේ සාකච්ඡාව මේ හැම දෙයක්ම බලන්න අහගෙන ඉන්න හැම කෙනෙක්ගේම හිත තුල මොනතරම් ගෞරවයකින් දෙන්නේ කියලා.
1: එහෙමයි.
0: නිකන් ධාතු ප්‍රදර්ශන නෙවෙයිනේ අපි තියන්නේ.
1: එහෙමයි.
0: දැන් සාමාන්‍ය ඉස්සර තිබුණේ ධාතු ප්‍රදර්ශන.
1: එහෙමයි.
0: එතකොට ඒ ප්‍රදර්ශන කියන වචනේ නිකන් ගත්තොත් අර එක්සිබිෂන් එකක් නේ.
1: එහෙමයි.
0: හැබැයි අපි කරන්නේ වන්දනාවක්. ධාතුන් වහන්සේලා වන්දනා කරවක්. ඒ වඳින්නේ නේ කෙනාගේ හිතේ අප්‍රමාණ ගෞරවයක් ඇති කරනවා. ඊට පෙර සූදානමක් කරනවා. ඒ පෙර සූදානම තමයි මේ ධර්ම දේශනා තුල ධර්ම සාකච්ඡා තුල කෙරෙන්නේ. ඒකේ වටිනාකම හිත දැන් මේ ඉදිරි දවස් කීපේ පුරාම බුදු ගුණ සිහි කරගෙන හිතේ මවාගෙන ධාතුන් වහන්සේලා වන්දනා කරන්න සම්පූර්ණ සමහර අය පින්කම් වලට එන්නේ පේ වෙලා. දැන් අපි ධාතුන් වහන්සේලා වඩම්මන කොට වේවා අපේ පින්කමක වේවා අපි ධාතුන් වහන්සේලා අපේ භූමියේ බක්කුල මහාසෑයේ පිහිටි භූමියක වේවා කරඬුන් වහන්සේගෙන් එළියට ධාතුන් වහන්සේලා වඩම්මලා ඒ භූමියේ පින්කමක් කරනවා නම් ඒ භූමිය වෙනම සුද්ධ පවිත්‍ර කරලා සුවඳ පැන් ඉහලා සුවඳ දුන් අල්ලලා ඊළඟට ඒ ධාතුන් වහන්සේලා සම්බන්ධින් තේවාවල් කරන ඒ ධාතුන් වහන්සේලා සම්බන්ධ කටයුතු කරන පිරිස පවා වෙනම දින කීපයක් නිර්මාංශව පේවෙලා වත්පිළිවෙත් කරලා පිරිත් කියලා උතුම් සීලයක පිහිටලා තමයි ඔවුන් ඒ සඳහා සූදානම් වෙන්නේ. ඒ නිසා මේ හැම දෙයක්ම ගෞරවය පින ධර්මීය ගැන තියෙන වැටහීම සද්ධාව මේ හැම දෙයක් මුල් කරගෙනයි මෙවැනි පින්කම් සංවිධානය කරන්නේ. ඒ නිසා මේ වගේ පින්කමක අපි හිතමු දැන් මේ දින දෙකක් තුනක් පුරා මේ සිදු කරන පින්කම් මාලාවි සමහරලාට ලක්ෂ ගාණක් පිරිස දින ගණන් සමහරව අපි දන්නවා අපි කරපු ධාතු වන්දනා පින්කම් වල සමහරව පැය 6 7 පෝලිං වල ඉඳලා ධාතුන් වහන්සේලා වන්දනා කරගත්තයි හිටියා. හැබැයි ඒ අයට කලන්තේ හැදෙනවා මෙච්චර ඉන්න බෑ එහෙම බැන බැන ඉන්නව නෙමෙයි සමහරු එහෙම දැන් අපිටම තේරෙනවා කෙනෙකුට අමාරුයි පැය ගාණක් පෝලිමක ඉන්නකොට ඔබ දකින්න ඇතිනේ ලංකාවේ මීට අවුරුද්දකට කමාරකට පෙර දළදා ප්‍රදර්ශනී වෙලාවෙනේ මිනිස්සු මොන තරම් දින ගණන් පෝලි රෑ එළි වෙනකන් නිදාගෙන සමහරට වැස්සා හැබැයි ඒත් මිනිස්සු යන්න කැමති නෑ ඇයි ඒ සද්ධාවට මොන තරම් අපහසුතා සමාලාට වැසිගිලි කැසිගිලි කරන අපහසුතා ඇති වෙන්න පුළුවන් වැස්ස නිසා වතුර නිසා කන්න බොන්න හරියට නෑ හැබැයි මිනිස්සු ඒ සියල්ල පැත්තක තියෙනවා තමන්ට මේ ලැබෙන අවස්ථාව ජීවිතේ අනේ මට බුදුන් දකින්න ලැබිච්ච අවස්ථාවක් වගේ සමහර අය පොලිමේ එහෙම පැය ගණන් ඉඳලා ඇවිල්ලා ධාතුන් වහන්සේලා දකින්නකොට ඇස්වල කඳුළු පිරීලා සද්ධාවෙන් සාදුකාර දීලා වැඳලා එළියට එනකොට ඔවුන්ගේ මූණවල තියෙන සතුට සද්ධාව ගෞරවේ ගත්තොත් ඒවා මුදලින් මිල කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ නිසා අපි මේ හැම දෙයක් තුළම net ආයතනයේ ඔබ මේ පින්කම් සංවිධානය කරන හැමෝම මේ පිරිසට ලබා දෙන්නේ පුණ්‍ය දානයක්. මිනිස්සුන්ගේ හිත්වල පින් වපුරන පින් අස්වැනු නෙලා ගන්න මිනිසුන්ට ලබා දෙන උතුම්ම අවස්ථාවක් මේ ලබා දෙන්නේ. ඉතින් ඒ අවස්ථාව තුල ලක්ෂ ගාණක් මිනිස්සු පින් කර ගන්නවා වගේම ඔය අතර පව් කර ගන්න අයත් නැතුව නෙමෙයි. ඒක තමයි ලෝකේ ස්වභාවය. දැන් අපි අද මේ ජීවත් වෙන්නේ බුදුහාඳුරු පිරිනිවන් පාලා අවුරුදු 2570ක් ගත වෙච්ච කාලෙක. හැබැයි දර්ශන බුදුහාඳුරු පිරිනිවන් පාපු ඒ දවසෙම උන්වහන්සේගේ ශ්‍රී දේහය දින හතක් මහජන ප්‍රදර්ශනීට තියලා ශ්‍රී දේහේ ආදාහනී කරන වෙලාවෙත් සිවුරක් පොරෝගෙන භික්ෂුන් වහන්සේලා අතරින් ඉස්සරහට ආපු සුබද්ද කියලා පාපී භික්ෂුවක් අර අඬා වැළපෙන පිරිස අතරට ඇවිල්ලා කිව්වා මොකටද උඹලා අඬන්නේ සතුටු යල්ලා කිව්වා ඒ මහා ශ්‍රමණයාගෙන් අපි දැන් මිදුණා කිව්වා අපිට මේක කැපයි මේක අකැපයි කියලා දැන් නීති දාන්න කෙනෙක් නෑ අපිට ඕන විදියට මේකේ ඉන්න පුළුවන් කිව්වා එතකොට හිතන්න ඒ කාලේ බුදුහාමුදුරන්ගේ ශ්‍රී දේහේ ආදාහණි වෙනකොට චිත්තකේ ගිනි නිවෙන්නත් කලින් ඒ තරම් පෞකාරිය එදත් හිටියානම් අද නොඉන්න විදිහක් නැහෙනේ නේ. ඊළඟට අපිට ධර්මයේ මුණ ගැහෙනවා ওই ධාතු යවන්න කට කතා කියලා තියෙනවා ධාතුන් වහන්සේලා බෙදා දීම ගැන සඳහන් වෙන තැන්. දවසක් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ උන්වහන්සේනේ ධර්ම සංගා පළවෙනි ධර්ම සංගායනාවට මූලිකත්වෙ ගත්තේ ධාතුන් වහන්සේලා බෙදා දෙන කටයුතු වල මූලිකත්වෙ ගත්තේ උන්වහන්සේ. උන්වහන්සේ දවසක් මහා වනාන්තරයක් හරහා යනකොට උන්වහන්සේ දකිනව අමුතුම විදිහේ කර්ම විපාකයක් ගෙවන අමනුෂ්‍ය පිරිසක්. ඒ අයගේ ඇට සැකිලි වගේ ශරීර තියෙන. ඒ අස්ති ශරීරෙ කුඩු වෙලා යනවා. කෑ ගහනවා, විලාප දෙනවා. ආයෙමත් ඒ ශරීරය ඒ විදිහටම පහළ වෙනවා. මේක මේ මිනිස්සෙක්ගේ ස්වරූපයක් නෙමෙයි, මේ අමනුෂ්‍යයෝ. ඒ නිසා තමයි ඒ බිඳිලා ගියා කියලා ඒ ජීවිතේ චුත වෙන්නේ. ඒක කර්මෙ ගෙවන හැටි. ආයෙමත් ඒ විදිහට පහළ වෙනවා. ආයෙමත් ශරීරෙ බිඳිලා බිඳිලා යනවා, කෑලි කෑලි වලට කුඩු වෙලා. ආයෙමත් යාවෙනවා. අර බිඳෙනකොට යම් වේදනාවක් උපදිනවද, ඒ වේදනාවෙන් විලාප දෙනවා. ආයි ශරීරය ආවෙනවා. ආයිත් බිඳිලා යනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ ප්‍රේතයන් දිහා බලාගෙන ඉඳලා අහනවා, ප්‍රේතයිනේ, නුඹලා පුදුමාකාර අකුසල විපාකයක් මේ ගෙවන්නේ. ඇට සැකිලි වගේ නුඹලගේ ශරීර. ඒ අස්ති ශරීර ඇට සැකිලි කුඩු වෙලා බිඳිලා විසිරිලා යනවා. ආයිමත් යාවෙනවා. නුඹලා වේදනාවෙන් විලාප දෙනවා. මොන වගේ අකුසලයක් කරලාද මෙහෙම උපතක් ලැබුවේ කියලා ඇහුවා. අන්න ඒ වෙලාවේ කියනවා, ස්වාමීනි, අපි කුසිනාරාවේ මල් රජදරුවන්ගේ උපවර්තන සාල වන උයන ආසන්න ගමක හිටපු පිරිසක්. ඒ කාලේ මීට ටික කාලයකට කලින් ලෞත්‍රා බුදුරජාණන් වහන්සේ මල් රජදරුවන්ගේ උපවර්තන සාල වන උයනේ පිරිනිවන් පාවදාලා, උන්වහන්සේගේ ශ්‍රී දේහය දින හතක් මහජන ප්‍රදර්ශනීට තබලා ආදාහනී කරලා ධාතුන් වහන්සේලා බෙදෙන වෙලාවේ බොහෝ පිරිස මල් පූජා ද්‍රව්‍ය අරගෙන ඒ ධාතුන් වහන්සේලා වන්දනා කරන්න පිටත් වුණා කියන. හිතට ගංගුල මිනිස්සු මල් අරගෙන පූජා ද්‍රව්‍ය අරගෙන අනේ අපිට ධාතුන් වහන්සේලා දකින්න පුළුවන් කියලා මිනිස්සු පිටත් වුණා කියන. ඒ වෙලාවේ ඒ යන පිරිසට අපි බැන වැදුනා, නින්දා පහස කරා කියන. කොහොමද බැනලා තියෙන්නේ දැන්? ඒ වචන සමහරලාට අපිට කියන්න හිතෙන්නේ නැහැ. ඒක දේශනාවල තියෙනවා. ඒ කියන්නේ මේ ඇට කෑලි වලට වැඳලා උඹලට මොනවද ලැබෙන්නේ? උඹලා ওই මල් අරගෙන යන්නේ මේ ඇට කෑලි වලට මඳින්නද? අන්නේ විදිහට කියලා පහත් විදිහට ධාතුන් වහන්සේලාට ගරහ කරා කියනවා, නින්දා කරා, බැන වැදුනා කියන. අන්නේ කර්ම විපාකයෙන් තමයි කියනවා අපි මිය පරලව ගිහිල්ලා මේ වගේ ඇට සැකිලි වගේ අස්ති ශරීර ඇති ප්‍රේතයන් බවට පත් වුනේ. අපේ ශරීර ඒ මේ අස්ති ශරීරෙ කුඩු අර ඇට සැකිලි කුඩු වෙලා යනවා වගේ වේදනාවකින් බිඳිලා යනවා. ආයිත් පහළ වෙන මේ කර්ම විපාකේ ගෙවන්නේ ධාතුන් වහන්සේලාට ගරහ කරලා නින්දා කරපු අකුසල විපාකෙට කියලා. එතකොට මේ තොරතුරු ධාතු විවන්නක ප්‍රේතවත්ව කියලා සඳහන් වෙනවා. ප්‍රේතවත්වේ සඳහන් වෙනවා. එතකොට අපිට පේනවා මේ බුදුහාමුදුරු පිරිනිවන් පාපු වෙලාවේ උන්වහන්සේගේ ශ්‍රී දේහේ ගිනි නිවෙන්නත් කලින් උන්වහන්සේට බැන වැදිච්ච අය ධාතුන් වහන්සේලා බෙදෙන වෙලාවේ ද්‍රෝණ බමුණ මැදිහත් වෙලා ධාතු බෙදෙන වෙලාවේ ධාතු වඳින්න ආපු මිනිස්සුන්ට බැනපු අයත් එදා හිටියනම් අද අවුරුදු 2570ක් යනකොට අද වෙනකොට ඔබ හිතන්න මේ සමාජයේ පින්කමක් කරත් බණිනයි ඉන්නවා. ධාතුන් වහන්සේලා වන්දනා කරත් බණිනවා. චෛත්‍යයක් වැන්දත් බණිනවා. සෑ වන්දනාවක් කරත් බණිනවා. ඉතින් ඒක තමයි ඒ අයගේ ස්වභාවය. ඉතින් මේ ලෝකේ හැමදාම එහෙමයි. එදත් හිටියා, අදත් ඉන්නවා, අනාගතෙත් ඉන්නවා. හැබැයි පින් කරගන්න කෙනා ඒ මත තමන්ගේ පින අහිමි කරගන්නේ, අකුසල් කරගන්නයි, අකුසල් වපුරගෙන ඒ අය යන ගමන යනවා. පින් කරගන්න කෙනා පින් අස්වනු නෙලාගෙන තමන්ගේ ගමන යනවා. ඒ නිසා ලෝකයා මොනවා කිව්වත් මිනිස්සු මොන විදිහට ඒ අයගේ කර්ම විපාක අනුව තමයි ඔවුන්ගේම දකින්නේ. අනේ මේ අයට ධාතුන් වහන්සේලා ගැන හිත පහදවා ගන්න පිනක් නැණි කියලා ඒ අය ගැන අනුකම්පා කරන්න. කවුරුත් බුදුහාමුදුරන්ට බැන්නා කියලා, ධර්මයට බැන්නා කියලා, ධාතුන් වහන්සේලාට බැන වැදුනා කියලා පෙරලා ඔබ ඒ අයත් එක්ක ගැටෙන්න යනවා, පෙරලා ඔබ ඒවට උත්තර දෙන්න, නින්දා පහස කරන්න, ප්‍රතිඋත්තර දෙන්න යනවා නම් අන්න එතනයි වරදින්නේ. ඒ නිසා කවුරු ඒවා තුනුරුවන්ට බැන්නත්, බුදුහාඳුනන්ට බැන්නත් අනුකම්පා කරන්න. අනේ පව්, මේ අයටත් කවදා හරි තුනුරුවන් ගැන හිත පහදවා ගන්න ලැබේවා කියලා අනුකම්පා කරන්න. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ තියෙන බලන්න, උන්වහන්සේ අපට ශ්‍රාවකයන්ට කොච්චර ඉවසීම ගැන පෙන්වනවද කියලා කතචූපම සූත්‍රය කියලා තියෙනවා මජ්ඣිම නිකායේ. ඒකේ බුදුහාඳුර පෙන්වන මහණෙනි, යම් කිසි කෙනෙක් ඔබව අල්ලගෙන ඔබ දැකලා ඇති අර ඉස්සර ලීරනවා දැන් වගේ නෙමෙයි, දැන් ඉතින් මැෂින් වලින් ලීරන්නේ. ඉස්සර අර ලොකුවට දෙබල් වගේ ගහලා ඒක උඩට තමයි ගහක කඳ කපාගෙන ඇවිල්ලා දාලා කෙනෙක් ඒක උඩ ඉන්නවා, කෙනෙක් පල්ලෙහා ඉන්නවා, දිග කියත් වලින් දෙපැත්තට අදිමින් ඉරනවා. එතකොට මේ විදිහට කියතකින් දෙන්නෙක් දෙපැත්ත ඉඳගෙන ලීරනවා. අන්නේ විදිහට කෙනෙක් තමන්ව අල්ලගෙන ගිහිල්ලා අතපය ගැට ගහලා කියතකින් තමන්ගේ අතපය කපනවා. දැන් මෙහෙම අතපය කපනකොට අර කපන කෙනා ගැන තරහක් වෛරයක් උපදිනවා. මූ මාව අල්ලගෙන මගේ අතපය කපනවා නේද කියලා ඔන්න කේන්තියක් එනවා. බුදුරජාන් වහන්සේ වදාලා එහෙම තරහක් ද්වේෂයක් ඇති වුණොත් ඒ සැනින් හිතන්න කියනවා මට බුදුරජාණන් වහන්සේගේ ධම්ම අවවාදයේ තුල පිහිටන්න බැරි වුණා නේද මගේ හිතේ මේ අතපය කපන අය ගැන තරහක් ඇති වුණා ද්වේෂයක් ඇති වුණා ඔවුන් ගැන කේන්තියක් ආවා මගේ හිතේ ධර්මයේ පිහිටන්නේ නැතුව ද්වේෂේ බලවත් වුණා නොවේද අහෝ මට බුදුහාමුදුරන්ගේ ධර්මයේ පිහිටන්න බැරි වුණා නේ කියලා හිතලා ඒ වෙලාවේ තමන්ගේ අතපය කපන වෙලාවේ මෛත්‍රියෙන් හිත පුරෝගෙන ඉවසීමෙන් හිත රැකගන්න පුළුවන් නම් අන්න යා තමයි කියන බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවේ පිහිටන කෙනා. ඒකයි බුදුහාමුදුර අපිට පෙන්නපු දෙ. ඒ නිසා පින්කමක් කරනකොට බණිනයි ඉන්නවා. අපිට කරුණාවෙන් කරුණු කියන්න උත්සාහ කරන්න පුළුවන්. නමුත් සමහර අය පිළිගන්නේ නැත්නම් ඉවසන්න, අනුකම්පා කරන්න. අනේ පව්, කවදාහරි ඒ අයටත් මේ තුනුරුවන්ගේ වටිනාකම, පින්කම් වල වටිනාකම, ධර්මයේ ගැන හිත පැහැදේවා කියලා හිත හදාගෙන ඉවසීමෙන් ඉන්න. සමහර වෙලාවල් තියෙනවා සද්ධාාවක් නැති අයත් එක්ක සද්ධාව ගැන කතා කරන්න බෑ.
1: එහෙමයි.
0: සීලයක් නැති අයත් එක්ක සීල ගැන කතා කරන්න බෑ. දහම් දැනුමක් නැති අයත් එක්ක දහම් දැන් ධර්මයේ ගැන කතා කරන්න බෑ. කේන්තියන. ඒ අය හැම වෙලාවෙම ධර්මයට පහර ගහන්න උත්සාහ කරන්නේ. සීල ගැන කතා කරන්න යනකොට දුස්සීල කෙනා හැම වෙලාවෙම ගැටෙනවා. එයා හැම වෙලාවෙම විවේචනය කරන්න බලන්නේ. පින්කම් ගැන හැඟීමක් නැති කෙනාට පින්කම් ගැන කතා කරන්න බෑ. යා කරන්නෙම පින්කම් වලට බනින්න කරුණ හොයන්නේ. ඒ වගේ වෙලාවක ඉවසීමෙන් මොකද කෙනෙක් ධාතුන් වහන්සේලා වඳින්න එන්නේ මල් අරගෙන එන්නේ පින්කම් කරන්න එන්නේ මේ බණ අහලා සද්ධාවෙන් හැඟීමක් තියෙන සද්ධාව තියෙන ධර්මයේ වටිනාකම ගැන දන්න පිනේ වටිනාකම දන්න කෙනා. ඉතින් බුදුහාඳුර කොච්චර ලස්සනට පෙන්නුවද කියන්නේ උන්වහන්සේ පෙන්නනවා දක්ෂ මල් මාලා නිලන මල්කාරී එයා හැම වෙලාවෙම හොයනවා කියනවා කොහෙද මල් තියෙන්නේ කොහෙද ලස්සන මල් තියෙන්නේ කොහෙද මල් තියෙන්නේ හොය හොයා ගිහිල්ලා ලස්සන මල් කඩාගෙන මල් මාලා නෙලනවා.
1: එහෙමයි.
0: අන්න ඒ වගේ තමයි පිනට කැමති කෙනා හැම වෙලාවෙම හොයනවා කොහෙද පින්කමක් තියෙන්නේ අනේ කොහෙද පින්කම් කරගන්න තියෙන්නේ කොහෙද පින්කමක් තියෙන්නේ කොහෙද ධාතුන් වහන්සේලා වන්දනා කරන්න තියෙන්නේ කොහෙද සෑයක් වන්දනා කරන්න කොහෙද බණක් අහන්න තියෙන්නේ කොහෙද සිල් වැඩසටහනක් තියෙන්නේ අනේ කොහෙද පින්කම් කරන්නේ? එයා පින්කම් ගැන හොය හොයා පින්කම් කරගන්නවා ජීවිතේ පිනෙන් පුරව ගන්න. අන්න ඒ නිසා මේ ලැබෙන උතුම් අවස්ථාව තුළ උපරිම පින් කරගන්න උත්සාහ ගන්න. ඒ සඳහා ඔබට උතුම් අවස්ථාවක් තමයි net ආයතනය බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම ධම්මවිජේ විහාරස්ථානයේ පිරිවෙන් විහාරේ මුල් කරගෙන ජූනි 27 වෙනිදා හවස 4ට බණ්ඩාරවිල නගර මැදියේ ඉඳන් පෙරහැරින් ඒ උතුම් බක්කුල මහා සෑ ගර්භයේ වැඩ සිටින අපිට තායිලන්තයෙන් ලැබිච්ච බුරුමෙන් ලැබිච්ච ඒ වගේම බක්කුල මහා සෑ ගර්භයේ ඒ කරඩුන් වහන්සේ තුල වැඩ ඉන්න සර්වඥ ධාතුන් වහන්සේලා බක්කුල මහා රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා සීවලී මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මේ උත්තම ධාතුන් වහන්සේලා බොහෝම ගෞරවයෙන් හොරණ බක්කුල මහා සෑ මහා විහාරයේ ඉඳන් වඩම්මල 27 වෙනිදා හවස 4ට පෙරහැරින් බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේට වැඩම කළ ඔබට ධාතුන් වහන්සේලා 27 28 29 පුන් පොහෝ දවසේ පොසොන් පොහේ දවසේ රැ පහන් වනතුරුම ඔබට සියසින් ඒ උතුම් ධාතුන් වහන්සේලා වන්දනා කරන අවස්ථාව සංවිධානය කළා තියෙනවා. ඉතින් ඒ ලැබිච්ච අවස්ථාව මග හැරගන්න නැතුව උපරිම පිං රැස් කරගන්න ඔබ හැමෝම එකතු වෙලා සහයෝගයෙන් උත්සාහ කරන්න කියලා අපි ඔබට සිහිපත් කරනවා.
1: හොඳයි. එසේනම් අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරන්නේ පිං පුරන්නට ලැබුණු මේ උතුම් අවස්ථාව මග හැරගන්න එපා. මොන බාධාවන් පැමිණියත් කොයි විදිහට ඔබට බාධාවන් ආවත් ඒ බාධාවන් සියල්ල ජය අරගෙන ඔබට පුළුවන්කමක් තිබෙනවා ජුනි මාසයේ 27 වෙනිදා මේ සෙනසුරාදා සවස 4 ඉඳලා 29 වෙනිදා පොසොන් පුරපසළොස්වක පොයේ දවසේ මධ්‍යම රාත්‍රී 12 දක්වා පැවැත්වෙන උතුම් වූ නේත්‍රාභී වන්දනා මහා ධාතු නමස්කාර පින්කම් මාලාව සමගින් එක්කාසු වන්න බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම ධර්ම විජය පිරිවෙන් විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන්න. ඉතින් ඒ ආරාධනාව සියලු දෙනාට සිද්ධ කරන්නේ මේ පින්කම් මාලාව සංවිධානය කිරීමේදී අතිපූජනීය පොල්ගම්පොළ ඉන්දානන්ද අපේ නායක ස්වාමින් වහන්සේ වගේම බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය ලබා දෙන ශක්තිය අපි ගෞරවයෙන් සිහිපත් කරන විශේෂයෙන්ම පදුම විමල සූර්ය ඇතුළු ඒ නිලධාරී මණ්ඩලය සහ අනිකුත් සියලු දෙනා බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය ඒ සියලු දෙනා අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම ඔබ ආරාධනා කරන්න ඔබ ප්‍රදේශයේ දහම් පාසල් වලට ඒ වගේම පාසල් වලට රාජ ආයතන වලට විශේෂයෙන්ම වැඩිහිටි නිවාස තියෙනවා නම් ඒ නිවාසවල ඉන්න අම්මා තාත්තට මේ උතුම් ධාතු නමස්කාරය සමගින් එක්කාසු වෙලා ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සර්වඥා සිධාතුන් වහන්සේ වගේම බක්කොළ මහා සෑය වැඩ සිටින ධාතු ගර්භයේ වැඩ සිටින ඒ උතුම් ධාතුන් වහන්සේ තමයි මේ ආකාරයෙන් අපි පිටතට වැඩමවීම ගෞරවයෙන් සිද්ධ කරන්නේ. ඒ නිසා බක්කොළ මහා රහත් ධාතුන් වහන්සේ වගේම සීවිලි මහ රහත් ධාතුන් වහන්සේත් ඔබට දැක බලාගෙන වන්දනාමාන කරන්නට පුළුවන් කමක් තිබෙනවා. ඉතින් මේ සියලු ධාතුන් වහන්සේලාගේ බාරකාරත්වයේ උසුලන සහ මේ සියලු ධාතුන් වහන්සේලා බහාරව කටයුතු කරන අති පූජනීය ගලිගමේ ඥානදීප අපේ හාමුදුරුවන් වහන්සේ දිවිහිමියෙන් තමයි මේ ධාතුන් වහන්සේලා රැක බලා ගන්න වන්දනාමාන කරන්නේ පුද පූජාවන් සහ ඒ සියලු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරනු ලබන්නේ. ඉතින් ඒ නිසා මේ පමණක් නෙවෙයි අපේ අති පූජනීය ගලිගමේ ඥානදීප හාමුදුරුවන් වහන්සේ විදේශ රටක ඔස්ට්‍රේලියාවේ වැඩ සිටියත් ඒ අධ්‍යාපනය ලබන අතරතුර ධර්මදේශනාවන් ලොවට ප්‍රචාරය කරන්න ලබා දෙන ඒ ශක්තිය සහ ඒ කැපවීම අපි ගෞරවයෙන් සිහිපත් කරනවා වගේම තවත් බොහෝ ශාසනික කටයුතු ලංකාව තුළ සිද්ධ කරනවා. ඒ ශාසනික කටයුතු වර්තමානයේදී කොයි ආකාරයෙන්ද සංවිධානය කරලා තිබෙන්නේ කියලා අපි සියලු දෙනාට දැනගන්න ලැබෙනවා නම් ඒකත් මහා පිනක්. ඒ වෙනුවෙන් අපිට කැප වෙන්න පුළුවන්, නැප වෙන්න පුළුවන්. එනිසා අපේ හාමුදුරනේ වර්තමානයේදී බොහෝංශයේ ශාසනික ආගමික සේවාව කොයි විදිහටද සකස් කරලා තිබෙන්නේ, සංවිධානය කරලා තිබෙන්නේ කියන වගත් අපි පැහැදිලි කිරීමක් සිද්ධ කරමු.
0: ඔය ඇත්තටම අපේ මේ පොසොන් දින කීපය තුළ බක්කුල මහා සෑ මුල් කරගෙන සෑ වන්දනා පින්කම්, විශේෂ සත්බුදු වන්දනා පින්කම්, ධර්ම දේශනාදී පින්කම් මාලාවක් පැවැත්වෙනවා. ඉතින් අපි කොළඹ ඒ වගේම හොරණ කළුතර ඒ ප්‍රදේශවල බක්කුල මහා සෑය ඒ භූමි ආසන්න පින්වතුන්ට අපි ආරාධනා කරනවා ඉදිරි දින කීපය තුළ 27, 28, 29 ඒ දින කීපය තුළ හොරණ බක්කුල මහා සෑ මහා විහාරයට එකතු වෙන්න, ඒ සිදු කරන හවස් වරුවේ සිදු කරන විශේෂිත සෑ වන්දනා පින්කම්, සත්බුදු වන්දනා පින්කම් ආදී පින්කම් වලට එකතු වෙන්න. ඒ වගේම ඔබට පුළුවන් බක්කුල මහා සෑ වෙනුවෙන් සෑම දවසකම අපි ඉතාම ගෞරවාන්විතව මේ බුද්ධ ශාසනයේ නිරෝගී සම්පත්තියෙන් අග්‍රස්ථානය ලැබපු බක්කුල මහරහතන් වහන්සේ මුල් කරගෙන තුනුරුවන් වෙනුවෙන් සත්බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් විශේෂිත ඖෂධ පූජා පින්කමක් ඒ පුණ්‍ය භූමියේ සිදු කරනවා. නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරමින් ඉතින් අපේ වැඩ ඉන්න ගිලම් භික්ෂුන් වහන්සේලාට, බක්කුල මහා සෑ පිම්බීමේ ගිලම් භික්ෂුන් වහන්සේලාට දන් පැන් දෙන පින්වතුන්ට වගේම ඔබ හැම දිනාටමත් ඔබේ තියෙන ලෙඩ රෝග කරදර, ඔබේ දෙමව්පියන්ට තියෙන අසනීප විපත්, මේ සියල්ලත් එක්ක තුනුරුවන්ගේ ආශිර්වාදේ, බක්කුල සෑ ආශිර්වාදයෙන් නිරෝගී සම්පත්තිය සැලසේවා කියන උතුම් අරමුණින් ඒ සිදු කරන ඖෂධ පූජා පින්කම් හැම දවසකම සිදු වෙනවා. ඉතින් ඒ සඳහාත් ඔබට පුළුවන් අපේ ආයතනයට කතා කළ සහ සම්බන්ධ වෙලා ඒ ඖෂධ පූජාවන් සඳහා සම්බන්ධ වෙන්න, තීවැනි පින්කම් වලට ඔබට ජීවිතය එකතු කරගෙන පින් අස්වනු නෙලා ගන්න කියලා අපි ඔබට සිහිපත් කරනවා.
1: හොඳයි, අපේ හාමුදුරන් වහන්සේ සිහිපත් කළ පරිදි ඔබට පුළුවන් කමක් තිබෙනවා මම මේ සිහිපත් කරන දුරකථන අංක වලට කතා බහ කරලා වැඩි විස්තර දැනගන්න 0034 226 2782 0034 226 2782, ඒ වගේම 0034 226 3646 0034 226 3646 කියන දුරකථන අංක වලට කතා බහ කරලා වැඩි විස්තර දැනගන්නට පුළුවන් කමක් තිබෙනවා. ඉතින් අද සඳුදා දිනයේදී net fm ධර්ම දක්ෂිනා ධර්ම දේශනාවත් මේ අවසන් වූ ධර්ම සාකච්ඡාවත් පැවැත්වීම සඳහා වැඩම වන්නට යෙදුණු අතුරුගිරිය තිසරමාවත ශ්‍රී සදහම් පදනමේ නිර්මාතෘ හොරණ දික්හේනපුර සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අති පූජනීය ගලිගමුවේ ඥානදීප අපේ හාමුදුරන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදුහනක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. එලෙස ප්‍රාර්ථනා කරමින් විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕනේ 2026 වර්ෂයේ පොසොන් පුරපසළොස්වක පොහෝ දිනය නිමිති කරගෙන net fm රේඩියෝව ඔන්න මෙවර සීතල බණ්ඩාරවෙල පුරවරය තමයි රැඳී සිටින්නේ. නේත්‍රාලෝක ධර්මවිජය පොසොන් උදානයට සමගාමීව පින්කම් රාශියක් සිදු කිරීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ අතර විශේෂයෙන්ම අපි සිහිපත් කරන්නට ඕනේ ජූනි මාසයේ 26 වනදා සිකුරාදා දිනයේදී හැමෝටම එන්න කියලා ආරාධනා කරනවා බණ්ඩාරවෙලට. බණ්ඩාරවෙල පොසොන් මහා පෙරහර වීථි සංචාරය කිරීම රාත්‍රී 7ට සිද්ධ වෙනවා. එවගේමයි 27 වනදා සෙනසුරාදා සවස 4ට නේත්‍රාභී වන්දනා මහා ධාතු නමස්කාර පින්කම් මාලාව ආරම්භ වෙනවා. එතෙන් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සර්වඥ අස්ති ධාතුන් වහන්සේ ඔබට නමස්කාර කරන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේමයි බකුල මහා චෛත්‍ය රාජාණන් වහන්සේ උදෙසා බුරුමදේශයෙන් පූජා කරන්නට යෙදුණු ඒ උතුම් ධාතුන් වහන්සේ දැක බලා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේමයි තායිලන්ත දේශයේ සංඝරාජ මහානායක ස්වාමින් වහන්සේ පූජා කරන්නට යෙදුණු ඒ උතුම් සර්වඥ අස්ති ධාතුන් වහන්සේලාත් ඔබට දැක බලා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම සීවලි මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ, බක්කුල මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ ඇතුළු මහරහත් ධාතුන් වහන්සේලා දැක බලා ගන්න අපි ඔබ සියලු දෙනාට පැමිණෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් 27 වනදා සවස 4:00 සිට 29 වනදා පොසොන් පුරපසළොස්වක පොහෝ දා මධ්‍යම රාත්‍රී 12 දක්වාම නේත්‍රාභී වන්දනා මේ මහා ධාතු නමස්කාර පින්කම් මාලාව තුලින් ඔබට ධාතුන් වහන්සේ නමස්කාර කරන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ අතර ශ්වේත පූජා වැඩසටහන පොසොන් පුරපසළොස්වක පොහෝ දිනයේදී උදෑසන 6:00 සිට රාත්‍රී 9:00 දක්වා විකාශය කිරීම සජීවී ලෙසින් සිද්ධ කරන්නේ බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම ධර්මවිජය පිරිවෙන් විහාරස්ථ පුණ්‍ය භූමියේ සිටයි. අතිපූජනීය පොල්ගම්පොළ ඉන්දහනන්ද නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි මේ සියලු කටයුතු සාර්ථක කරගන්නට බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය තමයි අපිට සංවිධාන ශක්තිය ලබා දෙන්නේ. ඉතින් උදෑසන 6:00 අෂ්ටාංග සීලය සමාදන් කරවීමෙන් ආරම්භ කරන මේ ශ්වේත පූජා වැඩසටහන තුළ උදෑසන 8:00 සජීවී ධර්ම දේශනාවත්, ඉන් අනතුරුව 9:15 ආරම්භ වන සජීවී ධර්ම සාකච්ඡාවත් පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය මොළමුරේ සුජාත ස්වාමීන් වහන්සේ. පස්වරු 2:00 දහවල් ධර්ම දේශනා පැවැත්වීම සඳහා විශේෂයෙන් ධාතුන් වහන්සේ වන්දනාමාන කිරීමේ වටිනාකම පිළිබඳව ඔබට උතුම් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට පුළුවන් අතිපූජනීය මාතලේ කුසල ධම්ම ස්වාමීන් වහන්සේ තමයි ඒ උතුම් ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ. ඉන් අනතුරුව සවස 4:00 සවස ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අතිපූජනීය ගලපිටගල ප්‍රේමරතන ස්වාමින් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. පස්වරු 5:30 ආශිර්වාද බෝධි පූජාව මෙවර පැවැත්වීම සඳහා අතිපූජනීය මැදිරිගිරියේ පුඤ්ඤසාර ස්වාමින් වහන්සේ වැඩමවනවා. රාත්‍රී 7:00 අතිපූජනීය වල්පොල ගෞතම ස්වාමින් වහන්සේ වැඩමවා සජීවී ධර්ම දේශනාව පවත්වන අතර රාත්‍රී 8:00 අදිෂ්ඨාන බුදුගුණ මහා පහන් පූජාවක් පවත්වනවා. ඉතින් ධාතුන් වහන්සේ වන්දනාවත් සමගින් තමයි මේ උතුම් වූ පූජාව පවත්වන්නේ. ලෝකයටම ආශිර්වාද කරලා අතිපූජනීය මීදනීය විනීත ස්වාමින් වහන්සේ තමයි ඒ උතුම් පූජාව පවත්වනු ලබන්නේ. එනිසා අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා ජූනි මාසයේ 26, 27, 28 සහ 29 කියන දිනයන්වල මේ සියලු පින් කටයුතු සමගින් එක්කාසු වන්න බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම ධර්මවිජය පිරිවෙන් විහාරස්ථානයට පැමිණෙන්න කියලා. ඒ වගේම අපි ඔබට සිහිපත් කරන්න ඕනේ පොසොන් තොරණ, පොසොන් නිර්මාණ, සැදැහැගි මේ සියලු දේවල්ද ඔබට දැක බලා ගන්නට පුළුවන් කමක් තිබෙනවා. එනිසා අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා මේ පාර පොසොන් පොහොය වෙනුවෙන් පවත්වන නේත්‍රාලෝක ධර්මවිජය පොසොන් උදානය සියසින් දැක බලා ගන්න පින්කම් මාලාවන් සමගින් එක්කාසු වන්න සීතල බණ්ඩාරවෙල පුරවරයට පැමිණෙන්න කියලා. පුරපසළොස්වක පොහෝ දිනයන් වල ලංකාවේ වැඩිම භික්ෂුන් වහන්සේ ප්‍රමාණයක් වැඩමවා වැඩිම ගුවන් කාලයක් විකාශය කරන ශ්වේත පූජා සජීවී වැඩසටහනක් ඔබේ ගමේ, නගරයේ, ආයතනයේ, විහෙර විහාරස්ථාන තුල, විදේශ රටක හෝ සංවිධානය කරන්නට කැමැත්තක් දක්වනවා නම් මෙන්න මේකයි අපේ දුරකථන අංකය 0777 41 51 272 0777 41 51 272 තමයි දුරකථන අංකය. ඔය දුරකථන අංකයටම කතා කරලා ඔබ සමහර විට අටමස්ථාන වේවා, සොළොස්මස්ථාන වේවා, ඔබ ප්‍රදේශයේ විහාරස්ථානයක වේවා, ඕනෑම සජීවී ආගමික වැඩසටහනක් විකාශය කර ගැනීම සඳහා ඇමතුමක් ලබා දෙන්නට පුළුවන් කමක් තිබෙනවා. අපි අදට මේ උතුම් වූ වැඩසටහන නිමාවට පත් කරන්නයි සූදානම් වන්නේ. ඔබ සියලු දෙනාගේ සිතුම් පැතුම් ප්‍රාර්ථනාවන්ද ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් ඔබට තෙරුවන් සරණයි.

Net FM. Net FM. Spirit Vanderbilt. ආරණ්‍යවාසීව සිල් ගුණධම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

සික්හති සබ්බකාය පටි සංවේදී පස්ස සිස්සාමීති සික්හති පස්සම් භයං කාය සංඛාරං

විහෙරති බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති

මැසි මදුරුවන්ගෙන් වනසතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Nette fem. Ferit Mandebær. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Net FM. Spirit Mandapil. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදෙන දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ දම්ගුණ සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nit FM. Nit FM. Spirit Mandebeer. Mandebeer.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතුරා බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

මෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යත්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජය මංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රය කලියා ඔටුන්නෙහි තබාගෙන යනලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය. කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.